බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: අවදත් අලුත් කාගෙත් නෙත් මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: මේවි පොඩ්ඩක් නැවතින. ඔයා අන්තිමට පොත කියවුවේ කවද්ද? හා වෙලාවක් නෑ පොත් කියවන්න. කියවන්න ලස්සන පොත් දන්නේ නෑ. ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පෙන්චන්ට.
2: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
1: කලබල පෙන්චා.
2: අඹයාලුවෝ හමු වෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොත්තක පිටු අතරින් ජීවිතය විඳිමු.
0: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
3: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
3: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
0: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයට දුකින් එතෙරවන මඟ සොයා යමු. කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතයේ අපූරු සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේෙහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, "මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා." අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යයන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා, "මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට

0: අවනතවූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිධානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිධානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, ඵල පුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලල දෙනවා. නමුත් ඒ නිවසේල ඉන්න අය කියනවා, ඉස්සර ආපෙකිනේට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දරපලන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණය දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා එනවා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා අහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: අයිබෝවන් සුබ දැස්සනක් දැස්සන හයයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඉරු කෙරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
2: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත.

උදාරවූ මාතෘභූමියයි මෙතෆෙම් කලබල පැංචහගෙන ඉන්න හැමෝව ආතරින් පිළිගන්නවා. සුබම සුබෝදෑසනක්. උදාරවේවා දවස උදාරවේවා, ජීවිතය උදාරමත් වේවා. හැම දේම සාර්ථකව කරගන්න පුළුවන් ශක්තිය, වාසනාව, ධෛර්ය ලැබේවා ලැබේවා. ඉතින් අද 2026 සැප්තැම්බර් 6 වෙනිදා ඉරිදා දවස උදාරමත් කරගමු.

ලස්සනයි ලස්සනයි ලෝකෙම ලස්සන වෙයි ඉතින් අපි ලස්සනට හිටියොත් නේද? මේ දවස්වල තියෙන එකම ප්‍රශ්නේ කොච්චර පළාත්වලට කොච්චර ප්‍රදේශවලට උණුසුම් තත්ත්වය දැනෙනවද නේද? ඉතින් අපි මොකද කරන්න ඕන? ආපස්සට හිතලා බලන්න ඕන අපි මොනවද කරේ? ස්වභාව ධර්මය ආරක්ෂා කරගන්න, පරිසරය වෙනුවෙන් පරිසරය රැකගන්න, පරිසරයේ තියෙන සීත ගුණය රැකගන්න අපි මොනවද අපේ සීත හිතෙන් කරේ? එහෙම හිතලා බලන්නකො. එතකොට ඔන්න අපිට ආය ආය මතක් කරගන්න පුළුවන් ඊළඟට අපි මොකද කරන්න ඕනේ කියලා. හිතට තට්ටු කරලා බලන්න, ඔළුවට චුට්ටක් තට්ටු කරලා බලන්න. දුවේ පුතේ ඔයාටත් මේ කියන්නේ. ඉතින් අපි අපේ පරිසරය රැකගමු, ආය ආය අපි ඒ ගැන මතක් කරගමු. අපි ඉක්මනින්ම අපේ සීත කාලයේ පැමිණෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. ප්‍රාර්ථනා කරාට විතරක් මදිනේ නේද? හිතින් හිතුවට මදිනේ, ක්‍රියාවතේ විදිහටම තියෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ආදරණීය පැටවුනේ, අම්මේ තාත්තේ, හරිම උණුසුමක් අපිට දැනෙනව නේද? හරිම අමාරුයි නේද? තෙහෙට්ටුයිනේ. පිපාසය හොඳටම දැනෙනවා. වතුර ගොඩාක් පැතිවලට අඩුයි. අපි මේ කොළඹ පළාත ගොඩක් ප්‍රදේශවල හරිම ශෝකයකට වතුර පාවිච්චි කරනවා හිතේ හැටියට. හැබැයි ගොඩාක් අයට මේ වෙනකොට වතුර නෑ අම්මේ තාත්තේ. ආදරණීය දරුවනේ, ඉතින් ඒ නිසා අපි හැම දෙයක්ම ගැන හිතලා ගොඩාක් විමසිල්ලෙන් පරිස්සමෙන් හැමදේම පාවිච්චි කරලා අර පිරිමැස්මෙන් කටයුතු කරලා අපි අපිව රැකගමු, සබාදහම රැකදෙමු. එතකොටනේ අපිට කිසිම තෙහෙට්ටුවක් මහන්සියක් නැතුව ලස්සනට ඉන්න පුළුවන් වෙන්නේ.

උදැසන 6:15 නැත FM කලබල පැංචහගෙන ඉන්න වෙලාව. ඉතින් WhatsApp අංක කියන්නද? 0711 95 95 95. ඔන්න අපේ පොඩ්ඩෝ ඉක්මන් කරලා. ඔගොල්ලෝ මේ නිවාඩු දවස් ඉවර වෙන්න කලින් ඉස්කෝලේ පටන් ගන්න ළඟටම ඇවිල්ලා තියෙන වෙලාවේ මොකද කරේ කියලා එවන්න බලන්න. ලස්සන නිර්මාණ චිත්‍ර නිසදැස් කවි කරපු දේවල් වීඩියෝස් විදිහට කරපු දේවල් ඔක්කොම එවන්න. අපි බලමුකෝ දවසේ තෑග දිනාගන්නේ කවුද. පහුගිය මාසේ කලබල පැංච නිර්මාණ පිටුවේ මාසික ජයග්‍රහක ජයග්‍රහිකාව කවුද? මේ ඔක්කොමද කියනවා. ඒ විතරක් නෙමෙයි, සාහිත්‍ය මාසේන පුතේ. ඉතින් ලස්සන ප්‍රශ්නයක් කිය වගේම අදත් ඔයා වෙනුවෙන් ලැස්ති කරලා තියෙනවා. එතකොට පුළුවන් නම් කියන තරඟ වටේම ජයග්‍රහකයෙක් වෙන්නත් පුළුවන්. නැති FM Facebook පිටුවට තව ටික වෙලාවකින් එන්න. අපි පෝස්ට් එකක් විදිහට ඔයාගේ ප්‍රශ්න දානවා. කමෙන්ට් එකක් විදිහට එවන්නයි තියෙන්නේ උත්තරේ. හැමදේම පුංචි ඔයා වෙනුවෙන්මයි.

0: ନିରୁକିରେନାଇ କିଛି ବିଚି ଆଇ ଦାଙ୍ଗଲେ ପୁରୁବୁହୁଟି
1: ଓୟାମେ ଆଗନିନେ ନେତା ଫେମ କାଲା ବଲ ପେଞ୍ଚା
2: ଏଫଏମ ଅନୁପହା ଏଫଏମ ଅନୁହତରାଇ ଦଶମ ଆଠ ନେଟ ଏଫଏମ වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CW කන්නංගර මැතිතුමා
3: අයිබුවන් කවද ලස්සනම ලස්සන දවසක් වේවා හැඩවේවා ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නිවාඩු මාසී වර වෙලා තිනවා දැන් අන්තිම වාරයට යන්නේ නේද ඔව් ඊළඟ ලොකු පන්තියකට යන්න තිනවා මේ ඔක්කොම දේවල් මගේ පුතාගේ දුවගේ හීන වෙලා තිනේවා හැබැයි කරගන්න තමයි මේ ශක්තිය දෙන්නේ අදත් අපේ කතාව දන්නවා CWW කන්නංගර මැතිතුමා ගැන නේද ඔව් දැන් ඔන්න දක්ෂයෙක් වෙලා වාර විභාගේ සමත් වෙලා ගොඩක් ලකුණු අරගෙන දැන් කතාවක් පවත්වන්න ගායනයක් ඉදිරිපත් කරන්න තෑගි බෙදා දීමේ උත්සවය දැන් සංවිධානය වෙලා තියෙනවා. එතකොට අපේ දරුවට සිද්ධ වෙලා තියෙනවා. ඔව් ඒකේ කතාවක් පවත්වන්න. කතිකත්වය මෙහාල බලන්න.
4: ඉතින් මේ ඉන්දියන් සාගරයේ බැබලෙන මුතු ඇටේ රැකගත යුතු වන්නේ හෙට දිනේ එළිය කරන පුංචි අපමයි. අපට හැකි ලොව දිනන්න. මුකට ලීවීම නොවටි. අදිටන වටි. ඉතින් අපි අපවෙමු. කැපවෙමු. දිවි දෙවනි කොට මව් බිම රකිමු.
5: කන්නංගර හැබෑම හපන අපේ පාසලේ.
6: එය මනාව පේනවා. පාසලට ආඩම්බරයක්.
5: අපේ පාසලේ සියල්ලටම දක්ෂයා ඉතින් අතේ හපන මෙයා තමයි.
6: ක්‍රීඩා කටයුතු කොහොමද දරුවගේ?
5: ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. පාපන්දුත් කෙලිනවා. පාසලේ නාට්‍ය කණ්ඩායමේ. ඇයි විවාද කණ්ඩායමෙත් ඉන්නවා.
6: විදුහල්පතිතුමා. එහෙනම් මේ අහන්නකෝ.
3: අන්න දැන් ඔන්න ඔව් මේ CWW කණ්ණංගර දරුවා යන ඉස්කෝලේ තිබ්බ ත්‍යාග ප්‍රදානෝත්සවයට ආව පියතුමෙක් වෙන පාසලක ලොකු පාසලක දැන් එතුමා මොකද්ද මේ කියන්න හදනව ඇත්තේ ඒක කියන්න වෙන්නේ ඉතින් ලබන සතියේ ඒ කතාව ඔය අහන්න ඕනේ ඒ කියන්නේ අර ජීවිතේ ටර්නින් පොයින්ට්ස් එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ්‍ය. ඒ කියන්නේ අපි අභියෝගේ බාර ගන්නම ඕනි වෙලාවක් තියෙනවා. ඒක අතෑරියොත් එහෙම සමහර වෙලාවට ජීවිතේම අපිට මග හැරෙන්න පුළුවන්. ඒක අවදානමක් අරගෙන කරන්න පුළුවන් තැනක් වුණොත් බය නැතුව ගත්තොත් එහෙම ජීවිතේම කලෙලි වෙනවා. ඇත්තටම කණ්ණංගර දරුවා ඒ තත්ත්වෙට මූණ දෙයිද? නැද්ද? ලබන සතියේ මං කියනවා. දැන් ඒ වගේම තමයි මගේ රත්තරන් දූල පුතාලා ඉස්කෝලේ යන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ තුන්වන වාරේ මේ හැම දෙයක්ම ඔයා හරියට කරන හරියට මූණ දෙන කාලේ. ඒකට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ මං එන්නම්. එහෙනම් පරිස්සමෙන් ඉස්කෝලේ ගිහිල්ලා හැමෝම හොඳින් ඉගෙන ගන්න ඕනේ. හැම දෙයකටම සතුටින් මූණ දෙන්න ඕනේ. මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරෙයි. සුබ සතියක්.
2: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: Bubble Adventure. උදැසන 6 විනාඩි 26යි.
1: ඒ කාලේ හිටම සින්දු.
2: රදවල් මල් රැඟු සිල්පාට දේදුණු සේදිනා.
3: මේ කාලේ හිටම සින්දු.
4: වෙරළු මල් වෙරළු මල්
5: වෙරළු මල් හිටුන යන්නේ නැතුව තුරුලා ඔයාගේ.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න. සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
6: නෙතෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
1: අහන්න අහන්න.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්හලින් දැන් ලබා ගන්න 0713013036.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
11: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
12: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
11: මෙත් net පාමුල.
12: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
11: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකින් එතෙරවන මග සොයා යමු.

0: デベンチャー。
1: උදැසන 6 විනාඩි 32යි.
2: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මුද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
4: මේ ලෝකේ ලස්සනටම දකින්නේ පුංචි දුවදරුවන්. අපේ පුංචි දුවදරුවන්ට ලෝකේ හැමදාමත් හරිම විදිහට දකින්න පාර කියන විෂන් කෙයා පුංචි දුවදරුවන් වෙනුවෙන් අරගෙන එන අලුත්ම අවස්ථාව තමයි විෂන් කෙයා පාට සිත්තම් කියලා කියන්නේ. හෙටලොව දකින මාගේ දැස කියන තේමාව යටතේ දැන් ඔන්න විෂන් කෙයා පාට සිත්තම් තරඟය සඳහා තරඟ කරන්න හැකියාව තියෙනවා. අපේ පුංචි පැටව පාට කරන චිත්‍රය දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික් තෙල් සායම් ආදී ඕනෑම මාධ්‍යකින් වර්ණ ගන්වන්න අවස්ථාව තියෙනවා. චිත්‍ර ප්‍රමාණ අඟල් 18-14 අතර වෙන්න ඕන. කඩදාසි බෝඩ් එකක් එහෙමත් නැත්නම් කැන්වස් හරි ඕනෑම මතු පිටක ඔයාගේ නිර්මාණය තිරස් අතට හෝ සිරස් අතට ඉදිරිපත් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. තරඟයේ සදා ඉදිරිපත් වෙන පුංචි දුවදරුවන් මතක තියාගන්න ඕනි කාරණාව තමයි එකයිකට ඉදිරිපත් කරන්න පුළුවන් එක නිර්මාණයක් විතරයි. සියලුම චිත්‍ර පාසලේ විදුහල්පතිතුමා, පන්ති භාරගුරුතුමා, විෂය භාරගුරුතුමා විසින් සාධික කරන්න ඕනේ. ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ චිත්‍රය 2026 සැප්තැම්බර් 18 වෙනිදාට කලින් ඕනෑම විෂන් කියා ශාඛාවකට ගිහිල්ලා හරි එහෙමත් නැත්නම් විෂන් කියා ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට හරි චිත්‍රය තැපල් කරන්න ඕනේ.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම සාත්‍රක පාටම අංශභාග වගේ ආවා. තෝහලේ එක්ක ගියා. ඒ පරික්ෂණ ටික කරලා ඉස්ක කපාගෙන ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් එකේ කියන වුණා කමල් බන්දුර රෙද මහත්තයා ගැන. පහුව තාම ගියා එහෙ බෙහෙත් දෙන්න. පළවෙනි සැරේ බෙහෙත් දෙන ආව දවස් 16ක. ගමන් වාර 3 සැරේයි දෙන ආවේ. දැන් නම් ඉතින් අද තාත්තා ඉස්සරහේම හොඳට වැඩවල කරලා ඉන්නවා.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
7: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
8: brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

මෙත එෆම් කලබල පැංචාගෙනෙන්නේ උදැස්සන හයවි නැඩති සතයි වෙලාව. ඔන්න යන්න ඕන මෙත එෆම් ෆේස්බුක් පිටුවට. ලස්සන ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඔයා දන්නම ප්‍රශ්නයක් පුළුවන්නම් කියන්න, පුළුවන්නම් කියන්න කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නකො. අමල තාතලටත් විවෘතයි, දරුවන්ටත් විවෘතයි. ඕනම කෙනෙක්ට තමන්ගේ මතකය ලස්සනට අවදි කරලා කමෙන්ට් එකක් විදිහට උත්තරේ වන්න පුළුවන්. ඒවගේම 0711 95 95 95 කලබල පැංච නිර්මාණ පිටුවට ඔයාලගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්නකො පුතේ.

උදැසන 6:45ට අපි නෙත් ප්‍රවෘත්ති අහනවා. නෙත් නිවුස් අහනවා. ඊට පස්සේ ඉතින් පැංචගේ පැංචිගේ හොරකල් කතා. එතකොට දැනුම විනෝදය ජයග්‍රහණ මේ ඔක්කොමත් එක්ක අද ඉරිද දවසෙත් කලබල පැංචවලින් දවස ලස්සන කරගමු. අහගෙන ඉන්න ඕන සද්ද ටික ටික වැඩි කරගන්නකෝ. FM 95.8 දැන් උදේ 6:41.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අත ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 011 162 863 076 7162.
2: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: විශ්වාස කරන සත්‍ය ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 6 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මෙදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: සිරස්තල. ආණ්ඩුවට වසර 2යි රටට සුබයි තේමා කරගනිමින් ජනපති අනුරගේ පළමු ජනරැලිය අද කළුතරදී. කුමන බාධා පැමිණියත් 12 වනදා අනුරාධපුරයේ ජනරැලිය පවත්වන බව පොහොට්ටුව කියයි. නාමල් බලන්න අද කාටවත් බෑ. සෙසු රැඳවුවන් සමග නාමල් වාටුවේ තනිවෙයි. ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීගය දිනයි. පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන වැඩසටහන්වලදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ලවිසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තාතරට එක් වුණා. ඒ ගැනයි අපේ පළමු සත්‍යානාවරණය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ලවිසිකිරීමේ සව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තාතරට එක් වුණා. මෙරට වේලාවෙන් අදාළියම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර 89.04 දුරක් විසිකරමින් මෙම දක්ෂතාව දක්වනු ලැබුවා. එහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්න දෙවන ස්ථානයේ දිනාගත් අතර ඔහු මීටර 87.47 දුරක් හෙල්ල විසි කළා. තෙවන ස්ථානය මීටර 83.99 දුරක් විසි කළ ට්‍රිනිඩැඩ් ඇන් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වාල්කට් හිමි වුණා. ජයග්‍රහණයෙන් අනතුරුව රුමේෂ් තරංග මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවට වසර 2යි රටට සුබයි තේමා කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ පළමු ජනරැලිය අද දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා net news සමග විශේෂ සංවාදයකට එක්වමින් මේ බව ප්‍රකාශ කළා.
4: අද දිනේ සිට ජනාධිපතිතුමා දිස්ත්‍රික්ක මට්ටමින් ජනතාව ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙලා තියෙනවා. මුලින්ම කොහොමද මේක ආරම්භ කරන්නේ? මේකේ ප්‍රධානම අරමුණ මොකද්ද?
5: මේ මේ ජනහමු පවත්වන්න සිටියේ මේිට බොහෝ කාලයකට පෙර. නමුත් රට තුල මතුවෙච්ච එක පැත්තකින් දිට්ඨා සුලිකුණාටුවත් එක්ක රට වෙනසකට මුහුණ දුන්නා. ඒ වගේම අනතුරුව මැද පෙරදිග යුද මේ වටපිටාවත් එක්ක රට යම් අර්බුදකාරී තත්වයකට මුහුණ දුන්නා. ඉතින් මේ තත්වයත් එක්ක තමයි අපි තීරණය කරේ මේ ජනහමු පස්සට දාන්නේ. ඒ අනුව අපි අද සිට ජනහමු මාලාවක් ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කියන්නේ ජනතාව විසින් ජනතාවගේ අභිලාෂයන් ඉටු කර ගැනීම වෙනුවෙන් ගොඩනගන ලද මහජන ආණ්ඩුවක්. එතකොට මේ මහජන ආණ්ඩුවට

0: කියන මෙන්න මේ කාරණා රට හමුවේ සාකච්ඡා කරන්න තමයි අපි මෙවැනි ජනතා රැලි පවත්වන්නට තීරණය කරේ. යනුව අද සිට ඒ රැලි ආරම්භ වෙනවා. ද උලස් සිංහලත් බේරුවලත් පැවැත්වෙනවා පළමු රැලි දෙක. ඉන් අනතුරුව මේ මාසයේ සිට සෑම සති අන්තයකම වාගේ ජන රැලි පවත්වන්නට තීරණය කරලා තිබෙනවා.
1: විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව සහ සමාජ මාධ්‍ය තුලත් අදහසක් වෙලා තියෙනවා ආණ්ඩුවේ කාල සීමාව ඉවර වෙමින් යනවා, ගැටලු සහගත තත්ත්වයන් මතුවෙලා තියෙනවා, එය ජනතාවට වහන්න මේ රැලි මාලාවක් ආරම්භ කළා තියෙනවා කියලා. කද ඇයි මෙහෙම විපක්ෂය මෙහෙම හඬක් නගන්නේ?
0: කිසිසේත්ම නෑ. ඉතින් විපක්ෂයට අපි කරන දේවල් ඒගොල්ලන්ගේ කෝණයෙන් ඕනෑම විදියකට විග්‍රහ කිරීමේ අයිතියක් ඒගොල්ලන්ට තිබෙනවා. නමුත් මම කලින් සඳහන් කරපු අරමුණු වෙනුවෙන් තමයි අපි මේ ජනතා රැලි පවත්වන්නට තීරණය කළා තිබෙන්නේ. විශේෂයෙන්ම පසුගිය කාල සීමාවේ අවස්ථා තුනකදී ජනමතය, ජනබලය, ජනපෙළ ගැස්ම තියෙන්නේ කාටද කියන එක පෙන්වුවා. 2025 මැයි දිනේදී, 2026 කාන්තා දිනේ මාර්තු 8 වෙනිදා දැවැන්ත කාන්තා සහභාගීත්වයකින් අපි කාන්තා සමුළුව පැවැත්වුවා. කාන්තා දිනය තේමා කරගෙන ඉන් අනතුරු අපි පසුගිය මැයි මාසයේ පළවෙනිදා රට පුරාම රැලි 21ක් පවත්වමින් ඉතිහාසයේ පළවෙනි වතාවට රට පුරා දිස්ත්‍රික් හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට මැයි රැලි මාලාවක් පවත්වමින් එතනදිත් අපි පෙන්වුවා රටේ සිව් කොනේ බලය තිබෙන්නේ මාලිමාව ආණ්ඩුවට, ජනතාවගේ ආණ්ඩුවට කියන්නේ.
2: රිමාන්ඩ් භාරයට පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාර්යව සම්මහතා පැවසුවේ එම චෝදනා පදනම් විරහිත සහ දේශපාලනිකව පෙළඹීමක් මත සිදුකළ චෝදනා බවට සිය පක්ෂය විශ්වාස කරන බවයි. අදාළ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව විශාල බලතල සහිතව නිර්මාණය කරනු ලැබුවේ මෙරට සිදුවිය හැකි දූෂණ හෝ වංචා පිටුදැකීමට මිස දේශපාලනය සඳහා අවියක් ලෙස භාවිත කිරීමට නොවන බවයි. එමෙන්ම රට තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍ය ආයතන දේශපාලනික තර්ජන සඳහා මෙවලමක් වශයෙන් භාවිත කිරීමට පෙළඹේ නම් රටට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සීලු පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්විය යුතු බවත් එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති මෙරට ජනතාව එක්රස් කරමින් ජනරැලියක් එළඹෙන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ පසුබිමක එම රැලිය සඳහා දැවැන්ත ජනතාවක් සහභාගී වනු ඇති බවට තොරතුරු ලැබෙමින් තිබූ පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීම ප්‍රශ්න සහගත බවද පක්ෂ මහලේකම්වරයා අදාළ ලිපිය මගින් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කළද එළඹෙන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලිය ඔහු පැතුව අයුරින් පවත්වන බවත් එම ලිපියෙහි සඳහන්. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සතුටින් බන්ධනාගාරය තුළ කාලය ගත කරන බව බන්ධනාගාර ආරංචි පවසනවා. ඔහු රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවත් රැඳවියන් 10 දෙනෙකු සමග එක් වාට්ටුවක බවයි එම ආරංචි පැවසුවේ. එම වාට්ටුවේ රඳවා සිටින සෙසු රැඳවියන් වන්නේ විවිධ චෝදනාවන්ට ලක්ව සිටින රාජ්‍ය සේවකයන් බවද වාර්තා වුණා. ඒ අතර ආරක්ෂකංශ සාමාජිකයන්ද සිටිනවා. නාමල් රාජපක්ෂ මහතා එම රැඳවියන් සමග සුහදව සහ සතුටින් බන්ධනාගාර වාට්ටුව තුළ කාලය ගත කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එමෙන්ම මන්ත්‍රීවරයා කිසිදු විශේෂ වරප්‍රසාදයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉල්ලා නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. ඒ අනුව මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් සමග සුහදව කටයුතු කරන බවද වාර්තා වුණා. කෙසේ වෙතත් අද දිනේ බන්ධනාගාර ගතව සිටින කිසිදු රැඳවියෙකු බැලීමට පිටස්තරින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාව හිමිවන්නේ නැහැ. බන්ධනාගාර නීති අනුව සෑම ඉරිදා දිනකම එය ක්‍රියාත්මක බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ රටම එකට ජාතික මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: මත්ද්‍රව්‍ය සඳහා දරුවන් ස්වයං පෙළඹවීමක් හෝ යම්කිසි පාර්ශ්වයකගේ බලපෑමෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හැකියාව ඇත්තේ ද්විතීයික ශ්‍රේණිවලදී. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මක වෙන මහා ක්‍රිකට් ගැටුම් වලදී දෙමව්පියන්ගේ චෝදනා තිබෙනවා.

0: දරුවන් මේ සම්බන්ධ යොමු වුණා කියලා. ඉතින් ඒ නිසා අපි නිකුත් කරපු 2026-10 චක්‍රලයේ මගින් පාසල නියෝජනය කරන, කියන්නේ පාසලේ ලාංඡනය භාවිතා කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. ඒ දැඩිව අධීක්ෂණය කරනවා.
1: ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟවලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වන බවට දෙමව්පියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
0: ඉදිරියට ඔබට ආදී සංගම් ආදී විද්‍යාලයන් සම්බන්ධ ආයතනවලටත් සමාජිකයන්ටත් මතක් කරනවා, ඔබේ උත්සවය පාසලේ ලාංඡනය භාවිතා කරමින් පවත්වන උත්සවයක් නම් එය පාසලේ උත්සවයක්. ඒ නිසා පාසලේ ලාංඡනය භාවිතා කරමින් ඒ යටතේ පවත්වන කිසිදු උත්සවයකදී ඔබ මත්ද්‍රව්‍ය මත්පැන් හෝ කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍යයක් භාවිතා නොකළ යුතු බව. ඒ චක්‍රලේඛයේ අනුව එම අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්තුමාට බලය තිබෙනවා අදාළ උත්සවය තහනම් කිරීමට. අපි බලාපොරොත්තු වෙනවා නියම ව්‍යාපෘතියෙන් අනතුරුව යම් අපේ රටේ අධ්‍යාපන විවිධත්වයට ගැළපෙන නිශ්චිත විෂය නිර්දේශයක් ගුරුබවතුන්ට විදුහල්පතිවරුන්ට හඳුන්වා දීලා ඔබ ඔබේ පාසලේ මේ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශයක් මම හිතනවා එයින් අපට හැකියාව ලැබේවි. දැනට මත්ද්‍රව්‍ය සඳහා කිසිදු පෙළඹවීමක් නැති, නමුත් අනාගතයේ මත්ද්‍රව්‍ය සඳහා පෙළඹීමේ අවධානම තිබෙන අපේ දරු පරපුර එයින් සම්පූර්ණයෙන්ම මුදවා ගැනීමේ හැකියාව මේ වැඩසටහන ලැබේවි කියලා.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය net news nimava melanga net news pradhana pravruti prakashaya 10:12ට etek pen pay pravruti bala porottuwanna mohotin mohota wenas wana alutma torotoru sadaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathawath netnews.lk apage web adipita pivisenna net news
2: oba wete gena ave dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine.

0: අයි බෝවන් මගේ පැංචි උදේ හතයි විනාඩි තුනයි වෙලාව. ඉතින් ඉතින් පැංචි කතා කරන්නක මොනවද මොනවද විස්තර?
1: මට කියන්න තියෙනව
0: දෙයක්. එනම් කියන්න බලන්න අපේ පැංචිට කියන්න තියෙන දෙය.
1: ඒ නැන්ද ගැන මට නම මතක් නෑ හරියට.
0: නැන්ද ගැන? කස්සුනි නැන්ද? සචිනි නැන්ද?
1: නෑ.
0: එහෙන
1: මට වගෙන
0: කොයි නැන්දද?
1: අද මිස් වර්ල්ඩ්
0: ප්‍රතිපාලියන රච්චි. එයාද?
1: ප්‍රතිබනැන්ද. එකට ලස්සන තිබිල වඩන්නෑ. ඒකට බ්‍රේව්නස් තියන්ඩෝනේ. එයා අතින් කරන්නේවත් කරනවා.
0: ෆිට්නස්?
1: අපේ අම්ම එම්බ්‍රොයිඩ කරන්නවනේ. එතකොට එයාටත් කරන්න පුළුවන් එම්බ්‍රොයිඩ, නිටින්, අත්වලින් කරන ඒවා.
0: ඔව්, අත්කම් නිර්මාණ.
1: ඔව්. එතකොට තව කියනවා මං කියනවා ප්‍රතිබානන්දට මිස් වර්ල්ඩ් එකෙන් දිනන්න කියලා.
0: ඔව්, මෙහෙමනේ. දැන් මිස් වර්ල්ඩ් ඉවරුණානේ, හරිද? හැබැයි ප්‍රතිභ දැන් පැංචිට අනුව ප්‍රතිභ නැන්ද. ප්‍රතිභා ඉතාම හොඳ විදිහට තරඟ කරා.
1: ඒගොල්ලන් හිතන අනික් අය ගැන.
0: ඔන්න හරි. එයාලගේ හදවත, එයාලා හිතන විදිය නේද ලස්සන? ඒ කියන්නේ බාහිර ලස්සන වගේම ඇතුළාන්තෙන් එයාලා කොච්චර ශක්තිමත්ද, කොච්චර බාහිර වශයෙන් ලස්සනයි වගේම ඇතුළාන්තේ ලස්සනයිද
1: නේද?
0: ඕ
1: බ්‍රේව්නස් තියෙද්දී ඒගොල්ලන්ට ගොඩක් ඒවා කරන්න පුළුවන්. දැන් හිතන්නකො, සේලයින් ගහනවානේ කට්ටක්. ඒකට මේ නිකන් ස්ට්‍රෝන් ඇතුව තිබිලා හරියන්නේ
0: නෑනේ.
1: එකට ස්ට්‍රෝන් තියන්න ඕනනේ.
0: ඉතින්
1: ප්‍රතිබානන්දට ශක්තිමත් තියෙනවා. එතකොට
0: ලස්සන තියෙනවා නේද?
1: ඔව්, ලස්සන තියෙනවා, ලස්සන ඇඳුම් තියෙනවා. එතකොට ඒගොල්ලන් දැන් මං කිව්වේ අපේ අම්මා එම්බ්‍රොයිඩ කරනවනේ, නිටින්ස් කරනවනේ. එයා ඒවා කඩවලට දාලා තියෙනවා නිකට සෙල් කරන්න.
0: බලන්න කොච්චර දේවල් කරලා තියෙනවද නේද? ඉතින් දැන් මෙහෙමයි,
1: ඒකයි තමයි ඒගොල්ලන් මිස් වර්ල්ඩ්
0: යන්නේ. සාමාන්‍යයෙන් එහෙම සාමාන්‍යයෙන් කෙනෙකුට යන්න අමාරුයි නේද? ඒකට ගොඩාක් කැපවීමක් මහන්සියක් තියෙන්න ඕනේ.
1: නැත්තම් මෙහෙම වෙලා ඉන්න බෑනේ.
0: බෑනේ. ලෝක රූරචන කිරුල මේ පාර ඩොමිනිකන් ජනරජයට හිමි වුණා. නම වෙන්නේ ජහිරි මෝලා. හරි ලස්සන කෙනෙක් ඇයත්. හැබැයි මේ පාර මේ තරගාවලිය පිළිබඳව ලෝකෙම අවධානය දිනාගත්ත වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ ප්‍රතිභ, අපේ ප්‍රතිභ, අර අපේ වචනින් කියනවනම් නියමටම තරඟ කරා නේද? ඒකනේ දැන් අපේ පැංචි වගේ චූටි බබාලත් ප්‍රතිභ නැන්දට මෙච්චර ආදරය කරන්න ගත්තේ. ඇගේ ලස්සන, ඇගේ ශක්තිය, ඇය හිතන විදිය, මේ ධෛර්යය, කැපවීම, මේ හැම දේ අතින්ම ඇය ලෝක රූරජන තරගාවලියේ මුල් අතරට එන්න පුළුවන් වට හතරකින්ම ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ අපේ ප්‍රතිභ නැන්දට ඉස්සරහට මෙන්න හැකියාව ලැබුණා. හැබැයි අපේ හිතුව තරම් ඉස්සරහට එන්න බැරි වුණා. ඒක ප්‍රතිභගේ නොහැකියාව නිසා නෙමෙයි, ප්‍රතිභා නැන්දගේ නොහැකියාව නිසා නෙමෙයි අයට එහෙම බැරි වුණේ. ඒක විනිශ්චය මණ්ඩලයේ ප්‍රශ්නයක් නිසා කියලා දැන් මේ වෙනකොට කතාවට ලක් වෙලා තියෙනවා. ඒක විවෘතව කතා කරනවා. ඉතින් කොහොම නමුත් අපි ලෝක රූරචන කිරුල හිමි වුණු ඩොමිනිකන් ජනරජයට සුබ පැතුම් එකතු කරනවා. ජොහිරි මෝලට සුබ පැතුම් එකතු කරනවා. හැබැයි අන්තිම කීප දෙනා අතරට එකතු වෙන්න සුදුසුකම් ප්‍රතිබට තිබුණා කියලා කියනවා. මේ අපි නෙවෙයි මේ කියන්නේ, අපිට වැඩිය මේ පිළිබඳව, මේ විෂය පිළිබඳව හදාරණ දන්න ප්‍රවීණයන් මේ ගැන මේ වෙනකොට කතා වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියට හරි ශ්‍රී ලංකාවට මේ කිරුලට දිනා ගන්න හැකි වෙන්න, ඒ වගේම ඒ ආසන්නයට එන්න හැකියාව ලැබෙන්න කියලා. මේ කොහොම වුණත් ජය පෙරජුම කියන එක ලංකාව වගේම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හැමෝටම අනිත් අයට වැඩිය ඉතාම හොඳින් අපි ඒක ප්‍රගුණ කළ තියෙනවා. ඉතින් මේ ලෝක රූරචන කිරුල හිමිකරගත් ඩොමිනිකන් ජනරජයේ ජොහිරකි මේ පාටයට මංහරි කැමති. අපේ පැංචිට තේරෙයිද දන්නේ නෑ මෙහෙම කිව්වට. ඇගේ පෞද්ගලික ආදර්ශ පාටය මොකද දන්නවද පැංචි? ඔන්න හොඳට අහගන්න හොඳේ. ඔබට ලබා දිය හැකි විශිෂ්ටතම ත්‍යාගය වන්නේ ඔබට වරක් වර්ධනය වීමට, ඉදිරියට යාමට සහ ඔබේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවම තවත් කෙනෙකුට ලබා දීමයි. ඒ කියන්නේ අපි දිනන්න, අපිට ඉස්සරහට යන්න, අපිව සාර්ථක වෙන්න, අපේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වුණු අවස්ථාවම තව කෙනෙකුට හරිම නිර්ලෝභීව ලබා දෙන එක තමයි ඔබේ විශිෂ්ටතම ත්‍යාගය වන්නේ කියලා ඇගේ පෞද්ගලික ආදර්ශ පාඨය වෙලා තේනවා. ඉතින් මං ඒකට හරිම කැමති වුණා. මං අද උදේම කලබල පැංච වැඩසටහනින් ඒක අපේ ආදරණීය දුවල පුතාලටත් කියන්න ඕනි කියලා හිතුවා. පුතාලා දිනනව නේද පුතේ? පුතාලා ජයග්‍රහණය කරනවා නේද? ඉස්සරහට යනව නේද? ඒ වගේම වැඩිහිටියෝ විදිහට අම්මල තාත්තලා අපි හැමෝම අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් ගැන කතා කරනවා නේද? මෙන්න මේක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කියලා අපේ දරුවන්ටත් අපි ඒ දේවල් කියලා දෙනවා නේද? ඉතින් අපේ දුවල පුතාලගේ හැරවුම් ලක්ෂ්‍යය, අපේ වැඩිහිටියෝ විදිහට අපේ හැරවුම් ලක්ෂ්‍යය තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් නම්, ඉදිරියට යන්න, ජීවිතය වෙනස් කරගන්න ඒක කියා දෙන්න පුළුවන් නම්, ඒ දැනුම දෙන්න පුළුවන් නම්, ඒක තමයි අපේ විශිෂ්ටම ත්‍යාගය වෙන්නේ. ඒ නිසා අපි අද මේ ඉරිත දවසේ ඒක මතක තියාගෙන අපි ගොඩාක් දේවල් කරමු. අපේ අනාගත පරපුරට ගොඩාක් දේවල් දෙමු නේද පැංචි?
1: ඔව්. කසුනි නැන්ද, මම ප්‍රතිභා නැන්දට තමයි මේ දිනන් කිල් කියන්නේ මිස් වර්ල්ඩ් එක.
0: ඕ මෙහෙමයි. දැන් ඉතින් මිස් වර්ල්ඩ් ඉවරයිනේ නේද? අපි අපේ ප්‍රතිභා නැන්ද දිනලා ඉවරයි. ප්‍රතිභා ලියනාරච්චි හොඳටම වැඩේ කළා. එයා දිනලා ඉවරයි. අපි රටක් විදිහට දිනලා ඉවරයි. හරිද?
1: හරි.
0: අපි එහෙනම් අත් පොඩියක් දෙමු නේද අපි හැමෝටම දිනපු අයට, එතකොට ලෝක රූරචන කිරුල දිනාගත් අයට, අවසන් වටේට එකතු වුණු අයට, හැමෝටම නිර්ලෝභීව අපි හැමෝම එකතු වෙලා ලෝකෝ අත් පොඩියක් දෙමු. අපි ජය සමරමු. ප්‍රතිපලියන ආරච්චි ලංකාවට එනකොට අපි රටක් හැටියට ආඩම්බරය භුක්ති විඳිමු. ජය වේවා. හරි, එහෙනම් දැන් ඔන්න සාහිත්‍ය මාසේ
2: සීතලයි නේද?
0: දැන් උදේ එකපාරට වැස්සනේ.
1: අපි වැටෙමු නන්ත එක්ක.
0: දැන් අපි වැස්ස
1: කියන්නේ නැන්ද? අපේ ටීචර් කියනවා සාහිත්‍ය මාසේ පොත් කියවලා ඉස්කෝලේ දැන් අපිට ඩයරිය ලියන්න තියෙනවනේ.
0: ඕ
1: ඒක ස්ටෝරි බුක් නේම් එකකුත් ලියන්න තියෙනවා.
0: හරි.
1: පොත් ගොඩක් මේ රීඩ් කළා තමයි ඒ වගේ නම් ලියන්නේ.
0: හා හා හා.
1: මේ ඩයිරි එකේ.
0: හරි.
1: අපි දැන් හිතන්නකෝ අපි එකම පොතක් මේ නේම් එක ලියනවා කියලා.
0: හා හා.
1: එතකොට ටීචර්ස්ලාට එපා වෙනවනේ.
0: ඒකනේ.
1: ඒ ගොඩක් පොත් රීඩ් කළා රීඩ් කළා. අපි ඒ වගේ නම් ලියන්න ඕනේ.
0: හා හා හා.
1: ඩයරි එකේ කියලා ටීචර් කිව්වා.
0: හා, අද මෙන්න මේ පොත කියවුවා. හෙට මෙන්න මේ පොත කියවනවා. එහෙම කියලා නේද?
1: ඔව්. අපිට මේ ස්ටෝරි බුක් නේම් එක විතරයි ලියන්න
0: තියෙන්නේ. ඒක තමයි, ඒක තමයි. අපි හිතමුකෝ දැන් ඊයේ හත්පණ ඇහුවනේ. සචිනි නැන්ද හත්පණ කියලා තියෙනවනේ පොතක්. ඔන්න හොඳ ප්‍රශ්නයක් අපේ පැංචි ඇහුවේ. කුමාරතුංග මුනිදාසයන් රචනා කරපු හත්පණ. හරිද? දැන් අපි අදහනවා තව පොතක්. දැන් තව ටිකකින් අහනවා. ඉතින් අන්න ඒ වගේ පොත් ගොඩාක් තියෙනවා. මඩොල් දුව, ගම් පෙරලිය, මගුල් ප්‍රස්තාව.
1: මම සිබිල් වෙත්තසිංහගේ සිංහල පොතක් කියවෙව්වා.
0: සිබිල් වෙත්තසිංහ නැන්දගේ නේද?
1: නැන්දගේ
0: නෑ. ඕ, සිබිල් වෙත්තසිංහ නැන්දා. පොතක් කියවනේ. ලස්සන පොත් තේනවා නේද?
1: ඔව්. අර නරියගේ එක මං
0: කියවුවා. හා, ඒ වගේ
1: ඉර පස රාජ්‍ය සීජේ.
0: හා හා හා.
1: අර ඉන්නේ.
0: හ්ම්.
1: ඒ පොතත් මං කියවුවා.
0: ඒකත් කියව. බලන්න කන්නේ.
1: ගෙදර. ඔව්.
0: ඉතින් ඒ වගේ පොත් ඕන තරම් කියවන්න පුළුවන් සාහිත්‍ය මාසය විතරක් නෙමෙයි පොත් කියවන එක අපි පුරුද්දක් කරගන්න ඕන. එතකොට තමයි අපිට ජීවිතේ කියව ගන්න පුළුවන් වෙන්නේ. පොත් කියන්නේ ජීවිතය තමයි.
1: ඩෙක්ටේෂන් තියෙනවනේ.
0: අහහ
1: අපි ගොඩක් රීඩ් කරාම තමයි අපිට ඒ වචන ලියන්න පුළුවන්.
0: එතකොට නිකම්ම මතක හිටිනවා ආයි කටපාඩම් කරන්න ඕන නෑ නේද? පොත් අපකේ නෙත් වගේ.
1: ටීචර් කියනවා එයා ලෙටර්ස් කියන්නේ නෑ, ඩික්ටේෂන් එක ලෙටර්ස් කියන්න බෑනේ. මේ එයා වචන කියනවා විතරයි අපේ ටීචර්. එතකොට අපි ලියන්න ඕනේ වචන දාලා. ලියන්න ඕනේ. ඊට පස්සේ ටීචර් කිව්වා අපිට ගොඩක් සාහිත්‍ය මාසේ රීඩ් කරන්න පොත් කියලා. එතකොට තමයි ඔයාට ඩික්ටේෂන් එකේ පුළුවන් වෙන්නේ අකුරු ලියන්න
0: කියලා. හරි. දැන් පැංචියේ කියපු දේත් එක්ක ඔන්න මම කියනවා පොත් අපගේ net වාකේ 27 වන සංවත්සරයේ සමරනව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ පාර 27 වන වරට සංවිධාන වෙන්නේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් හැමෝම බලාගෙන ඉන්න පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMSH පරිශ්‍රයේ උදැස නවීන්දල රාත්‍රී 9 වෙනකන් කියවීමේ මාසයේ සාහිත්‍ය මාසයේ පොතක් ගන්න හැමෝටම එන්න කියලා අපි මේ පාරත් කියනවා. කියවීම තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ, අපේ ජීවිතේ පෝෂණය කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය වගේම නිල රේඩියෝ මාධ්‍ය විදිහට net fm හැමදාකම ඉන්නවා පොත් අපගේ net වගේ කියලා කියන්නේ තින් නිකන් නෙමෙයි. දැන් ඒ නිසාම අපි කලබල පැංච අහන අපේ පොඩ්ඩ වෙනුවෙන් ඔන්න එක එක ලස්සන පොත් උගලගේ නිර්දේශයට අදාළ පොත් කියවන්න පුළුවන් ලස්සන පොත් වල පුතාලට අහන සලස්සනෝ එක පරිච්ඡේදයක්. පොතම නෙමෙයි ඒ පොතේ තියෙන එක පිටුවක් එක පරිච්ඡේදයක් අපි අහන්න දෙනවා. එතකොට ඔගලන්ට කියවන්න ආස හිතෙනවනේ. ඊයේ ඔන්න එක පොතක් ඇහුව නේද? අද ඔන්න තව පොතක එක පරිච්ඡේදයක් අපි අහන්නයි යන්නේ. එහෙනම් අපි ඒක අහලෙමුද?
1: මං අන්ට කියන්නම්. අපේ ටීචර් කිව්වා BMSH එකෙන් පොත් අරගෙන කියවන්න කියලා.
0: අන්න ඒකනේ නේද? ඒක හොඳ පුරුද්දක්නේ. හා එහෙනම් පෙන්චි අපි පොත අහමුද?
1: හා
0: පොතේ පරිච්ඡේදය අහලෙමුද? හා හරි. කලබල පෙන්ච උදේ 8 වෙනකන් අහගෙන ඉන්න කියලා කියන්න බලන්න.
1: උදේ 8 වෙනකන් අහගෙන ඉන්නකෝ.
3: කුමාරතුංග මුනිදාසයන්ගේ මගුල් කෑම කෘතියෙන් හේරු පස යනවත් සමගම සියලු කුකුලන් තම තමන්ගේ ගෙට යති. එකෙකුන් රෑමක බැස නොඇවෙති. ගෙටවන් වහාම සියල්ලෝ නිදති. වේලාසුන නිදීම ලෙඩදුක් නැතිවීමට හේතුවක් බව ඔවුන් පුරුද්දෙන්ම දන්නෝය. නිදන්නාසේව වේලාසුන පිබිදීමද ඔවුන්ගේ සිරිතය. පිබිදුණු වහාම මහකුකුලු පාඩම් කියන්නට පටන් ගනිති. තොල්මතුරා කීමෙක් ඔවුන්ගේ නැත. කියන දේ හඬ නගාම කියති. පිරිසිදු ශබ්දයෙන් කියති.
4: මගේ ඇසින්දුටු කණින් ඇසූදේ තමා මා ඉතින් කීයේ. ඉතින් විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. ඉවනුන් සමග යාළුකම් හොඳ නෑ. මීයාගේ බලලාගේ යාළුකම් වගේ තේරුණාද?
3: කියාගේ විසගත් නොහැකි බැවින් කිසිවක් නොකිවාය අර කිකිලිය. දිනක් මහමල් හාමි නුවන් හාමිට දවල් බතට ආරාධනා කළේය.
5: අප දැන් මස් කන්නේ නැහැ නොවේ.
6: අප කන්නේ මස් නොවේ. ඉඳහිට මාස් ලැබුණොත් නොකනවත් නොවෙයි. ඒත් අපට නිතර ලැබෙන්නේ බත් මාළු නොවේ.
3: මහමල් හාමි මෙසේ කී කල නුවන් හාමි ආරාධනය පිළිගත්තේය. මහමල් හාමිගේ කෑම නුවන් හාමිට බෙහෙත් වැනිය. ඒ බව නොහඟවා මහත් ආශාවෙන් කෑම කන්නාක් මෙන් දක්වා නුවන් හාමියද බඩගින්න සිටියේය. මහමල් හාමිද මහමල් හාමි නේද දරුමුණමුරෝද බඩ පුරා කා දොඩා උන්නෝය.
6: හැබෑවටම අප දෙගොල්ලෝ සතුරු උන්න හැටි.
5: ඒකනේ එන්න කිසි වැඩකට ඇති සතුරුකමක් ඈ.
3: කුමාරතුංග මුනිදාසයන්ගේ මගුල් කෑම කෘතියෙන්. මගුල් කෑම කෘතිය කුමාරතුංග පුණිදාසයන්ගේ.
1: මගුල් කෑම කියන්නේ
3: මොකක්ද? මගුල් කෑම කියන්නේ පොතක්. අර දැන් පැංචි කිව්වේ සිබිල් වෙත්තසිංහ නැන්දාගේ පොත් කියුවා කියලා. ඒ වගේ ලස්සන පොතක්, ලස්සන කතාවක්. කොහොමද දැන් ඒක ඇහුවහම මොකද හිතුනේ?
1: මට ආස හිතුණා මේ කියවන්න.
3: අනේ ෂෝයි නේද? පොතක් කියවනකොට ඒක රහ විඳින්න ඕන. දැන් දැක්කනේ චරිතවල ඒවර අපි ඇඟට අරගෙන හොඳට පොත කියවන්න ඕනේ. එතකොට තමයි අපිට පොත කියවන්න ආස හිතෙන්නේ. නේද පැංචි?
1: ඔව් මම ඒක ෆන් කරගත්තා.
3: හා ඒක තමයි. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන පොත්වල එක එක පරිච්ඡේද කලබල පැංචවලින් මේ දවස්වල මගේ පුතාලට අහන්න පුළුවන්. දැන් නම් ආස හිතෙනවා නේද පොත් කියවන්න ඔහොම අහනකොට? ඒ නිසානේ මේ විදියට අහන්න දෙන්නේ. ඉතින් දැන් යන්න බලන්න netfm facebook පිටුවට පෝස්ට් එකක් දාලා තියෙන කලබල පැංචවලින්. අද අහන්නේ පුළුවන් නම් කියන තරඟ වටේන් කිරිහාමි චරිතය ඇතුළත් පොත කුමක්ද? හොඳට ඊයේ අදයි අහගෙන හිටියනම් මේ ප්‍රශ්නට උත්තරේ ඉතින් ඕන තරම් ඇහුණා. අදත් මට ඒ නම කියවුණා. ඉක්මන් කරන්න බලන්න, එවන්න බලන්න කමෙන්ට් එකක් විදිහට උත්තරේ. දැන් සමහරු ෆේස්බුක් එකේ නෑ කියලා මට WhatsApp එකට දාලා තියෙනවා. ෆේස්බුක් එකේ එවන්න අමාරුයි, සිග්නල් මදි කියලා එවල තියෙනවා. එහෙම ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් එවන්න බැරිද ඔල පුතාලට? අපිට WhatsApp අංකෙ කියන්න පුළුවන්. ඒකට WhatsApp එකෙන් උත්තරයක් එවන්න පුළුවන්නේ. එහෙනම් කියන්න බලන්න පැංචි අපේ WhatsApp අංකය
1: 0711 95 95 95.
3: ඊළඟට අපි කියමුද සෙල්ලම් කරන්න එන්න පුළුවන් අපේ දුරකථන අංකය?
1: 0112 55 33 63.
3: අහගෙන ඉන්න කලබල පැංචා උදේ 8 වෙනකම්.
7: කලබල පැංචා FM 95.8. NetFM.
1: උදේ 7:20.
8: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු ආඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 මතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් එක.
9: මේ ලෝකේ ලස්සනටම දකින්නේ පුංචි දුවදරුවන්. අපේ පුංචි දුවදරුවන්ට ලෝකේ හැමදාමත් හරිම විදිහට දකින්න පාර කියන විෂන් කෙයා පුංචි දුවදරුවන් වෙනුවෙන් අරගෙන එන අලුත්ම අවස්ථාව තමයි විෂන් කෙයා පාට සිත්තම් කියලා කියන්නේ. හෙටලොව දකින මාගේ දැස කියන තේමාව යටතේ දැන් ඔන්න විෂන් කෙයා පාට සිත්තම් තරඟය සඳහා තරඟ කරන්න හැකියාව තියෙනවා. අපේ පුංචි පැටව පාට කරන චිත්‍රය දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ආදී ඕනෑම මාධ්‍යකින් වර්ණ ගන්වන්න අවස්ථාව තියෙනවා. චිත්‍ර ප්‍රමාණ අඟල් 18-14 අතර වෙන්න ඕන. කඩදාසි බෝඩ් එකක්, එහෙමත් නැත්නම් කැන්වස් හරි ඕනෑම මතුපිටක ඔයාගේ නිර්මාණය තිරස්සතරෝ සිරස්සතර ඉදිරිපත් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. තරංගයේ සදා ඉදිරිපත් වෙන පුංචි දුවදරුවන් මතක තියාගන්න ඕනි කාරණාව තමයි එකයිකට ඉදිරිපත් කරන්න පුළුවන් එක නිර්මාණයක් විතරයි. සියලුම චිත්‍ර පාසලේ විදුහල්පතිතුමා, පන්ති භාරගුරුතුමා, විෂය භාරගුරුතුමා විසින් සහතික කරන්න ඕනේ. ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ චිත්‍රය 2026 සැප්තැම්බර් 18 වෙනිදාට කලින් ඕනෑම විෂන් කියා ශාඛාවකට ගිහිල්ලා හරි, එහෙමත් නැත්නම් විෂන් කියා ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට හරි චිත්‍රය තැපල් කරන්න ඕනේ.
10: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013036.
11: ඒ කාලේ හිටම සින්දු
12: රදවල් මල් රැඟු සිරිපාට දේනු සේදිනා.
13: ඒ කාලේ හිට්ම සින්දු
14: වෙරළු මල් වෙරළු මල්
15: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයාගේ
16: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දිගට අහන්න
17: සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
18: NetFM. හෙලෝ හෙලෝ සතියන්ත
16: අහන්න
7: FM 95.8 NetFM. Thank you.
19: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
1: කසුමි නැන්ද
0: ඕ පැංචි මැනික,
1: අපේ හදවත ලස්සන වුණොත් එහෙම විතරයි අපි ලස්සන වෙන්නේ.
0: ඒක තමයි නේද? අපි හදවතින්
1: බලන්නකෝ මම ලස්සනයි නේද?
0: ඒකනේ මගේ පැංචි මැණික, මැණික් කැටයක් වගේනේ, රෝස මලක් වගේනේ.
1: කසුනි නැන්දා, සරින් සරේට අපිට කෝලම් කරනව නේද?
0: අපේ අම්මා මේ මම මම කෝලං කරනවා.
1: කෝලං
0: කරනවා. හුරතල් කෝලං කරනවා. ඉතින් ඉතින්
1: අපේ අම්මත් එහෙමයිනේ හුරතල් කරනවා.
0: ඕනේ. ඉතින් ආසයිද?
1: ඉතින් එතකොට තමයි අපේ ජීවිතයත් ලස්සන වෙන්නේ. කම්බුල් දෙක ලස්සන වෙලා.
0: ඒකෙමද?
1: ඔයගේ
0: අත්තද?
1: සරින් දවසට එන්නකොට.
0: ඇත්තද?
1: ඔව්.
0: ඕ, එහෙනම් අපි හදවතින් ලස්සන වෙමු නේද?
1: ඔව්.
0: හරි, දැන් ඔන්න අපි යනවා ඒ විදිහට ලස්සනම ලස්සන වැඩකට. මේ දවස්වල තියෙනවනේ සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟය. දැන් ඔන්න එවන්න පුළුවන් චිත්‍ර තරඟ ගොඩක් තියෙනවා. සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයත් වාර්ෂිකව පවත්වනවා. චූටි දුවල පුතාලා හරිම ආසයිනේ. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තර තෝරන්න සිද්ධාලේප ආයතනයේ නැන්දල මාමල හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. පෙරපාසලේ ඉඳලා පුංචි මල් කැකුළු වලට වගේම එක ශ්‍රේණී ඉගෙන ගන්න පුංචි සිත්තරුවන්ට චිත්‍රයවන්න පුළුවන්.
1: මට මගේ රැංගිලා දෙන්නෙක් ඉන්නන කුරුණෑගල.
0: ඕ ඕ,
1: එයාටත් එවන්න පුළුවන් ද චිත්‍ර?
0: එයා කී වසරද දෝනි? ඉතින් සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟේ තියෙන්නේ පෙරපාසල් දුවල පුතාලටයි අපේ එක වසර
1: සිංහල මීඩියම් යන්නේ.
0: හා, එක වසර දුවල පුතාලට උදෑසනක් කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් අඳින්නකෝ. ඔන්න මාතෘකාව හරිම ලේසි. උදෑසනක් ලස්සනට අඳින්න ඇඳලා හෙට්ටිකොට ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල් කිස්ස කියන ලිපිනයට තමයි වන්න ඕන ඔක්තෝම්බර් පළමුවෙනිදාට කලින්. අද කවද්ද? අද සැප්තැම්බර් 6 වෙනිදා. හා, එහෙනම් ඉතින් ඔක්තෝම්බර් පළමුවෙනිදාට තව දවස් තියෙනවා කියලා කල් ගන්නෙ නැතුව අද ඉරිදා දවසේ දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා චිත්‍ර ටික ටික අඳින්න පටන් ගන්න දිනන්න. චිත්‍රය ඇඳලා පුතේ මේ විස්තර ටික එවන්න ඕනේ, ඒක අමතක කරන්න එපා. ඔයාලගේ සම්පූර්ණ නම, උපන් දිනය, ස්ථිර ලිපිනය, දුරකථන අංකය, වට්ස්ඇප් දුරකථන අංකය, ලදරු පාසලේ හෝ පාසලේ නම, ලිපිනය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය, මේ හැම දෙම හරියටම සඳහන් කරන්න ඕන. චිත්‍රයේ දරුවෝ විසින්ම අඳින ලද්දක් බවට සහතික කරන්නත් ඕනේ, අත්සන් කරන්න ඕනේ. ඉස්කෝලේ ටීචර් වෙන්න පුළුවන්, විදුහල්පතිතුමා විදුහල්පතිනිය වෙන්න පුළුවන්. ඒ විදිහට අත්සන් කරලා අපේ දුවා දරුවන්ට එවන්න තියෙන මාතෘකාව මතකයි නේද මැනික? උදෑසන. හරි, දැන් එහෙනම් අපි කලබල පැංච නිර්මාණ පිටුවේ චිත්‍ර ටික බලන්න යමුද?
1: හරි කසුනි නැන්දේ,
0: එහෙනම් දොර අරින්න බලන්න නිර්මාණ පිටුවේ.
1: පුංචි අපේ නිර්මාණ පිටුව.
0: මරු දොර අරින සද්දේ. හරි, එහෙනම් මෙන්න බලන්න මේ මොකක්ද දෙවල තියෙන්නේ කියලා අපි බලමු.
1: කොහමද පේන්නේ නැනේ?
0: අන්න දැන් පේනවද?
1: දැන් පේනවා.
0: දැන්
1: පේනවා. ඒ මොකක්ද දාලා තියන්නේ
0: බලන්න. යාළුවගේ චූටි පුස්තකාලේ දැක්කද
1: පොත්?
0: පොත් කියවන්න කියලා එයාගේ පුස්තකාලේ අපිට වීඩියෝ කරලා එවලනේ නේද? හරිම ලස්සනයිනේ. චූටි ලස්සන චාම් පුස්තකාලයක්. කුමාරතුංග මුනිදාස මහතා කියලල්ල සඳහන් කරලා තියෙනවා. කියවන්න කියලා වීඩියෝ එක එවලා තියෙනවා. කොමෙනි කෝවාගේ නම එවල නෑනේ අපිට. නම එවන්නකෝ. මෙන්න මේ
1: චිත්‍රයක්.
0: මොකක්ද තියෙන්නේ?
1: මාළු තියෙනවා.
0: හ්ම්.
1: මාළු ඉන්නවා වතුරේ.
0: හ්ම්.
1: ඊට පස්සේ කැප් වගේ වින්නවා.
0: ඉබ්බෙක්ද? ඉබ්බෙක් වෙන්නේ නැති නේද? සනලි නවෝද්‍යා බලංගොඩ ඉඳලා ඔන්න එවල තියෙනවා. ඊළඟට වැවයි පන්සලයි ගමයි දා ගැබයි. මෙන්න එවල තියෙනවා.
1: ලස්සනයි.
0: මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ එකබී මිනුදි බිනුල් විධානගේ සත්තානි සම්භාෂණී ශ්‍රී වීරගේ බලවත්කම මහාවිද්‍යාලය සුරංගනාවියවල සුරංගනාවියවල තියෙන දැක්කද?
1: ෆොටෝස් ගොඩක්
0: ඉවලා. මෙන්න ඉනුචි ප්‍රාර්ථනා යෙත්මින මොන රාගල මහනාම චාතික පාසල. හරිම ලස්සනයි, හරිම ලස්සනයි. ඊළඟට අපි බලමු නිවාඩු කාලයේ කියවන පොත. එහෙම කියලත් එවල තියෙනවා. වැඩිපුරම උත්තරේ තමයි එවල තියෙන්නේ. ඊළඟට මෙන්න බෑග් එකක්. යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලය බෑගේට ඇඳ චිත්‍රය ශෂිනී කවිෂ්මා වික්‍රමසිංහ. ශනුති විහන්සා රණවීර අවුරුදු 4 අකුරැස්ස කියලා සඳහන් කරලා තියෙනවා. කැකිරාව මධ්‍ය විද්‍යාලය නවංචනා දිසානායක හය ශ්‍රේණිය. මෙන්න මෙන්න උත්තර තමයි ඔක්කොම තියෙන්නේ. දැක්කද පැංචි උත්තර එවල තියෙන යාළු?
1: ඔව්.
0: ඉනුරි උපුන්‍යා 6 බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලය. හරි, අපි බලමු ෆේස්බුක් එකට යන්න පුළුවන් අපේ පෝස්ට් එක දාලා තියෙනවා. මම කැමති ෆේස්බුක් එකෙන්ම කමෙන්ට් එකක් විදිහට එවනවට. එහෙම නැත්තම් අපහසු අය වට්ස්ඇප් එකට එවන්නත් පුළුවන්. මෙන්න හසිනී ඩයස් විජයවර්ධන මහාවිද්‍යාලයේ කිරවත්තුඩෝ දැක්කද පැංචි?
1: ඔව්, මල් මෝස්තරයක්.
0: ආනේකනේ, ලස්සනම ලස්සන මල් මෝස්තරයක්. මේ එවපු ඔක්කොටම අපි ලොකුම ලොකු අත්පුඩියක් ගහමු නේද? ඉතිං නිර්මාණ පිටුවට ලස්සන නිර්මාණය වන්න පුළුවන් වෙන්නෙත් වට්ස්ඇප් අංකයම තමයි 0711 95 95 95. ඒ වගේම දැන් පැංචි කියනවා සෙල්ලම් කරන්න එන්න ඕන අංකය. ඔන්න කියන්න බලන්න.
1: 0112 55 33 63

0: සුනිනෙන්ද මං ආස සින්දුවක් අහමුද කසිනෙන්ද
1: අහමු අපි ලස්සන සින්දුවක් අහගෙනම ඊට පස්සේ සෙල්ලම් කරන්න යනවා ඉක්මන් කරන්න ධෝනි ඉක්මන් කරලා ඉන්න බලන්න ෆෝන් එක අරගෙන 0112553 63 කතා කරන්න පුතේ ඉක්මන් කරලා කෝල් එකක් දෙන්න බලන්න

0: අසුනේ නැන්ද මේ සින්දුවේ කියන්නේ මොකද්ද දන්නවද?
1: දැන් අපි අහපු සින්දුවද?
0: ඔව්.
1: ඔව්.
0: කොළගස් අපි රැක ගන්න ඕන. එතකොට ගොඩක් ඒවා අපි රැක ගන්න ඕන. අම්මලා තාත්තලා.
1: ඒ කියන්නේ මට මෑණි වගේ මට මෑණි වගේ මට පියා වගේ මගේ ආදර මගේ ලංකා.
0: ඔව්.
1: අම්මයි තාත්තයි වගේ තමයි
0: මට ලංකාවත් ආදරේ.
1: අන්න හරි. ඒක තමයි පැංචිට කියන්න ඕනුනේ නේද?
0: ඔව්.
1: මගේ රටත් කවුරු වගේද?
0: අම්මලා තාත්තලා වගේ.
1: අම්මයි තාත්තයි වගේ. ඉච්චරට අපිට වටිනවා. ඉච්චරට අපි ආදරේ. ඉතින් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන පැංචි? මොකද්ද අපි කරන්න ඕනේ? කොහොමද සලකන්න ඕන?
0: කසුනි නැන්දේ. දැන් වලවල් වගේ ඒවා තියෙනවනේ.
1: ඔව් ඔව්.
0: එතකොට ඒවට වතුර වටෙනවනේ. ඒව වහලා තියන්න ඕන. එතකොට තමයි ඩෙන්ගු වෙන්නේ නැත්තේ. ඩෙන්ගු මදුරුවා.
1: ඒකනේ. එතකොට මේ හැමදේම අපි හිතන්න ඕන නේ?
0: ඔව්. පොල් කටුවානේ පැත්ත තියන්න ඕනේ.
1: ඔව්. දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට රස්නේනේ කොටක්.
0: ඔව්.
1: නේ වතුර නැහැ. ඔව් ඒකනේ. වතුර නැහැ.
0: කොළනාගල පැත්තට ටෙල්ලිනෝ ගොඩක්.
1: ඔව් වතුර නැහැ නේද ගොඩක් පැතිවලට.
0: ඔව් අපේ නංගිලා ඉන්නේ කුරුණෑගල පැත්තේනේ පොල් පැතිගමනේ.
1: ඔව්.
0: මේ ඒගොල්ලන්ට වතුර නැහැ. අවුව විතරයි.
1: එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන පැංචි?
0: අපි වතුර හොඳට බොන්න ඕනේ. අපි
1: ඒ වගේම වතුර පරිස්සම් කරන්න ඕනේ.
0: ඔව්.
1: ඔහේ ඔහේ හිතන විදිහට
0: වේස්ට් කරන්න හොඳ නැහැ.
1: ඔව් වතුර අපි නාස්ති කරන්න හොඳ නැහැ. දැන් අපිට වතුර තියෙනවා අපිට නම් ඕව ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න නරකයි. අපි අන්න දැන් අර සින්දුයි කිව්වා වගේ අපිව රැක ගන්න නම් ගොඩාක් දේවල් හිතන්න ඕනේ කියලා පෙන්චිත් හිතුවා නේද සින්දු අහනකොට. අම්මයි තාත්තයි වගේ අපි ගැන රට ගැන හිතලා පරිස්සම් කරගමු නේද හැමදේම?
0: ඔව්.
1: ගහකොළ රැක ගන්න ඕන නේ.
0: ඔව්.
1: අපි බලන්න ගස්කොළන් වලට අපි ආදරෙයිද?
0: නෑ. ආදරේ.
1: ආදරේ. ඒනට නැති අයත් දැකලා තියනවා නේද? කරන දේවල්. ඉතින් ඒ නිසා
0: ඒවගෙන ගස් කපනවා.
1: ආදරේ නැතුව සලකනවනේ. එහෙම බෑනේ. හරි. එහෙනම් අපි ටක් ගාල විරාමයක් කරන් යමුද? ඊට පස්සේ අපි සෙල්ලම් කරමුද? එහෙනම් සෙල්ලම් කරන දුරකථන අංකෙන් ආයෙන්න කියලා කියන්න බලන්න පැංචි කියනවා.
0: 1 1 2 55 33.
2: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
0: හතයි 37.
3: විෂන්ගේ නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ. අමතන්න 076-544-1518.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
6: Brought to you by
7: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
8: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
9: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
8: මෙත් net පාමුල.
9: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමෙයි. ඒක දැන් පව්.
8: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
10: FM 95 FM 94.8 Net FM
2: kalabala pencha
0: kasuni nende balannako messages ena goda uttare wenawane
1: ikani whatsapp ekak pirila ithirila gihinna neda ඒ වගේම දැන් පුළුවන් අය ෆේස්බුක් එකට කමෙන්ට් එක දාන්න හොඳේ. අපි බලමු දැන්
0: 0711 කතා කරන්න.
1: ඒක තමයි. ඒකට කතා කරාට අපිට ආන්සර් කරන්න බෑනේ. අපි ආන්සර් කරන්නේ 55 39 63 නේද?
0: ඔව්.
1: හරි. එහෙනම් දැන් පැංචිගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න හදන්නේ කොහොද ඇරියද?
0: ඔව්.
1: කොහමද?
0: මගේ යාළුවේ
1: කවුද දොර ඇරි කියන්නකෝ අනේ. හා? වගේ මන්තරෙන්ද? අය කියන්න බලන්න.
0: ඔව්.
1: ම්ම්.
0: හා. චුටි චුටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර. මං ඉතින් ඔය ඔක්කොම කොලන්ට ගේගෙන ගත්ත කසී නැන්ද ගෙන්නේ.
1: අනේ ඇත්තද? හම්මේ. හා එහෙනම් ඕන්න අපි ලැස්තී සෙල්ලම් කරන්න. මෙන්න ඇවිත් ඉන්නව පැංචිත් එක්ක සෙල්ලම් කරන්න යාළුවෝ ගොඩක්. බලන්න
0: කාටද. අයුබෝවන්.
11: අයුබෝවන් සුබ උදෑසනක්.
0: නම් මොකද්ද?
11: මුතුලි මෙතුම් සාපිය නදී ජයරා.
0: කී වසරද?
11: 5 වසරේ.
0: ඉස්කෝලේ නම කියන්නකෝ.
11: මාවෝ බණ්ඩාරනායක විද්‍යාලය.
1: හහා අද මොකද කියන්නේ වස්තුව?
11: කවියක්.
1: ලස්සනට කියන්න බලන්න මගේ වස්තුව.
11: යුද්ධ

0: కౌతేకి కీళ్ళ దొన్నే పరంగి ఉన్న ముత్త కొలంబట్టు కొట్టు పెసలా అలా తినోదు పెంచేక అంద మత్ సుందీ బీసి కాలా కొలంబది కంపమ్ము హరిమలాస్తున్నాయి హరిమలాస్తున్నాయి ఓ మెనిక శిష్యత్తెట లక్కును కీయదు దోనిట మే పారు శిష్యత్ విభాగే గన అపి నితరమ మతకర సమతును అసమతును దరో హెమోమ అపేమ దరో పుతాట శుభ పెతుం మేకుతు కిరణ అపి కలబల పెంచ వెడసటహనింగ్ ఈ సచిని నందత్తే గన కివు ఆల్ఫా స్టూడియో ఇకనుత్ అపి కివు దె మే పారు పలమూన స్థానే దినాగత్తి కురునేగలని నేద కురునేగరార చూటి అయ్యవ దెక్కద අපේ පැංචි ඉතින් හරිම දුෂ්කර විදිහට ජීවිතේ ගත කරත් කොච්චර කඩේමක් එයා ජයගෙන තියෙනවද ඉස්සරහට අපි අපිත් එක්කත් ඒ චූටි මල්ලි සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කරන්න බලාගෙන ඉන්නේ හොඳේ අපි
1: මන් දැක්ක අපච්චිගේ ෆෝන් එකේ
0: ඒක තමයි ඉතින් අපි ඒ ආදරණීය පුතු පැටියත් මේ වෙලාවේ ආපහු ආදරෙන් මතක් කරනවා පුතේවාට ගොඩාක් ඉදිරි අනාගතේ ලස්සන කරගන්න පුළුවන් ලස්සන අවස්ථා තියෙනවා ඒ වගේම අපේ අනිත් දරුවන්ටත් අපි මේ එක දෙයක් විතරනි කරේ නේද මේ විභාගය කියලා කියන්නේ එක දෙයක් විතරනි ජීවිතේ තව කොච්චර අත්දැකීම් තියෙනවද තව කොච්චර දේවල් අපිට කරන්න තියෙනවද ඒ නිසා ශිෂ්‍යත විභාගයට මුහුණ දෙන්න දරුව වගේම ඉස්සරහට ශිෂ්‍යත විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය දුවල පුතාලත් අපි එක සේම ආදරෙන් මතක් කරනවා හරි මෙන්න ඉන්නවා
1: ఇస్కోలే నమ ముఖద్ద
2: దేవానంద కనిష్ట విద్యాలయ ఉడమాలి బోడ్
1: ముఖద్దో జా అద కియన్నే
2: తాతగ సింధువా
1: කියන්නක බලන්න.

0: tata, ma tutulo kae, vilua obetama, daru tene hentiri, tinkanda tata.
1: හොඳයිනේ මැනික. මෙන්න තව යාළුවෙක් ඉන්නවා.
2: අයුබෝවන්.
0: අයුබෝවන්.
2: නම් මොකද්ද?
0: සනලි නෝදේ.
2: ඔයා කොහෙද ඉන්නේ?
0: බලංගොඩ.
1: අපි අර චිත්‍රයක් බැලුවේ දැක්කද? අර ඉබ්බයිවල තිබ්බේ. ඉබ්බෙක් එහෙම නේද? කොළඹ කොළපාට ඉබ්බ පැටියෙක් ඇඳලා එවුවා නේද මගේ මැනික? දැන් අද දහම් පාසල් යනවද තෝනි?
0: ඔව් නේ.
2: මමත් අද දහම් පාසල් යන හවසට.
1: ඕ අපේ දෝනි යන්නේ උදේට නේද?
0: ඔව්.
1: හා දැන් කියන්න බලන්නද මොකද්ද කියන්නේ?
0: නැන්දි මාව දහම් පාසල් තරඟ වලට දාලා.
1: ඕනේ ඇත්තද මොනවාද තරඟ?
0: පද්ද ගායන.
1: ඒකනේ මම කිව්වේ ඔයා මුලින්ම කවි කිව්වේ අපිත් එක්ක නේද? කලබල පැංචත් එක්ක නේද?
0: ඔව්.
1: දැන් කොහොමද? නැන්ද කියපු දේ හරිනේ?
0: ඔව්.
1: සන්තෝසයිද මගේ වස්තුවට?
0: ඔව් නේද.
1: හා දැන්
2: කසුයි නැන්ද මොකද්ද වෙලා තියන්නේ?
1: දැන් ওই සනාලි නවෝදයා ඉස්සර ඉඳන්ම අවුරුදු 3 විතර ඉඳන් කලබල පැංච අවුරුදු 3 4 වගේ ඉඳලා කලබල පැංචට කතා කරනවා. හරි. ඉතින් මේ යාළුවා ආපු දවස් ඉඳලා ලස්සන කවි කියනවා. මං එතකොට කියනවා ඔන්න ඔයා ඉස්සරහට යනවා කවි වලින්. ඔන්න බලන්නකෝ ඉස්කෝලේ ගියාම පද්ද ගායනාවලට යනවා. දහම් පාසල් ගියාම පද්ද ගායනාවලට යනවා කිකි කියනවා.
2: ඒක ඔය කියන්නේ.
1: ඔව්.
2: මගේ ධම්ම ඉස්කෝලේ මේ ශිෂ්‍යත් නෑ ශිෂ්‍යත් මේ එක්සෑම් තිබ්බා.
1: අපි දැන් මේ යාළුවගේ කවිය අහලෙමුද මුලින්ම? කතාවක්ද? හා කතාව කියන්නකෝ.
0: එකමත් එක කැලෑවක නරියෙක් හිටියා. ඒ නරියා හරිම කපටි. නරියා දඩයම් කරගෙන යන්න හදද්දි කොහොරේ ගුලියක් හම්බ වුණා. නරියා කල්පනා කළා මේ දඩයමෙන් කොහොමද දඩයමක් කරගන්නේ කියලා. කොහොරේ බබෙක් හැදලා වහගාවින් තිබ්බා. එතනද හාවෙක් එද්දි හාව දැකලා කතා කරන්න පටන් ගත්තා. හාවගේ අතක් තිබුණා. අනිත් අතක් තිබ්බා. කකුල් දෙකම තිබුණා. ඇය වුණා. ඊට පස්සේ නරිය එකට පාවිච්චි කරලා හාවව කන්න හැදුවා.
1: කතාව ලස්සන්ට කිව්වනේ. බලන්නකෝ හරිම දක්ෂයිනේ ඔයා. එහෙනම් දහම් පාසල් තරඟ වලින් දිනලා ආපහු කතා කරන්න.
2: හසිනි නැන්ද.
0: ආනන්ද.
1: හා බුදු සරණයි.
0: බුදු සරණයි.
1: මොකද පැංචි?
2: හසිනි නැන්ද.
1: ඔව්.
2: දැන් මං කිව්වනේ අපේ ධම්ම ඉස්කෝලේ එක්සෑම් එකක් තිබ්බ කියලා. ඒගොල්ලන් ප්‍රශ්න ඇව්වේ මොනවද කියලා අහන්න. අම්මලාට තාත්තලාට වඳින ගාතාවයි මේ බුද්ධ ධම්ම සංගයි. ඊට පස්සේ තව අපේ පන්සලට ගෙනියන ඒවයි.
1: ඒව හරියටම
2: කිව්වම
1: කියන්න ඕනේ. මොනවද පන්සලට ගෙනියන?
2: ට්‍රිපල් ජෙම්ස් කිව්වම මම. ට්‍රිපල් ජෙම්ස් තමයි බුද්ධ ධම්ම සංග.
1: ට්‍රිපල් ජෙම්ස්. ඕ බුද්ධ ධම්ම සංග. පොනාද එතකොට පන්සලට ගෙනියන්නේ?
2: පහන්. මේ නෑ වතු නෑ තෙල්. එතකොට ඉන්සෙන්නි ස්ටික්ස්. විග්ස්. එතකොට
1: තව මල් පහන් තෙල් මල් පහන් තෙල් හඳුන් කූරු. ඕ පැන් නේද? පැන් නම් අපිට පන්සලෙනේ දහම් පාසලෙනුත් තියෙනවනේ. දැන් අපි මල් පූජ කරන්න කලින් මල් පූජ කරන්න කලින් පැන් ඉහින්න ඕන නේද? අත් දෙක පිරිසුදු කරගෙන මුලින් නේ. ඒව කරන විදියක් තියෙනව නේද? බලන්නකෝ. හරි දැන් ඔන්න අනිත් යාළුවා.
2: අයිබෝවන්.
0: අයිබෝවන් නන්දේ.
1: අයිබෝවන් මැනික.
2: නම් මොකද්ද?
0: රද්දානි.
2: කී වසරද?
0: දෙක වසරේ.
2: ඉස්කෝලේ නම් මොකද්ද?
0: කලවද්‍ය මහාවිද්‍යාලය.
2: එතකොට මොකද්ද අද ඉදිරිපත් කරන්නේ?
0: කවියක්.
2: කියන්නකෝ බලන්න ලස්සන.

0: बाले बाले हिंदी में बुदुवी ना तुरू माद पुरसनाई नंदे
1: හරි මල අස්සනට කිව්වනේ ධෝනි
2: ආයබෝවන් යාළුවේ
0: ආයබෝව
2: නම් මොකද්ද
0: ආයබෝවන් සුබදැසි
1: නම
2: මොකද්ද
0: මිනිද බිනුල් විදානගේ
1: මම දැක්ක චිත්‍රය වල තිබුණා
0: එව්වා
1: ඒකනේ මම නම කිව්ව ඇහුණද හා
2: කී වසරේද ඔයා?
0: එක වසරේ.
2: ඉස්කෝලේ නම කියන්න.
0: මහමෙවුනාව බුද්දිස් කොලේජ්.
2: එතකොට පවුල කවුරුද ඉන්නේ?
0: අමිත ආටි මල්
2: රස්නේ දයාලුවේ
1: වැස්ස චුට්ටක්වත් නැද්ද?
0: චුට්ටක් තියෙනවා.
1: චුට්ටක් තියෙනවා. දැන් ඉස්කෝලේ හෙට පටන් ගන්නවද?
0: ඔව්.
1: ඒකනේ. අද දැන් මොකක්ද කියන්නේ?
0: පොයිමක.
2: ලස්සන්ට

0: Pussycat, what did you do there? I frightened a little mouse under the chair.
1: අන්තිම යාළුවා
2: අපි බලමු සෙලංකතර අන්තිම යාළුවා කවුද කියලා.
1: අයිබෝවන්.
0: අයිබෝවන්
1: නම් මොකක්ද?
0: කාන්දයා.
1: කී වසරෙද?
0: ඉස්කෝල යන්නේ.
2: චුටි යාළුවෙක් නේද? වයස කීයද වස්තුව?
0: 4යි.
2: ඒකනේ. කොහෙද ඉන්නේ?
1: ගෙදර කවුද ඉන්නේ? කාගෙද සින්දු කියන්න ආස ඔය?
2: සින්දු කියන්න ආසයිද? හාද දැන් කා මේ සින්දුවත් කියන්නේ දෝනි? කියමු කියමු එන ලස්සන්ට කියමු.
1: ඔව්.
2: හොඳයි හොඳයි ලස්සනයි. අපෝ කතා කරන්න දැන් ඔන්න ඔය චූටි යාළු ඔක්කොටම පෙර පාසල්ද එක ශ්‍රේණියද ඔන්න දැන් තියෙනවා සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තරගය. පුංචි සිත්තරුවන්ට සිද්ධාලේප කැකුළු චිත්‍ර තරගය හරිම උණුසුම්. මේ පාර මාතෘකාව වෙන්නේ උදැස්සනක්. උදැස්සනක් කියන මාතෘකාවට ඕන තරම් ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් අපේ දුවදරුවන්ට. මෙන්න මේ ලිපිනය අම්මල තාතල ලියාගෙනම තියාගන්න. හෙට්ටිකොට ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල් කිස්ස තමයි ලිපිනය වෙන්නේ. පුතාලගේ සම්පූර්ණ නම, උපන්දිනයේ ස්ථිර ලිපිනය, දුරකථන අංකය, WhatsApp දුරකථන අංකය, පෙර පාසලේ පාසලේ නම, ලිපිනය දුරකථන අංකය, දිස්ත්‍රික්කය, මේ ඔක්කොම විස්තර නිවැරදිව සඳහන් කරන්න ඕන. මේ චිත්‍රය දරුවා විසින්ම අඳින ලද බව සහතික කරන්නත් ඕනේ, අත්සන් කරන්නත් ඕනේ. මාතෘකාව මතකයිනේ, උදැසන තමයි චිත්‍රයේ මාතෘකාව වෙන්නේ. සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟය. දැන් අපි යනවා කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේ පැත්තේ. වැඩි දවසක් නෑ, සැප්තැම්බර් 25 වෙනිදා. පටන් ගන්නවා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙනවා. කැමති දවසක කැමති විදිහකට එන්න පුළුවන්, හැමදාම උනත් එන්න පුළුවන්. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් අපිත් ඉතින් ඒ පැත්තේ ඉන්නවනේ. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම තියෙනවා. විශේෂත්වය තමයි මේ පාරත් වෙනදා වගේම කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී අපේ දරුවන් වෙනුවෙන් අම්මල තාත්තලට වටම් සහිතව පොත්පත් ලබා ගන්න මිලදී ගන්න පුළුවන්. ඒ වගේම දැන් කාලෙකින් හොයාගන්න ලැබුන් නැති පොත් බොහෝමයක් කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේ තියෙනවා. ඉතින් ඒක අත්දැකීමෙන්ම හැමෝම දන්න දෙයක්. ඉතින් මේ හැමදේම විඳ ගන්න විනෝද වෙන්නත් පුළුවන්. මේක වෙනස් අත්දැකීමක්. ඒ නිසා මේ පාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න අමතක කරන්න එපා. නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහයෙන් FM අපි ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකින්ගේ සංගමය 27 වෙනි වරටත් සංවිධාන කරනවා. අම්මෝ ආසම සින්දුවක් නේද? පැංචිගේ පැංචගේ. හරි එහෙනම් ඔහොම මහගෙන ඉන්නකෝ. තව චූටි වෙලාවයි අපිට තියෙන. ඊළඟට අපි මෙත්නෙත් පාමුලහන්නත් ඕනේ. අපේ දරුවන්ට විනෝදෙට ඔන්න සින්දුවේ කොටසක් අහන්න දෙන්නම්.

පිටුවේ ජයග්‍රහකයා කවුද කියලා බලන්න ආසයිද අපේ පැංචිට? ගයිෂී අනුත්තරා නිර්මාණි තමයි අද නෙත ෆිම් කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ ජයග්‍රහකයා බවට පත්වෙන්නේ. කෑගල්ලේ තමයි ඉන්නේ.

0: ඉතිං ඔයාට සුබ පැතුම් එකතු කරගෙනවා කලබල පැංච වැඩසටහන. ඒ වගේම අපි ඇහුවේ කිරිහාමේ පොත කක්ගෙද කියලා, කවුද ලියල තියෙන්නේ කියලා. නෑනේ, කිරිහාමේ පොත මොකක්ද කියලා ඇහුවේ. කිරිහාමේ මේ චරිතයේ ඉන්න පොත මොකක්ද කියලා තමයි ඇහුවේ. දැන් මොකද දන්නවද මෙහෙම උනේ? කටිය උත්තරේ වල තියෙනවා හත්පණ කියලා. හත්පණ පොත ලියලා තියෙන්නේ කුමාරතුංග මුනිදාසයන් කියලා තෙවල තියෙනවා. ඉතින් හරිම සන්තෝසයි මේ දේවල් අපි ආයෙ ආයෙ මතක් කරගමු, මේ දන්නම දේවල්. ඉතින් කිරිහාමී චරිතය ඇතුළත් වෙන්නේ හත්පණ කෘතියේ. හත්පණ කෘතිය රචනා කළේ කුමාරතුංග මුනිදාසයන්. අපි අද ඇහුවෙත් මගුල් කෑම. මගුල් කෑම රචනා කළෙත් කුමාරතුංග මුනිදාසයන්. ඉතින් මේ උත්තරේ ගොඩාක් අයවල තිබුණා. ඒ නිසා මට හරිම අමාරු වුණා ඉතින් ජයග්‍රහකයෙක් තෝරන්න. අපි බලමුකු කවුද ජයග්‍රහණය කළ තියෙන්නේ කියලා. මාතලේ ක්‍රිස්තු දේව ජාතික පාසලේ සනුතී සිතුම්යා තමයි අද ජයග්‍රහණය කරන්නේ. පුළුවන් නම් කියන තරග වටින්. එහෙනම් පෙන්චි යමු නේද? මොකද ඔයාගේ ප්‍රාර්ථනාව?
1: මම කලබල පැංචි, බයි පරිස්සමෙන් ඉන්නේ. මම චුට්ටක් දැක පැංචි.
0: හරි, පැංචිත් එක්ක මම ප්‍රාර්ථනා කරන්නම් හැමෝටම සුබ වෙන්න කියලා. මම කස්සනේ නැන්දා.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713130036.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
9: පහේ
0: ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
10: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
11: අප මෙදස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
10: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
12: ඉරිදා සිත් නෙත් අසපුව.
11: ඉරිදාම රෑ 7ට net FM සමග බුදුපණ අහමෝ.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබුවන්. ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. ඌව මධ්‍යම සහ නගිනහිර පළාත් තුළත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පසරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නගිනහිර පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ සබරගමු පළාත් තුළත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා. මේ හේතුවෙන් අද දින දහවල් 12:08ට බෙන්තොට, තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගමෙන් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේලඟ නෙට් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙතගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: කවදත් අලුත් කාගේ

0: Mit nit paamule. Mit nit paamule.
1: වයිබවන් පින්බර උදැස්සනක සතියන්තයේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් ධර්මයේ ආශිර්වාදය හැම සිතකටම මෛත්‍රී පූර්වාංගම චේතනාවෙන් ලංකරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අද තෙවෙනුවෙන් අපි ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ අපි ඔබට සිහිපත් කරන මේ දේශනාව නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියා ඒ ආරාධනාව කරන ගමන්ම අපව subscribe කරන්නත් අමතක නොකරන්නයි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඔබට සිහිගන්වනවා. අද දේශනාව ආරම්භ කරන වෙලාවේ මට ඔබට මතක් කරන්නට ඕන විශේෂ කාරණාවක් තිබෙනේ තමයි අපේ රටේ තිබෙන රාජ්‍යත්‍ය සංකේතයේ විදිහට කාලාන්තරයක් තිස්සේ සලකපු ඒ වගේම අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ දාස්ත්‍රා මන්දිරයේ වැඩ හිඳින උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මේ ලක්දිවීපයට වැඩම කරන්නට යෙතුනේ එදා හේමමාලා දන්ත කුමරුන් විසින්. එදා හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට දළදා වහන්සේ වැඩමවාගෙන ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් මේ විහාරයේ බොහෝ පීඩා මැද පසුගිය කාලවකවානුව ගෙවුනේ අතර විශේෂයෙන්ම කොටි උවදුර නිසා නැත ත්‍රස්තවාදය නිසා දැඩිව මේ පුණ්‍ය භූමිය ත්‍රස්ත ග්‍රහණය පැවතුණා. ඉතින් දැන් ඒවෙන් මිදිලා නැවත මේ ඓතිහාසික උරුමය බොහෝ සේ බෞද්ධයාගේ හිතසුව පිණිස නැවත එකළු වෙන අවස්ථාවටයි නැගෙනහිර මේ දූපතේ සිට ඔබත් එකතු වෙලා අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ සංඝාවාසයේ වහලේ ඉදිකිරීමේ කටයුත්ත දැන් අපි ආරම්භ කරලා. නෙත් හැමෝම අපිත් එකතු වෙන්නට ඕන මේ වැඩේට. ඒ සඳහාම ඔබට අද වැඩසටහන ආරම්භයේදීම ආරාධනා කරනවා එවෙනුවෙන් දායක වෙන පින්නතුන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න මෙන්න මේ ගිණුම් අංකය ලියා ගන්න. 84 79 43 85 ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නැත්නම් දේශනාව නිමාවේදී තවත් කාරණා සිහිගැන්වීමේ අපේක්ෂාවෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පහමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමිනාසේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමිනාස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා

ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යදිදං දිට්ටි සම්පදාතිති. සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, අද දවසෙත් සුපුරුදු පරිදි ඔබ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අපි දන්නවා මෙත්නෙත් පාමුල මෑත කාලයේ සිට අධ්‍යක්ින් රාශියක් පදනම් කරගෙන ඒ ප්‍රායෝගික කරුණු කාරණා එක්ක සාකච්ඡා කරන ධර්මානුශාසනාවක් වශයෙන් තමයි ඔබ අතරට සමීප වෙලා තියෙන්නේ. කෙනෙකුගේ ජීවිතයේ තිබෙන දුක්ඛ දෝමනස්යන් ගැටලු පටලැවිලි අවස්ථාවන් බොහොමත්ම විද්‍යාත්මකවත් ධර්මානුකූලවත් විග්‍රහ කරගෙන ඒවට පිළිතුරු ලබාගෙන ජීවිතේ සාර්ථක කර ගැනීම තමයි ඔබේ අරමුණත් ඔබේ ප්‍රාර්ථනාවත්. ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්න මේ දේශනාවන්හි දායකත්වයන් දැරීම අතිශයම වැදගත්. ඒක පුණ්‍යානුමෝදනාපූර්වක මතක් කරන්නට අවශ්‍යයි. මොකද ධර්ම දේශනාවක් ඇතුළෙන් වැදගත්ම වෙන්නේ කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් සපයන එක. ඒ සඳහා දායකත්වයක් ලබන පින්වතුන් අතිශයම වාසනාවන්තයි කියලා අපි මතක් කරන්න ඕනේ. අද දවසෙත් මේ දේශනාවේ දායකත්වයන් දෙකක් සඳහන් කරලා තියෙන්නේ. සමදරාමාවත මාළබේපාර පන්නිපිටිය ලිපිනෙහි පදිංචි ගීතාංජලි කුලතිලක මහත්මිය එක් දායකත්වයක් දරන්නේ. ප්‍රධාන අරමුණු වල හැටියට 2013 සැප්තැම්බර් මාසේ 12 වන දින පරලෝව සැපත් බෙන්තර ආරච්චිගේ හේමචන්ද්‍ර ගුණතිලක පියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පියාණන්ගේ සහ මෑණියන්ගේ පවුල්වල නැසී ගිය සියලු දෙනාටම පින් දෙන්න කියන කාරණාව සහ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කරන්න කියන යෝජනාවත් ප්‍රාර්ථනාවත් ඒ දායකත්වයේ තියෙනවා. ඒ වගේම අනෙක් දායකත්වය 285-2A ගැමුණු මාවත කිරිබත්ගොඩ ලිපිණෙහි පදිංචි EWDW ඉන්දික ඇල්ලේපොළ මහත්මා ඇතුළුව ඒ පවුලේ හැමදෙනාම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ 2026-09-2 දිනට ජන්මදිනය සමරපු සයුනි කුසල්‍යා දියණිය ඇතුළු පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරන්නටත්, ඒ වගේම සුපුරුදු පරිදි කැටවල නායක හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේට ආශිර්වාද කරන්නටත්, පවුලේ සුජීවත්ව ඉන්න හැමට පින් දෙන්නටත්, මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නටත් කියන කාරණාව තමයි දෙවෙනි දායකත්වය. එමත් නැත්නම් මේ සමදායකත්වයෙහි අරමුණු හැටියට තියෙන්නේ. ඒ වගේම ඔබගේ හදවතේ තියෙනවා සාදු සම්මත ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන්, අන්න ඒ සාදු සම්මත අපේක්ෂාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ධර්මානුශාසනාවට ප්‍රවේශයක් හැටියට ගත්තහම මාතෘකා පාඨයේ තියෙන සංයුත්ත නිකායේ මහාවග්ගයේ දිට්ටි කියන සූත්‍රය. මේ සූත්‍රය අපි පදනම් කරගන්න හේතු කාරණා ටික මුලින් මතක් කරගෙන ආවොත් ඒකේ තේරුම හැටියට තියෙන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාමාන්‍ය ඥානවන්ත කෙනා, අවදිමත් කෙනා, විදර්ශනාවෙන් ජීවිතය දිහා බලන කෙනා ඉර නැගීගෙන එන මුල්ම අවස්ථාව දකිනවා මේ ඉර උදා වෙන්නේ අරුණෝදය උදෙසා කියලා. ඒ වගේම මේ අරුණෝදයත් එක්ක සම්බන්ධ වෙන මල් පිපෙන හැටි, ගස් ප්‍රබෝධ වෙන හැටි මේ සියල්ලක්ම හඳුනා ගන්නවා වගේ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ජීවිතයේ සැනසුමෙන් පෝෂණය කරන්න දඟලන කෙනෙකුටත් අර අරුණෝදය සූර්යත් ගමනේදී දැනෙනවා වගේම සම්මාදිට්ඨික භාවය නැත්තම් දෘෂ්ටිවාදය තමන් තුලට පැමිණෙන බව වැටහෙන දැනගන්න පුළුවන් තත්වයක් තියෙනවා කියනවා. ඒක අපි ගැඹුරට සාකච්ඡා කරගෙන බොහොම සරල ආකාරයෙන් පැහැදිලි කර ගැනීම තමයි අද දේශනාවේ අරමුණ වෙන්නේ. මොකද කෙනෙකුට දැක්ම වැරදුනොත් ජීවිතේ හරියන්න විදිහක් නැහැ. ගොඩක් අය කියන්නේ මට හිතෙන හැටි කියලා. ඒක නිසා අපි අද ඔබේ ජීවිතයේ ඇතුලේ තියෙන දැක්ම, ඔබට අනන්‍ය වෙච්ච දැක්මක් ඇති, ඒක සම්පූර්ණයෙන් කරකවන්න කියනව නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන විදිහට මේ ජීවිතයේ සැනසීම ආරක්ෂා කරගන්න
සංසාර ගමන රැකගන්න ඒ සංසාර ගමනේ විමුක්තිය සොයා ගන්න අවශ්‍ය කරන කාරණා වලදී දැක්ම කියන කාරණාව දෘෂ්ටිය කියන කාරණාව අපි කොහොමද ප්‍රායෝගිකව කතා කරගන්නේ කියලා කාරණා ටිකක් එයි වෙනදට ඔබ සම්මා දිට්ඨියෙන් ඉගෙනගත්ත කාරණා වලට අමතරයි කොටින්ම කියනවා නම් දෘෂ්ටිවාද එහෙමත් නැත්නම් දැක්ම පිළිබඳව ගොඩක් පරාසයන් තිබුණත් සමහර වෙලාවට අපි අද කතා කරනවා මේ මෙත්නිත් පාමුල ඔබ ශ්‍රවණය කරනකොට ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිදilla බොහොම උණුසුමේ තියෙන වෙලාවක් අධ්‍යාපනයේ පිළිබඳව තියෙන දැක්ම කොටෙම ශිෂ්‍යත්වයේ පිළිබඳව තියෙන දැක්ම උගත්කම පිළිබඳව තියෙන දැක්ම රූපවත්කම පිළිබඳව තියෙන දැක්ම පාරම්පරික දැනුම පිළිබඳව තියෙන මේ දැක්මවල් අපිට කොහොමද හානි වෙන්නේ කොහොමද හානි නොකරගෙන යන්නේ කියන කාරණා ටිකත් කියන්න ඕනම තමයි මොකද ඒක ඒ තරම්මම සමාජීය කාරණාවක් හැටියට තියෙනවා ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ වචන වලින් මේ දැක්ම පිළිබඳව කාරණා ටික ඉගෙන ගන්නවා මුලින්ම ලෝකේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා දකින විදිය සහ උන්වහන්සේ කවුද කියන එක මේ බණහන ගොඩක් අය අහලා තිනවා බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඳින්වීමක් තියෙනවා බුද්ධෝ අහං බෝධිසාමි මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අවබෝධ කරගත්ත මම අවබෝධයේ පිනිස තමයි දේශනාවල් කරන්නේ. තාම වැදගත් ප්‍රකාශනයක්. උන්වහන්සේගේ දේශනය උන්වහන්සේ අවබෝධ කරගෙනයි අවබෝධයේ උදෙසා කතා කරන්නේ. නිසා අනවබෝධයකින් නෙමෙයි. අපි නිරන්තරයෙන් කියනවා බුදුරජාණන් වහන්සේට ඉහලින් කිසිවෙක් නැති බව. උන්වහන්සේගේ ප්‍රකාශනයේ එකක් හරි එතකොට තහවුරු වෙනවා අවබෝධ කරගත්ත අවබෝධ කර ගැනීම උදෙසා තමයි මේ මග. ඊළඟට මතක් කරනවා මුත්තෝහං මෝචයිස්සාමි මම මිදුණා සසර කියන මහා භයංකාර සැඩපහරින් මම මිදුණා ඔබට මිදෙන්නට මාර්ගය දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය එහෙම එකක් මම මේ උන්වහන්සේ දේශනා කරන්නේ මිදෙන මග තින්නෝහං තාරයිස්සාමි මම තරණය කළා ඒ නිසා තරණය කරන විදිහ මම දන්නවා ඒ නිසා මේ සංසාරය නැමැති සැඩපහර තරණය කරන්න මම ඔබට මඟ කියනවා. නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝ පහළ වෙලා අපිට ලෞකික ලෝකෝත්තර ජීවිතයෙහි සැනසුමම තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. කතා කරලා තියෙන්නේ. එනිසා උන්වහන්සේගේ වචනයෙන් එහා අපිට හිතූ මනාපෙට විවිධ කාරණාවන් අපි කියන්නේ සුද්ධ කරන්න යන්න බෑ. කිලිටි කරන්න යන්නත් බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කළෙහිද එය එසේමයි මොකද මේ දෘෂ්ටිවාදය ගැන කතා කරනකොට නැත්තම් එක එක්කෙනාගේ දෘෂ්ටිවාදයේ මේ දේශනාව ඇහුවත් සමහර වෙලාවට ඒ දෘෂ්ටියට විරුද්ධව කතා කළොත් අපි පොදු සතුරන් බවට නිර්මාණය වෙනවා. මොකද ওই දෘෂ්ටිවාදයේ තියෙන ලොකුම හානියක්. එනිසා මම ඔබට මෙහෙම කියනවා. අර ඔබට මතක ඇති අලගත් දූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කළා කුල්ලූපමං භික්කවේ ධම්මං දේසේමි ඒ තමයි දේසිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය මම මගේ දේශනාව දහම පෞරකට පාරුවකට තමයි උපමා කරන්නේ එක ඊතර වෙන්න මිසක්කා ඊතර උනාට පස්සේ කර තියාගෙන යන එකක් නෙමෙයි ඊතර වීම උදෙසා ප්‍රතිඵල ලැබීම උදෙසා තමයි දේශනාවේ තියෙන්නේ මොකද මම මේ ටික කියාගෙන එන්නේ ආයත් මතක් කරනවා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියෙන් ආරම්භ කරන්න යෙදුණු ප්‍රඥාවෙහි ස්පර්ශය අපිට ලෞකික ජීවිතයේ දිනන්නත් අතිශයම වැදගත්. අතිශයම වැදගත් කාරණාවක් තමයි ඒක මොකද එහෙම නැති වුණාම ඉස්බව ඇතුලේ මොකද මම උදාහරණයකින් ඔබට කියන්නම්. දැන් සමහර වෙලාවට අපි මේ දේශනාවල් හරහා කතා කරපුවාම දැන් අපිට සම්බන්ධ වෙන්නේ මනෝ රෝගීන් විතරක් නෙමෙයි. දැන් අපිට මුණ ගැහෙනවා ආකල්ප පිළිබඳව රෝගාබාධ තියෙන අය. කියන්නේ හිතන විදිය වෙනස් වීමෙහි රෝගයකුත් මානසිකව තියෙනවා මනෝරෝගයක් හැටියට. ඒව තියෙනවනේ. අපිවත් එකක් අද සාකච්ඡා කරනවා. දැක්ම මත පදනම් වෙච්ච ඕවර් තින්කින් ගතිය එහෙම වැඩිපුර හිතන එක. දුකෙන්ම ඉඳ හිතන එක. මේවා වෙනස්. දෘෂ්ටිය සම්බන්ධව
මටම උණ ගැහිච්ච කණ්ඩායමක් අරගෙන එනවා. ඇත්තටම මේ සමාජයේ ඒ දරුවෝ රස්සාවල් කරලා දෙමව්පියෝයි මට අරගෙන ආවේ හඳුන්නේ ධර්ම කාරණා ටිකක් කතා කරගන්න ඕනේ. මේ ළමයින්ට මොනවා කතා කළත් මේගොල්ලොන්ට ඩිග්‍රී තියෙනවා, ඒවා තියෙන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්ට්, මේවා ඔක්කොම තියෙනවා. ඒ උනාට හඳුන්නේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න ගියපුවහම මේ කරුණු කාරණා පිළිගන්නේ නැහනේ. පිළිගන්නේ අපේ ගෙදර වටපිටාවේ ධර්ම කාරණා සාකච්ඡා කරන්න බෑ. මේගොල්ලොන්ගේ මතේම විතරයි. කවුදෝ තැනකින් කියපු දේවල් ටිකක් අරගෙන ඒ මතේම විතරයි. අහුන්කම් දෙන්නෙම නෑ. ඊළඟට කිව්වලු ඒ ටික ඇයි විශ්වාස කරන්නේ? රහත් වෙච්ච කෙනෙකුල ඒක කිව්වේ. රහත් වෙච්ච කෙනෙක් කිව්වලු ඒක එහෙමමයි කියලා. දැන් මහා ලොකු ගැටලුවක මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. ඒගොල්ලන්ට මම කියපු වචනේ කියන්න. මං කිව්වා ඔබට ධර්මය දැනගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිව සම්බන්ධව තියෙන නිර්වචන ටික එකතු කරගන්න ඕන නම් අර සෙන් කතාව ඉගෙන ගන්න. මොකද සෙන් කතාව ගුරුවරයෙකුගේයි ගෝලයෙකුගේ සංවාදයක්. ගුරුවරයා ළඟ ගෝලයා ඉඳලා ගෝලයාට හිතුණා මම ගුරුවරයාට වඩා දේවල් හොයාගෙන එන්න ඕන. ඒ නිසා ගුරුවරයෙක්ගෙන් ඔක්කොම ඉගෙන ගත්තා කියලා හිතාගෙන අවුරුදු 10ක් විතර ගුරුවරයා අතහැරලා ගිහිල්ලා ගුරුවරයාට වඩා ඉගෙන ගත්තා. දැන් මට ගුරුවරයාත් එක්ක තර්ක කරන්න පුළුවන්. මම හොයාගත්ත දේ ගුරුවරයාට වඩා වැඩි කියලා ආපහු ගුරුවරයා හොයාගෙන ආවා. පස්සේ කිව්වා මට ගුරුතුමනි ඔබතුමත් එක්ක ධර්මයේ ගැන සාකච්ඡාවක් තියෙනවා. දැන් පුළුවන් මට සාකච්ඡා කරන්න. මට දැනගන්න දේවල් ටිකකුත් තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා හොඳයි අපි කතා කරමු. කතා කරන්න කලින් තේ ටිකක් බොමු. සෙන් කතා පට බැඳෙනවා ජපානෙත් එක්ක. එතකොට ජපානයේ තියෙන තේ සංස්කෘතියක්. ඒගොල්ලෝ කිව්වා එහෙනම් හරිය ඔය චීනය ඒ ආශ්‍රිතව. එතකොට ඒගොල්ලෝ ගුරුවරයා කිව්වා හොඳයි එහෙනම් අපි තේ ටිකක් බොමු කියලා ශිෂ්‍යයටත් වාඩි වෙන්න කියලා තේ කෝප්පයක් අරගෙන ජොග්ගුවකින් ඒ තේ කෝප්පේ උතුරලා යන්න තේවක් කරගෙන ඉන්නවා. ශිෂ්‍යයා කිව්වා ගුරුතුමනි ඇති දැන් මගේ මේ කෝප්පේ පිටාර ගල්ල උතුරලා යනවනේ. පස්සේ අය දාන්න හැදුවා ඇති කිව්වා. පස්සේ ගුරුවරයා කිව්වා ඇත්ත වාඩි උනේ මගේ දැනුම පරීක්ෂා කරගන්න කියලා මම දන්නවා. හැබැයි මගේ දැනුම පරීක්ෂා කරන්න කලින් ඔබ මේ හිස්කෝප්පේ වගේ වෙන්න ඕන කිව්වා. දැන් වෙලා තියෙන්නේ ඔබගේ මේ ඔළුවේ තියෙන කරුණු වලින් මේ කෝප්පය නැමැති ඔළුව ඔබේ පිරිලා ඉදිරියලා යනවා. මම මොනවද දැම්මත් ඒකට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා හිස් වෙන්න පුළුවන් නම් මතිමතාන්තර පැත්තකින් තියන්න පුළුවන් නම් ස්වාධීන ස්වීයත්වයෙන් හිතන්න පුළුවන් නම් අපි කතා කරමු කිව්වා. මේ දෘෂ්ටිය සම්බන්ධවත් ඔබට මට කියන්න තියෙන හැමම තමයි. මොකද මේක හරි පරිස්සමෙන් ස්පර්ශ කරන්න ඕන එකක්. මොකද දෘෂ්ටිය එක වචන දෙකකින් වෙනස් වුණාම මිත්‍යා දෘෂ්ටි වුණොත් මේ ගත කරපු අවුරුදු 75 80ම පරාදයි. මම ඒක ඔප්පු කරලා පෙන්නනවා මේ දේශනාව ඇතුළේදී. මිනිස්සු සමහර වෙලාවට අවුරුදු 80ක් 85ක් ජීවත් වෙලා අවුරුදු 30 40ක් මිත්‍යා දෘෂ්ටිකයි. හරුණාම අපාගාමී නිරයට. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ වඳිනවා පුදනවා දන් දෙනවා ඒවත් කරනවා. ඒත් මිත්‍යා දෘෂ්ටිකයි. ඉන්සම මහ බරපතල තත්වයක්. සමහරු මිත්‍යා දෘෂ්ටික භාවය එනවා මනෝරෝගත් හැටියටම ඉන්සා අපි ඒ ගැන කතා කරගෙන එනවා. මිත්‍යා දෘෂ්ටිකත්වයේ ආකල්ප හා සම්බන්ධයි කිව්වා. මේක විග්‍රහ කරගන්න තියෙන හොඳ පැත්තක්. මිත්‍යාව පදනම් වෙච්ච ඔළුවක සැලැස්ම දැන් මට සරලව ටිකක් ඔබට කියන්න පුළුවන්. දැන් ගොඩක් අය කියන්නේ හිතනවනේ නෑ අපි සම්මාදිට්ඨිය ඉන්නයි කියලා. ඔව් ඒකේ වරදක් නෑ. මෙන්න මෙහෙම ඉන්න යම් කිසි සමාජීය කොට්ටාසයක සම්මාදිට්ඨියයි කියලා මිත්‍යා දෘෂ්ටික අදහස් ටිකක් තියෙන අය විය හැකියි. සමහරුන්ට අනාගතයේ පිළිබඳව අතිශය බයක් තියෙනවා. අනාගතයේ පිළිබඳව අවිනිශ්චිතයි තමයි. නමුත් අධික බයක් අනාගතයට හරිම බයයි. එක දෙක අතීතයේ පිළිබඳව දැවැන්ත පසුබෑමක් පසුතැවීමක් තියෙනවා. ඒ අතීතින් ගැලවෙන්නෙම නැහැ. මොනව පටන් ගන්න ගියත් මට මෙහෙම වැරදුනානි කියලා තමයි පටන් ගන්නෙ. ඒ අය මට මෙහෙම කළානි කියලා දොස් කියලා තමයි පටන් ගන්නෙ. අතීතේ වැරදිච්ච දෙයත් අනාගතයේ පිළිබඳව තියෙන අධික බයත් අතීතේ වැරදි දේ මත තියෙන පශ්චාත්තාපයත් අනාගතයේ පිළිබඳව තියෙන දැඩි බියත් මිත්‍යාවේ ඡායාවක්. මම ඒක ඔප්පු කරනවා කියලා තියෙන්නේ. නිසා මටත් මුණ ගැහිලා තියෙනවා මේ උපදේශන ශාස්ත්‍රයේදී ගොඩක් අය ඒ තමයි අතීතය අතහැරගන්න බෑ. අතීතයේ වචන කියපුව අතහැරගන්න බෑ. අතීතයේ ඔබ අතින් වෙච්ච යම් යම් අඩුපාඩුකම් ඇති ඒවා හිත හිතා ගිනි ගන්නවා ඒවා අතහැර ගන්න බෑ. එතන තියෙන මිත්‍යාවක්. මම ඒක කියලා දෙන්න හදන්නේ. ගොඩක් ළමයින්ට අනාගතය පිළිබඳව ලොකු අවිනිශ්චිත භාවයක් බයක් තියෙනවා නම් ඒක මිත්‍යාවේ එක තැනක්. වැඩිහිටියන්ට ගොඩක් තැන් තියෙනවා අපිට මොනව වෙයිද. සමහරු එල්ලා ඒක අනිත් විදිහට කියනවා අපිට ඉතින් මොනව වුණත් කමක් නැහැ ළමයින්ට හරි ගිහිල්ලා. කියන්නේ අනාගතය අවිනිශ්චිත බව තියෙනවා. අනාගතය කොහොමදත් අවිනිශ්චිතයි. ඒකට බය නොවීමයි වැදගත් වෙන්නේ. කාරණා දෙකයි. ඊළඟට ගැටලුවක් තියෙනවා ওই පසුතැවීම ඇතුලේ
ලොකුම ගැටලු ඇවිල්ලා තියෙන මොනවද දන්නවද? ඔය බයයි පසුතැවීමයි දෙක පදනම් කරගෙන ගොඩක් අයට හිතෙනවා තමන්ගේ ජීවිතයට හොඳ හරි නරක හරි අරගෙන එන්නේ නොපෙනෙන බලවේගයක් කියලා. තමන්ගේ ජීවිතයට හොඳක් ගෙනාවත් නොපෙනෙන බලවේගයක ආශිර්වාදය. ඊළඟට ඔබට නරකක් ගෙනාවත් ඒක නොපෙනෙන බලවේගයක බලවත් වීමක්. දෝෂයක් කියලා කියන්නේ. එහෙම කියලත් මිත්‍යාව නිසා සමහර අය අල්ලගෙන ඉන්නවා. මම මේ කියන්නේ දැනට යම්කිසි සීමාවක තියෙන කාරණා ටිකක්. ප්‍රායෝගික ගිහි ජීවිතයක් ඇතුලේ බිඳ වැටෙන්න තිබිච්ච කාරණා ටිකක්. සමහරුන්ගේ මේ නිසාම ජීවිත බිඳ වැටිලා. සමස්තය මිත්‍යාව අරගෙන නොපෙනෙන බලවේග වලට බාර දීලා. එහෙමවත් තියෙනවා. ඒ නිසා අපි මේ බුදු දහම ඇතුලේ තියෙන දෘෂ්ටිය දැක්ම අර හිරු උදාවේදී අරුණෝදය දැක ගන්නවා වගේ ටික ටික ටික ටික හරි ස්පර්ශ කරන්න වෙනවා. එහෙම නැතුනොත් මහා ලොකු ඛේදවාචකයකින් ඉවර වෙයි. දම්පින් දෙන අය මේ දවස්වල කටින පින්කම් වලට සමගාමීව වස් කාලය ඒ වස් තුන් මාසයේ බොහෝ පින්කම් කරනවා. සමහර වෙලාවට සමහර තැනක මිත්‍යාවේ රජ යන තැන් නැතුව නෙමෙයි. ඒ නිසා ඔබට මම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබිච්ච දෙදෙනෙකුගේ චර්යා දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා මේ සේනිය සහ පූර්ණ කියලා යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ විසඳ ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තිබ්බා දෙන්නටම. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ගෝ වෘතය සමාදන් වෙලා අනිත් එක්කෙනා කුක්කුර වෘතය සමාදන් වෙලා. ගෝ වෘතය සමාදන් වෙච්ච එක්කෙනාගේ ස්වභාවය තමයි එයා කන්නේ හරකෙක් වගේ, බොන්නේ හරකෙක් වගේ, මලමුත්‍රා පිට කරන්නේ හරකෙක් වගේ, නිදියන්නේ හරකෙක් වගේ, ගවයෙක් වගේ. ඇයි ඒ? එහෙම වුණාම විමුක්තිය ලැබෙනවා මිත්‍යාව, නමුත් සත්‍ය විදිහට හිතාගෙන ඉන්නවා ඈ. අනිත් එක්කෙනා කුක්කුර වෘතයි, කන්නේ බල්ලෙක් වගේ, බොන්නේ බල්ලෙක් වගේ, මලමුත්‍රා පිට කරන්නේ බල්ලෙක් වගේ, නිදියන්නේ බල්ලෙක් වගේ. එහෙමම තමයි. මේ දෙන්නට තිබිච්ච ප්‍රශ්නය අපි දෙන්නගෙන් කවුද හරි වෘතය සමාදන් වෙන්නේ කියලා. ඔන්න ඔතනයි වැදගත්. හරි දැක්ම අපි දෙන්නගෙන් කාටද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පළවෙනියටම ප්‍රශ්නය අහපු සේනානිට කියනවා, ඒ සේනියට කියනවා, සේනිය මේකට උත්තර දෙන්නේ නැහැ මම. පළවෙනිව තමයි බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ, නිහඬයි. නමුත් සේනිය දෙවතාවත් අහනවා, මේ මගේ යාළුවා හරකෙක් වගේනේ, ගෝවෘතනේ. ඇත්තටම එයාගේ දෘෂ්ටිය හරිනම් මොකද වෙන්නේ යාට? ඒ දෘෂ්ටිවාදයට බුදුරජාණන් වහන්සේ දෙපාරක් හිතලා උත්තර දුන්නේ. මොකද අර පොදු හතුරා නිර්මාණය වෙනවනේ. පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන අහනම නිසා, පෙරැත්තම කරන නිසා මම කියනවා බුදු දහම මම හොයාගත්ත දේ, මගේ දැක්ම පටිච්ච සමුප්පන්නයි. හේතුඵල දහමක්. ඒකට බහු හේතුවාදයක් තියෙනවා. ඒ නිසා ගෝවෘතය, ගවයෙක් වගේ ජීවත් වෙන ඔබේ යාළුවා, ඔය ගවයෙක් වගේ ඉඳලා කිසිම විමුක්තියක් ලබන්නේ නැහැ. ලබන එකම එක දේ මට හරියට කියන්න පුළුවන්. මොකද්ද? අනිවාර්යයි, ගවයෙක් වගේ හැසිරෙන කෙනා මලොත් සංඛාර ගවයෙක් වගේ. උත්පත්තීතින් තිරිසන් යෝනියක ගවයෙක් තමයි, එහෙම නැති වුණොත් නිරයට තමයි. එහෙමම කිව්වා. මිත්‍යාව එයා හිතාගෙන හිටියා ගැලවීමේ මාර්ගයක් හැටියට. ගැලවුණේ නැහැ. ඊළඟට අනිත් කෙනාගේ කුක්කුර වෘතය, ඒක ප්‍රශ්න කළා. එහෙනම් ඒකද හරි ගැලවුවා? නැහැ, ඒකත් හරි නැහැ කිව්වා. අනිවාර්යයි, මරණින් මතු කුක්කර වෘතයේ බල්ලෙක් වගේ ඉන්න කෙනා සුනකෙක් තමයි කිව්වා. එහෙම නැත්නම් අපාගත වෙනවායි කිව්වා. මොකද දිගු කාලයක් වැරදි විදිහට තමන්ගේ දේවල් පවත්වාගෙන ගියොත් සිද්ධ වෙන්නේ වැරදි තැනක උපදින්න. මේ වැරද්දෙන් දැක්මෙන් මුදවා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවේ ආලෝකය අපිට දුන්නේ. ඒ නිසා මම අර ඔබට මුලින්ම කළා, මුළු සියල්ලම නොපෙනෙන බලවේග වලින් වෙනස් කරන්න බෑ. නොපෙනෙන බලවේග වලින් උදව් උපකාර ගන්න විදිහක් වෙනමම තියෙනවා. ඒක ඔන්න අපි වෙන දවසකත් කතා කරමු. මම ඒකේ අනුශාසනාවක් ඔබට වෙනමම දෙන්නම්. නොපෙනෙන බලවේග වලින් වාසි ලබා ගන්න පුළුවන්. ඔව්. ඒක හරි අපූර්ව දේශනාවල තියෙන බුදුරජාණන් වහන්සේගේ. ඒ වගේම තමයි නරක බලපෑමුත් එනවා. ඒ නිසා කෙනෙකු කවදාවත් තියන්න එපා අපේ ජීවිතයේ ඇතුලේ අපිට සිද්ධ වෙන හොඳ හෝ නරක වෙන කෙනෙකුගේ වෙන නොපෙනෙන දෙයකගේ බලපෑම් වලින් වෙනවයි කියලා මතක තියාගන්න. බුදුදහම මානව කේන්ද්‍රීයයි, මනෝ මූලිකයි. මිනිස්යාට මුල දුන්නේ, මිනිස්යාට තමයි ශක්තිය දිනු කරගන්න අවස්ථාව දුන්නේ. ඒක මනෝවිද්‍යාවෙත් දැන් පිළිඅරගෙන තියෙනවා. මේ මොලේ ඇතුළේ කරන වෙනස් කිරීම කරගත්තොත් ලබන්න බැරි ජයග්‍රහණයක් නැහැ.
මොළයේ රසායන සංගීතය පිහිටීම වෙනස් කර ගැනීම තමයි දැන් මනෝවිද්‍යාව කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කලින්ම කතා කළේ ඒක. මනසට පුළුවන් සියල්ල වෙනස් කරන්න. ඔබ හිතන පතන විදිහට පුළුවන් සියල්ල වෙනස් කරන්න. එකයි වැඩි. මොකද තමන්ගේ අනාගතය නිර්මාණය කර ගැනීම වෙනත් කෙනෙකුට බාර දෙනවා නම් තමන් එතනම නෙගටිව්නේ. කවදාවත් එතන උඩට එන්නේ නැහැ. කොහේ හරි කවුරු හරි හොයලා අරගෙන එන්නකෝ එක දවසක එක තැනකට එක්කෙනෙක් ජීවිතේ ඔක්කොම ගොඩ ගිය නොපෙනෙන දේවල් වලින් කියලා. එහෙම නැහැ. උනන්දුව, හිතන විදිහ වෙනස් වීම, කැපවීම, පෙරපින් මතු කර ගැනීම, මම අර කිව්ව පටිච්ච සමුප්පන්නයි කියලා, මේ හේතු ගොඩක් එක්ක තමයි අපි එන්නේ. ඒක නිසා අපි එතනින් මිදෙමු. දැන් මම ඔබට මුලින්ම මතක් කරගෙන ගියා, ඔව්, අන්න එහෙම සමාජයේ ජීවත් වෙනකොට විවිධ මත තියෙනවා. ඒ මත මිත්‍යා. මොකද මිත්‍යාවේ ඇතුලේ අතරමං වුණොත් ලෞකික ජීවිතයත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි මේ ලෞකික ජීවිතේ බිඳ වැටුණොත් ලෝකෝත්තර ජීවිතයේ ඊට කලින් බිඳ වැටෙනවා. ශිෂ්‍යත්වයේ පිළිබඳව මිත්‍යාව. ලොකු මිත්‍යාවක් මේ ප්‍රතිපල උණුසුමෙන් මම ඔබට කියනවා. දරුවෝ වෙනුවෙන් සහ මේ ශිෂ්‍යත්වයේ විභාගයේ ලියපු දෙමව්පියෝ වෙනුවෙන්. දෙමව්පියොත් ලිව්වා වගේ තමයි ඒක. මට මේ දේශනාවට කලි වේල ඇතුව උපදේශනය හරහා ශිෂ්‍යත්වයේ විභාගයට පෙනී සිටපු දරුවෝ. කොහොමද එහෙම වෙන්නේ? විභාගේ ලියන්න බෑ. අපි කියන්නේ සෑම් එක පිළිබඳව ෆෝබියා එකක් තියෙනවා. ඒ වගේම එක්සෑම් එක පිළිබඳ ස්ට්‍රෙස් එකක් තියෙනවා. පහේ වසරේ ළමයිට තිබුණා. ඒවා ඉවත් කරලා විභාගයට පෙනී සිටපු ළමයින්ගේ ප්‍රතිඵල ලකුණු කියන්න මට කතා කළා. කතා කරපුවාම එක තැනකදී කිව්වා, හඳුන්නේ මේ පෙතාත්ත කියලා තිබුණේ මට බයිසිකලයක් අරන් දෙනවයි කියලා, දැන් අරන් දෙන්නේ නැලු. මට ඔක්කොම එපා වෙලා තියෙනවා කිව්වා. මේගොල්ලෝ බොරු කාරයෝ කිව්වා. ඊළඟට තව දරුවෙක් කතා කරලා කිව්වා, සාන්නාංශ මේ අපි අර එදා ආපු ගෙදරින් මගේ ලකුණු මෙච්චරයි, අපි එක්කගෙන යනවයි කියලා කිව්වා ට්‍රිප් එකක්, ඒක යන්නේ නැලු. බලන්න පීඩනය කොච්චරද කියලා. මොකද්ද මිත්‍යාව දන්නවද? ශිෂ්‍යත්ව විභාගයේ හදලා තිබුණේ දරුවන්ට ජනප්‍රිය පාසලක් දෙන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. ශිෂ්‍යත්වෙන් IQ එක මනිනවා තමයි. ශිෂ්‍යත්වෙන් IQ එක මනිනවා. දැනුම මනිනවා. දැනුමට ලකුණු දෙනවා. ඒ ලකුණු තමයි වැවිලා තියෙන්නේ. ඔය ශිෂ්‍යත්වයේ ලියපු ළමයි එක වසර සමත් පිළිගන්නවා. දෙක වසර සමත් පිළිගන්නවා. තුන වසර සමත්. හතර වසර සමත්. දැන් ළමයි ශිෂ්‍යත්වයේ ලියුවා නම් ශිෂ්‍යත්වයේ සමත්. අන්තට අම්මලා මේක ඔළුවට ගන්න. ශිෂ්‍යත්වයේ විභාගයේ ලියුවා නම් ඔබේ දරුවා ශිෂ්‍යත්වයේ සමත්. ඔහුට දැන් තියෙන්නේ හය වසර සමත් කරන්න. හත වසර සමත් කරන්න. මොකද මම එක දිස්ත්‍රික්ක ළමයෙකුන් ඇහුවාම කිව්වා, සයනාස මාගේ ලකුණු මෙච්චරයි, ඒත් මදි කියනවා. කවුද මදි කියන්නේ? ගෙදරින් මදි කියනවා. මොකටද මදි කියන්නේ? වෙන ඉස්කෝලේකට යන්න. ඒක වෙනයි කතාව. ඒක වෙන කතාවක්. හැබැයි ඒ දරුව ශිෂ්‍යත්වය අසමත් නෙමෙයි. ලංකාවේ ශිෂ්‍යත්වයේ ලියන ලද සියලුම ළමයන් ශිෂ්‍යත්වයේ සමත්. කවුරු හරි ලකුණු අරගෙන ඒ ලකුණු වලින් කියනවා නම් අසවලා අසමත් කියලා, එනං එයා හතර වසරත් අසමත්. ඒක තමයි. ඊළඟට මම ඔය ළමයින්ට බැරිම තැන ඇහුවා, ඔයා දොස්තර මහත්තයා ගාවට ගියාට පස්සේ ඩොක්ටර්ගෙන් අහනවා ඩොක්ටර් ශිෂ්‍යත්වයට ලකුණු 160යිද කියලා. ලෝයේ කෙනෙකුට නඩුවක් බාර දෙනකොට ඔබ අහනවද කියලා ශිෂ්‍යත්වයේ සමත්ද කියලා. මං කියන්නේ මේ ශිෂ්‍යත්වය එපා කියලා කෑ ගහන එකක් නෙමෙයි. දැන් අවසන් වෙච්ච ශිෂ්‍යත්වය දරුවන්ට පීඩනයක් වන ලෙස හසුරවන්නේ නැතුව ඉන්න කුසලතා ඕන. මතක තියාගන්න ලකුණු වැවිදිලා තියෙන යම් බුද්ධි මට්ටමක කණ්ඩායමකට, ඒ කණ්ඩායමෙන් මෙහා ශිෂ්‍යත්වයේ ලියපු සියලුම දරුවන් ශිෂ්‍යත්වයේ සමත් කියන බව දෙමව්පිය දරුවන්ට කියලා දෙන්න. ඊළඟට තියෙන යාට 6 වසර සමත් වෙන්න, 7 වසර සමත් වෙන්න. සමත් වීම කියලා කියන එකට අරගෙන යන්න ලකුණු ඉලක්කම් ඇතුලේ මිත්‍යාවල් හදන්න එපා. මං අයි දන්නවද එහෙම කියන්නේ? මං එහෙම කියන්නම්. 7 වසරේ ළමයෙක්. 7 වසරේ ළමයෙක් හරි අපූර්ව සිද්ධියක්. අපේ හදවත වැඩසටහන අපි ඔය නුවර පළාතට ගියපු වෙලාවක ළමයෙක් මගේ කතාබහ ඇතුලේදී, ඒ ළමයින්ගේ අපි දෙනවනේ අර බුද්ධි කලම්බන ප්‍රශ්න කියලා જાතියක්, ළමයි ඇතුලේ තියෙන බුද්ධි කලම්බන හැකියාවක් ළමයෙක් මගෙන් අහනවා අපූර්ව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි, හාමුදුරුවනේ අපිට වකුගඩු කීයක් තියෙනවද? මං ඒක කිව්වා. ඉතින් ඕක ඉතින් මහ ලොකු අහන්න දෙයක් නෙමෙයිනේ. අපි දන්නවනේ දෙකයි. නෑ හාමුදුරනේ, උත්තරේ වැරදි කිව්වා. පස්සේ මං ගාව හිටපු මහත්තයෙක් හිටියා. මං එයාගෙන් අහුවම ගන්නේ සන්නස දෙකයි තමයි. පස්සේ ගුරුවරයෙක් ඇවිදිලා කිව්වා, මේ ඔය ළමයා හරි කටකාර ළමයෙක්, ශිෂ්‍යත්වයට ලකුණු මෙච්චරයි, අපි ඉස්කෝලේ තියාගෙන ඉන්න වෙන කරන් දෙයක් බැරි හන්දා, මහා නහයට අහන්න ඇති ළමයෙක්, ශිෂ්‍යත්වෙත් අසමත්. එහෙම තමයි කිව්වේ. හොඳේ ඉගෙන එහෙම වුණාම ලු අර නසරාණි වෙනවයි කියලා කියන්නේ. දැන් ළමයා ශාලාවෙන් එළියට දාන්න කල්පනාව. පස්සේ මට හිතුණා මේ ළමයාගේ හරි උත්තරයක් ඇතිනේ. මං කෝ පුතේ මට උත්තරේ කියන්න බෑ, ඔයා කියන්නකෝ. වකුගඩු හතරක් තියෙනවලු. කොහමද හතරක් තියෙන්නේ? අයිනාස මං ඇහුවේ
අපිට වකුකඩු කීයක් තියෙනවද කියලානේ. අපි කියපුවාම ස්වාමීන් වහන්සේ මායි දෙන්න. අපි දෙන්න බහුවචනයි. අපි දෙන්නගේ වකුගඩු එකතු කරපම හතරයිනේ. හරිනේ. මොන සිලබස් එකේ දේවා තියෙන්නේ? අන්න ඒවා පරිකල්පනය. පරිකල්පනය. ලකුණු වලින් මනින්න බැරි දෙයක් තමයි පරිකල්පනය කියන්නේ. නිර්මාණ ගණන් වලින් ලකුණු දෙයි. ඒ උනාට පරිකල්පන ශක්තිය ගොඩක් දුරට දරුවන්ට තියෙනවා. අර වගේ ලකුණු අඩු උනා. ඔය මගෙන් ප්‍රශ්න අහපු ළමයාට ලකුණු වලින් කියලා කිව්වොත් බොහොම අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි තියෙනවා කියලා ගුරුවරුමට කිව්වේ. ඒ උනාට ඒ පන්තියේ ශිෂ්‍යත්වයේ සමත්යයි සම්මත ළමයින්ටවත් උත්තරයක් දී ගන්න බැරුණා. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ දරුවන් ඇතුලේ මිත්‍යාවක් ගොඩනගලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ සාර්ථකත්වයට අඩිය තියන්නේ අර කියන කඩේමෙන් කියලා. අතිශය වැරදි. අපේ රටේ අසනීපයක් කරදරයක් නැතුව දරුවව පහවසරේ ඔය විභාගෙ ලිව්වනම් ඔබ සමත්. දෙමව්පියෝ කියන්නේ ඔව් සමත්. සමත් වෙලා ඒ පාසල් වලට යෑම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒකට නම් වෙනයි. ආන් ඒක තියාගෙන යන්න. මොකද මේක මහ දැවැන්ත කාරණාවක්. සමහර දරුවෝ අධ්‍යාපනය අතාරිනවා කරන්නේ අකමැත්තෙන්. පීඩනය වැඩි. මේක ගොඩක් රටේ තැන කතා කරලා ඇති. හැබැයි මම උපදේශනයේ දෙන හාමුදුරු නමක් හැටියට අපි ගාවට අරන් එන දරුවන්ගේ අපි ඉතිහාසය බලනවා. එයා සමහර වෙලාවට අධ්‍යාපනය විනිර්මුක්ත වෙලා හිතුවක්කාර වෙලා ඇහුම්කන් දෙන්නේ නැතුව ඉඳලා කම්මැලි වෙලා තියෙන්නේ අනවශ්‍ය අර මිත්‍යා ප්‍රශයක හන්දා. පීඩනය හන්දා. ඔන්න එකක් සමාජීය කාරණාවක්. දෙක තවත් මිත්‍යාවල් තියෙනවා. ඒ තමයි පාරම්පරික මිත්‍යාව කියන එක. අට මෑත දරුවෙක් ඇවිදිලා ඔය ගැබිනි මවක් තාත් එක්ක උපදේශනයට ඇවිදිලා කියනවා සයන්ස අපේ නෝනා බොහොම කැපවීමෙන් වැඩ කරන්නේ. කැපවීමෙන්. ඒ වැඩේ මට කිව්වා මං කොහොමද කැප වෙන්නේ? දැන් දරුවෝ ඇවිදිලා කුසට මාස එකමාරයි නෝනගේ දණියට පිටිප පල්ලෙහෙන් ලොකු කැපුම් තුවාලයක් තියෙන සයන්ස හදිස්සියේ කැපුණා. දොස්තර මහත්තුරු වේදනානාශක දෙන්නේ නැහැ කුසේ ඉන්න දරුවට ගැටලුවක් වෙයි කියලා. අපේ නෝනා මේ වේදනාව දැඩිව දරාගෙන කැප වෙනවා. කවුරු වෙනුවෙන්ද? බඩේ ඉන්න ළමයා වෙනුවෙන්. එහෙමනේ අම්මලා ඉස්සර ඒ නෝනට අත උණු වතුර භාජනයකට රත් වෙලා තිබින එක වැදුනත් හූ තියලා කෑ ගහනවලු. එයාගේ තාත්තා කියන්නේ අති සංවේදී හමක් තියෙන ළමයෙක්. හැබැයි දැන් කුසේ දරුවෙක් ඉන්න හන්දා අර ලොකු මැහුම් 18ක් විතර ගහපු තුවාලය වේලෙනකල් ඉන්නවා. වේදනාව කැක්කුම හොඳට එනවා. හැබැයි බඩ ඇතුලේ ඉන්න දරුවා වෙනුවෙන් වේදනානාශක ගන්නෙ නැහැ. ඒවත් ගන්නෙ නැහැ. කැප කරනවා. හැබැයි දැන් එන එක්කෙනා බලන බලන එක්කෙනා ඥාතීන් කියනවලු ඔයාගේ පළවෙනි ළමයා දුවක් වෙනව නම් වාසනාවයි. ඔයාගේ ළමයා පුතෙක් වෙනව නම් වාසනාවයි. දැන් මේ ළමයට ප්‍රෙග්නට් අම්මට කන්ෆියුස් වෙලා මම දරුවා පිරිමි කරනවද ගැහණු දරුවෙක් කරනවද? බඩේදී එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මොකද්ද පාරම්පරික දැන් මේ මිත්‍යාව? එක එක්කෙනාගේ අදහස් අර විදිහට ඔළුවට දාන එකේ තියෙන වරද. දරුවා ගැහණු වුණත් පිරිමි වුණත් අමුතුවෙන් වාසනාවක් කියලා එනව නෙමෙයි. ඒ එන්නේ කර්ම ශක්තියක්. අම්මගේ තාත්තගේ ඒ ලැබෙන දරුවගේ කර්ම ශක්තිය එන්නේ. එනිසා පළවෙනි දරුවා කුලුඳුල් දරුවා පිරිමිද ගැහනුද කියන එක මත නෙමෙයි ඒකේ වාසනාව අවාසනාව තීරණය වෙන්නේ. මතක තියාගන්න දරුවෙක් කුසෙන් එළියට ආවට පස්සේ එයාට නිර්මාණය කරන පරිසරය මත මෙසියල්ල වෙනස් වෙනවා. එනිසා අපි සාම්ප්‍රදායික මිත්‍යාවක ඉන්නවා. එහෙම කියනවා. එතකොට මොකද වෙන්නේ? අපි නොහිතන විදිහට අර අපි කියන්නේ ගැබිනි මව්වරුන් මානසිකව විඳවනවා. බැරි වෙලා හරි හිතන්නකෝ එයාගේ ඔළුවටත් අම්මලා දාලා තියෙනවා දුවෙක් නම් හොඳයි කියලා. ස්කෑන් එකේදී කියන පුතෙක් කියලා. එතන ඉඳන් මොකද කරන්නේ? එතන ඉඳන් කරන්නේ අර පුතාට වෛර කරන එක. සිදුවීමක් මම ඔබට කියන්නම්. මයිගාවට අරගෙන එනවා පුතෙක්. ඒ පුතාට ස්නායු රෝගයක්. පුතාට අවුරුදු 14ක් මොලේ හිමින් වැඩෙන්නේ. මේ ඛේදවාචකයක්. මිත්‍යා මත හන්දා. කසාද බැඳලා යනකොට ඒ දුවගේ ගෙදරින් කිව්වලු අපේ ගෙදරට වාසනාවේ ගිනාවේ මුලින්ම ඔයාගේ අක්කා හම්බ වෙච්ච හන්දා. එනිසා දුවෙක් ප්‍රාර්ථනා කරහන් දුවල හරි වාසනාවන්තයි පළවෙනි උපතකට. එම කියලා. එතකොට මහත්යගේ පැත්තෙන් කිව්වලු අපේ ගෙදරට වාසනාව ගෙනාවේ මෙයාගේ ලොකු අයියා. ඒ නිසා ගෙදරක වාසනාවන්තයි පිරිමි පුතෙක්. දැන් අන්න වැඩේ දෙපැත්තට ඇදුනා. ඒ වුණාට ළමයාගේ බර එයාගේ අම්මගේ පැත්තටනේ. එයා ප්‍රාර්ථනා කර කර හිටියා දුවෙක්. ස්කෑන් කළා. ස්කෑන් එකෙන් පුතෙක්. එදා ඉඳන් ඒ අම්මා ඒ පුතාට වෛර කරනවා. මොකටද මගේ බඩට ආවේ? සමහර දවස්වලට එයා බඩට අතින් මිටිමලවල ගහනවලු. ඒ පීඩනේ මම මේ කියන්නේ අපි අපේ වචනයක් ඇතුලේ කෙනෙකුගේ මනස වෙනස් වෙන්න දක්වන වෙලාව ටිකයි. බිහි වෙනවා. බිහි කරන්න වෙනවා. බිහි වුණාට පස්සේ පුතෙක්. හැබැයි ඒ දරුවා උපදිනකොට මිස්නායි රෝගයකින්. අම්මගේ සන්නිවේදන, අම්මගේ ආකල්ප,
අම්මගේ සතුට දුක සියල්ලම කුසේදී දරුවට බෝ වෙනවා. ඒක විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා. හැබැයි දැක්කදර වටපිටාවේ අය ඔලුවට දාපු මිත්‍යා මත හඳා නිරෝගී දරුවෙක් කුස ඇතුලේදී රෝගී වුණා. දැන් ගිය අම්මයි තාත්තයි දිගටම ඇවිදilla උපදේශනය ගන්නවා. ස්නායු ශල්‍ය වෛද්‍යවරු හොයාගෙන යනවා. තේරෙනවද? ඒ නිසා මේ පාරම්පරිකයයි කියන්නේ අර කියනවනේ පෞරාණ ඉති භද්‍රාණින සර්වම්. පැරණියයි සම්මත සියල්ල යහපත් නොවේ. ඒක නිසා ඔය පාරම්පරික මිත්‍යාව අතිශේම භයානකයි. ඒ නිසා මම ඔය කිවි ප්‍රායෝගික කාරණා ටිකක් විභාග සම්බන්ධව මේ සමීපයෙන් අපි කතා කරන ප්‍රෙග්නට් අම්මලා සම්බන්ධව තියෙන කාරණා මේවා කතා කරලා කියන්න ඕනේ. ඒ නිසා මේ අර කොහොමදත් කුසට දරුවෙක් ආවම ඥාතින් ඇවිල්ලා බලන්න එනවනේ. සමහර ඥාති ගෙවල් වලට යනකොට අර වගේ බහුබූත කියන්න එපා. වාසනාවන්ත පින්වන්ත දරුවෙකුට උපතක් දෙන අම්ම කෙනෙක් ආශිර්වාද කරන්න. ඒගොල්ලන්ට කියලා දෙන්න දරුවෝ පාරිසරික වශයෙන් වෙනස් කරන හැටි. මම ඒකයි කිව්වේ පාරම්පරික මිත්‍යාව අතිශය භයානකයි. ලෞකික ඔක ලෝකෝත්තරත් බල දැන් ලෝකෝත්තර බලපාලානේ. අර දරුවා සෙමින් වැඩන දරුවෙක් නායි රෝගියෙක්. ඉතින් ඒ අම්මයි තාත්තයි දිගටම විඳවනවනේ. සා ඒක අර අපිට ජනප්‍රිය තියෙනව නේද පාරම්පරික මිත්‍යාව ඇතුලේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ බමුණෙක් පූසාරි කෙනෙක් පුද පූජාවල් පවත්වන හැටි පුතා බලාගෙන හිටියා. මොකද කරන්නේ? ඉස්රෝම කරන්නේ තාත්තා ඇවිදිලා ඒ දේවාලේ ඉන්න පූසෙක් පූසාව ගැට ගහලා නාල ඇවිදිලා පූජාවට්ටිය තියලා ගන්ටාරේ හොලවලා ගීතිකා යාතිකා කරලා පූසාව ලිහනවා. තාත්තා මැරෙනවා පුතත් එහෙම තමයි නැගිටිනවා ඇවිදිලා පූසාව ගැට ගහලා නාලා පූජාවට්ටිය තියලා සීනුව නාද කරලා ගාථා කියලා පූසාව ලිහනවා. කාලයක් යනකොට පූසා මළා. මොකද කළේ? දැන් මෙයා පූජාව නැවැත්තුවා. පූජාව නවත්තලා පූස හොයාගෙන ගියා ගම වටේ. මාස ගානක් ගියා දේවාලේ යාතිකාව නැහැ. මිනිස්සු හඬ පටන් ගත්තා ඇයි නැවැත්තේ දේවාලේ පූජාව? පූසෙක් නැහැ පූජාවට. පස්සේ වයසක මිනිස්සෙක් කතා කරලා ගියා මොට්ට මිනිස්සෙව්. ඔය තාත්තා කරපු වැඩේ දන්නවද? ඔය තාත්තා කලේ කොහෙදෝ ඇවිදගෙන යන පූසෙක් හැමදාම ඇවිදිලා පූජා වට්ටිය හදපුවාම පූජා වට්ටිය කනවා. දැන් එහෙම පේනව නේද? අපි කැලණිය ගිහිලා ගිරිහාර දාපු ගමන් කාක්කෝ වෙලා කන්නේ. සත්තු එහෙම තමයි. එතකොට මේ දේවාලෙත් පූසෙක් හිටියා, පූසා ඇවිල්ලා පූජා වට්ටිය කනවා. ඒ නිසා ඉස්සරම කලේ පූසාව ගැට ගහලා පූජා වට්ටිය හැදුවා. හැබැයි පුතා මොකද හිතාන හිටියේ? හිතාන හිටියේ පූසත් පූජාවේ කොටසක් කියලා. ඒ නිසා පූසා නැති වෙච්චන්ද පූජාව නැවැත්තුවා. අවිචාරවත් මිත්‍යා දෘෂ්ටි හඳා මම එකයි කිව්වේ පාරම්පරික වුණත් අපිට එනේවා විමසන්නේ නැතුව ගත්තොත්, විමසන්නේ නැතුව ගත්තොත් හානියක්මයි. ඒ නිසා මම ඔබට මේ යෝජනා ටික කරනවා. මම කියවනේ අතීතයේ පසුතැවෙන දේ සහ අනාගත බයත් එක්ක නොපෙනෙන බලවේග වලින් පිහිටක් සහ වෙනස් වීම කරන්න පුළුවන් කියලා විතරක් හිතාගෙන ඉන්න අය මිත්‍යාව ඇතුලෙන් ග්‍රහණය වෙච්ච අය. ඒගොල්ලන්ට අර වලාකුලෙන් මිදුණු හඳේ ප්‍රභාවේ වගේ තමන්ගේ ජීවිතයේ ආලෝකය හොයාගන්න බැරි අය. ඒක තමයි හැබෑව. ඒ නිසා තවදුරටත් ටිකක් අපි කියනවා මේක මනෝවිද්‍යාවේ මනෝවෛද්‍යවරු හොයාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. ඇත්තටම හිතක මිත්‍යාව පිරලා නම් මෙන්න මෙහෙම මෙහෙවල් දෙහිගුත් හිතෙන්න පුළුවන් කියලා මම ඒ ටිකක් කියනවා. ඒක විකල්පත් මම ඔබට කියනවා. ඒක හොඳයිනේ. කියන්නේ සමාජීය වශයෙන් විකල්ප මේ මිත්‍යාව තියෙනකොට එයාගේ ස්වභාවය තමයිලු එකම සිදුවීම නැවත නැවත හිතනවා. ඔන්න මිත්‍යාවක හිතේ තියෙනවනම් ස්වභාවය එම වෙන්නේ කොහොමද කියලා කියනවා. එකම දේ නැවත නැවත හිතනවා. එයා හිතනවා මම එදා එහෙම නොකිය හිටියනම් හොඳයි. අපරාධේ මං එහෙම කිව්වේ. ඒ කියන්නේ අතීතයේ ගැන දුක් වෙනවා. ඒකම තමයි. අලුත් එකක් හදන්නේ. ඒ කියන්නේ මිත්‍යා අදහස් ඔළුවේ තියෙන අයගේ ක්‍රියාවලිය ගැන මම මේ කියන්නේ හොඳේ. ඒ කියන්නේ එකම දේ හිත හිතා ඉන්නවා. එකම දේ පරදරටම හිත හිතා ඉන්නවා. ඊළඟට ඒකෙත් මනෝවෛද්‍යවරු කියනවා අනාගතය ගැන හිතුවට නරකක් නැහැ. හැබැයි මෙහෙම ඉන්න අයට හිතෙන්නේ නරකේ අනාගතේ නරකම දේවල් තමයි. මට දරුවෙක් එනවා. ඒ දරුවා මට කියනවා හඳුනේ මට හිතෙනවා හෙට අම්මා මැරෙයි කියලා. හෙට තාත්තා මැරෙයි කියලා. එතකොට මට ඉස්කෝලේ යන්න බෑ. අම්මා වැඩට යනකොට දූ කැමති නැහැ. තාත්තා වැඩට යනකොට දූ කැමති නැහැ. මොකද මැරෙයි කියලා හිතෙනවා. මම මැරෙනකොට කමන්නේ මගේ අම්මා තාත්තා මැරෙන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ මේක ඕවර් තින්කින් එකක්. ඒ පැටර්න් එකක් හැදිලා තියෙන. ඒ කියන්නේ අනාගතේ නරකම දේවල් අනිත් එක මම මොනවා කළත් අනාගතේ වරදී කියලා හිතෙනවා. මේක කරලා හරියන්නේ නැහැ. පටලැවිල්ලක්. මේක ඔලොත් වරදී. අලුතෙන් පටන් ගන්නෙම නැහැ. ඒ ඔළුවේ අර මිත්‍යාවල් ගොඩක් තියෙන හන්දමයි. ඊළඟට තීරණ ගන්නෙ නැහැ හරියට. තීරණයක් ගන්න කිව්වම කරන දේ තමයි හත්මුතු පරම්පරාවෙන්ම අහනවා. දැන උගත් අයගෙන් අධ්‍යක්ීම් තියෙන අයගෙන් තීරණයකට පෙර යම් යම් කරුණුකාරණ දැනගන්නවා. හැබැයි තීරණය ගන්න ඔබ. ඔබේ තීරණේ තීරකයා ඔබ. එහෙම බැරි වෙන අය, පටල වෙන අය මම මොකද කරන්නේ?
උපදේශනයටත් ඇවිල්ලා ගොඩක් අය ආනන්දට මම දැන් මොකද කරන්නේ? උපදේශනයේ ස්වභාවය තමයි මොකද කරන්නේ කියලා කියන්නේ. කරන්න තියෙන විකල්ප ටික කියනවා. දැන් ඕක අනිත් අයෙන් අහුව මොකද කරන්නේ? දැන් හරි ෂෝක් වැඩක් කළා දෙන හොඳ උපදේශනයක් දීලා තියෙනවා මේ මෑතක. මෑතක උපදේශනයක් දීලා තිබුණා හරි ෂෝක් වැඩක්. ඒ තමයි එයා හිතාමතාම විවාහ වීම ප්‍රතික්ෂේප කරනවා. දුවක්. එතකොට කාගෙන්ද උපදෙස් ගන්නෙ? එයා උපදෙස් අරන් තියනවා එයාගේ පුංචි කෙනෙක්ගේ. කවුද පුංචි? ආ පුංචිට ටිකක් අවුරුදු 45ක් 50ක් විතර කසාද බැඳලා නැහැ. පුංචි කිව්වලු ඔය මමත් ඉන්නේ බඳින්න නැතුව ෂෝක් එකට. ඔයත් බඳින්න ඕනේ නැහැ කිව්වලු. උපදෙස් ඒවා උපදේශනේ හොම නෙමෙයි. ඒකයි මම කිව්වේ අපි උපදේශනයක් බලන්න ඕනෑන්නේ හොයන්න ඕනෑන්නේ අත්දැකීම් තියෙන වෘත්තිමය අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන්. එහෙම නැතුව අර හුදෙකලා හුදු ජීවිත අත්දැකීම් අයගෙන් ගත්තොත් වරදිනවා. ඒක එහෙම තමයි. ඒක නිසා අනාගතය ගැන වේවා ජීවිතයේ තීරණ ගැනීම පිළිබඳව විකල්ප යාලට පේන්නේ නැහැ. ඊළඟට මේ මිත්‍යාවකින් ඉන්න කෙනා ඇතුලේ තියෙන ලොකුම දේ තමයි තමන්ගේ ඇතුළාන්තයේ පිළිබඳව අවිශ්වාසයක්. දැඩි අවිශ්වාසයකින් ඉන්නේ. මට වරදි. මම දිහා කට්ටිය බලාගෙන ඉදි. මම කතා කරනකොට වැරදි තැනක් අල්ලගනි. එහෙම හිතනකොට සමහර අයට කතා කරන එක පැටලෙන්න පටන් ගන්නවා. කතා කරනකොට දාඩිය දාන්න පටන් ගන්නවා. සමහර ළමයි සතියේ දවස් ගානක් තියෙන ඉස්කෝලේ යන්නේ ඒ රැස්වීම තියෙන දවස් වලට. විශ්වාසය නැහැ. self confidence හැදිලා නැහැ. මිත්‍යා අදහස් තියෙන අය. ඒ නිසා ඔය ටිකක් ඇති. දැන් මට ඉදිරි ටිකේදී විකල්ප කියන්න ඕනේනේ. ඒ නිසා මේ මිත්‍යාව නිසා අපේ ජීවිත ගමන එක තැනක නතර වෙන මනෝවිද්‍යාත්මක සාධක ටික ධර්මානුකූලවත් එකතු කරගෙන කොහොමද ඉදිරිපින්මත් තියන්නේ කියන එක තමයි අපි මේ දේශනාවෙන් යෝජනා කරන්නේ. අර අතීත පසුතැවීම්, අනාගත බය, නොපෙනෙන බලවේගවලට තියෙන බය, ඒ දේවල් ටික ඉවත් කරගෙන කොහොමද අපි මෙතනින් එළියට එන්නේ කියන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මනෝවිද්‍යාත්මක අදහස් අනුව මට මේක ඔබට මෙහෙම පැහැදිලි කරත හැකි. ඒ කියන්නේ සිතුවිල්ලයි ඒ සිතුවිල්ල ඇතුලේ තියෙන මිත්‍යාව වෙනස් කරලා හඳුනා ගන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ මට මේ සිතුවිල්ල ඇති වුණා කියන එක පිළිගන්න පුළුවන්. හිතන්නකෝ මට ජීවිතේ හැමදේම හදලා දෙන්නේ මගේ ඉෂ්ඨකාමී දෙවියා. මේ දවස්වල දෙවියෝ නිවාඩු සමහරුන් දිහ වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකුත් නැහැ. මොකුත් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ රස්සාවට යන්නේ නැහැ. අම්මලත් එක්ක කතා බහ කරන්නේ නැහැ. යාළුවොත් එක්ක ඇවිදින්න යන්නේ නැහැ. හොඳ ඇඳුමක් අඳින්නේ නැහැ. හොඳ කෑමක් කන්නේ නැහැ. හිනහ වෙන්නේ නැහැ. ඇයි දෙවිවරු නිවාඩුලු. ඉෂ්ඨකාමි දෙවියෝ මේ දවස්වල අමනාප වෙලා. එහෙම කියනවා. එහෙම වෙන්න බෑනේ. මේ සියල්ලම කරන්නේ එහෙම දෙවියන්ගේ මැවුම් වාදයකට නෙමෙයිනේ. හැබැයි ඔබට හිතෙනවා හිතුවිල්ල පිළිගන්න මට හිතෙනවා මේ දවස්වල ඔව් මට ඉෂ්ඨකාමී දෙවිවරු අමනාපයක් හරි මොනවා හරි වෙලා බ්ලැක් ලිස්ට් වෙලා. එහෙමම හිතාගන්න. හැබැයි දැන් ඒකෙදි යථාර්ථය හිතන්න ඕන ඇත්තටම ඔක්කොම කරන්නේ මේ ලෝකේ දෙවියොද? දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිද? එහෙනම් මම මොකටද? මගේ හිත මොකටද? තර්ක කරන්න. මම කියලා මගේ බුද්ධි මට්ටමේ මම මහන්සි වෙන එකේ මම මේ දක්වා වෙච්ච මහන්සි වල එහෙනම් වෙන ප්‍රතිඵල නැහෙනි. ආන් එහෙම යථාර්ථවාදීව මේක බලා ගන්න ඕනේ. එහෙම එකක්. දෙක. බුදුදහමේ සංකල්පයක් තියෙනවා උදය වය ඇති වෙනව නැති වෙනව. සිතුවිලිත් එහෙම. සිද්ධිත් එහෙම තමයි. අද හටගත්තාම හෙට නැති වෙනව. ඇත්ත කතාව ඒකනේ. අද හටගත්තාම හටගත්ත මොහොතම නැති වෙලා යනවා ඒදී. අපි ඒක තමයි සංකල්පේ. එහෙමනම් වචනත් වැඩත් එහෙම තමයි. වැරදිච්චිව මට වැරදුනේ ඊයේ. මේ තර්කානුකූලව හිතන්නේ උදය හටගත්ත වැරදීම. හැබැයි වැරදීම ඉවර වුණා. වැරදීම ඉවර වෙලා එහෙනම් දැන් හරියන්න පටන් ගන්න ඕනේ. එහෙනම් මම හරියන්න පටන් ගන්න වැඩ පටන් ගන්න ඕනේ. අන්න එහෙමයි මේක මේ දහම ගලපව ගන්නේ අපි විද්‍යාත්මකව උපදේශ න්‍යායයෙන්. උදය වය කියන එක ඕනෑම අහිමිවීමක් දුකක් ඇති වෙනවාමයි ඒ ඇතිවිච්ච වෙලාවෙදිම ඒ දුක නැති වෙන්න බෑ. අපි තමයි ඒක අල්ලගෙන දඟලන්නේ. ඒ නිසා එතෙන් අනිවාර්යයෙන්ම අතාරින්න ඕනෑමයි. ඒකට හොඳම දේ තමයි ඒ කියන්නේ හිතුවිලි ගැන විනිශ්චය ගන්න එපා. හිතුවිලි වලට ඉඩ දෙනවා බලහත්කාරයෙන් ඒවා තද කරගන්න යන්නේ. හිතට හිතුළු එනවා.
හැබැයි බලහත්කාරයෙන් ඒව නැති කරන්න යන්නේ. එහෙම වුණොත් තත්වය තවත් බරපතල වෙනවා. අර කියන්නේ මතක අමතක කරන්න හිතුවිට තමත් තවත් ලං වෙනවලු. ඇත්ත කතාව. එසම මේ සිතුවිලි එක්ක පොරවදන්නේ නැහැ අපි. ඔය මිත්‍යා අදහස් තියෙනවනේ හරි. අපි කියන්නේ ඕව තින්කින් අදහස් තියෙනවනේ හරි. හඳුනගත්ත සිතුවිලි. කරන්න තියෙනවා බුදුදහමේ මේකට පැහැදිලිවම ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි සිහිය දියුණු කරනවා. ඔය කිසි කෙනෙකුට සිහිය දියුණු කරන්නේ නැතුව අතීත පසුතැවීමවත් අනාගත බයෙන්වත් මිදෙන්න බෑ. අපි උපදේශන වැඩසටහන් වලට එන දරුවන්ට තරුණ අයට මම යෝජනා කරලා දීලා තියෙනවා සිහියෙහි පිහිටවන්න මයින්ඩ්ෆුල්නස් ක්‍රමවේද කීපයක් භාවනාවේ කොටස්. මේ හිතේ ස්වභාවය එක්ක අතීතයේ දුවට දුවන එක අනාගතයට දුවන එක මේක මැද නවත්තන්න නම් ඒක චර්යාත්මකව පෙළඹ වෙන්න ඕන. ඒ තමයි මේ ඉබේට අපි සිද්ධ කරන හුස්මේ රිද්මය සිහියෙන් දකින්න ඕන. ඒක නොකොට මේ කියන පීඩා වලින් අයින් වෙන්න බෑ. මිත්‍යා අදහස් ඔළුවේ පිරෙනවාමයි. ඒක ගොඩාක් බණ පොත් කියවම නැති වෙයි කියලා හිතනවද? නැහැම නැහැ. මතකද සංජය පරිබ්‍රාජකයා? ගුරුවරයෙක්නේ. කෝලිත උපදෙස් දෙන්නට හම්බුණානේ. ඉගෙන ගත්තනේ. පිරිස වැඩි වුණානේ. ඒ කාලේ පැය හිටිටපම ශාස්ත්‍රවරයෙක් ඒගොල්ලන්ගේ. බුදුරජාණන් වහන්සේ ගාවට යන් කිව්ව මොකද ඇවිල්ලා කිව්වේ? ඇහුවා ඒගොල්ලන්ගේ මේ ලෝකේ වැඩි බුද්ධිමතුන්ද මොඩයෝද? උත්තරේ උනේ මොඩයෝ. ආ එනම් බුද්ධිමතුන් බුදුහාමුදුරු ගාවට කිව්වා මොඩයෝ ඔක්කොම මංගාවට ආපුවාවයි. මොකද අවිද්‍යාව. දැක්කද මිත්‍යාව? ඒ නිසා පළවෙනිම දේ ඕකෙන් මිදෙන්න පොත් ගොඩාක් කියවලා ලියලා තියෙන එක නෙමෙයි වැදගත්. සිහිය දියුණු කරන්ඩ අඩුම තරමේ වර්තමාන මොහොතේ දවසට විනාඩි 15ක් 20ක්වත් හිත පුහුණු කරන්ඩ. ඒක්සේ නොකොට කිසිවෙකුට මේ හිත වෙලා ගන්න මිත්‍යාවෙන් නිදහස් විය නොහැකි. ඔබට ඔබේ තියෙන පීඩන වලින් ඔබේ තියෙන පසුගාමි දේවල් වලින් එළියට ආ නොහැකි. එනිසා එසේ එන්න නම් අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා මේ කියන කරුණු කාරණාවල මැදහත්ව සිහිය දියුණු කරන්න. මේකේ කරුණු කාරණා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට හිතුවිලිත් එක්ක පොරවදපුවාම මේ හිතුවිල්ල තව තීව්‍ර වෙනවා. මට කියනවා නසන්නස එහෙම සිහියෙන් ඉන්න බෑ මට කියනවා. මං කියනවා නැවතත් ඉන්න. සිහිය තියෙන්නේ හුස්ම සම්බන්ධව නෙවෙයි ඇවිදීම ඇතුලේ තියෙනවා. අපි ඒවා චිකිත්සක ක්‍රමවේද ඇතුලේ පුහුණු පුරුදු කරනවා. දැන් මං ඔබට යෝජනා කරන්නේ හුස්ම පිළිබඳව සිහිය, ඇවිදීම පිළිබඳව සිහිය, මෙතන වාඩි වෙලා සිටීම පිළිබඳව සිහිය. මිනිත්තු 10ක් 15ක්. එසේ පුහුණු නොකොට අපේ හිතට මිත්‍යාව මත පැමිණෙන දේවල් අයින් කරගන්න බෑ. ආන් එහෙම අයින් කරගන්න බැරි වුණාම තමයි හොඳටම වැරදිලා අර අපේ ජීවිතය වෙන කෙනෙකුට තීරණය කරන්න බාර දෙන්නේ. වෙනස් කෙනෙක් මත තියලා අපේ දියුණුව අභිවෘද්ධිය හිතන්නේ. සියල්ල

0: නැනේ. එඳ මේව හේතුඵලයි. අපි එක තැනකින් අල්ලාගෙන ගියොත් ඔව් අපිට වෙනවා මිත්‍යා දෘෂ්ටික ලැග්මෙහි ඉන්න. එතකොට වෙන්නේ අනිත් ඕනම කෙනෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. අරේ හොඳයි කියනකොට එහෙට යන්න හිතෙනවා. අරේ හොඳයි කියනකොට එහෙට යන්න හිතෙනවා. ඔය උපදේශනට එනකොට එහෙම තමයි එන්නේ හොඳේ. උපදේශ ගන්න මේ බණ අහන්නේ මෑතකදීනේ. හැම රට වටේම තියෙන තැන් වලට ගිහිල්ලා වැරදිලා සල්ලි වේදම් කරගෙන යන්ත්‍ර ඔය ඔක්කොම කරලා ඉවරලා තමයි අපි ගාවට සමහරව එන්නේ. වරදක් නෑ. අපි ඒවට දොස් කියලත් නෑ. මෙතන ඉඳන් අපි කියනවා තමන්ගේ තියෙන විභවතාවයේ කුසලතාවයේ දියුණු කරන්න. පෙර පින් හදාගන්න. හිතේ සතිමත් භාවයේ හදන්න වැඩ කරන්න කියලා ආන් එතකොට අපිට පුළුවන් වෙයි ටික ටික අර ඉර උදා වෙන්නේ අරුණෝදය දැක්කා වගේ අපේ හිත ඇතුලෙන් එන අරුණෝදය දකින්න. එහෙම අරුණෝදයක් ලැබෙන හිතක් ඔබට ඇති වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දේශනාව අපි සමාප්තියට සටහන් කරන්නේ. මම මුලින්මත් මතක් කළා අද දවසේ මෙත්නිත් පාමුලේ ධර්ම දේශනාවේ දායකත්වයන් දෙකක්. ඒ සම දායකත්වයේ පළවෙනි එක 285-2 ඒ ගැමුණු මාවත කිරිබත්ගොඩ ලිපිණෙහි පදිංචි EWDW ඉන්දික ඇල්ලේපොළ මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම. අරමුණ අතිපූජනීය කැටවල හේමලෝක නායක මහින්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. 2026/09/2 දිනට ජන්මදිනයේ සැමරූ සයුනේ කුසල්‍යා දියණිය ඇතුළු පවුලේ සියලු දූ දරුවන්ට ආශිර්වාද කිරීම. 2026/09 තුන්වන දින ජන්මදිනයේ සැමරූ ගංගානි වික්‍රමසූරිය සොයුරිය ඇතුළු පවුලේ සියලු සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කිරීම. 2026/09/7 දින ජන්මදිනය සමරන RM නන්දාවති මෑණියන්ට ආශිර්වාද කිරීම. ඒ වගේම OB ඇල්ලේපොළ SA වික්‍රමසූරිය යන ආදරණීය පියවරුන්ටත් OP සෝමවති ආදරණීය මෑණියන්ටත් SA ඩිංගිරියප්පහාමි අත්තා ඇතුළු දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වන ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවරුන්ට රණවිරුවන්ට උදව් උපකාර කළ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. net fm කාර්ය මණ්ඩලයටත් ලක්වාසී සියලු දෙනාටමත් පින් අනුමෝදන් කිරීම. සියලු දෙනාටම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම තමයි අපේ ඉන්දික ඇල්ලේපොළ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාගේම ප්‍රාර්ථනාව. ජන්මදින සමරපු සියලු දෙනාටම ජීවිතවල සාන්තිය, සුවය, සුන්දර භාවය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ලැබේවා කියන ප්‍රාර්ථනාව පවුලේ හැම දෙනාටම අපි සිද්ධ කරනවා. සමදරාමාවත මාළබේපාර පන්නිපිටිය ලිපිණෙහි පදිංචි ගීතාංජලි කුලතිලක මහත්මියගේ දායකත්වයේ අරමුණ 2013/09/12 වන දින පරලෝ සැපත් බෙන්තර ආරච්චිගේ හේමචන්ද්‍ර කුලතිලක පියාණන්ට පින් අනුමෝදන් කිරීම. එවගේම පියාණන්ගේ සහ මෑණියන්ගේ පවුල්වල නැසී ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින ලෝරෙන් ජයසිංහ බණ්ඩාර වෛද්‍ය රත්න කුලතිලක මෑණියන්ට නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. කුලතිලක පවුලේ සහයම පවුලට සම්බන්ධ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම. net කාර්ය මණ්ඩලයේ ලක්වාසීලෝ වාසී හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ දායකත්වය දරන ඔබගේ සියලු ප්‍රාර්ථනාවන්ද ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම අපි ආපහු මතක් කරනවා අපේ මනෝ උපදේශන වැඩසටහන සිද්ධ කරන මධ්‍යස්ථානයේ වැඩ කටයුතු දැන් ආරම්භ වෙච්ච බව ඔබ දන්නවා. ඒ සඳහා දායකත්වයේ දැනුත් දක්වන පිරිස ගොඩක් ඉන්නවා. පසු කාලීනව අපි නන් ලයිස්තුවක් ඔබට ඒකේ පිළිබඳව ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පුණ්‍ය අනුමෝදනා කීපයක් තියෙන හන්ද පසු සතියකදී බලාපොරොත්තු වන අතර ඒවට සහභාගී වන මේ දන් පින්කම් කරන සියලු දෙනාගේ මහදවත් තුළ තියෙන යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ජීවිත තුල අගුණ අදහම් දුර වී සුගුණ සදහම් වැඩි වේවා. මිත්‍යා දෘෂ්ටික අදහස් අපි හිතුවේ ආගමික මුහුණුවරින් විතරයි, සමාජීය මුහුණුවරින්, පුජ්‍යල මුහුණුවරින් තමන් ගාව තියෙන මිත්‍යා මත ඉවත් කරගෙන ඒ සම්මා දිට්ඨියේ හිත පිහිටවාගෙන ඉක්මන් භවයක අපටත් සසරෙන් මිදෙන්නට මේ දේශනාව මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවට සමාප්තිය සටහන. සම්මා දිට්ඨික දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඔබට මට රටට දැයට ආරක්ෂාව ආශිර්වාදේ ලබා දේවා. දෙවියන්ටත් ඔබටත් මටත් මලගේ ඥාතීන්ටත් පතන බෝධියකින් නිවන් දකින්නට මේ පින්කම පිහිට පිළිසරණ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ අතිපෝචනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින්වහන්සේට. හිත හදන වැඩපිළිවෙල තව බොහෝ දුර බොහෝ

දෙදෙනාගේ හිතසුව පිණිසම මෙත්නෙත් පාමුලෙන් කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සෑම සියලු කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණිසම වේවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් ප්‍රදීපය හැම හදවතකටම මෛත්‍රී සහගත චේතනාවෙන් දල්වන්නට අපේ ස්වාමීන් වහන්සේට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ඒ වගේම කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මානසික උපදේශන ලැබන්නට කැමති ඇත්තන්ට මා සිහිපත් කරනවා. 0700013403 අංකයට 0700013403 අංකයට කතා කරලා ඒ විස්තර දැනගන්නට. ඒ වගේම net සිදු කරන අසිරිමත් පින්කම තමයි මේ දිනවල ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සදහාතුක මන්දිරයේ වහලය සහ සංඝවාසයේ වහලය නැතැම් පියස්ස ඉදිකිරීමේ කටයුත්ත තිස්ස මහරාමේ කලා වගේම අපි ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. ඉතින් අපේ නේ ශ්‍රාවකයෝ මේ වෙනුවෙන් එකතු වෙනවායි කියන පූර්ණ විශ්වාසයෙන් තමයි අපි ඒ උතුම් කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ ලක්දිවීපයට වැඩම කර පළමු වරට ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි මේ අසිරිමත් පුදබිම. ඒ නිසා ඒ පුදබිම ගොඩනැංවීම බෞද්ධ අපේ යුතුකමක් වගකීම. තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවත මේ විහාරස්ථානයේ විනාශමුඛයට ගිය නිසා සංඝාවාසයක් හෝ ධාතු මන්දිරයක් ලංකාපටුන විහාරස්ථානයේ නැහැ. එවෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. අපට තිබුණු දළදා වහන්සේ වඩමෝපු වටිනාම ධාතුන් වහන්සේ වූ දළදා වහන්සේ වඩමෝපු පුණ්‍ය භූමියේ දළදා පූජාව නැත්නම් ධාතුන් වහන්සේ වන්දනා උදෙසා ධාතු මන්දිරයක් නැතිවීම කොතරම් අපේ සිත් තුළට සිත්තෙවුලක් ඇති කරන්නට හේතුවක්ද? ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම විහාරස්ථානයේ අපේ අතිපූජනීය විහාරාධිකාරී හම්බෙගම යස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින්න කුටි සංඝාවාසයක් හරි හැටින් නැහැ. ඒ වෙනුවෙන් ඔබ දායක වෙන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට වහලේ නිර්මාණය කිරීමට වර්ගඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යනවා. වර්ගඩි ගානට ලබා ගන්නත් පුළුවන් ඔබට. එක වර්ගඩියකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ එහෙම නැතිනම් තමන්ට අතේ තියෙන යම් ප්‍රමාණයකින් හෝ මේ උතුම් කටයුත්තට දායක වෙන්න. ඒ පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මම ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් අපේ ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් අපේ ගිණුම තිබෙනවා. ගිණුම් අංකය මෙය ලියා ගන්න. 84 79 83 84 79 83 85. මේ ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න. ඒ වගේම විස්තර දැනගන්නට පුළුවන් 0674 25 214 අංකයට කතා කරන්න. එහෙම නැතිනම් මට කතා කරන්න 0777 980 62 37 0777 980 62 37. ඒ ආරාධනාව කරන ගමන් මේ අංකයටම ඔබට කතා කරලා ඔබේ ගමේ පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් නෙත් රේඩියෝවේ විකාශය කරගන්නට වීඩියෝ මගින් නේත්‍රාලෝක YouTube නාලිකාවට එක් කරගන්නට විස්තර දැනගන්නටත් පුළුවන්. 0777 980 62 37. ඒ ආරාධනාවත් එහෙමනම් කරමින් මෙත්නෙත් පාමුලාදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.

FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමගම සමීර. එල්දිනේ වික්ටෝරියා ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්දිනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සතුව තිබී මද්‍රව්‍ය වර්ග කිහිපයක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 21 44 වයස්වල පසුවන ගෙලියොය, අලුත්වත්ත, වරකාපුල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරංකිත ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවටගත් සැකකාරියන් අවුරුදු 42-43 අතර වයස්වල පසුවන පල්ලේ කැලේ, පේරාදෙණිය, හඟුරංකිත, දෙහිවල, කටුගස්තොට පදිංචිකාරණයන් බවයි පොලිසිය පැවසුවේ. මෙලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සත්‍ය අන්තය.
7: Hello, hello.
6: Ante.

Good morning. Very good morning. ලස්සන හිනාවක් කියලා කියන්නේ බෙහෙතක්. පුළුවන් නම් උදේම නැගිටලා ඉස්සර වෙලාම ඔයත් එක්ක හිනාවෙන්න. ඊට පස්සේ ගෙදර ඇත් එක්කත් හිනාවෙන්න. දවස් ගානකින් නේද? එයා එක හිනාවෙන්න අවස්ථාව හොදා වෙලා තියෙන්නේ.

ලස්සන දවසක් වේවා අදරණීය තරංගා. කවුද දෙම්මේ විශ්ෂේ කරගෙන එන්නේ මට? හෙලෝ හෙලෝ, සතියන්ත අහගෙන ඉන්නේ. මමත් සින්දුවකට එක්කාසු කරගන්න ඕනේ. මහරගමනදී ඔව්ෝ ගෙදර හැමමමයි ආවයි මෙලසින් සින්දුවට එක්කාසු කරගන්නවා. ඊට ඉස්සර වෙලා මට කියන්නකෝ අද මහරගමට වැස්ස නැද්ද කියලා. චිත් බලන්න, එක පැත්තකින් මං කල්පනා කළේ මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක මහා පැවිල්ල කාලෙක උනත් තත්පර දෙක තුනකට හරි හිතාගන්න බැරි විදිහට වැස්සවිල්ල යන හැටි නේද? අපි කොච්චර වාසනාවන්ත රටක දීපතිලා ඇත්.

සුබ දවසක් වේවා තරංගතුව. කවුද ඉතින්මට එහෙම කිව්වේ? ඕනේ නම මක්කොල්ලෝ රංජිත් දිසානායකත් මගෙන් ගීතයක් කිල්ලුවා. මේ සින්දුව මේ වෙලාවේ මාව අහන හැමෝම වෙනුවෙන් අදරෙන් මගේ නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රම්බුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: උදේ 9යි විනාඩි 20යි.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ශ්‍රතගාල අසල SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
8: NetFM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
3: හැමතිස්සෙම බෑන මෙහෙටම වෙලා ඉන්න. යනවා මම සත් සමුද්‍රයෙන් එහාට ඉගිල්ලෙන්න. කැමති කෙනෙක් ඉන්නවනම් එන්න මාත් එක්ක ඉගිල්ලිලා යන්න. මං යන්නේ ලෙබනන් වලට. Hey, good morning NetFM group එකටම කියලා තියනවා ලතා තමයි එහෙම කියන්නේ. ලතා ඉතින් කතා කරන්න තව ටිකක්. චූටිනේ ඔයාගේ මැසේජ් එක. සුබ දවසක් ඔයාට. මටත් ඕනේ ලස්සන සින්දුවක්. ආදරේ මණික කියනවනේ මණික. ඉතින් ඔයා කවුද කියලා නැන්නේ අනේ. ඔයාට ආදරේ කියන්නේ කොහොමද? ලස්සන සුබ දවසක් වේවා ආදරණීය තරංගා. මහරගමින් දුලානේ. ගොඩක් ආදරෙන් දුවයි පුතාවයි එයාගේ ආදරණීය මහත්තයවයි සින්දුවකට එක්කාසු කරගන්න. හෙලෝ හෙලෝ මගේ සුදු තරංගක්ක කොහමද? උදේ පාන්දර කවුරරියම ආදරෙන් හුරතල් කරද්දි කවුද ආස නැත්ත? ආදරය සෙනෙහස ගෞරවය විඳින්න වයසක් නැහැ. එහෙමයි කියලා මම වයසත් නෑ. ලස්සන හින්දි සින්දුවක් කියලා තියෙන තව චුට්ටිකින් ලස්සන හින්දි සින්දුවක් ප්ලේ කරන ආදරණීය බබෝ. මේ දවස්වල නංගිලා ගෙදර ඉන්නේ. ඒගොල්ලෝ මේ පවුල හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. හැමිරිදම ආගේ කටහඬ අහන්න බලාගෙන ඉන්නවා. කියන්නේ කවුද? මංජුලා, මංජුලා කහතුඩුවෙන්. දැන් යටි කතා කළා සින්දුවට.

අපි තාම දන්නේ නැති දේවල් කොච්චර තියෙනවද ලෝකේ නේද? උදේ 9යි විනාඩි 26යි තත්පර 46යි. අවුව කියලා නේ ඉතින් චුට්ටක් සෙම එනවා නේද? අවුව දවස් වලට කොහොමද සෙම හැදෙන්නේ? මං කියලා දෙන්නම්. Cool. Cool water, ice cat. Penny beam. ඒව තමයි හේතු. සුබ උදෑසනක් වේවා තරංගා. ගිය මාස 7 වෙනිදා ගෙදරින් ගියාට පස්සේ අදයි ගෙදර ආවේ. විභාග රාජකාරි ඉවර වෙලා හැමෝම මාදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා නික වැරටියෙන් චම්පික කියලා තියෙනවා. 0.95 නන්නවනේ. අපි තව වහගෙන ඉන්නේ. කයිද මේ ඉංගිරියවත් තැලිගම හරිද මං කිව්වා? තැලිගම සන්සේල ෆැෂන් අනේ ලස්සනයි නම. රංජිත් නිසංසලා රන්දි තවීන්ස යාසිස්ම කටි මේකස් කරගන්නංග මේ හැන සින්දුවට. ඉතින් තරංගා කොහොමද ඔයාට සුබ දවසක්. හුඟ දවසකින් ඉස්සර කාලේ ලස්සනට ලියපු ලියුම් මතක් කරනවා. කතා කළේ අපි සඳරවල තේ කඩෙන් ගාමිණි. ඇතුළු සියලු දෙනාම ලස්සන සින්දකට එක්කස්කර ගන්නම් හා. මං යනවා ඉක්මනින්ම මාතලේට. සුබ උදෑසනක් වේවා තරෝ කියලා තියෙන අලුවට. ඔව් මාතලේ වාසනා මේ ඔයාට.

0: 이게 여백의 아들이.
1: 여백의 아들이.
0: 내 남의 아이비나디 뜻세가이.
2: 벨라와 오버베타 게나 엔네
3: 에디 디우누 칼라 브랜드 뉴 바자지 트리 로드라테 디베이나 푸라 피히티 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
4: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
1: ලස්සන සින්දුවක් අහන්න යන්නේ. ඒ අතර ලස්සන පණිවිඩයක් තියෙනවා මතක. පොත් හරියටම අපේ නෙත් වගේ. ඒකනේ නෙත් මේ තරම් පොත් එක්ක ඉන්නේ. 27 වෙනි සංවත්සරය සමරන කළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ පාරත් ඔන්න මේ මාසේ 25 වෙනිදා පටන් ගන්නවා. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් තියෙනවා. BMICH පරිශ්‍රයේදි වෙනද වගේම උදේ 9 වෙද්දි පටන් ගන්නවා. රෑ 9 වෙනකල්ම තියෙනවා. කේවීම මාසය සඳහා පොතක් වෙන් කරගන්න ඔයාටම කියලා පොතක් හැමෝටම එන්න කියලා මේ ආරාධනය. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිලගුවන් විදුලිය ඔයාලගේ ආදරණීය NET FM.

නැනේ මල් තරංගයක් වෙමි කියලා කිව්වේ. 9:37 කොක්කෝ බලන්න මේ දැන් ඇහැරුණු කම්මැලියෝ ටික. නෑ, එහෙම කියන්න බෑ. ඉඳහිට ජීවිතේ හැම වෙන නිවාඩු දවසක නිවාඩුව ගත කරන්න වාසනාව තියෙනවා නම් ඔය වැඩියෙන්ම සනසිල්ල දෙන්න ඕනේ ඔයාට. තමන්ට ආදරය කරන්න බැරි අයට අනුන්ට ආදරය කරන්න බෑ යාළුවා. සුබ දැසනක් තරංගා. ලස්සන සින්දුවකට මායි මගේ චූටි දුව විනුදි මගේ පවුල හැමෝම එකතු කරගන්න මනෝහරි කෑගල්ලෙන් තමයි එහෙම කියන්නේ. හලෝ චූටි විනුදි අදරේ ගුඩ් මෝර්නින්. හලෝ හලෝ සතියන්තේ අපි ඉන්නවා. සින්දුවක් දෙන්න ඊජි අනුර තමයි පුස්සල්ලා වෙන විදිහට මැසේජ් එකක් දීලා තියෙන්නේ. කවුද මේ රෝසස් ගොඩා කියලා තියෙන ස්ටික කමෙන්ට් එකක් දිගේ ආයි බුවන්සව දවසක් තරංග මටත් ඕනේ සින්දුවක්. බරුදල් පලින් එස් එල් ප්‍රනාන්දු අනේ ලස්සන නමක් ඇතිනේ. ඇයි අපි ප්‍රනාන්දු කියන්න ඕනේ ඔයාට? යන්න කෝගේ ලස්සන නම අනේ. මේ පුඩි රහසක් කියන්න, තව චුට්ටිකි මං ෆේස්බුක් ලයිව් එකක් එන්න හිතාගෙන ඉන්නේ. දැම්මම ලොග් වෙලා ඉන්නකෝ නෙත් එෆ්එම් ෆේස්බුක් පිටුවට මගේ ආලෝ ටික. අපි මිනිත්තු 2-3 කි අපි හම්බෙමු එහෙදී.

උදේම මෙහෙම මිහිරි සින්දු ටිකක් අහනකට මොකද හිතෙන්නේ කියලා. සුබ දස්නක් වේවා තරංග මණිකේ. මම තංගල්ලේ අප්සරා. මටත් ඕනේ සින්දුවක්. නැත් FM අහන හැමෝමයි නැත් ටීම් එක වයි එකසු කරගෙන. ගුඩ් මෝනින් තරංගකි. පිටව වහගෙන ඉන්නේ. Thank you මං ගැන මගේ වොයිස් එක ගැන කිප කොන්ට. පත්‍රමුල්ල පළවත්තේ අපච්චි අබේසිංහ අම්මා මාලනී ලොකයි අහංසක අබේසිංහ පොඩි අය පුබුදු අබේසිංහ තරිණී අබේසිංහ කට්ටියම වෙනුවෙන් අන්තවර ගත්ත හින්දි සිද්දුව 90s වලට ආදරේ හැමෝම වෙනුවෙන්.

මාතහන් ඉන්නවා හරිම ආදරෙන් ඔයාව ලස්සන සින්දුවක් වනේ කියලා නාත් අණ්ඩියන් රොක්ෂි කියනවා. අනේ අයි මම බෑ කියන්න මේ බලන්න මේ සින්දු ඔයාට. Good morning Taranga. Thank you. මගේ කටහඬ අහගෙන මගේ වොයිස් එකට කිව්ව හැම දෙයකටම ගොඩක් ආදරෙයි. මම මානෙල් මගේ මහත්තයා ගාමිණී දුව මිහිරි පුතා විදු බබා සෙසුරු අර නායක ඉන්න යාළුව හැමෝටම මේ සින්දු වන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: වේලාව 2:10යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබුවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. මතලේ උකුවිල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධකින් පාර දේශීය පියා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ උකුවිල මතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දෙදෙනා අතර ඇති වූ ආරෝලක් මත පුතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර මතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙලඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සමීර අනුහතරයි දශම අටෙන් නැත් නැත්

ඔය කිව්වට ඉතින් ඔය පෙම්වන්තයන්ටේ හැමදේම මතකයිද කියලා කවුද අනේ දන්නේ? උදේ 10යි විනාඩි 8යි තත්පර 31යි. සුබ දවසක් වේවා තරංගා. ලස්සනයිල සින්දු ටික ස්තුති දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස්ගේ චන්දන සහ චන්දනි. චන්දනි ලස්සන හින්දි සින්දක් තියෙන ඔයාගේ නම තියෙන. හයි දවසක මම ඒක ප්ලේ කරන්න. සුබදාසනක් තරංගා කොහොමද සතියන්තය? මම නම් හොඳින්. මම ඇතුළ මගේ හෙලියන් 6 දෙනෙක්. ඕහෝ චුට්ටක් ඉන්න සින්දුව. අපි 6 දෙනෙක් ඉන්නා මේ වෙලාවේ 6 දෙනාටම සින්දුවක් ඕනේ. මොකද්ද ඊට පස්සේ කියලා තියෙන්නේ? තරංග මණික ඔයත් එන්නලු ඒ සින්දුව අහන්න. හරි බලංගොඩ ශ්‍රියානේ, බලන්න මන් තෝරගත්ත සින්ද ලස්සනයිද කියලා.

수보다 수낙타란가. 어머, 가위들이야라 고바는 뭐카드메 가위기라. 갈라나 언니 살라와 손들어와 간가. 하스랄리 모아둘라 한가. 오바게 한다 수미히리 타란가. 아들의 타란가. 말란나 에 아들의. 니쁘니 안라드보레 인달라 라스르 신도아 킬라라티에나와 하리 덴낭코 가비에트 스투디 넷테펜 파탕가타다 인당 아드베네칼마메 넷타마이 아한네 고닥 사투징 아하게네 인나와 덴코타코 발란 카우드메 메세지기 딜라티에나 야클린 이샤니 ඔයතින්නව මන් දන්නවා. හයි සුදු හන්සි තරංග අම්බල මගේ නම් පටල හෙද කියලා ලස්සන සිද්ධක් ඉල්ලනවා. ඒ කේදී අනේ වන්ද ගුම්මානින් තරංග අපිත්තහගෙන ඉන්නේ වාගේ ලෑන්විත කටහඬ මෙච්ච ලස්සන්ට ආදරෙන් කතා කරන කෙනාව හොයාගෙන ගිහිල්ලා නම කියන්න ඕන. මෙල්ලනි දිසානායකා අන්නයටත් මේ සින්දෝ 2010 විනාඩි 17යි තත්පර 4යි අපි මේ තත්පරයට වැඩ හන්ද

0: උදේ 10යි විනාඩි 20යි.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 1518.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ශ්‍රතගාල අසල SLT Mobitel Fiber Real Fiber Real Performance.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
0: වීකෙන්ඩ් එකේ හරිම නිදහසේ නිවාඩු පාඩුව ඔය ආසම සිද්ධි ටිකක් අහගෙන නැලවෙන්න තියනවනේ. ඊට වැඩිය දෙයක් නැහැ නේද? මේ මතක් කරන්න හදන්නේ වගේම හදවතින් නැලවෙන්න පුළුවන් මනුස්සකමේ ක්‍රියාන්විතයක් ගැන. තමයි රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන. අපේ ඇස් ඉස්සරහ තියන්නේ අපේ රටේ අනාගතය, අනාගත පරපුර. ඔවුන බේරගන්න නම් රටම එකට එක්කසු වෙන්න ඕනේ. මේ ජාතික මෙහෙම ක්‍රියාත්මක කරන්න අපි හැමෝම අපේ සහය දෙන්න ඕනේ. මෙහි අරමුණ හානිකර මද්‍රව්‍යවල භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ මද්‍රව්‍ය භාවිතය ජාවාර මහා බෙදාහැරීම වැළැක්වීම සඳහා සෑම පුරවැසියෙකුගේම ක්‍රියාකාරී දායකත්වය ගැන දැනුවත් කිරීම. ඉතින් මං හිතන්නේ මේ වගේ දෙයක් අපේ රටෙන් ඈත් කරන්න නම් මුළු රටම එකට අත්වැල් බැඳගත යුතුමයි.

Hello, hello. Subuh da snack weva Sara Chandra Dias galkan den. Mataka tuwa apita messages dena yalu tamai. Good morning taranga. Oyata tent hamot mat aadraniya dawasak wenna one. Mata thuni sinduwak. Paduke nilushi amma thatha athulu hamotama godak aadrayillu. Mata aadrayi apita aadrayi. Good morning taranga. මම බදුල්ලේ කෝට්ටකොඩ ගීතිකා. මට ලස්සන සින්දුවක් ඕනේ. මගේ හස්බන් අසංග චුටි පැටව් දෙන්න සෙනු චෙනු අම්ම ශීලා තාතා ජයන්ත මහියංගනෙන් අම්මා මල්ලි නංගිගේ පැටව් දෙන්නයි අකිගේ පවුල හැමෝමයි මල්ලිගේ පවුල හැමෝමයි එකතු කරගන්නලු. හරිම ක්ලියර් මැසේජ් එකක්. හරිම ලේසි කියවන්න පුළුවන් වුණා. Thank you. මේ හින්දි සින්දුව මගේ යාළුවා හැමෝටම.

0: උදේ 10යි විනාඩි 32යි.
1: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
2: නොතරගයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරගය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
9: පොත් අපගේ net වගේ.
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
12: Net FM. Hello, Satyam.

යන්න හැම තමයි ළමයි ආදරේ. හයි ගුඩ් මෝනින් තරංග අක්කා, මට තොනි සින්දුවක්. මාත රකුරා සින්දලා අශානි තමයි එම කියන්නේ. අනේ ඔයාගේ කතාව හරිම ලස්සනයි, ස්තුතියි අනේ. කොච්චර නිවෙනවද මේ වචන පෙළි වලින්. පෙළස්සන සින්දුවට එකතු කරගන්න මගේ මහත්තයා, පුතාලා දෙන්න, නංගිල මල්ලිලා, මගේ හලු හෙළිය සීල දෙනාම මගේ පවුලත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් අය නෑ, මගේ පවුල ටිකයි හැමෝම එක්කස් කරගන්නම් කොයිති. එයත් ඇවිල්ලා තියෙනලු ෆේස්බුක් ලයිව් එකට. කොකෝ ලස්සනයිද මං? Thank you. මාතර අකුරැස්සේ අශානි, නකෝ මං දැන් ලයිව් එකට ගිහිල්ලා ඔයාගේ කමෙන්ට් එක කියවලා එන්නම්කෝ. කිත්‍රු දිනේත්‍රු නංගිල මල්ලිල නන්දල මාමල යහලි එහලියෝ කට්ටියම වෙනුවෙන් සුබදස්නක් වේවා තරංගා කියලා කියනවා චතුනි. කයිද කියලා නෑනේ ඔයා? කල් බලා හිඳින්නේ ඔබ දැක ගන්නයි. සුබ දවසක් වේවා. නම නෑනේ ඉතින්. කොහොමට දිවස් තියනවද? තිබුණ නම හොයාගන්න ඔයා කවුද කියලා. ආදරණීය සුන්දර දවසක් ඇගල්ලේ කංකිරිය හෙට්ටිමුල්ල චන්දිමා පහන්තිර අසර සින්දු අකහමු තරංග වස්තු. ලාලනි හඳ ලාලනි සුදු කුවේට්වලින් චන්දිනංගි කටිම එකසු කරගන්නා පහන්තිර කිව්වහම් ලස්සන දැල්වෙන පහනක් මතක් වන.

0: mi gele.
1: Tamam gel araya da. Daha hayatlısı nay. Good morning, Katya'da. Hello, Taranga. අපි තහගෙන ඉන්නේ කච්ච කච්චේ ලස්සන සින්දුවක් ඕනේ කියලා කියනවා කලුතුරින් චන්දි වගේම පවුල හැමෝම ආදරණීය තරංග සුබ දවසක් අද අවිචිත පරක් වෙලයි අසරින් සශි දෙව්ලි බාති තුසි කලහරි පුංචි එවිනක රාමනි සුමේදා කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂෙල් ඇන්ජල් ඉඩ්‍රියන් එක්ක පුංචි සොෆියා මං හරි ආසයි සොෆියා කියන නමට පුංචි සොෆියා කිව්වා මටියාගේ පින්තූරයක් දවසක එවනවා දැන් බලන්න මම තවාගෙන ඉන්නේ තරංගා කැගලේ රත්ඹලා වත්තෙන් අද මගේ දීපකගේ උපන්දිනය අද සුබ ප්‍රාර්ථනා කරනවා මහත්තයා ලාල් අම්මා ශාන්ති අකමාලා අවසන්තය සුදු අක්කා බිනෝ තියනෝ තෙහස් පුතාලා දුව රුහෙලි තරංගා අපි තහන් ඉන්නේ මාතර නාමල් ටේලර්ස් එකෙන් අන්නේ අසුබකට හදද ආදරෙයිටි වෙන මොනවද දෙන්නද හුලඟ දිගේ වචනයක් කරලා ආදරය ඔතලවනවා සෙවන්දි අටියන්තටින් පොඩි දුව ජෙනුඩි ලොකු දුව යොහානි මහත්තයා අරුණ අම්මල දෙන සිරියවති සීතා තාත්තලා දෙන්න ආනන්ද මහින්ද නංගි නිසංසල මල්ලි පබසර දැක්කන එක වහලා කැටිටුනම් අම්මල දෙන්නකුයි තාත්තල දෙන්නකුයි හම්බ වෙනවා හැමදාම ආදරේ පරිසංකර ගන්න ඕනේ

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: පුතු බින්දල අඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
4: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
5: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
4: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද?
6: Net FM. Hello hello Satyantaya.
7: හරි, සින්දු කන්දෙන් එකක් තෝරගත්ත. දැන් ඔන්න මං කොහෙටද යන්නේ කියලා බලන්න. තරංග මැණිකේ අපිට සින්දු දෙනාද? මම මල්ල පිටිය සුනෙත් වලඳ සැලේ නයන එකතු කරගන්න. අම්මා තාත්තා පුතා තිසුන් හබි සුනෙත් සහ ගාල්ලේ ගෙදර හැමෝම ගුඩ් මෝර්නින් තරංග. හම්බන්තොට කළු දුදුල් කඩේ මම ශානක, ආනන්ද, නිලන්ත, මහීම, ශීෂ්, අනේ අතේ නම කියන්න අමාරුණානේ. ශීෂ් මාරිද? එතකොට රෙදීම එනම් කියන්න අමාරුයි. දොදොල් කාලා යන්න දවසක එන්නලු හම්බන්තොට. හරි හරි එන්න. එතකොට ඔය නම් ටික හරියට වහගෙන යන්න පුළුවන්නේ නේද? නිවාඩුවක් දාලා එන්න ඕනේ. දුව ඔයාගේ බර්ත්ඩේ එක මට මැසේජ් කරන්න. හරි හරි, මං කියන්නම්. ඉතින් මේ 22 දවස් තව ගොඩාක් දවස් තියෙනවා. උපන්දින එන්න නම් තරංගකේ ඔයාට නිල්ම නිල් පාට සුන්දර ඍදාවක් වේවා. නෝරා තිනුවියන මං හරි මාසයි. ඔයයි කියන දේවල් කවි වගේ හද. හරි, ඇයි කියන්නක මට නිල්ම නිල් පාට ඉරිදාවක් ප්‍රාර්ථනා කළේ? මං ආසයි ඒක දැනගන්න. අහස වගේ වෙන්න ඕනේ හින්දාද? හේ, ගුඩ් මෝර්නින්. අපිත් ඉන්නවාගෙන. මම කලවානේ දිලුක්ෂ. ඔව් දිලුක්ෂ, මං දන්නා මගේ ආලෝක මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ කියලා. හේ, ගුඩ් මෝර්නින් තරංගක්ක. කොළොන්න නෑදල දිනේකා. දිනේකා කියව ගන්න පුළුවන්. අනිත් තව කියව ගන්න බෑ. සුබදාසනක්. අද උපන්දින සමර රුමේනියාවේ සිටින මගේ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මස්සිනා, ධනුෂ්ක, පුතා මිෂා, නවෝද්‍ය කට්ටියම එකතු කරගෙන 21කුත් දෙමු අපි එයාට නේද? හේ තරු, සුබ දවසක් ඉවා නවිසාවෙල්ලෙන් එහෙම කියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කසුනි. සමග මාතරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඊයේ දින මාතර වෙල්ලමුල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගුණහීන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා. එයින් හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 9ක් සහ හෙරොයින් ග්‍රෑම් 205ක් සන්තකය තබාගෙන යතුරු පැදයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පැමිණි යතුරු පැදිද එහිදී නිලධාරීන් බහරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගැනුණා. මෙම සැකකරුවන් අවුරුදු 24 සහ 25 වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද මේ වන විට අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී එක් සැකකරුවෙකු නවාතැන්ගෙන සිටි කාමරයක තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, T56 ජීවපතරම් 56ක්, පිස්තෝල ජීවපතරම් 47ක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
6: Net FM. Hello, hello, Satyantaya.

ලස්සනයිනේ සින්දුව නිදහසේ අහන්න දුන්නේ ඒ හින්දා තමයි. ලස්සනට වැඩේ කරන මොරන්තුඩියේ රොෂාන් ශාම සෙනුක ෘෂික සමග ලක්ෂ්මන් සින්දුව අහන්න ඕනේ කියලා කිව්වා. හේ කොහොමද අපි චාමර ස්ටෝස් කළුතර පනා පිටිය චාමර සහ තනෝජ ලස්සන සින්දුවකට එක්කසු කරගන්න කියලා කියනවා. මම රුක්ෂාන් යටියන්තට බෙරන්නාව මටයි මගේ බේබිටයි හොඳ සින්දුවක් දෙන්න. ඔන්න එහෙනම් බේබි දෙන්නම එක්ක වෙලා අහන්නකෝ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: චිත්‍රඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ඉතනම පාස් මතව दूर जाना मुश्किल हो उच्चरा क्लंग में नेपा आई एम द रसन बेरी वे हित का उपन खान दम हंगी में वेनवेन सत्य दिन पाहे मा मंदारम रे हाथ नित अहन्ना
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී

එක දිගට සින්දු ටිකක් අහන්න දුන්නම හොඳයිනේ නේද? මං ටිකක් නිශ්ශබ්දව හිටියා. කමක් නැද්ද කියන්න කොහේකට? මේ මතක් කිරීමත් කරන්න ඕන එකක් මේ විෂන් කියන අවතම අත්දැකීම අම්බලංගොඩට අම්බලංගොඩ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය සැප්තැම්බර් 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී තියෙනවා. ඒ දවසට එන ඔයාට මූලිකාක්ෂි පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ඒ වගේම ශ්‍රවණ පරීක්ෂාව, දේහස්කන්ධ දාර්ශක නිර්ණය සමගින් ඇස් කණ්ණාඩි සඳහා විශේෂ දීමනා ලබා ගන්නත් පුළුවන්. විෂන් කියා නවතම අම්බලංගොඩ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය දවස මතකයි නේද? සැප්තැම්බර් 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයට ඔයා එන්න. වැඩි විස්තර දැනගෙන කතා කරන්න 076-544-1518. ආයි කන්ටැක්ට් ඩීටේල්ස් මතක් කරන්නම් 076-544-1518.

0: එකලහයි විනාඩි 28ට මං යන්න හදන්නේ තෂීව හම්බෙන්න. SLT හැමදාම අපිට අලුත් අත්දැකීම් අරන් එනවා. මේ නවමු අත්දැකීම ගැන කියන්නයි තෂී ලෑස්ති වෙන්නේ. අයබෝවන්.
1: අයිබෝවන් අයිබෝවන්, ඔන්න අද අපි ඇවිල්ල ඉන්නවා අපේ ආදරණීය සීතල නුවරඑළි පුරවරයට. ඉතින් අද අපි රැඳී සිටිනවා කවිතාස් කම්ප්ලෙක්ස් එක ඉදිරිපිට. ඉතින් මේ සුන්දරත්වයත් එක්ක ඔයාලගේ ගෙදර ඉන්ටර්නෙට් අත්දැකීම තවත් වේගවත් කරලා දෙන්න තමයි අද අපි ඇවිත් ඉන්නේ SLT මොබිටෙල් ෆයිබර් එක්ක. ඉතින් ඔන්ලයින් වැඩ කරන්න, සෝෂල් මීඩියා යන්න, ඒ වගේම ඔයාලට මූවිස් බලන්න, මේ හැම දෙයකටම හොඳ වේගවත් හා ස්ථාවර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් SLT මොබිටෙල් ෆයිබර් තත්පරයකට MBCA ඉඳලා 1000 දක්වා ලොකු ස්පීඩ් එකක් එක්ක ඒ වේගවත් බව ඔයාලට ලබා දෙනවා. ඉතින් අද හෙලෝ හෙලෝ සත්‍යන්තය හන් ඉන්න නුවරඑළි පුරවරේ හැමෝටම ආරාධනා කරනවා ඉන්න මේ පැත්තට. ඉතින් මේ SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන මට වැඩි හොඳට ඔයාලට පැහැදිලි කරලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා SLT මොබිටෙල් ආයතනයේ රීජනල් මැනේජර් චාමිකා සෙවන්දි මහත්මිය.
2: ඔහුතෂි, ශ්‍රී ලාංකීය සංනිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන SLT මොබිටෙල් ආයතනය හැම විටම කැප වී සිටින්නේ අපේ පාරිභෝගික ජනතාවට ලෝකයේ පවතින වේගවත්ම සහ විශ්වාසනීයම තාක්ෂණය සමීප කරන්න. ඒ වෙනුවෙන් අධිවේගී SLT ෆයිබර් සේවාව දැන් වඩාත් ආකර්ෂණීය මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම MBPS CA සිට 1000ක් වඩා ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් සහිතව ෆයිබර් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජස් රුපියල් 5900 සිට ඉහළට දැන් SLT මොබිටෙල් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තෂි, ෆයිබර් කේබල් එකක් හරහා ඔබේ නිවස හෝ ව්‍යාපාර ආයතනය බලගන්වන නියම ෆයිබර් සම්බන්ධතාවයක් නම් ඔබට ලබාගත හැකි SLT මොබිටෙල් වලින්ම පමණයි. ඒ විතරක් නෙමෙයි, ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය POTV සම්බන්ධතා, CCTV solutions, Wi-Fi solutions, network cable wiring, PBX solutions ආදී පහසුකම්ද SLT මොබිටෙල් හරහා දැන් ලබා ගන්න පුළුවන්. අද මොබේ නිවසටත් ලංකාවේ අංක 1 ෆයිබර් සම්බන්ධතාවය SLT මොබිටෙල් වලින් ලබාගෙන වේගවත් අන්තර්ජාල ගවේෂණයේ සැබෑ නිදහසක් විඳින්න පුළුවන්. Thank you
0: so much දෙන්නටම. එකලහයි විනාඩි 30යි. මං යනවා යටියන්තට නිතු ගරාජ් එකට. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්ව කුමාර් කට්ටියම එක්ක මේ සින්දුව අහන්න ඕනේ. කට්ටියන්න 0711 95955. හැලෝ හැලෝ වීකෙන්ඩ් එක දාම ඉවර නෑ දවස පුරාම. සොෆියාගේ පින්තූරයක් ගෙවල මං කියන්නේ චිටි සොෆියාව බලන්න ඕනේ කියලා. මට ලස්සනයි ලස්සනයි, හරිම ලස්සනයි.

තනිවනා කියන වචන කියන්නම වෙන්න නෑ ඔබ පොත් එක්ක යාළුවනත්. 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ පාරත් සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් BMSH පරිශ්‍රයේ තියෙනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් පැවැත්වෙනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් ඔයාගේ පොත ඔයා වෙන් කරගන්න. එතකොට පුළුවන් ඔයාට පොතක් එක යාළු වෙන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා කියවීමෙන් සම්පූර්ණ වෙන්න කියලා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සමග ඔබේ ආදරණීය net FM ආදරණීය සත්කාරය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් ඔන්න BMSH එකේ තියෙනවා.

0: එකලහයි විනාඩි 43යි.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: මේනික සහල් බයන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂි බූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
9: කොල්ලෝ කෙල්ලෝ

0: ජාතිකල තරයි මණ්ඩලය
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුඩු බ්‍රැන්ඩ්සියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
0: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 21 33 540

La sanadra taranga. Hamirdam dename dalha. Python kiyanne sathi lassanama geethame aashwade thiyena python. Anne. Suti aasha dalwata godak stuti hitawati. Api thinna manike atiyantata pusalla Sepali hotel eke Sepalika Aralia stores eke kawada Aralia stores eke inne baamu baamu. Harendra. Tharindu elevalu kade nangi mali hemama ekathu karaganna kiyala thiyena muliya yatiyantata me aalo tika ekkasu karaganna kiyala kiyana hita honda aaloyek hita honda chandiyek podi vishikath denna mage me ugura sanipa wenne kiyala. Good morning taranga lasana sinduwak kawanne mama alawwe karu karu akka duwa kavishat ekathu karaganna kiyala kiyana. Hello hello satiyante han inne taranga akke මම මේනක සඳරුවන් පවුල හැමෝම එකතු කරගන්න ඕනේ කියනවා කට්ටියම එකතු කරලා දෙනවම සුබ දාසනක ආදරණීය තරංග අපි තින්න රශ්මික මෝටර්ස් බෙලිගස් හන්දියේ ඇහැලිය ගුඩ ජය වේවා.

මට නං ඒ ගම කියාගන්න අමාරුයි. දිය යට ගිනි වගේ පේනවා. කවමනත් සයුරි ඉන්නවනේ. නම හරියට කියවගත්තනේ. සයුරි. ඔන්න ඔයාට මං සින්දුවක් තෝරගත්තා. බලන්න ලස්සන ගෑනු ළමයෝ. මේ සින්දුවට ඔයා සයිද කියලා. 11:52.

මෙහෙම කියනවනේ අන්නන් ඉතින් කිව්වම නේද? එකලයි විනාඩි 55යි අනේ. මට යන්න වෙනවා හදාගත්ත පැල දාලා. හැබැයි ඉතින් ආයෙත් එන්න වෙනවා. ඇයට මන් දාරම් රෑ 7යි කියලා කියන්නේ. මතක් කිරීමක් තියනවා කරගෙන යන්න. විෂන් කියන නවතම අම්බලංගොඩ ශාඛාව විසින් සංවිධානය කරන නොමිලේ සෞඛ්‍ය සායනය සැප්තැම්බර් 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මූලික අක්ෂි පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම දේහ ස්කන්ධක දර්ශක නිරීක්ෂණය, මේ හැමදේම එක ඇස් කන්නාඩි සඳහා විශේෂ දීමනක් තියෙනවා. එන්න ඕනේ ඔයා මෙඩිහෙල්ත් රෝහල ගාලුපාර අම්බලංගොඩ කියන ස්ථානයට. කතා කරන්න වැඩි විස්තර වෙනුවෙන් 076 544 15 10 අද එනම යන්නද? සතුටෙන් සැනසිල්ලෙන් එන්න ලැබෙන්න ඕනේ. ඉතින් හදවතින්මයි විශ්ෂක.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙතගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරුවෙන්න ලෙහෙසි පහසුවේ වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
2: යුත් එකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 6 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය. net news සජීව මෙදිරියේ සිට මම කසිරිනානායකාර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල කොස්කොටදී වෙඩිතැබීමක් සිදු වුණාද? පොලිසියෙන් පරීක්ෂණ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිබාලේගේ ගෝලයන් දෙදෙනෙකු ගිනි අවියක් සමග මාතරදී අත්අඩංගුවට. වියලි කාලගුණයෙන් පීඩාවට පත් ලක්ෂයකට අධික පිරිසකට බවුසර් මගින් පානීය ජලය. තෙල්තෙනියේ ෆේස්බුක් සාදයක් වටලයි. තරුණීන් 5 දෙනෙකු සමග 41ක් කොටුවේ. 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයට එරෙහිව තරඟ බිමේ.
1: net news the truth people trust.
0: කොස්කොට නානුතර ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ගිනි අවයක් අතැතිව සිටි බවට සැක සහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නිවසේ හිමිකාරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. ඒ ගැනයි අපේ පළමු සත්‍ය අනාවරණය. කොස්කොට නානුතුට ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ගිනි අවියක් අතැතිව සිටි බවට සැක සහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නිවසේ හිමිකාරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. කෙසේ වෙතත් නිවස අතල තිබී mm9 වර්ගයේ ගිනි අවියක උණ්ඩයක් හමු වූ බව කොස්කොට පොලිසිය ප්‍රකාශ කළා. නිවස තුල සිට CCTV කැමරා ඔස්සේ එය නිරීක්ෂණය කළ මෙම කාන්තාව සිදිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. හෙරොයින් සමග මාතරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගැන තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඊයේ දින මාතර වෙල්ලමුල ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකා ගුණහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.9ක් සහ හෙරොයින් ග්‍රෑම් 205ක් සන්තකයේ තබාගෙන යතුරු පැදයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශේෂකාර බලකායි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පැමිණි යතුරු පැදියද එහිදී නිලධාරීන් බහරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගැනුණා. මෙම සැකකරුවන් අවුරුදු 24 සහ 25 වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද මේ වන විට අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී එක් සැකකරුවෙකු නවතැන්ගෙන සිටි කාමරයක තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක් T56 ජීවපතරොම් 56ක් පිස්තෝල ජීවපතරොම් 47ක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එල්නීනෝ කාලකුණික තත්වයේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට අයත් පුද්ගලයන් 115,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. නිකුත් කරන ලද වාර්තාවලට අනුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 34ක පවුල් 34,608කට අයත් පුද්ගලයන් 113,354 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. මෙම ආපදා තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 12,732 අයත් පුද්ගලයන් 41,360 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පුද්ගලයන් 33,394 දෙනෙකුටද බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක පුද්ගලයන් 20,418 දෙනෙකුටද අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක පුද්ගලයන් 11,995 දෙනෙකුටද පානීය ජලය සම්පාදනය කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයන් 6,842 අතරින් පුද්ගලයන් 5,562 දෙදෙනෙකුටත් රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයන් 1,374ක් අතුරින් පුද්ගලයන් 474 දෙනෙකුටත් පානීය ජලය බෙදා හරිනු ලබනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එකක පවුල් 30ක පුද්ගලයන් 151 දෙනෙකුට පීඩාවට පත්ව ඇති අතර එම සියලු දෙනාටද පානීය ජලය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. අදාළ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ පානීය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආපදා කළමනාකරණ අංශ මගින් මේ වන විටත් සක්‍රියව සම්බන්ධීකරණය කරනු ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතා පැවසුවේ කුමන අභියෝග පැමිණියද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ජන රැලිය 12 වෙනිදා සුපුරුදු පරිදි පවත්වන බවයි.
2: අනුරාධපුරයේ රැලිය අතිසාර්ථක රැලියක් බවට පරිවර්තනය වෙනවා. මොකද හේතුව එක පැත්තකින් මේ ආණ්ඩුව පත්කරේ ගොවි ජනතාව. ගොවි ජනතාවට මුලින්ම දුන්න පොරොන්දුව තමයි ගොවි ජනතාවට ගොවියව රජ කරවනවා කියලා. අන්තිමට මොකද ආණ්ඩුවෙන් කිව්වේ? ඔය මහතුරු කචිප්පුකාරෝ කිව්වා. ඒ කිව්වත් කමක් නැහැ, දෙවියන් හඳුනාද පෝර ටික නැහැ, ගොවියව අනාථ කරලා තියෙන්නේ. ඒතර ගොවියව අනාථ කරපු ඒ ගොවි ජනතාව ලෑස්ති වෙනවා මේ රැලිය සාර්ථක රැලියක් බවට පරිවර්තනය කරනවා. තමාලාට හිතනවා නම් නාමල් රාජපක්ෂ මහත්මයා වීරිය දාලා මේ රැලිය නවත්තන්න අසාර්ථක කරලා මේක වෙන්නේ නැහැ. මේක කවුරු හෝ අත්තු තීන්දු මේව ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේක අපි දකින විදියට මේ රටේ තෙරපීමක් තියෙනවා. ජනතාව ඒ තෙරපීම අනිවාර්යයෙන්ම අනුරාධපුරය ලැඩියෙන් පෙන්නනවා කියන එක මතක් කරගන්න. නීතිය ක්‍රියාත්මක කරන එකයි කියලා තමයි ආණ්ඩුව කියන්නේ ඔක්කොටම. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක කරන නැද්ද කියන එක ජනතාව දන්නවා. ඒක ජනතාව දන්න කාරණයක්. බොහොම පැහැදිලිව. අනිත් එක තමයි මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව හිරේ දැම්ම කියලා ඩීසල් ටික අඩු වෙනවා. මේ පෙට්‍රල් ටික අඩු වෙනවා. මේ මිනිස්සුන් ජීවත් වෙන්න බැරි එකට සහන හම්බෙනවා. වෙන්නේ නැහැ. මේ කරන්නේ දේශපාලන දඩයම් කළා. මේක සුදුසු නැහැ. ඒවා පහුගිය ඉතිහාසයේ අපේ ආණ්ඩුවෙන් හරි වුණා නම් මම ඍජුව කියන ඒවා සුදුසු නැති දේවල්. දේශපාලන දඩේම ආණ්ඩුවකට සුබවාදී නැත.
0: අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගත වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.
3: නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. 2015-20 කාලෙදී පටපතක අවස්ථා දෙකක් පමණ පොරිමාන් බන්ධනාගාරගත කළා. එවකට අගමැති හිටියේ රන් වික්‍රමසිංහ මහතා තමයි. ඒ නිසා නාමල් රාජපක්ෂට චෝදනා එල්ලවීම හරි රිමාන්ඩ් බන්ධනාගාරගත වීම අමුතු දෙයක් නෙවෙයි. නමුත් මේ ඇවිල්ලා වසර ගණනාවක් තිස්සේට කලින් තිබුණු චෝදනාව විමර්ශනය කරලා ඒ විමර්ශන ප්‍රතිඵලයක් හැටියට අල්ලස් කොමිසම් විසින් අධිකරණ කරු වාර්තා කළා. ඒ කරු වාර්තා කරාම අධිකරණය තමයි තීන්දුවක් ලබා දුන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම කියලා. ඒක තමයි ස්ටිවිට් ක්‍රියාවලිය. මේක නිසා මේ එයාබස් ගන්න දිනුවේදී මිලියන 100ක පමණ අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් කාලයක් විමර්ශනය කරලා අධිකරණ කරු වාර්තා කරලා ඒ අධිකරණය විසින් ලබා දීපු තීන්දුවක්.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තමයි මේ රැස්වීම ලැහැත්ති කළා. අද නාමල් රාජපක්ෂ මැතිතුමාට බන්ධනාගාරගත වෙන්න උනේ ගොවි ජනතාව වෙනුවෙන්. නාමල් රාජපක්ෂ මැතිතුමා බන්ධනාගාරේ ඉඳන් කියන්නේ මේ රැස්වීම පවත්වන්න කියලා. එතුමා මේ ආණ්ඩුවට බය හැංගිමුත්තම් කරන කෙනෙකුත් නෙමෙයි, ඒවට බය කෙනෙකුත් නෙමෙයි.
0: මේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා
4: විමුක්ති පෙරමුණ සමත් වුණා. ජනතාව තුල මානසිකත්වයක් ඇති කරන්න, පරපීඩක මානසිකත්වයක් ඇති කරන්න, අරුවහෙට හිරේ දාන්න ඕනේ, ඌ අනිද්දට එල්ලන්න ඕනේ, හරිම අපිට සතුටුයි කියන විදිහේ පරපීඩක මානසිකත්වයක් රට තුල ඇති කරන්න ඌ සමත් වෙලා තිබෙන බව අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම ජන සහන ලබා දෙනවා අහා පරිමාණ සංවර්ධන ව්‍යාපාර ගැන කතා කරලා ජනතාවගේ ඡන්දය ගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුකරණය කරන්න බැරි බව පමණක් අපි මතක තබා ගත යුතුයි. අපිව මනින්න අපේ අමාත්‍යංශවලින් අද කොළඹ නගරයේ ඇලිකසල ප්‍රශ්න විසඳලා තියෙන්නේ එහෙමයි. අද කොළඹ නගරයේ ගම් වතුරෙන් යට වෙලා තියෙන එක නතර වෙලා තියෙන්නේ එහෙමයි. අද මේ රටේ 24 පැයක් විදුලිය ලබා දීලා තියෙන්නේ එහෙමයි. මෙගවොට් 2700ක් මේ වහලවල් උඩට ආවේ එහෙමයි. ඒවට අභියෝග කරන්න එයාය කිසි කෙනෙකුට බෑ.
0: කාන්ත ආසියානු කුසලාන 2020 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තවත් තීරණාත්මක තරගයක් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරඟ දෙකක් ක්‍රීඩා කරමින් එම තරඟ දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. බංග්ලාදේශ කණ්ඩායමද සහභාගී වූ පළමු තරගයේ ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේ. අද තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගයක් බවයි විස්තක විචාරකයින් පෙන්වා දෙන්නේ. තෙල්තනිය වික්ටෝරියා ප්‍රදේශයේදී Facebook සාදයක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තෙල්දෙනිය පොලිස් තහනේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 21-44 පසු වන ගෙලියෝය අලුත්වත්ත වරකපොල පේරාදෙනිය අම්පිටිය මහනුවර හඟුරංකිත ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවටගත් සැකකාරියන් අවුරුදු 22-43 අතර වයස්වල පසුවන පල්ලිකැලේ පේරාදෙනිය හඟුරංකිත දෙහිවල කටුගස්තොට පදිංචිකාරිනියන් බවයි පොලිසිය පැවසුවේ. බම්බලපිටිය සිට දෙහිවල දක්වා විරල කලාපයේ අත්නෝමතික ලෙස ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට විරල සංරක්ෂණ සහ විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අටතේ බම්බලපිටිය මරින් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට දැනටමත් නියෝග ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ඉදිකිරීම් 19 පුද්ගලීන් 8 දිනකට අයත් ඒවා බව වැඩිදුරටත් වාර්තා වුණා. මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා විරල සංරක්ෂණ සහ විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනද නිකුත් කර ඇතැයි වාර්තා වුණා. විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් යුතුවයි මෙම නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වන්නේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ සැප්තැම්බර් 10 පෙර අනවසර ඉදිකිරීම් සහ එහි ඇති භාණ්ඩ සියල්ල ඉවත් කරගත යුතු බවයි. එසේ කිරීමට අපොහොසතු වුවහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් අදාළ ගොඩනැගිලි කඩා ඉවත් කරන බවත් එහි සිදුවන හානි සම්බන්ධයෙන් රජය වග නොකියන බවත් නිවේදනයේ සඳහන්. 1981 අංක 57 දරන විරල සංරක්ෂණ සහ විරල සම්පත් කළමනාකරණ පනත ප්‍රකාරව විරල කලාපය තුළ යම් ඉදිකිරීමක් කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වනවා. බලපත්‍ර නොමැතිව සිදුකර ඇති ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව කඩා ඉවත් කිරීමේ නීතිමය බලතල පනතේ 31-4 වගන්ති අනුව විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සතුවේ.

0: කරන සත්‍ය.
1: නෙත්නිවුස් නිමාව. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත්නිවුස් රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳව රොහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: නිවැරදි තොරතුරු අපක්ෂපාතී විග්‍රහයක් සමගින් වගකීමෙන් යුතුව ඉදිරිපත් කරන නාලිකාවක් විදිහට තමයි මම නෙත්ස්ට්‍රීම් හඳුනාගෙන තියෙන්නේ. ඇත්තටම ප්‍රවෘත්තියකට සීමා නොවි ජනතා විශ්වාසය ගොඩනගා ගන්න නෙත්ස්ට්‍රීම් රේඩියෝව දරන උත්සාහය සැබවින්ම ප්‍රශංසනීයයි. නෙත්ස්ට්‍රීම් රේඩියෝව අපේ රටේ දියුණු මාධ්‍ය මෙහෙවරකට උරදී සිටිනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ ඇත්තටම මාධ්‍ය වාර්තාකරණයකට එහා ගිය සමාජ මෙහෙවරක්. මෙම වටිනා මෙහෙවර අඛණ්ඩව ඉදිරියට අරගෙන යන්න නෙත්ස්ට්‍රීම් නාලිකාවට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
0: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: Hello Hello
7: Sati Antaya
6: Hello Hello
7: Sati Antaya

0: ගුප්පිකාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ
1: Net FM. Hello, hello, Satyantaya.

මෙලව දවල් දොළහයි විනාඩි දහ නවයයි සුබ දහවලැක්වේවා. හෙලෝ හෙලෝ සතියන්තයේ සතුටින් පිරුණු තවත් පැයතුනක වැඩටික තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ. අද මංහිතන්නේ ගොඩාක් ගෙවල්වල බලාගෙන ඉන්න වීකෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙන දවසක්. මොකද හෙටින් පස්සේ අපේ කටයුතු සාමාන්‍ය තත්වයට ආයෙත් පාරක් හරියටම හැරෙනවා. පහුගිය දවස් ගානක් පුරාම අපේ ගෙවල්වලට වෙලා හිටපු පොඩ්ඩු ඒගොල්ලන්ගේ ඉස්කෝලේ ගමන් හෙට දවස් ඉඳන් ආයෙත් පාරක් පටන් ගන්නවා. එතකොට මංහිතන්නේ සාමාන්‍යයෙන් අපේ පුංචි දුවල පුතාලා ගෙදරට වෙලා උදේ 8-9 වෙනකන් නිදාගත්තනම් ෆිල්ම් එකක් දෙකක් බැලුවනම් වැඩිපුර net fm අහගෙන හිටියානම් හෙට ඉඳන් ආයෙත් පාරක් සුපුරුදු විදිහට උදේ 6ට විතර ඇහැරලා ඉස්කෝලේ යන වැඩ ටික පටන් ගන්න සිද්ධ වෙනවා. එතකොට අම්මලටත් ඒ විදිහටම උදේ පාන්දර ඇහැරලා උදේට කෑම හදලා ඒ වැඩ ටික කරන්න සිද්ධ වෙනවා. ඉස්කෝලේ උගන්නන අපේ ටීචර්ස්ලා අපි වහගෙන හිටියනම් ඔන්න හෙට ඉඳන් ආයෙත් පාරක් උදේ පාන්දර ඇහැරලා වැඩට යන්න සිද්ධ වෙනවා. ඔය හැම දෙම අතරේ නිදහසේ ඉන්න ඔයාට හම්බ වෙන අවසාන දවස අද තමයි මේ ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න කලින්. ඉතින් ඒකත් එක්ක තමයි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ කටයුතු ටික අපි මේ විදිහට පටන් ගන්න. සුපුරුදු විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න 0112255363 WhatsApp message එකක් දාන්න 0711959595ට net fm facebook fan page එක පැත්තට යන්න. මම අද මේ පැත්තට ලස්සන ෆොටෝ එකක් තියෙන post එකක් දාලා තිනවා. ඒකන්ද මේ පැත්තට අවිල්ල comment එකක් දාන්න. හවස 3 වෙනකන් ඔයා කැමතිම සින්දු මේ පැත්තෙන් දෙන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි දැන් අද දවස සෑහෙන්න සුවිශේෂී දවසක්. මේ සින්දුව ප්ලේ කරන්නත් මුලින්ම හිතුනේ මට ඒ විශේෂත්වයත් එක්ක. අපි වහුගිය කාලය පුරාම අපේ රටේ හෙල්ල විසිකිරීමේ තරංග ඉසව්වත් එක්ක අපේ රටේ නම රනින් සරසවපු රුමේෂ් තරංග ගැන කතා කරානේ. දැන් ඊයේ දවසේදීත් අපේ රටේ නම හරියටම කිව්වොත් නේ රාත්‍රියේදී අපේ රටේ නම ඉහළින්ම තියන්න රුමේෂ් තරංග සමත්ුනේ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ චැම්පියන් බවට පත්වෙමි. ඉතින් රුමේෂ් තරංගට net fm අහන net fm හෙලෝ හෙලෝ සතියන්තය අහන හැමෝගෙම සුබපැතුම් එකතු කරන ගමන් තමයි අද හෙලෝ හෙලෝ සතියන්තයේ පැයතුනේ වැඩ කටයුතු ටික මේ විදිහට පටන් ගන්න. හවස 3 වෙනකන් ඔයයි මමයි ඔයා කැමතිම සින්දුයි විතරයි. මම ජනී

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: Net FM. Hello, hello, Satyantea.

මෙලව දොළහයි විනාඩි විසි අටයි. අද ඇත්තටම කෝල්සාව මට තම ආන්ස කරගන්න උනේ එක කෝල් එකක් විතරයි. ඉස්සරහද ඉතුරු කෝල්ස් හැම එකක්ම ආන්ස කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කට්ටිය ගැන මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හන්ද ඉතින් මේ පැත්තට කෝල් කරන ලයිව් අපිත් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒක හන්ද කෝල් කරන්න 01125533 63ට WhatsApp message එකක් දාපු කට්ටිය ඉන්නවා. කට්ටිය ඉන්නවා කියන්නේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියව හැමීට මතක් කරන්න තමයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න කවුද ඉන්නේ බලන්න. මෙන්න මට උදේ පාන්දරම බබෝ කියලා, උදේ නෙවෙයි ඉතින් මේ දවල් නේද, බබෝ කියලා මාව පොඩ්ඩක් උඩ තියලා දුෂ්යන්ත් වීරමන්ගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ ඇවිල්ලා ඉස්සර සීගිරියේ ඉඳපු දැන් ඉන්නේ තංගල්ලේ අප්සරා. අප්සරා ඔයාව එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊළඟට කළුතර පනාපිටියට යන්න හදන්නේ අපේ චාමර ස්ටෝස් එකේ චාමරයි තනූජයි. සද්දරම් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ඊට පස්සේ හාලියල ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකට යන්න හදන්නේ. අපි උපුල් අයියා අහගෙන ඉන්නවා. ඔය ගල උඩ ඉන්නකොට පරිස්සමෙන් වැරදිලා හරි වැටුනොත් ගලෙන් පහලට වැටෙනවනේ. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙව්දි බබාවත් එකතු කරගන්න ඕනේ. දැන් බබා අද මොන්ටිසෝරි ගිහිල්ලා නැතුව ඇති නේද? එතකොට ඇයි මේ මොන්ටිසෝරි ඉන්නවා කියලා කියලා දෙන්නේ? අයියේ මම දහම් පාසල් ගිහිල්ලා ආපු ගමන්ම ඔයාව මතක් වෙලා මැසේජ් එකක් දාන. අද විතරණ ඉතින් ඔයාව හන්න හම්බ වෙන්නේ එහෙම කියලා කියන්නේ අර හෙට ඉඳන් ඉස්කෝලේ යන ලිස්ට් එකේ ඉන්න අපේ නාරම්මල ඊෂදීනන්. එකතු කරගන්න කියලා කියනවා ලස්සන සින්දුවකට. අම්මා දම්මිකා, අයියා තමිරු, තාත්තා ගාමිණී, මේ කට්ටියම එකතු කරගන්න ගොඩක් ආදරෙන්. හෙලෝ හෙලෝ සතියන්තේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අයියේ. මිනාර තමයි අපිට හැම මැසේජ් එක දාලා දෙන්නේ. අයියා බිලේෂ්, අම්මා මනෝජී, ඒ වගේම තමයි තාත්තගේ නම කුමාර් හේරත්. ඔයාලා කොහොමත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියලා තියෙනවා. මගේ අම්මගේ නම දෙපාරක් කියන්න පුළුවන් ද අයියේ කියලා අහලා තියෙනවා. හරි, අපේ මිනාර නංගිගේ අම්මගේ නම මනෝජී නිල්මින්. එයාගේ අම්මගේ නම මනෝජී නිල්මින්. හරි නේද? සතුටුයිද? ඉංග්‍රියාවත්තේ තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ ඉන්න සෙට් එක එකතු කරගන්න ඕනි. රංජිත්, නිසන්සලා, රන්දි, ඊට පස්සේ තවින්සා, යසිස්මා කටියම එකතු කරගන්නවා. ගල්වංගුවට යන්න හදන්නේ ඇඹිලි පිටියේ තියෙන ඉන්දික ටේලර්ස් එකේ ඉන්නවනේ ඉන්දික අයියා. ඉන්දික අයියා සද්දෙනවා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. හම්බන්තොට ඉඳන් කට්ටියක් අපිව අහගෙන ඉන්නවා කියලා නම මැසේජ් එකක් දාලා තියෙනවා. නම එවල නෑ, මං ඉතින් නම හොයන්න ඕනි. දැන් මං හිමීට නම හොයලා හම්බ වුණාට පස්සේ මං නම කියනවා. රත්නේ මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා වැඩ කරන දැන ටීම් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට.

0: FM Anupaha, FM Anu Hatarai dan Shumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 12 විනාඩි 34යි.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0118888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber, වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ස්වතගාල අසල SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
9: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
10: ගින්දර හැන්දෑව විජානු.

වෙලාව 12යි විනාඩි 37යි හරියටම වෙලාව කියනවා නම් දැන් මේ වෙලාවේ කෝල් කරපු කට්ටිය ඉන්නවා WhatsApp messages යොපු කට්ටිය ඉන්නවා ඒ කට්ටියව තමයි එකතු කරගන්න හදන්නේ මම මුලින්ම යන්නේ මග්ගොණ පැත්තට ගිහිල්ලෙන් අපේ මග්ගොණ මෛත්‍රීපාල අයියා කෝල් එකක් දුන්නා මග්ගොණ මෛත්‍රීපාල කිව්වට තේරෙන්නේ නැත්තම් මතක නැත්තම් මයනු ෆැමිලියේ මෛත්‍රීපාල අයියා තමයි කතා කරන්නේ මංගලිකා මදුකා මදුරංග මදුසංග මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්ව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ යන්න හදන්නේ කුළුගම්මනට ගිහිල්ලා දැන් කුළුගම්මන කියන ගම කොහෙද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ මට කියලා දෙන්න ඕනේ මන් දන්නේ නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා අද ගෙදර ඉන්නේ නිවාඩුවත් එක්ක කුමාරි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කුමාරිගේ කුමාරයා කවුද කියලා බලමු එයාගේ නම ඉවල නැහැ එයාගේ ලොකු පුතා නවීන් ඊට පස්සේ පොඩි පුතා මහේෂ නැත්හගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ අපිට වාසනාව අරගෙන ඇවිල්ලා තිනවා රාජාංගණී ඉඳන් වාසනාව දවස් ගානක් මෙසේජ් දාන්න බැරි වුණාලු ඒකනේ හරියන්නේ නැහැ වැඩේ ටැක්ස් එකක් ගහනවා මං දැන් ඊළඟ දවසේ ඉඳන් මෙසේජ් දාන්න නැති කට්ටියට අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි සියලු දෙනාම එකතු කරගන්න කියලා තිනවා ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලස්සනම ලස්සන ගීතයක් දෙන්න පුළුවන් නම් දේදුණු පායා වැටෙනවා මොකක් හරි එහෙම සින්දුවක් ගන්න තමයි අපිට කියලා තියෙන්නේ මං try එකක් දෙන්නම් වැඩේ තියෙන්නේ මේ message එක එව්වේ කවුද කියලා හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් මං හිතනවා මේ message එක දාලා තියෙන්නේ හොරණ නයනා කුමුදිනී වෙන්න ඇති කියලා මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න නයනා ඊළඟට යන්න හදන්නේ අම්මෝ දිග්ගම දිග message එකක් දාලා තියෙන්නේ මේ message එක දාන්නේ නිකවැරටියේ ඉන්න චම්පික ලලිත් පෙරේරා ඒගොල්ලෝ උසස් පෙළ විභාග රාජකාරි ඉවර කරලා ඇවිල්ලා අද තමයි ගෙදර ඉන්න දවස. හෙට ඉඳලා ආයෙත් ඉස්කෝලේ යන්න ඕනිනේ එහෙම කියලා තමයි කියලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්ද්‍රානන්ද සර් ඇතුලේ පවුලේ සියලුම දෙනාව, එයාගේ පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්න කියනවා. වයිෆ් ඉන්නවා ශ්‍රියානි, කුවේට් ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන පවුලේ කට්ටිය මං හිතන්නේ ශ්‍රියානි වෙන්න ඕනේ කුවේට් වල ඉන්නේ. කුවේට් වලට දැන් වෙලාව ඇවිල්ලා හරියටම කියනවා නම් 10යි 8යි. ලංකාවේ වෙලාව තමයි 12:39. හරිද? අනිවාර්යෙන් කියන්න මාවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ මට ගොඩාක් ආදරය කරන තනෝජා. එයා එකතු කරගන්න කියලා තියෙනවා සාලි. හා නෑ. එයා සාලියපුර නෑ නෑ නෑ නෑ මම වැඩේ නාලානේ. පොඩ්ඩක් ඉන්නකෝ මේ මැසේජ් එක දාන්නේ කවුද කියලා ඉවල නෑ. එයා මැසේජ් එක දාන්නේ සාලියපුර කැම්ප් එකේ ඉඳන්. මට නෙවෙයි ගොඩක් ආදරය කරන්නේ. එයා ගොඩක් ආදරය කරන තනූජව තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. එයාගේ බේබිවත් මතක් කරන්න කියලා තියෙනවා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා ඉතින් කියලා නැහැ. කොහොම හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි ජනි කොහොමද සුබ දවසක්. හම්බන්තොට කළු දොල් කඩේ ඔයව සද්දෙටම අහගෙන ඉන්නේ. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන අපේ ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිම සෙට් එකම එකතු කරගන්නම්. අන්තිමටම කවද දන්නවද එකතු කරගන්නේ? රේනු මල්මිටේ රේනු කියන්නේ යාළුවනේ. කෑගල්ලේ රතඹලාවත් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අද දීපක්කගේ උපන්දිනේ. කේක් කන්න පුළුවන් ගේ කියන්නේ. සුබපතන්න එකතු වෙනවලු අම්මායි ශාන්ති අක්කයි මාලක්කයි වසන්ත අයයි සුදු අක්කයි බිනුත් යෙනුත් එහස් පුතාලා ඊට පස්සේ රුහෙලි දුව මහත්තයා ලාල් ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් සුබපතනවා දීපක්කේ සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. දැන් විශ් කරගත්ත වගේ නෙවෙයි මට කේක් කෑල්ලක් ලැබෙන්න සලස්සන්න ඕනි හොඳේ.

හරි රැස් විහිදෙන සමනලිය අරගෙන මං යන්න හදන්නේ සිතින් විතරක් පෙම් කරන කෙනෙක් ගාවට. හැබැයි යාගාවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. ඊට කලින් වාට මතක් කරන්න දෙයක් තියෙනවා. දැන් ඔයා තාමත් අපේ NetFM TikTok account එක, NetFM Instagram account එක, ඊට පස්සේ අපේ NetFM YouTube එක, Facebook එක follow කරලා subscribe කරලා නැත්නම් ඇයි තවමත් ප්‍රමාද? ඉක්මන් කරලා ඒ දේවල් ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දැන් ගොඩාක් වෙලාවලට ඔයාලට අපියෝ රේඩියෝ එකෙන් අහන්න විතරයිනේ පුළුවන්. හැබැයි අපි දිහා බලාගෙන අපි කරන එක එක විදිහේ වැඩ ඔයාලට බලන්න පුළුවන්. NetFM YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කළාට පස්සේ, අපේ TikTok account එක ෆලෝ කරාට පස්සේ, ඊට පස්සේ තව මොනවද තියෙන්නේ Instagram එක ෆලෝ කරාට පස්සේ, අපේ කට්ටිය ලස්සන ලස්සන ෆොටෝස්, වීඩියෝස් එක එක විදිහේ විකාර දේවල් වගේම වැදගත් දේවල් දානවා. ඒක හන්දා අපේ සෝෂල් මීඩියා accounts ටික ෆලෝ කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඊට පස්සේ තමයි කට්ටිය එකතු කරගන්නේ. මං යන්නේ කොහෙටද මුලින්ම? බරුදැල් පොළට ගිහිල්ලා එන්න. දැන් ඉතින් බරුදැල් පොළ කියලා ගමේ නම කියනකොටම දන්නවා මේ ඇවිල්ලා SL ප්‍රනාන්දු අයියව තමයි එකතු කරගන්න හදන්නේ කියලා. ඔයාවයි පවුලේ හැමෝමයි මං එකතු කරගන්නම් මේ සින්දුවට. සුබ දහවලක් වේවා ජනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ EG අනුරයිය. දැන් ඉතින් EG අනුරයිය ඉන්නේ කොහෙද කියලා මගෙන් අමුතුවෙන් අහන්න එපා. එයා ඉන්නේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ. එයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මාවත් එකතු කරගන්නකෝ තුහින. නුවර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා දෙන්නේ. හරි ලස්සන නමක් තුහිනට තියෙන්නේ. තුහින මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්. සුනීර සුමංගගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. බැරි කමකුත් නෑ ඉතින්. බලාගෙන ඉන්නකො හවස 3ට කලින් අනිවාර්යෙන් දෙන්නම්. හරිද? සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා ගම්පහ වේයන්ගොඩ වීරමාවතේ තියෙන ග්‍රීනරි ස්ට්‍රේට් එකේ ඉඳන් අපිට සෙට් එකක් මෙසේජ් එකක් දාලා තියෙනවා. තාතා චමිල්, අම්මා නිල්මිනි, ලොකු දුව ඉමායා, ඒ වගේම තමයි චූටිම පුතා අනුසර එකතු කරගන්න කියලා තමයි චමිල් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපේ අයිවන් අයියා අවිසාවේල් ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සඳුන් නිනංගි කිරිබත් ගොඩ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් හස්බන්ඩ් නිරංජන්ව, අම්මා ඉන්ද්‍රාණිව ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ වගේම තමයි අපේ NetFM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment එකක් දාලත් ඔයා කැමතිම සින්දු ටික හවස 3ට කලින් මේ පැතර ඇවිල්ලා ඉල්ල ගන්න පුළුවන්. ඉක්මන් කරන්න.

0: Anu Paha FM Anu Hatara Ita Shuma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
2: 12 විනාඩි 58යි
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
1: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
6: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
7: කවුදානේ මේ කලුවට කලුවේ
6: මං තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
7: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක දෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
6: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ යano
7: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
8: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
9: net fm හතර වටේ හතර වටේ
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
2: හෙලෝ හෙලෝ සතියන්තයේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව දවල් එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවස්ම
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජනරැලි මාලාවේ පළමු ජනරැලිය අද පස්වරු දෙකට කළුතර බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එහි සූදානම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේ රැඳී සිටින net news නියෝජිත චන්දන පෙරේරා. අයිබෝන් චන්දන.
7: අයිබෝන්, මම මේ මොහොතේ රැඳී සිටින්නේ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේ. අභියස මේ මොහොත වන විට බුලත්සිංහල ජනාධිපතිතුමා සහභාගී වන ජන රැලිය 2:30ට පමණ ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ජනාධිපතිතුමා සහභාගී වන ජන රැලි මාලාවේ ප්‍රථම රැලිය විදිහට තමයි බුලත්සිංහල ජන රැලිය ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමා. ඉතින් මේ වෙනකොට මේ සියලු කටයුතු සියල්ල සූදානම් කර අවසානයි මේ වෙනකොට ජනතාව කෙමෙන් කෙමෙන් රැස්වීම භූමියට එන ආකාරයක් අපිට දිස් වෙනවා. මම net news නියෝජිත චන්දන පෙරේරා බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේ සිට.
6: ස්තුතියි චන්දන. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් මෙන්ම සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු තවත් දේශපාලන කණ්ඩායම්වල ප්‍රබලින් රැසක්ද ඒ සඳහා සහභාගී වී සිටීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමීන් හිටපු නායකයින් සහ රට වෙනුවෙන් කීර්තිමත් සේවාවක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගේ පිළිරූ සඳහා උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. මීළඟ net news පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people we trust. FM Anupaha. FM Anu Hatarai Dashma Ata. Net FM.
8: Hello, hello.
9: Sati Antea.
8: Hello, hello.
9: Sati Antea.
10: Net FM. Hello, hello, Satyantea.

වෙලාව එකයි විනාඩි හතයි. අපි හෙලෝ හෙලෝ සතියන්තය ඔයා මමත් එක්ක ගත කරන පැය තුනේ දෙවෙනි පැයට තමයි එන්නේ. මම මේ කල්පනා කරේ වෙලාව යනවා දැනෙන්නේ නැති හැටි. දැන් අපිට අගෝස්තු මාසේ ඉවර වෙනවා දැනුන්නේ නැහෙනි. අගෝස්තු මාසේ පැත්තකින් තියන්නකෝ. ජනවාරි පළවෙනිද උනේ මේ ඊයේ වගේ නේ මතක. අද ඇවිල්ලා සැප්තැම්බර් මාසේ 6 වෙනිදත් වෙලා පුදුම වේගෙන් කාලේ යන්නේ. ඉතින් ඒ කාලේ යන අතරේ අපේ තියෙන ප්ලෑන්ස් ටික තියෙනවා. ඒ හැම දෙයක්ම ඉතින් අපි කොහොම හරි අපි ඇචීව් කරගන්න ඕනි. එහෙම බැරි වෙන ඒවා තියෙනවා නම් කොහොම හරි ගොඩ දා ගන්න ට්‍රයි එකක් දෙන්න. දැන් මේ අවුරුද්ද ඉවර වෙන තව හරියටම ගත්තොත් එහෙම මාස 4ක විතර කාලයක් තියෙනවනේ. හරි, ඒ වගේ වැදගත් කතාවක් කියලා අපි ඇවිල්ලා තියෙන්නේ අපේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න. කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මෙන්න අපිට කාලෙකට පස්සේ ඇවිල්ලා මැසේජ් එකක් දාන කෙනෙක් ඉන්නවා. මෙයාටත් ගහන්න ඕනි ටැක්ස් එක. මේ ඇවිල්ලා කළුතරින් දැන් අපිට මැසේජ් එක දාන අපේ රමණි සුමේදාකා මං එකතු කරගන්නම්. එකතු කරගන්න කියලා කියනවා ශෂීවයි දෙවුලිවයි බාතිවයි ඒ වගේම තමයි කැනඩාවෙ ඉන්න චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සොෆියාව එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට ගුඩ් මෝර්නින් නෙවෙයි ගුඩ් ආෆ්ටර්නූන් ජනි. එයා හරියට දාලා දිනවා. මං තමයි වැඩියට කියුවේ. මට පුරුද්දට මට මෝර්නින් කියලා කියවුණ. ඇත්තටම ගුඩ් ආෆ්ටර්නූන් ජනි කියලා හරියට දාලා දිනවා. මෙහෙමම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මීරිගම ඉඳන් මදු නංගි. මලක ඉමෝජි එකකුත් දාලා තිනවා. මලකද නැත්නම් බිත්තර බුල්සායි එකකද කියලා මට හිතා ගන්න බැ. අපේ මැසේජ් එක කියවනකොට තෑන්ක්ස්. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ඉරූෂ. එයා කියන්න කියලා කියනවා නම කිව්වේ නැති වුණත් කමක් නැහැ කියලා. එයා පණ වගේ ආදරය කරන කෙනා. එයාගේ එයත් එක පොඩ්ඩක් තරහ වෙලා කියලා. මාර වැඩ තමයි ඉතින් අපි කරන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න කාගෙන්ද මේ කියන්නේ කියලා. නමක් ගමන් නැහැ කොහොම හරි. ඉරූෂ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන. මේ අර සාලියපුර කැම්ප් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන කෙනානේ. එයා තමයි කියන්නේ එයා ගොඩාක් පණ වගේ ආදරය කරන යාගේ තනෝජව පොඩ්ඩක් යාළු කරලා දෙන්න කියලා. බලන්න ඉතින් සමාජ සේවයක් තමයි ඉතින් මම කරලා තියෙන්නේ. දෙයන්දර පැත්තට යන්න හදන්නේ අපේ සුනේත්‍රා කුමාරියක්ක මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ පුතා විහංග දුල්මිනවත් එකතු කරගන්න කියලා කියනවා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ නෙත්මි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ දැන් අද මගේ 15 වෙනි උපන්දිනේ. ලස්සන සින්දුවකට අම්මවයි තාත්තවයි මල්ලිවයි එකතු කරගන්න අනිවාර්යෙන් විශ් එකක් ඕනි ඔයාගෙන් කියලා කියනවා. විශ් නොකර කොහොමද නෙත්මි ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් මං විශ් කරා වගේ නෙවෙයි නෙත්මි. ඔයාට ඊළඟට තියෙන අමාරුම බැරෑරුම්ම රාජකාරිය තමයි මට කේක් කෑල්ලක් දෙන එක. විශ් එකක් උනත් නිකන් දෙන්නේ නැහැ. අපි පොඩි වටිනාකමක් තියෙනවා ඒකට. නෙත්මි ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කේක් උස්සන් එන්නවා විහිළුවට කිව්වේ හොඳේ. සුරේන්ද්‍ර පෙරේරාගේ සින්දුවක් ඕනි. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මිනුවන්ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න නිලු. නිලු කියලා තිනවා එකතු කරගන්න කියලා ගෙදරින් ඉන්න ඔක්කොම දෙනා මම එකතු කරගන්නම් මේ සින්දුවට. Facebook fan page එක පැත්තට යන්න ඕනි. එතන මැසේජ් ටික කමෙන්ට් ටික කියව කියව හිටියා. හැබැයි මට මේ කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා කියන්න අමතකුණානේ. රේණුකා හෙට්ටිආරච්චි. හයි ජනි අපි තින්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. චතු සුදර්ශී ජනියෝ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. හයි චතු මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මදු තාරුකා ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපි තින්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. උදයන්ගි නෙතුමි ඉන්නවා. ඒ වගේම තමයි ක්‍රිෂානි ගීතික. හයි ජනි අයියේ කොහොමද හඳපානක් සී ඇවිදින් සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. බැරි කමක් නෑ මන් දෙන්නම් අනිවාර්යෙන්ම. කමනි සිල්වා හෙලෝ ජනියෝ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. සන්ධ්‍යා කුමාරි හෙලෝ ජනි මට හින්දි සින්දුවක් ඕනි. මැද මහනුවර ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සන්ධ්‍යා කුමාරි තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. දැන් හින්දි සින්දු කට්ටිය ඉල්ලලා තියෙනවා, සිංහල සින්දු කට්ටිය ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලපු හැම දෙයක්ම ඉස්සරහදී බලාපොරොත්තු වෙන් ඉන්න මං අනිවාර්යෙන්ම දෙන්නම්. එතකන් ඉවසීමෙන් මේ සින්දුව අහන්න හරිද? කෝල් එකක් ගන්න මේ පැතර 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට.

ස්පේෂල් රික්වෙස්ට එකක්කාව අනිවාරෙන් අපේ නම්ටිකත් කියන්න ඔයාව ගොඩා කාදරෙන් අහගනින්නවා කියලා. එකතු කරගන්න කියලා කිව්වේ මේ වැඩි දුරක නෙවෙයි අපේ නිවුස් රූම් එකේ ඉඳන් අපි වහගෙනින් අපේ සුබෝධි නංගිව. එයා ගොඩාක් ආදරෙන් මාව වහගෙනිනවලු. ඉතින් මං අනිවාර්යෙන් එකතු කරගන්න බෑ ඔෆිස් එකේ කෙනෙක් එහෙම මාව ආදරෙන් අහගෙන ඉන්නකොට. අපේ ඉෂාර නංගිවයි ඊට පස්සේ අපේ සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා ඉතින්.

හින්දි සිින්දුව කෝණ කියපු කටිය වෙනුවෙන් තමයි මේ සිින්දුව අන්නි වාර්යෙන්ම මන් තෑගි කරන්නේ. ජනීමල්ලි අදනං ආව කොහොමහරි ඔය වහගෙන ඉන්න හෙම කියල මට මැසේජ්ජක දාලා තියෙන කෑගල්ලි දං අපි වහගෙනන්න අපේ ශිරෝමියකා මං ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ අන්න හදන බඩල් කුඹුරට ගිහිල්ලන්න. බඩල් කුඹුර තියෙන්නේ මේ මොනරාගල පැත්තරේද නිකමට නිකන් දන්නවා මං ඒ පැත්ත තමයි තියෙන්නේ කියලා. විනීතා රාජනී තමයි අපිට මෙසේජ්ජක දාලා තියෙන්නේ. මාව ගොඩාක් සද්දෙට අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. හස්බන්ඩ් ඉන්නවා. හස්බන්ඩ් ඉන්නේ මහියංගණය ආමි කැම්ප් එකේ. ගොඩක් ආදරෙනියව මතක් කරලා කියලා මතක් කරන්න කියලා තියෙනවා අපේ නිලන්ත අයව. ඊට පස්සේ ෆැමිලි එකේ සියලුම දෙනාවයි net අහගෙන ඉන්න සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කටාන පැත්තට යන්න හදන්නේ. කටාන ඉඳන් පැතු ෆැෂන් එකේ සෙට් එක අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා අපේ පැතුමි මට මැසේජ් එකක් දාලා කියලා තිනවා. පැතුමි ඔයාවයි ඔයාගේ ටීම් එකේ ඉන්න හැමෝමයි ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. එතන ලස්සන ගෑල් ළමයි ටිකක් ඉන්නවා. ඒ කට්ටිය වෙනුවෙන් තමයි අනිවාර්යයෙන්ම මේ සින්දුව මම දෙන්නේ. ඊළඟට ඒ ලස්සන ගෑල් ළමයින්ට යන්න පුළුවන් තව තැනක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. මේ අපිට හැමදාම අපි වහගෙන ඉන්න රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකේ අපේ අක්කි බබායි නංගි බබාලා දෙන්නයි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සඳීපණී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටිය ඉතින් හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා සැලෝන් දිනේශ්‍රී එකේ ඉඳන්. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට හෂාන් ප්‍රසන්න අපිට මෙසේජ් එකක් දාලා තිනවා යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හෂාන් මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්. ආදරණීය දවසක් වේවා සුදු පුතේ ඔයාට. කවුද බොලේ මේ? ඇහැලියගොඩ මියන කොළ තැන් ඉඳන් අපි වහගෙන ඉන්න විනීතා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අයිරාංගණී ඊට පස්සේ අයිරාංගණී තමයි අම්මගෙනම පානදුරේ ඉන්නවා ආදරණීය අනිල් පුතා. ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නම්. අපිට කෝල් එකක් ගත්තනේ තෝනිගල හන්දිය ඉඳන් අපේ ප්‍රසන්න මිත්‍රයෙක් තමා අපේ. ඉතින් තෝනිගල හන්දියේ ත්‍රී වීලර් පාක් එකේ සද්දෙටම net fm අහගෙන ඉන්නවා කියලා මට ඇහුණ කෝල් එක අරගන්නකොට. පතිරණ, සෝමදාස, ශාන්ත, ජානක, රංජුල කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: Anu Hatırayı Taşımı Ata Ne FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: වේලාව එකයි විනාඩි 24යි
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ශ්‍රතගාල අසල SLT Mobitel Fiber Real Fiber Real Performance

0: රසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyante
2: මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ. දැන් මේ සැප්තැම්බර් මාසයේ ඉස්සරහදී මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුණු එදාරෑ චිත්‍රපටිය අපිට බලන්න හම්බ වෙනවා ඉස්සරහට. ඉතින් ඒ චිත්‍රපටිය වෙනුවෙන් මේ සින්දුව හරි ලස්සන රීමේක් එකක් කරලා තිනවා පවන් මල්ලවාරච්චි තමයි කියන්නේ. ඒකනම් මතක් කරන ගමන් තමයි මේ සින්දු අහන්න යන්න හදන්නේ. සින්දු අහන්න යන්න කලින් ඉතින් අපිට කතා කරපු කට්ටිය එකතු කරගන්න ඕනිනේ. අපේ මාබිම කාන්ති අම්මා අපිට කතා කරා. එයා කතා කරලා කිව්වා ඉතින් සුපුරුදු විදිහටම යෙනුක පුතාවයි, මදුෂිකා දුවවයි, සංගීත් පුතාවයි, අපේ ලියනාරච්චි අයවයි සින්දුවකට එකතු කරගන්න කියලා. මීඩියාගොඩ සුමන අම්මත් කතා කරා. එයා කතා කරලා ඉතින් එයාගේ පවුලේ හැමෝම සුපුරුදු විදිහටම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අන්න හදන්නේ කුලියා පිටියට ගිහිල්ලෙන්න. කුලියා පිටියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දිනවා ජයන්ත බරාගෙදර. මන් දන්නේ ජයන්ත බරාගෙදර කියන්නේ නමද නැත්නම් ජයන්ත බරාගෙදර ඉඳන් කතා කරනවද කියලා. කොහොම හරි ගොඩක් ආදරෙන් කුලියා පිටියෙන් අපිට කතා කරන ජයන්තයිව මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කුරුවිට පැත්තට ගිහිල්ලා එන්න. කුරුවිට පැරඩයිස් වල තියෙනවනේ පසි ඔටෝ පේන්ට් එක. අන්න එතන ඉන්නවා නිරංජනි. එයා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුනිල් සිනේත් ඒ වගේම තමයි පසි ඔටෝ පේන්ට් එකේ අධිපතිතුමා පසින්දු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මං හිතන්නේ දැන් අපේ වාහනයක් එහෙම පේන්ට් කරගන්න උනාට පස්සේ ෆ්‍රී අපිට පසි ඔටෝ පේන්ට් එකට ගිහිල්ලා පේන්ට් කරගන්න පුළුවන් වෙයිනේ. ජනි වඩත් දෙන්නකො ලස්සන සින්දුවක්. එහෙම කියලා මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ වීදිය ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න මදුෂික. එයාගේ හස්බන්ඩ් ප්‍රදීප්, අම්මා මාලනි මාවත් එකතු කරගන්නවා කියලා කියනවා. බලන්න ඉතින් කොච්චර හොඳයිද කියලා. කෑගලු බත් කඩේට ගිහිල්ලා එන්න හදන්නේ. කෑගලු බත් කඩේ කට්ටියම මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා. චම්මි අක්කා, ඊට පස්සේ ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ. මේ පොඩි විජේ පොළොන්නරුවේ පොඩි විජේ නෙවෙයි, හරිද? ඊට පස්සේ කෑමට අවිලින්න සියලුම දෙනා මේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේක නෙවෙයි, අද ඒගොල්ලන්ගේ කඩේ ඉන්න අමල් අයියාගේ 52 වෙනි උපන්දිනේ. කොල්ල තාම තරුණයි, හරිද? සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද ඒ කියන්නේ කෑගලු බත් කඩේ පැත්තට ගියෝතින් එහෙම අපේ අමල් අයියා ගානේ හොඳට කාලා ඉන්න පුළුවන් උපන්දිනේ සමරන්නත් එක්ක. සුබ උපන්දිනයක් වේවා අමල් අයියේ.

ඒකාල මතක් වෙන සිින්දුවක් අහන්න යන්න හදන් නෙමේ සිින්දුව හන්න යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාට මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි එන්න කියලා අපේ net fm facebook fan page එකට මම පෝස්ට් එකක් දාලා තිනවා. පෝස්ට් එකට යටින් කමෙන්ට් දාන්න ඔයාට පුළුවන්. මොකද කට්ටිය ගොඩ දෙනෙක් මේ වෙනකොටත් සෑහෙන්න කමෙන්ට් ප්‍රමාණයක් දාගෙන යනවා. හරිද? දැන් facebook එක පැත්තට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනි දේ තමයි අපේ net fm facebook fan page එක follow කරලා තියාගන්න. මොකද අපි ඔය කරන එක එක වැඩ, අපි දාන ලස්සන වීඩියෝ, මේ හැම දෙම ඔයාට හැමෝටම කලින් මුලින්ම බලාගන්න notification එක ඉන්නේ අපිව follow කරලා තිබ්බොත්නේ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, TikTok account එක follow කරලා තියාගන්න, ඊට පස්සේ Instagram account එකත් follow කරලා තියාගන්න ඕනි අනිවාර්යෙන්. ඔය ඕනි social media platform එකකට ගිහිල්ලා net fm කියලා search කරපුවම මං උඩින්ම එන්නේ ඉතින් අපේ නම තමයි. ඒක follow කරලා තියාගන්න. අපි කරන ඉතින් එක එක විකාර වැඩ තියෙනවා, වැදගත් වැඩ තියෙනවා, හොඳ වැඩ තියෙනවා. ආ ඒ හැම දෙම share කරන්න, follow කරන්න, යාළුවන්ව mention කරන්න, අරව මේ ඔක්කොම ටික ඉතින් කරන්න ගිහිල්ලා කටි එකතු කරගමුකෝ. මං යන්න හදන්නේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment කරලා තියෙන මගේ යාළුවන්ව එකතු කරගන්න. චමෝදි අප්සරා, ජනි අයියේ අපි තින්නවා කියලා comment එකක් දාලා තිනවා. චමෝදි මං ඔයාව එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ කෙනුලි ප්‍රියන්ති, hi ජනි අයියා කියලා comment එකක් දාලා තිනවා. ඊට පස්සේ උදේ කුමාර්, hi කියලා තිනවා. ඉන්දු සුබසිංහ, ඊට පස්සේ අපේ ඉරෝෂ් පෙරේරා ඉන්නවා, චන්දන කුමාර ඉන්නවා, දීපිකා රණේපුර ඉන්නවා, දේවිකා රාජපක්ෂ ඉන්නවා, ඊට පස්සේ අපේ අනු ඉන්නවා, ජයන්ත හේරත්, ඒ වගේම තමයි රංජිත් දිසානායක මගුල්ලොලුවින් දැන් අපි වහගෙන ඉන්නේ. දේවිකා රාජපක්ෂ ඉතින් මං ගැන හොඳ කියලා තියෙනවා. මං ටිකක් උඩින් ඉන්නේ දැන්, ඒ ටික කියෙව්වට පස්සේ අඩි 5ක් විතර උඩට ගිහිල්ලා ඉන්නේ. හරි, පොඩ්ඩක් පහලට බහැලා දැන් කට්ටිය එකතු කරගන්න තමයි යන්න හදන්නේ. නුගේගොඩට යන්න හදන්නේ. නුගේගොඩ ඉඳන් අපි ගංගා මට මැසේජ් එකක් දාලා තිනවා. ගංගා මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට නුගේගොඩට ගියේ කේ, නුගේගොඩ පොඩ්ඩක් පහු කරගෙන මං යනවා මහරගමට ගිහිල්ලා ඉන්න. මහරගම ඉඳන් අපේ චාන්දනී අක්කා සුපුරුදු විදිහට මිතින් අදත් කතා කරා. හස්බන්ඩ් සමත්, ඒ වගේම සමත් නෙවෙයි සමන්. මං හැමදාම මං කල්පනා කරේ ඒ නම වරද්දනවනේ නේද? හසිත, ජනීෂ, ඊට පස්සේ අනුෂික, තව කෝසල පුතාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හස්බන්ඩ් ඉන්නවනේ සමන්, එයාගේ අක්කාගේ පුතාත් අද මේ මහරගම ඇවිල්ලා ඉන්නවා. එයාවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න කියලා කිව්වා. දුලංජන තමයි මේ පුතාගේ නම. දුලංජන පුතා දික්වැල් ඉඳන් ඇවිල්ලා තින්නේ. එයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්න. ජනිමල්ලියෝ, අපිත් ඔයාව ආදරෙන් අහගෙන ඉන්නේ නුවර ඉඳන්. අපිට මානෙල් කුමාරි තමයි මැසේජ් එක දාලා කියලා තියෙන්නේ, මං එකතු කරගන්නම්. මඩපාත ඉන්න ලක්ෂ්මන්, තමරා, නිෂානී, චේතනා, ඊට පස්සේ තේජාවෝර් පුංචි පුතා, භාග්‍යවිෂ්ක, මේ හැමෝමයි සේරුවාවිල ඉන්න KDA සමර්සිංහ වයි එකතු කරගන්න කියලා තියෙනවා, මං එකතු කරගන්න. ඕපනායක ඉන්න නදී ඉන්නේ, එයාමට කතා කරලා තියෙන පැටියෝ කියලා බලන්න. මං ගැන හරිම ආදරෙන් මැසේජ් එක දාලා තියෙන්නේ. සුදුදුව ඉන්නවා, චූටි පුතා ඉන්නවා, යාගේ හස්බන්ඩ්වත් එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගෙන හමු සින්දුව.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pirs motor company private limited වෙතින්
3: වේලාව 1 විනාඩි 46යි
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
7: පොත් අපගේ net වගේ
8: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4

0: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
1: Net FM. Hello, hello, Satyantea.
2: වෙලාව 1:48. තවත් ලස්සනම ලස්සන සින්දුවක් පළවෙනි වතාවට රේඩියෝ එකෙන් අහන්න ඔයාලට අවස්ථාව ලබා දෙන්න හදන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවනේ හැම වෙලේම අපේ අලුත් සින්දුවල වෙනුවෙන් අපි net fm ඉදහසර ලබා දෙනවා කියලා. ඉතින් ඒ වගේ අලුත් සින්දුවක් ඔයාලට අහන්න අවස්ථාව ලබා දෙන්න හදන්නේ. මේ සින්දුව ලියලා තියෙන්නේ හරියටම කියනවා නම් ලලිත් වසන්ත මහත්තයා. ඒ වගේම තමයි මෙලඩි එක කරලා මියුසික් කරලා තියෙන්නේ ජෝර්ජ් සේනානායක මහත්මයා. සින්දුවට නම දාලා තියෙන ඔබේ හදවතේ කියලා. ඉතින් අද ඉඳන් ඔබට සින්දුව බාර කරන්න තමයි හදන්නේ. හැබැයි සින්දුවට යන්න කලින් මම මේ වෙලාවෙ net fm අහගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න කට්ටිය, ඒගොල්ලන්ව එකතු කරගන්න තමයි හදන්නේ. මං යන්නවා මීගමෝ පැත්තට ගිහිල්ලෙන්න. කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන අපේ හොඳ යාළුවෙක්ව එකතු කරගන්න හදන්නේ. මේ තමයි අපේ ධනංජය වණ්ඩාරයියා. මීගමෝ සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි අහගෙන ඉන්නේ. කාලයක් හොඳටම අසනීප වෙලා ඉඳලා දැන් නම් ගොඩක් දුරට සනීපයිලු. සෙවණගල අපේ කමල් බන්දුල වීරප්පිරිමු වෙද මහත්තයාගෙන් බෙහෙත් කරාලු. ඒක හන්ද දැන් හොඳින් ඉන්නවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන අපේ ධනංජය බණ්ඩාරයියා කියලා තිනවා එකතු කරගන්න කියලා. ඉතින් එයාගේ පවුලේ සියලුම දෙනාව ඉක්මනට සනීප වෙන්න ඕනි. ඉතින් ධනංජය අයියේ ඊළඟට අනේ මාවත් එකතු කරගන්න ප්ලීස්. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ චන්ද්‍රකාන්ති. චන්ද්‍රකාන්ති අපි වහගෙන ඉන්නේ කොහේ ඉඳන්ද දන්නවද? 12 ඉඳන්. කඳානි 12 ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. නිසංසලා, ඉරන්ද, ශවින්දි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි මුතුෂ බෝයිවයි මතීෂ බෝයිවයි එකතු කරගන්න කියලා. ඒ දෙන ට්වින්ස් ලල්ව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. බලන්නකො ලස්සන නම් දෙකේම. මාකොල ගල්පත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයිය සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි හයි ජනි මමත් සද්දෙටම ඔයා වහගෙන ඉන්නවා කියලා අපේ බද්දේගම ඉඳිගස් කැටියේ රන්වන් බිම්මල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රුවන් කුමාරයිය අපි වහගෙන ඉන්නවා. ඔයාව එකතු කරගන්නම් මම මේ සින්දුවට. ඊළඟට යන්න හදන්නේ අපේ ෂෙනුව හොයාගෙන. ෂෙනුව කියන්නේ මල්ලි කෙනෙක්ද නංගි කෙනෙක්ද කියලා ඉතින් හරියටම හිතාගන්න බෑ. BTS ලගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා නෙහන්නේ මට හිතෙනවා. ඒක හන්ද මේ ඇවිල්ලා නංගි කෙනෙක් වෙන්නේ නැති කියලා. හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ සීගිරි සැලොන් එකේ සෙට් එක. සීගිරි සැලොන් එක තියෙන්නේ කුලියා පිටියේ. එතන ඉන්නවා ගයාන්, නිශාන් ඇතුළු සෙට් එක. මං ගොඩාක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝමත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න. ඔන්න අද ඉඳන් ඔබට බාර කරන ඔබේ හදවතේ ඔයාලට හඳ දෙන්න හදන්නේ

0: FM anu hatarai dashma ata net FM
1: velave kai vinadi 58
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
3: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747313540.
4: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
5: ඊයෝ කවුදානේ මේ? කලුවට කලුවේ?
4: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
5: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
4: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net FM 4 වටේ ආනෝ.
5: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
6: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
7: net FM 4 වටේ 4 වටේ
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: වේලාව හවස 2:00.

0: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පත් සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියුස්.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. ඩෙංගු ආසාදනය වීමෙන් මෙම වසරේ මියගිය සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයට අනුව මෙම වසර තුළ රටපුරා හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 96,228ක්. සැප්තැම්බර් මාසේ මුල් දින හතර තුර පමණක් ඩෙංගු රෝගීන් 737 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙම දත්තවලට අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964ක්. මේලංග නෙට් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people trust. ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: Hello, hello.
4: Sati Antea.
5: Hello, hello.
4: The Antea.

0: ගුප්පිකාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ
1: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව දෙකයි විනාඩි 8යි හරියටම වෙලාව කියනවා නම් දැන් හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන පැය තුනේ අවසාන පැයට තමයි දන්නේම නැතුව ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට කෝල්ස් මට ගොඩාක් ඇවිල්ලා තියෙනවා, WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම එකතු කරගන්න ඕනි අනිවාර්යයෙන්ම, මොකද කට්ටිය ඉතින් නම් කියනකම් බලාගෙන ඉන්නවනේ මම. ඇල්පිටිය පැත්තට යන්න හදන්නේ අපේ පුන්සරාණන්ගේ සුපුරුදු විදිහට මද මැසේජ් එකක් දාලා තියෙනවා. යාට ඉතින් සංක දිනෙත්ගේ සින්දුවක් තමයි ඕනි කියලා කියන්නේ. මම ඔයාව එකතු කරගන්නම් දැනට මේ සින්දුවට. ඉස්සරහදී ඔයා ඉල්ලන සින්දුව දෙන්නම් අනිවාර්යෙන්. ඒ වගේම තමයි මාපලගම අපේ PLJ අයියා ඉන්නවා. ඊට පස්සේ හයි ජනි කොහොමද කියලා අහලා තියෙනවා. මොනරාගල ඉඳන් අපි වහගෙන ඉන්න මේනක සඳරුවා. ඔයාවත් මම එකතු කරගන්නම් මේ සින්දුවට. හයි අයියේ එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන උෂානි ඖෂධි. හයි උෂානි පරිස්සමෙන් ඉන්නවද? මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. අනේ මගේ මැසේජ් එකත් කියවන්නකෝ. එහෙම කියන්නේ බියගම ඉඳන් අපි වහගෙන ඉන්න දෙව්මිනි නංගි. ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. සින්දුවක නමක් කියලා තියෙනවා. මං ඒ සින්දුව බලන්නම් වාට දෙන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම. ඊළඟට යන්න හදන්නේ මේ අපේ දන්න කියන කට්ටියක එකතු කරගන්න යන්න හදන්නේ. මේ ඇවිල්ලා අපේ යලව්වේ කරුවකගේ පවුලේ කට්ටිය මැසේජ් එක දාලා තියෙන්නේ එකතු කරගන්න කියලා කියනවා අපේ මොවිඳු මල්ලි. අද ඉතින් ඉස්කෝලේ නිවාඩු තියෙන අන්තිම දවස. හෙට ඉඳන් ඉස්කෝලේ යන්න තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා මේ දුව අමපානිව, ඊට පස්සේ රුක්මන් පුතාව, නිමාලිව, මොවිඳුව කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට අපේ මොරටුවේ සුජානි චන්දිමාවත් මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. තව ගොඩ දෙනෙක් ඉන්නවා ඉස්සරහදී කටියව හැමීට එකතු කරගන්න. දැන් මම මේ කල්පනා කරේ හෙට ඉඳන් අර ඉස්කෝලේ යුද්ධේ ආයෙත් පාරක් පටන් ගන්නවනේ. ඉස්සර අපි පොඩි කාලේ නම් නිතරම ඉස්කෝලේ නිවාඩු කාලේ ඉවර වෙලා ඊළඟට ඉස්කෝලේ පටන් ගන්න යන දවසේදී අනිවාර්යයෙන්ම වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ ගිනිච්ච කෑම පෙට්ටිය ඉස්කෝලේ බෑග් එකේ තිබිලා ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලේ යන්න පටන් ගන්න හදන දවසේදී අනිවාර්යෙන් අම්මට හම්බ වෙනවා. එතකොට ඉතින් බැනුම් අහන්න වෙනවා. මම්මේ නිකමට කියන්නේ ඔයාගේ ගෙදරත් අපි වගේ පොඩ්ඩෙක් ඉන්නවනම් ඉස්කෝල බෑග් එක යාගේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. අනිවාර්යෙන් යාගේ බෑග් එකෙත් කෑම පෙට්ටිය තියෙනවා. සින්දු අහන්න යනවා. මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112553 63 63ට. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook fan page එකටත් එන්න, post එකක් දාලා තියෙනවා. ඒකට comment කරන්න.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 2:24.
4: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ. අමතන්න 076 544 1518.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ශ්‍රතගාල අසල SLT Mobitel Fiber Real Fiber Real Performance.
7: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි, ගැම්මක් තමයි.
9: Net FM hello hello satyante.
3: වෙලාව 2:26. පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න හදන්නේ මේ වෙලාවෙ Net FM අහගෙන ඉන්න කට්ටියට. ඇත්තටම ඉතින් මේ සර්ප්‍රයිස් එක හරිනම් ගිය සිකුරාදේ, කියන්නේ ඊයේ නෙවෙයි පෙරේද ඕගොල්ලන්ට දෙන්න තිබුණේ. අද ඉතින් පොඩ්ඩක් පරක්කු වෙලා හරි ඕගොල්ලන්ට මේ සර්ප්‍රයිස් එක දෙන්න මම වැඩ කටයුතු ටික ලෑස්ති කරගත්තා. රටම දන්න දෙන්නෙක්ව මේ වෙලාවේ සම්බන්ධ කරගෙන ඉන්නේ මේ දෙන්නගේ අලුත්ම වැඩේ පිළිබඳව කතා කරන්න. මේ දැන් ඕගොල්ලන්ට ඇහෙන්නේ ඒ අලුත්ම වැඩේ. ඒ තමයි අපි ආදරය කරන සුපුන් පෙරේරා, ඒ වගේම තමයි හිරුෂි ජයසේන. මේ දෙන්නත් එක්ක එකතු වෙලා අලුත් නිර්මාණයක් අපිට බලන්න අහන්න ලබා දීලා තිනෝ ඉඳුරා පවසන්නම්. මේ ගැන කතා කරන්න මං මේ වෙලාවේ සුපුන් පෙරේරා එක්ක හිරුෂිව සම්බන්ධ කරගත්ත. ආයු බෝවන් දෙන්නටම සුබ දහවලක් වේවා. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල, කොහොමද සින්දුවට ලැබෙන ප්‍රතිචාර?
10: මේ දවස්වල නතරම සින්දුවත් එක්කම තමයි ගෙවෙන්නේ. ඉතින් සින්දුව රිලීස් කරලා දැන් අද හවසට තමයි දවස් දෙකක් පිරෙන්නේ. මේ වෙනකොට මං හිතන්නේ YouTube එකේ ඇතුළු සියලුම සමාජ්‍ය මාධ්‍ය ජාලවල ගොඩාක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා, ගොඩාක් ලොකු ආදරයක් ලැබෙමින් පවතිනවා. ඉතින් ඔව තමයි මේ දවස්වල විස්තර.
3: මේ ඉතින් දැන් විෂුවල් එක බලනකොට දැන් මම මේ සින්දුව ගැන කතා කරනකොට අපේ ඔෆිස් එකේ කට්ටියත් මට කිව්වේ හරි ලස්සන ලොකේෂන්ස් ටිකකට ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා කියලා. කොහෙද ගියේ මේක ෂූට් කරන්න?
10: හිරුෂි
11: තුනක්.
3: ආහා.
11: රූමස්සල යගේ ලස්සන තැන් ගොඩක ෂූට් කරා.
10: ඔව්. ගොඩක්ම ගාල්ලාසිතුව තමයි අතරම මේ මියුසික් වීඩියෝ ඉඳලා පවසන්න මියුසික් වීඩියෝ එක අපි ෂූට් කරලා තියෙන්නේ. ඉතින්
3: කවුද මේ සින්දුව වෙනුවෙන් අත් එක එකතු වුණු කට්ටිය?
10: මම ඔඩියෝ එක සම්බන්ධ කට්ටිය කියන්න. මේකේ මෙලඩි ඇන් මියුසික් කරේ කසුන් වික්‍රමසිංහ. අපි හැමෝම දන්න අති දක්ෂේ කසුන් තමයි මෙලඩි මියුසික් කරේ. ඊට පස්සේ මේකේ ලිරික්ස් ගලා තියෙන අන්සාස් අමීර්. ඒක අන්සාස් අපිට ඉන්න ගොඩක් දක්ෂ ලිරිසිස්ට් කෙනෙක්. මේ ඔඩියෝ එක පිට පස්සේ ගොඩාක් ඉන්නවා ලංකාවේ අති දක්ෂ වාද්‍ය ශිල්පියෝ පිරිසක් මේකේ ප්ලේ කරලා තියෙනවා. කීබෝඩ්ස් වගේම ඇඩිෂනල් අරේන්ජ්මන්ට්ස් කරලා තියෙනවා සේනංග දිසානායක.
3: ඊට
10: පස්සේ වාය සංගීත කණ්ඩායම ජිනත් ජේකෝනිල, ශම්මික මෝට්ටි වගේ කට්ටිය මේකේ පර්කෂන්ස් ප්ලේ කරලා තියෙනවා. ඩිල් රුක්, සමර දිවාකර ගිටාස්, ඔය වගේ ලොකු දක්ෂ පිරිසක් ඉන්නවා. සින්දු ඔඩියෝ එක පිට පස්සේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක පැත්ත කරේ හිරුෂි කියයි.
3: ආහා, කියන්න හිරුෂි බලන්න.
11: අනිවාරෙන් ටැන්කාරන වීඩියෝ ටීම් එක සමල් බණ්ඩාර. ඉතින් අපි ඩියෝපියන් ඩිරෙක්ටර් සමල් බණ්ඩාර තමයි මේකේ ඩිරෙක්ෂන් කරේ. ඒත් එක්කම අපේ ෂෙහාන් ඉන්නවා, අපේ ප්‍රොජෙක්ට් එක හැන්ඩල් කරා. ඒත් එක්කම අපේ කලර් ග්‍රේඩ් එක කරේ භවන්ත ගමගේ දක්ෂම කලරිස් කෙනෙක් ලංකාවේ ඉන්න. ඒත් එක්කම තව ලොකු ටීම් එකක් ඉන්නවා සහ ජනක ප්‍රසාද් අපේ BTS සහ ෆොටෝග්‍රෆි කරේ. ඔහු ඒත් එක්කම කසුන් අසංක අපේ ඔගොල්ලෝ දකින්න ඔය ලස්සන ආර්ට් වර්ක්ස් ඔක්කොම කරේ කසුන් තමයි. ඉතින් ඒ වගේ ලොකු ටීම් එකක් ඉන්නවා මේක පිටිපස්සේ.
10: නම් කියලා ඉවරයක් කරන්න බැරි තරම් ලොකු ටීම් එකක් පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඔක්කොම මහන්සියෙන් තමයි ඉන්දුරා පවසන්නම් මේ ඔයගොල්ලන්ට මේ විදිහට ලස්සනට බලන්න දෙන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ.
3: හරි, දැන් අපි මේ සින්දුව අහනකොට දැන් ඉස්සරහට අනිවාර්යෙන් වැඩ කටයුතු ගොඩක් මේ වෙනකොට ප්ලෑන් කරගෙන ඉන්නවා ඇතිනේ. ඉස්සරහට අපිට මොනවද අහන්න දකින්න හම්බ වෙන්නේ ඔයගොල්ලන්ගේ?
10: අපි දෙන්නගෙන් වෙන වෙනම තව සෝලෝස් එන්න තියෙනවා. ඉරිෂිගෙත්ලා ඊළඟ සින්දුව මම හිතන්නේ මේ අවුරුද්ද ඇතුළත තව එක සින්දුවක් ඉරිෂිගෙන්න තියෙනවා. මගේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව එක සෝලෝ එකක් එනවා. ඉතින් දබන අවුරුද්දට නිර්මාණ ලෑස්ති කරගෙන යන ගමන් ඉන්නේ. දෙන්නගේ සෝලෝස් වගේම අපි දෙන්න තව ඩුවට්සුත් කීපයක් තව නිර්මාණ මේ දවස්වල ලෑස්ති කරගෙන යනවා.
11: අපි ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොජෙක්ට් වලට අමතරව තව රීදීතිරේ පුංචි තිරේ නිර්මාණ වලිනුත් අපි දෙන්නගේ කලැබරේෂන් එක, ඒ වෝකල් කලැබරේෂන් එක ළඟදිම එනවා.
3: මං හිතන්නේ ඒක හොඳ ආරංචියක් වෙයි ඕගලන්ට ආදරය කරන හැමෝටම. හරි, එහෙනම් බොහොම කාර්යබහුල වෙලාවක් මේ වෙලාව අලුත් සින්දුවකත් ඇවිල්ලා තියෙන වෙලාවකත් එක්ක. ඉතින් සම්බන්ධ වුණු එක ගැන බොහොම ස්තුතියි මේ වෙලාවේ සුපුන්, ඒ වගේම හිරුෂි දෙන්නටම. දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු හිතනවටත් වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසක අලුත් සින්දුවක් රිලීස් වුනම අනිවාර්යෙන් ඉත් එක කතා කරමු.
10: අනිවාර්යෙන්, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. නෙත් FM, thank you. හැමදාම අපේ සින්දුව වලට දෙන සපෝට් එකට thank you so much.
3: බොහොම ස්තුතියි.

මේ ලඹිලා තියෙන්නේ සැප්තැම්බර් මාසයනේ. සුන්දර සැප්තැම්බරය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සාහිත්‍ය මාසය කියලත් මේ සැප්තැම්බර් මාසයට කියනවා කියන කාරණාව. සාහිත්‍ය මාසය කියනකොටම අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි දෙයක් තමයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් ඔබ වෙනුවෙන් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් සියලුම ආකාරයෙන් සූදානම් වෙලා තමයි තියෙන්නේ. පහුගිය අවුරුදු කිහිපයේම වගේම 27 වැනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේදීත් සැප්තැම්බර් 25 වැනිදා ඉඳන් ඔක්තෝබර් 4 වැනිදා දක්වා පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලංකාව පුරාම ඉන්න සියලුම ලේඛකයන්ගේ වගේම තමයි ලෝකෙ වටෙන්ම එන පොත් පරිවර්තනද, ඊට පස්සේ වෙනත් භාෂාවලින් තියෙන පොත්ද, අධ්‍යාපනය වෙනුවෙන් අරගන්න පොත්ද, නවකතාද, කවිද, මේ ඕනිම විදිහක පොත්පත් අරගන්න අපිට යන්න තියෙන හොඳම තැන තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් පොත්වලට ආදරය කරන සියලුම දෙනාගේ වසන්ත කාලය තමයි මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය. ඒ විතරකුත් නෙවෙයිනි, දැන් ඉස්කෝලේ අලුත් වාරයක් ආරම්භ වෙනවා. මේකත් එක්ක පාසලට අවශ්‍ය කරන පොත්පත්, ලිපි ද්‍රව්‍ය, මේ හැම දෙයක්ම වට්ටම් සහිතව මිලදී ගන්න ඔයාලට හම්බ වෙන අවස්ථාවක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් ඔක්තෝබර් මාසේ 4 වැනිදා වෙනකන් සැප්තැම්බර් මාසේ 25 වැනිදා ඉඳන්ම පැවැත්වෙනවා. උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් මේ හැම දවසකම විවෘත වෙලා තියෙනවා. කියවීම කියලා කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති හොඳ පුරුද්දක්. ඉතින් ඒක හන්දා කියවීමේ පුරුද්ද වෙනුවෙන්, කියවීමේ මාසය වෙනුවෙන් මේ අවුරුද්දේදීත් පොතක් මෙලදී ගන්න ඔයාට ආරාධනා කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එකතු වෙන්න කියලා. සුපුරුදු විදිහටම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මෙවරත් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වැනි වතාවටත් සංවිධානය කරනකොට අපේ නෙත් වගේ ඉන්න පොත් වෙනුවෙන් අතහිත ලබා දෙන්න නිල රේඩියෝ විදිහට මෙවරත් දායකත්වය ලබා දෙන්නේ නෙත් FM අපි. ඉතින් නෙත් FM අපේ ටීම් එකත් හම්බ වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඒක හන්දා අනිවාර්යෙන් පොත් ප්‍රදර්ශනයේ ඉන්න කියලා මතක් කරනවා. රයිට්, අපි යන්න හදන්නේ සින්දුවට. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මේ පැත්තට WhatsApp messages දාලා තියෙන කට්ටිය. අපේ කෑගල්ලේ රාම් අයියා message එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි චේතන හායි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හායි චේතන, මම ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ සචින්ත අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ආ නෑ සචින්ත නෙමෙයි, සතියන්තය. බලන්නකෝ මගේ ඇස්පෙනීමත් අඩු වෙලාද කොයිද. යටියන්තොට ඉඳන් තමයි මට මෙසේජ් එක දාලා තිනේ. යටියන්තොට තරිඳු වෙජිටබල් ෂොප් එකේ සෙට් එක. යාළුවෝ කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ජනී බබෝ, මම කෑගල් ඉඳන් සාවින්ද්‍යා, අම්මා කුමාරී, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මේගොල්ලන්ගේ ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන හිට ඉඳන් කට්ටියටින් දුකෙන් ඉන්නේ. අපිට නම් හරි සතුටුයි ඕගොල්ලන්ගේ නිවාඩුව ඉවර වෙන එක ගැන. මොකද මේ අපි වැඩ කරද්දී ඕගොල්ලෝ විතරක් නිවාඩු ගන්න, හරි වැඩක්. ඊට පස්සේ කඩවතට යන්න හදන්නේ. කඩවත ඉඳන් අපේ ලක්මාලි මෙසේජ් එකක් දාලා තිනවා. එකතු කරගන්න කියලා කියනවා නංගි, ශෂිකා, දුවලා, තිනුලි, විනුදි කියන කට්ටියව. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. මම මේ කල්පනා කරේ අපි ඉස්කෝලේ යන කාලේ අපි ගාව තිබුණු කවකටු පෙට්ටි එහෙම මේ සින්දු ගැන කියයි. යමු සින්දුව අහන්න.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙත
2: 2:49 දැන් වේලාව
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි

0: අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මදෝකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-33-540.
2: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. उच्चरा क्लांग में नहीं पा. I am the Russian Berry Way. हित का उपन कान दम हैंगी में वेनवेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना अहन्ना
3: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
4: ඕනේ? Net FM. Hello hello Satyantya.
5: වෙලාව 2:52 යන්න වෙලාව කෙට්ටුයි. ටක් ගාලා කට්ටිය එකතු කරගන්න හදන්නේ. කෑගල් ඉඳන් පවනි නංගි අපිට මැසේජ් එකක් දාලා යෝහානිගේ සින්දුවක් දෙන්න පුළුවන්ද හලා තියෙනවා. දැන් නම් ඉතින් වෙලාව මදි. හෙටම අනිවාර්යෙන් දෙන්නම් ඕගලන්ට දේදුණු මාවතේදී යෝහානිගේ සින්දුවක්. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කළුතර නවවාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් අපේ බන්දු කුමාරි සචින්ද තුරංගියතුළු කට්ටිය මම එකතු කරගන්නම්. ඊළඟට දැරණිය කළ දෙමැද මයුමි පබසරා. එයා දැන් තමයි දහම් පාසල් ගිහිල්ලාවිල්ලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්නම් මයුමි පවුල හැමෝමත් එක්ක මේ සින්දුවට. ගාල්ලේ නෙළුවේ ඉඳන් සඳමාලි මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ වැඩ කරන තැන ඉන්න යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගලේ කඩේ රයිගම ඉඳලා කටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

පිරිමි ළමයින්ට ගෑනු ළමයින්ගෙන් තියෙන පුදුමාකාර වගේ. දැන්වා කල්පනා කරලා බලන්න, ඔයත් එක්ක තව මම පැය දෙකක් තුනක් වුණත් ඉන්න කැමති. හැබැයි ඉන්දු දැන් මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනවා මට යන්න කියලා. සතිය දවස්වල දවල් එකෙන් පස්සෙ වාට ඉන්න දෙන්නේ නැහැ මාත් එක්ක. අපේ ජානු ඇවිල්ලා මාව ඉල්ලවනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් පිරිමි වුණාම ගෑනු ළමයින්ට බයේ ඉන්න ඕන. එහෙනම් ඉතින් අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමින් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම්. මම ජනී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Hello, good afternoon. Velava havas tonight.

0: සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බැයෙන් බැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි. අද පෙරවරු 11:30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 11:30 දක්වා වළංගු වනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙමගින් ජනතාවට උපදෙස් දී ඇතේ. මේලඟ නෙත් නිවුස් පසුරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න.
7: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම.

හෙලෝ හෙලෝ ඉතින් කට්ටිය කොහොමද වෙලාව හවස 3යි විනාඩි 8යි දැන්? ඇයි ඉඳු පටන් ගන්නකොට මද ප්‍රෝග්‍රෑම් එක කඳුලින්ම ගැයූ ගීත ගහලා පටන් ගත්ත කියලා අහන්න නම් එපා. ඇත්තටම චුට්ටක් දුකෙන් ඉන්නේ. අපි ආදරය කරපු, අපි සපෝට් කරපු, අද මේ පාර 73 වෙනි මිස් වර්ල්ඩ් කම්පිටිෂන් එකේ අපේ කන්ටෙස්ටන් අන්ප්ලේස්ඩ් වෙලා ගියපු එකට ඇත්තටම දුකින් තමයි. ඊට ඒ නිසා තමයි කඳුලින්ම ගීතයක් ගයලා අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. හරි, ඒ ගැන අපි පස්සේ කතා කරමු ගැඹුරට. හරිද? යුක්තිය වෙනුවෙන් අපි ඉන්නවා, ඔයා වෙනුවෙන් ප්‍රතිභා. අපි ඒ ගැන තව ටිකකින් කතා කරමු. ඊට කලින් ඔන්න අද සතියන්තෙත්, ඔන්න මේ සතියන්තෙත් අවසාන ඉරිදා දවසේ නේද, සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ පළවෙනි ඉරිදාවේ මේ සතියේ අවසාන දවසෙත් අපි හිනා වෙලා කොහොම හරි කඳුළු මතින් නැගී සිටිය යුතුයි. හරිද? ඒ නිසා ආදරෙන් කරුණාවෙන් හැමෝටම කතා කරන්න, චුට්ටක්වත් ළඟ ඉන්න කෙනෙක්ගේ හිතක් රිද්දන්න තියන්න එපා. හරිද? මේ සතියන්තේ හැමෝම අපි සතුටින් සමගියෙන් ඉන්න ඕනේ ආදරෙන්. ඒ වගේම පුළු පුළුවන් විදිහට කට්ටියට උදව් කරගෙන නේද සතියන්තේ හදන රස කෑමක් තියෙනවා නම් අල්ලපු ගෙදර කෙනාටත් ප්ලේට් එකක් පිඟානක් ගෙනහිල්ලා දීලා ඊට පස්සේ පිඟන් ආයි හම්බෙනකොට ආයෙත් මොනහරි හම්බෙනවනේ අනේ, ඒ වාසියක් තියාගෙන. මං කියන්නේ වාසි තකා කෑම හොමාරු කරන්න කියලා නෙමෙයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට උදව් කරාම අනිවාර්යෙන් පෙරලා ඒ දේ හම්බ වෙනවා. ඒක තමයි ඔය කැම්පිගන් හොමාරුවෙන් අපිට ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ වගේ පුළු පුළුවන් විදියට උදව්වක් කරගෙන සතුටින් සැනසීමෙන් ඉන්නයි තියෙන්නේ. ඉන්දු වහගෙන හරිද? පැය තුනක් ඉන්නවා මම හවස 6 වෙනකම්. ලස්සනම සින්දු ගොඩාක් එක දිගට අහන්න ඕන නම් ඔන්න මේ පැත්තට එන්න. දන්න දන්න හැමෝටම කියන්නේ FM 95.4.8 ටියුන් කරගෙන ඉන්න කියලා හවස 6 වෙනකල් වීකෙන්ඩ් එක සැනසෙල්ලේ ගත කරන්න. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකත් එක්ක. හරි, එහෙනම් ඔන්න මේ සින්දුවට එකතු කරගන්න කට්ටිය WhatsApp එකෙන් හොයාගෙනම අපි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. සුබ සන්ධ්‍යාවක් ඉන්දු. එසේම වේවා. මම සින්දුවකට එකතු කරගන්න බර්දල් පොලින් එස්එල් ෆර්නාන්ඩෝ අය ඉන්නවා. ඒ ගාවට සතුට පිරුණ හැන්දෑවක් වේවා ඉන්දු. ටිකක් ලස්සන සින්දුවක් දෙන්න. මොකද අනේ ටිකක් ලස්සන සින්දුවක් දෙන්නේ? ගොඩාක් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ ඔයා වෙනුවෙන්. ඉන්ට්‍රෝ එක හැදීම කියන්න පුළුවන් සින්දුව කොච්චර ලස්සනද කියලානේ. අන්න දමිත් දර්ශන අයව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊගාවට කුලියා පිටියෙන් ඉන්නවා ජයන්ත බරාගෙතර. ජයන්ත අයවත් ආදරෙන් එකතු කරගන්නවා. මාර්ගමින් චාන්දනී අක්කවත් එකතු කරගන්නවා. මේ වෙලාවේ ටී-ෂර්ට් නමන ගමන්ලු ඉන්නේ අනේ. පළවෙනි කෝල් එක මට ආපු. ඉතින් පළවෙනිම සෝන් එකට එකතු කරගන්න ඇතෝ කොහොමදනේ? චන්දනී අක්කා කිව්වා ආදරෙන් සමන් අයවයි, එතකොට දිනශිකාවයි, හසිත පුතාවයි, අලුතෙන් ඇවිල්ලා ඉන්නාලු දුලාංජන කොල්ලා, දුලාංජන වයි, එතකොට ජනීෂවයි එකතු කරගෙන අපි මේ ලස්සනම සින්දුව ලස්සනම වරතුනේ අහමු. මේ සින්දුව ඔයාටමයි, දිගටම අහගෙන ඉන්න.

0: Anupaha FM Aluhatarai Dashmata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වෙලාව හවස 3:00 විනාඩි 18යි දැන්.
4: හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සලින් අදම මිලදී ගන්න.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ශ්‍රතගාල අසල SLT Mobitel Fiber Real Fiber Real Performance
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
9: Net FM. Hello, hello, Satyantea.

හවස තුනයි විනාඩි 23යි. දැන් කවුද ඔබ මගේ, කවුද මා ඔබේ කියලා ඇත්තටම දැන් අහන්න වෙන්නේ. ශ්‍රී ලංකාව මිස් වර්ල්ඩ් නියෝජනය කරලා මිස් වර්ල්ඩ් තරගාවලියට යනකොට ඒ මේ සොසයිටිකින් ඕර්ගනයිසේෂන් එකකින් තමයි අහන්න ඕනේ. මොකද පොලිටිකල් ගේම්ස් ඇත්තටම කියනවා නම් මේකට අදාළ කරගත යුතුද නේදානේ. ෆාස්ට් ට්‍රැක් හතරකින්ම අපේ ප්‍රතිභා දක්ෂ, ඉතාම දක්ෂ ස්වරූපී, ඒ වගේම සමාජ මෙහෙවරක් කරමින් ඉන්න තරුණ ලියකට නේද අතහිත දෙන්න කැම්පේන් එක හරියට කරගන්න දෙන්නේ නැතුව ඩොමිනිකන් රිපබ්ලික් ක්‍රවුන් කරපු ඒ මොහොත ඇත්තටම කඳුලක් එකතු කරා. ඒ නිසා ඇත්තටම වගේ ප්ලේලිස්ට් එක අද චුට්ටක් මුලින් දම්ම දුක හිතන ප්ලේලිස්ට් එකකුත් වෙන්නේ නැති. මට අඬන්න දෙන්න එපා, මම තනියෙනුත් එක්ක ඉන්නේ. ඒ නිසා ඔයාලා ඉක්මනට WhatsApp එක පැත්තට එන්න. හරිද? හරිම දුකෙන් ඉන්නේ ඇත්තටම කියනවා. මේක කුරිරු ක්‍රූර ලෝකයක් කියලා කියන්නේ ඕක තමයි. ඇත්තටම කියනවා නම් මේ තුර්කියයි ලෙබනනයයි කියන රටවල් දෙකේම ස්වරූපිනියන් දෙන්නටම ප්ලේසස් හම්බුණා. ටොප් 40 වලට ඇට්ලීස්ට් එන්න, ටොප් 20 නැතත් ටොප් 40 වලට එන්න හැකියාව හම්බුණා. අපේ කෙනාට ටොප් 40 වලට එන්න බැරි වුණේ මන් දන්නේ හේතුව මොකක්ද කියලා. බියුටි විත් ද පර්පස් කියලා කියන්නේ ඒතන තියෙන ෆාස්ට් ට්‍රැක්ස් වලින් තමන්ට සුපිරි 20 දෙනා අතරට යන්න තියෙන ෆාස්ටස්ට්ම නැත්තම් වේගවත්ම ට්‍රැක් එක තමයි බියුටි විත් ද පර්පස්. ඒෂියන් ඇන් ඕෂියානා කියන කාණ්ඩෙන් පළමිනි 6 දෙනා අතරට අපේ ප්‍රතිභා ඇවිල්ලත් ඒ අවස්ථාව ඇයට අහිමි කළේ ඇයි, එහෙම උනේ ඇයි කියලා ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා හදවතේ. ඒ වගේම සමහර තවත් රටවල් තුනක් ගත්තාම එකම එක ෆාස්ට් ට්‍රැක් එකකවත් නියෝජනයක් නැතුව ලේසියෙන්ම එයාට හම්බුනා මේ ෆයිනල් 20s එන්න කට් එකක්. ඒ වගේ හිතාගන්න බැරි දේවල් වෙලා තිනවා මේ පාර මිස් වර්ල්ඩ් පැජන්ට්. ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. චුට්ට චුට්ට හිත පෑරෙනව දුක හිතන එක තමයි වෙන්නේ. ඒ වගේම මේ දැන් ගොඩාක් කට්ටිය මන් දකිනවා ෆේස්බුක් එකේ ප්‍රතිබලීන ආරච්චි ගැන, ඇය ගැන ඇයට කියන්නේ ෂෝකේ පළ කරලා තියෙනවා ඔබ අපිට මැණිකක්, ඔබ දැනට මත් දින ලිවරයි, ඒ හැමදේම ඇත්ත. හැබැයි ඔය පෝස්ට් ෂෙයා කරන කට්ටියගෙන් ඔයා නිකමට අහලා බලන්න, ඔයා ඊයරෑ ප්‍රතිබට වෝට් කරාද කියලා. මම ඔය වැඩි ඇත්තටම කරලා බැලුවා. හරිද? මොකද මම වෝට් කරපු කෙනෙක් විදිහට මට මේ ගැන ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඇය පැරදුනත් දෙන්නත් මගේ වෝට් එක ඇයට හම්බුණා කියන තැන ඉඳලා මම කතා කරන්නේ. ඔයා චුට්ට කහලා බලන්න කොයි දුක් වෙන හිතරිද වගෙන ඉන්න. සමහර වෝට් එකක්වත් දුන්නාද කියලා. ඉතින් එහෙම සපෝට් එකක් දෙන්නේ නැතුව, වෝටින් කැම්පේන් එක දිනන්න උදව්වක් දෙන්නේ නැතුව එයා පර්ෆෝම් කරනකන්, නැත්නම් ප්‍රතිභම පර්ෆෝම් කරනකන් විතරක් බලාගෙන හිටියට මිස් වර්ල්ඩ් වගේ තරගයක් දිනන්න බෑ කියන එකත් මේ රටේ කට්ටියට කියලා දෙන්න තෝණ. ඉතින් කොහොමින් කොහොම හරි ඩොමිනිකන් රිපබ්ලික් හොයරි මොල අපි යාට ඇයට සුබ පතනවා. ඔටුන්න හිමි 73 මිස් වර්ල්ඩ් නැත්නම් ලෝක රූ රැජින වීම පිළිබඳව හදවතින්ම සුබ පතනවා. හැබැයි ඉතින් ඔය පිටිපස්සේ තිබ්බ කැම්පේන් එක නැත්නම් පොලිටික් ඔය අපි කියන්නේ අධිසිහස්තය මොකක්ද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් දෙපැත්තක් එක කමක් නැහැ, කමක් නැහැ. අපි ওই කතාවෙන් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපේ ලස්සන මල් වගේ ළමයි ටික ඉන්නවානේ මගේ WhatsApp එකේ එකතු කරගන්න, යාළුව එකතු කරගෙන ඒ ගාව සින්දුවට යන්නයි ලෑස්ති වෙන්නේ. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා ඉන්දු. ඔයා දුකින් නේද? අනේ යෝ, සුබ සන්ධ්‍යාවක්. චුට්ටක් දුකින් ඉන්නේ, තේරෙනවද? අද හෙලෝ හෙලෝ සතියන්තය අහන ගමන් ඉන්නේ. මාසකට විතර පස්සේ තමයි අද ගෙදර ඉන්නේ. විභාග රාජකාරී ඉවර වෙලා ඊයරෑ තමයි ගෙදර ආවේ. අපේ ඒ ලෙවල් විභාග මධ්‍යස්ථානයේ හිටපු කට්ටිය වෙන්න ඕන මේ. ඔව්, මේ අය තමයි මේ. හැමදාම අපිට මැසේජ් එකක් දානවනේ අපේ චම්පිකාය නික වැරටින්. අදත් විභාග රාජකාරී, අදත් ඉන්නේ සෑම ඕල් එකේ මේ මධ්‍යස්ථානයේ ඉන්නේ කේකේ. ඉතින් විභාග මධ්‍යස්ථානයේ ඔන්න දැන් පොඩි විවේකයක් හම්බෙලා තියෙනවා අපේ චම්පිකායට. දැන් ඉන්නේ ගෙදරලු වීකෙන්ඩ් එකේ. ගෙදර මාසයක් ඉඳලා ගෙදර තනියම ඉන්නවා කියන්නේ අද පිස්සු හැදෙනවා වගේ. හෙට ඉඳලා සුපුරුදු පාසල් දිවියට අමාරුවෙන් හරි ආය හුරු වෙන්න වෙනවා ඉන්දු. මගේ බිරිඳ කුවේට් ඉඳලා ඔයාලා වහගෙන ඉන්නවා මේ වෙලාවේ. වගේම මගේ සහෝදරියෝ ටිකයි ඉන්ද්‍රානන්ද සෝ ඇතුළු පවුලේ හැමෝමයි එකතු කරගෙන ගීතයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. සුබ දවසක් කියලා, සුබ දවසක් අනේ. තැන්ක් යූ කතා කරාට, අපිට මැසේජ් එකක් දැම්මට. ඉතින් ඇත්තනේ නේද,
සමහරයට වගේ නෙමෙයි අපි නම් සතියම වැඩ කරලා බලාගෙන සතියන්ත එනකම් පොඩක් නිවාඩු පාඩුවේ නිදහසේ ඉන්න. හැබැයි ඉතින් හිතන්නකෝ විභාග රාජකාරීත් එක්ක සති ගානක් මාසයකට කිට්ටු කාල පරාසයක් එකම කට්ටියක් එක්ක හවසට තේ එකක් බීලා නේද? ජොලියේ කතා බහ කරගෙන පොඩක් ප්‍රෙෂර් එකත් මැද්දේ ඉඳලා එකපාරට ගෙදරින් හම්බුනාම නිකන් වෙන ලෝකයකට ගෙනල්ලා අත්හැරියා වගේ දැනෙනවා ඇති ශම්පිකයන්ට. කොමරි කමක් නැහැ හිටින් ඉඳන් ආපහු පුසුපුරුදු ජීවිතයට උරු වෙන්න පුළුවන් ඉඳ අද උපරිම නිදහස විඳින්න ඉතින් ගෙදර ඉඳාග වෙන කියන්න දේවල් නැහැ. හයි ඉන්දු හෙලෝ හෙලෝ සතියන්තේ අපි හගෙන ඉන්නේ සින්දු ගොඩාක් ඕනේ රවිඳු ඉන්නවා ගම් පහෙන් ඉගාවට අනුරාය ඉන්නවා පුසල්ලාවෙන් ගුඩ් ආෆ්ටර්නූන් සුදු මැනික මටත් ගොඩාක් ලස්සනම සින්දු ගොඩාක් දෙන්න ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. මේ කවුද? අප්සරා තංගල්ලෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අප්සරා බබාවත් එකතු කරගන්න ආදරෙන්. හයි හයි ඉන්දු, ඇයි ඔයා දුකින් ඉන්නේ සුදු කියලා දුක හිතන ස්ටිකර් එකක් එවලා තිනෝ? ඇයි අනේ මම ආසාවෙන් බලාගෙන හිටියේ ප්‍රතිභා මේ පාර වින් කරාට පස්සේ ඊගාව මිස් වර්ල්ඩ් ඇප්ලයි කරන්න. දැන් ඉතින් මේ වෙන දේවල් එක්ක ඒ වගේ පැෂන්ට් එකට ඇප්ලයි කරන්න මට හිතෙන්නේ නෑ අනේ. අන්තිමට මට දුක හිතලා ගෙදර එන්න වෙයි කියලා මේ චුට්ටක් දුකින් ඉන්නේ. මේ පාර අනිවාර්යෙන් ප්‍රතිභා දින්න නම් ඔයාලගේ සපෝට් එකත් එක්ක ලැබෙන පාර මිස් වර්ල්ඩ් යන්න හිටියේ. කොහෙද ඉති පොලිටික්ස් හැමතැනම ක්‍රෑර සමාජේ. හිතන්න එපා හිතන්න එපා අපි ওই දුක අමතක කරගන්න එක ලස්සන සින්දු ටිකක් අහන්න යන්නේ 2000න් පස්සේ ආපු ලස්සනම ප්ලේලිස්ට් එකක් ඔන්න ඊගාවට මම ලෑස්ති කරගෙන ඉන්න ප්ලේලිස්ට් එකක් නෙවෙයි සෝරි නෝන් ස්ටොප් එකක්. ඒකෙන් පස්සේ ආයෙත් අපි පරණ සින්දු වලට යන්න ලෑස්ති වෙන්නේ. කවුද මේ දුකින් දින්න කියලා හල තින්න කියලා බලමු. ඉංගිරි වත්තෙන් තාලිගම සංසලා ෆැෂන් එකේ කට්ටිය තමයි මගෙන් අහන්නේ ආයි දුකින් ඉන්නේ කියලා. දැන් කිව්වනේ හේතුව ඉතින් රංජිත් ඉන්නවා මාව අහගෙන, නිසංසලා ඉන්නවා, රන්දි ඉන්නවා, තවින්සා ඉන්නවා, යසිස්මා ඉන්නවා. මේ කට්ටියම ආදරෙන් එකතු කරගෙන මේ පැයතුන මාත් එක්ක නිදහසේ දුක හිතෙන් නැති වෙන්න මගේ තනියට ඉන්න ඔයාලට පුළුවන් මේ පැතර කෝල් එක ගන්න 0112553 63 එවන් නැත WhatsApp එකනුත් මං ඉන්න 0711 95 95 95 වෙලාව හවස 3:30.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
3: වෙලාව 9:03 විනාඩි 36යි දැන්
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
5: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම fresh
4: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
7: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
8: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
9: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නෝම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද
11: කවුදනේ මේ කළුවට කළුවේ
10: මං තමයි නංගි කළු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
11: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
12: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net fm හතර වටේ හතර වටේ
14: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
15: net fm hello satyantaya

ලොකු ලොකු ලොකු හෝටල් වල රොක් ඇන් රෝල් යන සත් දවස් දෙකක් තමයි සතියන්තේ කියලා කියන්නේ. ඉතින් අද ගෙදර මොන හරි හදනවට අමතරව හොටෙල් එකට එහෙම යනවා නම් කෑම ගන්න හරිද? පරිස්සමින් කෑම බීම ගන්න ඕන හරිද? හොටෙල් එකේ තියෙන සනීප ආරක්ෂක බව එහෙම චුට්ටක් හොයලා බලන්න. මොකද හැමදේම අපිට රසට පේන දේවල් හදන හැටි ඉගෙන ගත්තාම ඒ රස කොහෙන් ගියාද නැති වෙනවා. හරිද? ඒ නිසා මේ සින්දුවට එකතු කරගන්න කට්ටිය ඉන්නේ ඉඳ මම මේ සින්දුව මැද ටක් ගන්න දුවන ආවේ. මට කතා කරා ලස්සන කොල්ල දෙන්නෙක්. හරිද? එක්කෙනෙක් අරුණ, අනිත් එක්කෙනා උදාන. අරුණ මං ඔයාට කිව්ව නේද උදාන නේද මේ කතා කරන්න කියලා. පස්සේ අරුණ මට චුට්ටක් ඒව මේව කිව්ව. මට ඉතින් ඔයාගේ හිතේ ඉන්න එක්කෙනාගේ නම කියනවනේ කියලා. හිතේ ඉන්න කෙනාගේ නම නෙමෙයි කිව්වේ, ඔය දෙන්නගේ කටහඬ එකම එක වගේ. හරි, අරුණට කතා කරලා ෆෝන් එක තිබ්බ ගමන් අනිත් පැතර උදාන කාල් එකක් දුන්නා. ඊට පස්සේ මම කතා කරා, මම විස්තරේ කිව්වා. මේ මඩ වෙච්ච සිද්ධිය මම මේ කියන්නේ විස්තරේ කිව්වම කියනවා. එහෙනම් ඉතින් ඔයාට මේ මට ෂාරුඛ් ඛාන්ගේ සොංග් එකක් දුන්නොත් විතරක් මම යාළු වෙන්නම්. නැත්නම් ඉතින් මගේ නම මතක නෑනේ ඕන කෙනෙක්ට මගේ නම කියලා කතා කරනවා. දැන් දෙන්නම තරහ වෙලා ඉන්නේ. නෑ නෑ, අරුණ මාත් එක්ක තරහ වෙන්නේ නෑ. අපි දෙන්න ඇග්‍රීමෙන්ට් එකක් සයින් කරලා ඉන්න නේද? රිකිල්ල ගස්කඩින් අරුණවත් ආදරෙන් එකතු කරගෙන, උදානවත් ආදරෙන් එකතු කරගෙන ඒ ගාවට අපි යනවා. ගාල්ල පැත්තට සීතා බබාව එකතු කරගන්න. සීතා අක්කා කාලෙකින් මට ඔන්න කතා කරා. මහත්තයා ජයතිලක නිතාන හැමෝම එකතු කරගෙන ලස්සන සොංග් එකට යන් කියලා. ඉතින් මෙන්න මේ කට්ටියට තමයි වසන්තියේ මේ සොංග් එක. දිගටම නැති ෆෙම් අහගෙන ඉන්න. හෙලෝ හෙලෝ සතියන්තිය කියන්නේ ජොලියක්ම තමයි. වෙලාව 3:45.

0: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා
1: දැන් වෙලාව හවස 3:52
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
3: කොල්ල කෙල්ල කොට යන

0: ත්‍රිමණ්ඩලය
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

0: ඇයි ෂුග කියලා මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද පින්දෝය 47 31 33 540. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

තව විනාඩි 4යි තියෙන්නේ අපේ පළවෙනි පැය ඉවර වෙන්න. බර්ත්ඩේ විශේෂයක් තියෙනව දෙන්න. එනිසා තමයි ටක් ගාලා ආවේ. සතුටු හිතන සින්දුවක් ගාලා නැත්තම් ඉතින් බෑනේ ඔයාලා ඉල්ලන සින්දු ටික දෙන්නත් ඕන. ගොඩක් අය ඉල්ලන්නේ බූට් සින්දු දෙයියනේ. එහෙම වුණාම ඉතින් මාත් අසරණ වෙනවා. බර්ත්ඩේ විශේෂයක් ගන්න කොහොමද බූට් සින්දුවක් වෙන්නේ? එනිසා ඔන්න කොහොම හරි හැපි සොංග් එකක් ගැහුවා ඔයා වෙනුවෙන් මේ. හරිද? දුලනිගේ මල්ලි බබාගේ බර්ත්ඩේක අද වයස කීයද කියලා නම් දාලා නෑ දුලනිගේ මල්ලි පැටියට. අපි හැපි බර්ත්ඩේ කියලා ලස්සනම ලස්සන අනාගතයක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔන්න උදානවත් ආයෙත් මතක් කරන්න වෙනවා. මොකද දන්නවද? උදාන කට වචනෙට මාව අල්ලගෙන රණ්ඩු වෙවි. මට ෂාරුක් ඛාන් රඟපාන මූවි එකක හින්දි සොංග් එකක් ඕනෙමයි කියලා ඉල්ලුවා. හින්දි සොංග් එකක් දැම්ම ගමම ප්ලේලිස්ට් එකට උදානව තමයි දැන් එකතු කරගන්න යන්නේ. කෑගල්ලෙන් උදානවායි. එතකොට උදානගේ අම්මා මල්ලි අත්තම්ම තුන්දෙනාවයි

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්ති අද වෙන්නේ නැහැ. කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: හෙලෝ හෙලෝ දැන් වේලාව හවස 4:00. හෙලෝ හෙලෝ සතියන්තයට. හා

0: සත්‍ය. ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී

0: Kuulen videki.
1: Päin päin aluttuna. Alut päin. Tipasuma. Et neuvi.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම ඩෙල්ෂාන් ජාතික ජනබලවේගය සංවිධානය කරන ජනරැලි මාලාවේ පළමු රැලිය මෙවන විට බුලත් සිංහල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මීට නොබෝ වේලාවකට පෙර ජනරැලිය සමග එක් වුණා ජනාධිපතිවරයා ජනරැලියට එක්වන අවස්ථාවේ රැලිය අමතමින් සිටියේ අමාත්‍ය KD ලාල්කාන්ත මහතායි.
3: ඒකයි මං කියේ අවුරුදු 76 සාපේ විතරක් නෙමෙයි. ඒ කාලය තුල විතරක් නෙමෙයි අපේ මුළු ඉතිහාසෙම වෙලා නැහැ. රජුරුව බලයට ආවම ක්ලික් එකෙන් පරිගත්තා. අපේ ඉතිහාසෙ වලමන් බොහෝ රජවරු බලයට ආවම අනිත් අයට ඉඳ හිටින්න ඉඩක් නැති වෙන්න තමයි මර්ධන ක්‍රියාත්මක. එහෙනම් ලංකාවේ අවුරුදු 76කට පස්සේ විතරක් නෙමෙයි. අවුරුදු බොහෝ කාලයකට පස්සේ අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආරම්භ කරේ එහෙම. ඒකට නායකත්වය දුන්නේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා.
2: මේ අතර මෙම ජනරැලි මාලාවේ දෙවන රැලිය බේරුවලදී තව නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් බේරුවල සහවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බවයි එහි සිටින net news නියෝජිතයන් පැවසුවේ. මීළඟ net news පසුරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත් මොතරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
5: FM 95 FM 94.8 net FM
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක
7: Net FM. Hello, hello, Satyante.

වෙලාවවස 4යි විනාඩි 8යි 4යි 4යි 8යි ඒ දෝ මගෙන් වෙන් වීලා කියලා හුවට කොච්චර කරත් හරිද අපිට ෂෝටිස් වල ගාන නම් අඩු කරගන්න වෙන්නේ නැහැ. හැබැයි තින් ගොනි කිරිතේ වලයි ප්ලේන් ටි වලයි ගාන නම් රුපියල් 5කින් දැන් අඩු වෙලා තියෙන හින්දා අපෙන් තාමත් ප්ලේන් ටි කිරිතේකයි වෙන් වෙලා ගිහිල්ලා නැහැ. සතරින් ඉන්නේ ඒ නිසා හරිද? ප්ලේන් ටි එකක් බොන ගමන් ආස නැද්ද කළු දොදොල් කෑල්ලක් කන්න? මම මෙතන ඉන්නේ තව එක්කෙනෙක්ව මේ අවුස්සනවා මේ කතාව කියලා. මගේ මොන දියා බලන්න ඔන්න මෙන්න ඉන්නේ. හෙලෝ හෙලෝ අපි හම්බන්තොට කළු දොදොල් කඩේ. මම ශංක ආනන්ද ඉන්නවා නිලන්ත ඉන්නවා. කව කවුද ඉන්නේ? මහිම, සසීම, රදීම අපිට චාමර වීරසිංහගේ සොන් එකක් තමයි ඉල්ලන්නේ. දෙන්න බැයිද කියලා අහන්නේ. චාමරගේ සොන් එකක් දෙන්න පුළුවන්. දෙන්නම් අනේ. දෙන්න බැරි දේවල් තියෙනවද ඔයාලට? ඔයාලා දෙන ආදරේ වෙනුවෙන් ඕන දෙයක් දෙන්නම් ඊට හිලව් කරලා හාඳ. හැබැයි ඉතින් මට කළු දොල් දොල් කෑල්ලක් කියවන්න ඕනේ. ඇයි මට කළු දොදොල් කියලා කියව ගන්න බැරි? කළු දොදොල්, කළු දොදොදොදොල් නෙමෙයි කළු දොදොල්. හරි, කළු දොදොල් කෑල්ලක් කන ගමන් ඉඟුරු දාපු ප්ලේන් ටිකක් බොන ගමන් අපි යනවා වට්ස්ඇප් එකේ මැසේජ් ටික කියවන්න. මම එල්පිටින් සනුලි, සල්ලි සල්ලි සොංග එක තමයි ඕන. හරි, අනිවාර්යෙන් දෙන්නම් ඊගාව පැහැදිලි හරි දෙනවා. ඒ නිසා දිගටම අහගෙන ඉන්න හවස 6 වෙනකන් ඉඳුව යටියන්තර නිතු ගරාජ් එකේ හොරන්දල යටියන්තටින් ලක්ෂාන්, රුක්ෂාන්, ජාම්පති, සෙල්වම් කුමාර, සෙල්වම් කුමාර මල්ලි මෙන්න මේ කට්ටියව එකතු කරගන්නවා. ඊගාවට බුලත් ගහු පිටියෙන් මටයි මගේ සුදුටයි තොඳ සොන් එකක් දෙන්න කියලා ජාම්පති අය වෙනවත් මැසේජ් එකක් දාලා තිනවා අපිට. පෝර්ණිම සේවන් දින්නම අපි වහගෙන සඳ ලංකාවෙන් ඔන්න ලස්සන කෙලි පොඩික්කිවත් අපි එකතු කරගන්න. කෙලි පොඩික්කි, කෙලි පැටික්කි. හරිද? ඊගාවට තව කවුද ඉන්නේ? හයි, සුබ සන්ධ්‍යාවක් වයින්දු. සුබ සන්ධ්‍යාවක් ඔයාටත් මේනකෝ. කොහොමද, මමත් වෙනද වගේම මොනරාගලින් ඔන්න වැඩ කරන ගම තමයි අවවහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ අඩු වෙලා නිදහසේ ඉන්න ලැබෙන කාලේ වැඩි වේවා කියලා තමයි මේනික ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. මොකද මේක වීකෙන්ඩ් එකේ හින්දා. ඒගවට නිශිත අපිට කමාවක් දාලා තිනෝ. කමාව දාන්න කලින් නම දාලා ගම දාලා ඉන්න. ගුඩ් ඊව්නින් ඉන්දු මාතා වහගෙන ඉන්නේ සිරි කුමාර මැසේජ් එකක් දාලා තිනවා. හයි හයි ඉන්දු, ගුඩ් ඊව්නින්. ලස්සන සොන් එකකට අපිවත් එකතු කරගන්න. පුතා රුක්මන්, එතකට දුව නිමාලි, චුටි පුතා මොවිඳු එකතු කරගන්න කියලා අලව්වෙන් කරුවක් අපිට මැසේජ් එකක් ගෙවලා තිනවා. මෙන්න මේ කට්ටිය එකතු කරගෙන අපි හමු ඊගාව සොන් එක. ඊට කලින් චූටි මතක් කිරීමක් කරන්න තියෙනවා ඔයාට. මේ දැන් නම් මතක් කරපු හැමෝම ඉන්නවනේ. මේ හැමෝම එක එක ගම්වල කට්ටියනේ අලව්වෙන් ඉන්නවා. ඊගාවට මහරගම, නුගේගොඩ, එතකොට ඌරුබොක්ක, ඇල්පිටිය, තව කවුද හිටියේ සඳ ලංකාව, එක එක දිස්ත්‍රික්කවල එක එක ගම්වල ඉන්න හැමෝටම පුළුවන් එකම එක වැඩක් කරන්න අපේ රට වෙනුවෙන්, ඒ වගේම අපේ තරුණ පරපුර වෙනුවෙන්. ඒ තමයි මේ කාලෙ වෙනකොට අපි කියනවානේ අර අර අබුද්දස්ස කාලේ කියලා. අබුද්දස්ස කාලේ වෙනකොට තිත්ත වෙන ලබු කැට තමයි අපේ තරුණ පරම්පරාව. අනේ, පැණි රස ලබු ටික රසට තියාගන්න ඕන නිසා ඔයා බලන්න වාගේ අවට ඉන්න තරුණ දරුවොන්ව මතට ඇබ්බැහි වෙලා ඉන්න දරුවෝ ඉන්නවද කියලා. එහෙමත් නැත්නම් මතට ඇබ්බැහි කරගන්න වෙහෙස වෙන සංවිධාන, එහෙමත් නැත්නම් සම්විති සමාගම් කල්ලි ගමේ ඉන්නවා නම් ඒගලන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න සමිතියෙන්. හරි, හැම ගමකම තියෙනවානේ සමිතියක්. මං කියන්නේ මේ මරණාධාර සමිති නෙමෙයි, ළමා සමාගමක් හරි නැත්නම් වැඩිහිටි සමාගමක් සමිතියක් හරි. මේ විදිහේ ඕනම ඕර්ගනයිසේෂන් එකකින් පුළුවන් මේ විදිහට ඇක්ෂන් එකක් ගන්න. ගමේ ඉන්න මේ වගේ කල්ලි ඉන්නවා නම්, ගැන්ස් ඉන්නවා නම් ඒගලන්ට විරුද්ධව කාරි ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද තරුණ දරුවන්ව විනාශ වෙන්න දෙන්නේ නැතුව රැකගන්න එක වැඩිහිටි අපේ හිතකම. හින්ද හරි එනම් ඒ මතක් කිරීමත් එක්ක අපි ඊගාව සොන් එකට යන්න කලින් කෝල් කරපු කීප දෙනාවට ගාලා මල්ලට තමාගෙන යන්නයි හදන්නේ. බණ්ඩාර වෙලින් ගන්න සිසිර අපිට ෆස්ට් ටයිම් කෝල් කරනවා. දුව, දුවගේ නම හරි ලස්සනයි. දූ කිනුරි පහන්ය. ආදරෙන් එකතු කරගන්නවා ඊගාව සින්දුවට. කිනුරිට ආස වෙයි මේ සින්දුවට. මොකද අපේ ජෙන්සි නෙවෙයි, ජෙන් ඇල්ෆා, ජෙන්සි මෙන්න මේ කට්ටිය ආස කරන ෆේව එකේ සොන් එකක් තමයි. ගොඩාක් පොඩි අයගෙන් රික්වෙස්ට් එන ලඳේ. අපි රොෂාන් ෆර්නාන්ඩෝගේ ලඳේ අහන්න යන්නේ. වෙලාව 7:04 විනාඩි 12.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: FM Anupaha, FM Anuhatraitashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: දැන් වෙලාව හවස 4 විනාඩි 20යි.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
5: අම්බලන්ගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන මෙඩිහෙල් ප්‍රෝහල ගාලුපාර අම්බලන්ගොඩ අමතන්න 076 543 15 18.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 6 වනදා නුවරඑළිය කවිතා ස්වතගාල අසල SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
8: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු.
12: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
13: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව හවස 4 විනාඩි 26යි. දැන් කාලේ සති අන්තේ ටීවී එක බලන්න නැතුව රේඩියෝ එක අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඔයා දන්නවද යා ඔයා ඔයාගේ ජීවිතේට කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතාගන්න පුළුවන්. දැයි එහෙම වෙන්නේ කියලා බලන්න ටීවී එකක් බලනකොට එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක දිහා කන්න වගේ පැය ගණන් එක දිගට බලාගෙන ඉන්නකොට ඔයාගේ ඇස් දෙකට මොකද වෙන්නේ? ඇස් දෙකට වෙන දේ හිතාගන්නත් බෑ, වෙන හිතන දේ වෙන්නෙත් නෑ. ඇස් දෙක දන්නෙත් නෑ, ඇස් දෙකේ පෙනුම ඉක්මනටම දුර්වලලා ගිහිල්ලා කියලා. ඒ වගේම වයස් භේදයක් නෑ. තරුණ දරුවන්ට තමයි මේ දේ ගොඩක්ම වෙන්නේ, නංගිලා මල්ලිලාට වෙන්නේ, තරුණ කණ්ඩායම් වලට වෙන්නේ. චූටි බබාලත් මේ වෙනකොට අම්මලා කොහොමත් බත් ටික කවන්නත් ගොඩක් දුරට YouTube එකේ කාටුන් එකක් දාලා දෙන සමාජයක් නේ ඉතින්. ඒ නිසා එහෙම දේවල් වලට හුරු වෙනවට වඩා net FM එකේ ඕන තරම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. වැඩසටහන් kids friendly alpha studios තියෙනවා. ඊගාවට algo town වගේ අපි වැඩිහිටියන්ට match වෙන අද කාලේ update වෙන්න ඕනේ. එතකොට update වෙන්න ඕන කරන තොරතුරු අරගෙන එන සමාජමය මෙහෙවරක් කරන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඊගාවට තියෙනවා නිදහසේ මේ වගේ weekend එකේ අහගෙන ඉන්න පුළුවන් විදිහේ සින්දු විතරක් එක දිගට කචබච කචබච කාලා ඔයාලගේ නමුත් එක්ක කියනම් කියවන ගමන් සින්දු දෙන request programs weekend එකේ නිදහසේ හෙලව හෙලව සතියන්තය අහන්න පුළුවන්. මේ වගේ programs line up එකක්ම තියෙන හින්දා ඔයාට TV බලන්න එහෙම නැත්නම් phone එකේ මැස් දෙක ඔබාගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් හදිස්සියවත් මේ වෙනකොටත් එහෙම වෙලා නම් තියෙන්නේ මම කියන්නේ net FM අහන්න පුරුදු වෙන්න FM 95.8 දන්න දන්න හැමෝටම කියන්න. මේ වගේ variety එකක් තියෙනවා වැඩසටහන්. අපි හැමෝටම ගැලපෙන විදියට, පවුල හැමෝටම ගැලපෙන විදියට උදේ ඉඳන් ග්‍රෑන් වෙනකම් අසවෙන් හංගින්න කියලා. තරුණ කට්ටියට මැච් වෙන හොඳ ෆන් එකක් ගන්න පුළුවන්, ජොලියක් ගන්න පුළුවන්, හොඳ හයිප් එකක් තියෙන හතර වටේ වගේ ප්‍රෝග්‍රෑම්ස්. ඒ වගේම තව මොනවද, සිකුරාදාට අපේ අසංකේක ඩිජේ නයිට් වගේ ප්‍රෝග්‍රෑම්ස් මේ වගේ තියෙන හින්දා net කියලා කියන්නේ වාට ඇත්තටම ආශිර්වාදයක්. වාගේ ඇස් දෙකට ඕනවටත් වඩා ආශිර්වාදයක්, කන් දෙකට ඕනවටත් වඩා ආශිර්වාදයක්. ඇස් දෙකට ආශිර්වාද කරන්නේ නම් ඉතින් ඇස් දෙක පෙනීම පරිසං කරලා දීලා කන් දෙකට බ්ලෙසින් එකක් වෙන්නේ ඉතින් කන් අහගෙන ඉන්න ආසය හිතන ප්‍රෝග්‍රෑම්ස් කරලා. හරි, කොහොම හරි මේ වෙනකොටත් ඇස් දෙක ඩැමේජ් කරගෙන ඉන්නේ ළමයෝ, ඔයාට මං ගෙනාවේ සුබ පණිවිඩයක්. ඔයාට පුළුවන් සැප්තැම්බර් 9 වෙනිදා, ඒ කියන්නේ අද ඉඳන් දවස් 3ක් ඇතුළත, 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේ තියෙන විෂන් කියා නොබිලේ සංවිධානය කරලා තියෙන හෙල්ත් කැම්පේන් එකට යන්න. මේ සෞඛ්‍ය සායනය නොබිලේම තමයි පවත්වන්නේ. ඔයාට කියලා එදාට අක්ෂි පරීක්ෂණ කරගන්න පුළුවන්, රුධිර සීනි පරීක්ෂාවන් කරගන්න පුළුවන්, ඔයාට නිකම් එකපාට බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා වගේ නම් ඔන්න ප්‍රෙෂර් පරීක්ෂා කරගන්න පුළුවන්. මේ වෙද්දි ඇත්තටම මේ මොනවාද ෂෝටීට්ස් වල ගණන් වැඩි වෙලා තියෙන හින්දා මේ වගේ දේවල් හින්දා ප්‍රෙෂර් නගින එක අහන්නත් දෙයක් නැහැනි. සමහර අපේ මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ගේ අම්මලාගේ තාත්තලාගේ හැමෝටම ඒ නිසා හැමෝම පවුල පිටින් ගිහිල්ලා මේ ටෙස්ට් එක කරගත්තට පාඩු නෑ. හරිද? රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම BMI ආගේ පරීක්ෂා කරගන්න, ෆාස්ට් ෆුඩ් වැඩිපුර කන පොඩ්ඩොන්වත් ඇදගෙන යන BMI එක චුට්ටක් චෙක් කරගන්න අම්බලංගොඩ ප්‍රදේශවාසීන් හැමෝටමයි මේ පණිවිඩය ඔන්න අරගෙන ආවේ. මෙඩිහෙල්ප් හොස්පිටල් එකට ගියොත් සැප්තැම්බර් 9 වෙනිදා නොමිලේම මේකින සෞඛ්‍ය සායනයට සහභාගී වෙන්න පුළුවන්. කෝල් එකක් දීලා ඕනනම් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 076544151018ට 076544151018 තමයි කන්ටැක්ට් නම්බර් එක. හරි, එහෙනම් වෙලාව හවස 4:00 මන් දැන් ලයිව් එකට එන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. කෝල් කරපු කට්ටියව මේ සින්දුවට එකතු කරගෙන අපි යනවා ඊගාව සින්දුවට, ඊට පස්සේ ලයිව් එකට. කොස්ගොඩින් ඔන්න අපිට ජයන්ත කතා කරා. ජයන්ත කිව්වේ මෙන්න මේ කට්ටියව එකතු කරගන්න කියලා. තසාර අපිට කතා කරා ජාන්තගේ වයිෆ් වෙන්න ඕන, වයිෆ් වෙන්න ඕන. ඔව, වයිෆ් තමයි තසාර අක්කවයි. එතකොට පුතා කවිඳුවයි, දුවහන්සිවයි, මුණපුරා මිනිබිරියෝ දෙන්නේ කිනවා අනන්‍ය ඇන්ඩ් ලෝචන. මෙන්න මේ පොඩ පොඩ්ඩියෝ දෙන්නවයි එකතු කරගෙන අපි කිරිදි වෙලින් අසේලවත් එකතු කරගෙන ඊගවට ස්පෙෂල් කටියක් ඉන්නවා සැලොන් එකක. දැන් බලන්නකො, හෙයා එක ලස්සන්ට තියාගන්න, ස්කින් එක ලස්සන්ට තියාගන්න, තමන්ගේ එතකොට පර්සනාලිටි එක හොඳට ප්‍රසන්ට් කරන්න සොසයිටි එකට ගිහලා සමාජ
පාන්සලට ගිහිල්ලා මේ හෙයා කෑයක ස්කින් කෑ කියන දේවල් ගොඩාක් වටිනවා. ඉතින් මේ දේවල් පරිස්සම් කරන තැනක් තමයි මේ කියන්නේ යන්නේ. මේ තමයි සලාන් දිනේශ්‍රී. ඉතින් මයිලපිටියේ සලාන් දිනේශ්‍රී කියලා කියන්නේ හැමෝම යන තැනක්, හැමෝම ලස්සන වෙන්න යන තැනක්, ඒ වගේම තමන්ගේ පර්සනාලිටි එක තියාගන්න යන තැනක්, ලස්සනට ඉන්න යන්න. රිකිල් ගස්කඩ සලාන් දිනේශ්‍රී, මයිලපිටියේ සලාන් දිනේශ්‍රී කියන ශාඛා දෙකටම සඳීපනී නංගි ඔන්න සලාන් දිනේශ්‍රී කිය අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. සඳීපනී, එතක චනුවන්තික, ශාම විජේසිංහ අක්කා, මෙන්න මේ කට්ටියව ලස්සන සොන්ග් එකට එකතු කරගන්න යන්නේ. ඔන්න එහෙනම් මගේ සඳ සාවිය කට්ටියට මේ සින්දුව. වෙලාව හවස 4:32 කට්ටිය ඉන්න ඔෆිෂියල් නැත FM Facebook page එක පෙත්තට.

0: FM 95 94.8 net
1: net FM

0: Love is in the air. Love is in the air. Inna Adre Allagan.
1: Net FM. Hello, hello, Satyante.
2: Meldol, his ratia, una sempratishava, angapata vedanava, apasudina sadaha, ikman sahanea, Meldol, paracetamol vishishaki.
3: Youth again noyage future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilaba rasak samagin youth ekatama set wena banking partner. RDB Youth Plus kinuma. Oba wenuenma.
4: මේනික සහල් බයන් මින් තරගින් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂිබූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
5: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
7: පොත් අපගේ net වගේ
5: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyante.

වෙලාව 4:00 විනාඩි 44 4:00 4:00 4:00 වෙලාව අරුණගේ නවයේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මට ඇසුරු දුන්නා හොඳ ඇඩ්වයිස් එකක් අරුන්ට කෙටි නම විදිහට අයන්නයි රුයන්නයි කියන්නේ නැතුව අරුන් කියලා කියන්න කියලා හරියට වරුන් දවන් වගේ වරුන් දවාත් වගේ මට නමත් පැටලෙනවානේ හරි අපි එහෙනම් අරුණට හදින්දලා අරුන් කියලා කියමු හරිනේ අසිරු එහෙනම් thank you so much හරි hi hi ඉන්දු බේබි ඔයා දුකින් නේද අදී ඉන්නේ කමක් නැහැ ඒකට දුකින් ඉන්නපෝ අපි ඉන්නවානේ කැගලින් සාවින්ද්‍ය අපිට මැසේජ් එකක් දාලා තිනවා thank you සාවි ඔයාට මං කලින් සින්දුවක් දුන්නා මගේ සඳ සාවි කියලා ඒකවට සාවිගේ අම්මයි අම්මා කුමාරි අක්කව එකතු කරගන්න ඕනේ ආදරෙන් ලස්සන song එකකට එකතු කරගන්න කියලා sticker hearts රෝසමල් පූස්පැටව ගොඩාක් කියලා තියෙනවා ආදරෙයි thank you so much දිගටම අපි වහගෙන ඉන්න හවස 6 වෙනකන් අපිට ලස්සන song එකක් ඕනේ ඉන්දු කියලා මෙන්න birthday boys ලා දෙන්නගේ photo එකක් කියලා කඳානේ 12නේ චන්ද්‍රකාන්ති නිසංසලා එරන්ද මුතුෂා මතීෂ ට්වින්ස් ලාව එකතු කරගන්න කියලා මුතුෂගේ මතීෂගේ බර්ත්ඩේ එකට හැපි හැපි හැපි බර්ත්ඩේ මං හිතන්නේ මේ ට්වින් බබාලා දෙන්නට වයස කීයද කියලා තොම්ම දාලා තිබ්බනම බර්ත්ඩේ විශ් එකක් දෙන්න තිබ්බ කේක් එක ඉස්සරහා ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් කියලා තියෙනවා නේ හරිම ෂෝක් අනේ පහුගිය බර්ත්ඩේ එකක්ද අදද බර්ත්ඩේ එක කියලා හරියට කියන්න ඕනේ හරිද මේ කේක් එක ඉස්සරහා ඉන්න ෆොටෝ එක දැක්කම මට හිතෙන්නේ අද බර්ත්ඩේ එක කියලා හැපි බර්ත්ඩේ කියලා කියන්නම්කෝ කෝකටත් කමක් නැහැ මඩත් ලස්සන සින්දුවක් ඕනේ කුරුණෑගල ඉඳුල් ගොඩ තරංග දිසානායක තිරා තරංගක්වත් ආදරෙන් එකතු කරගන්නවා ඊ ගාවට පොඩි රැප් එකක් එවන්නද කියන්න පුළුවන් දොන්නයා හරි ෂෝක් ලිරික්ස් තියෙනවා දැන් එවන්නද ඉක්මනට එවන්න පුළුවන් යසිරු එවන්න බලන්න රැප් එක මං පැල් කවියක් විදිහට හරි කියන්නම්කු මට පුළුවන් විදිහට ඔය එවලා තියන්න බලන්න ඊ ගාවට අපි යනවා කෝලර්ස් ලගේ පැත්තට අපි ඊට කෝල් කරා වල්පිට මුල්ලෙන් උපාලියාය කතා කරා අපිට උපාලියාගේ ෆැමිලි එකේ හැමෝමයි net ෆැමිලි එකේ හැමෝමයි ආදරෙන් එකතු කරගන්න කියලා ඒ ගාවට මාගම කාන්ති අම්මා ආදරෙන් එකතු කරගන්න ඕන යනුකු පුතා සංගීත් පුතා ලියන රචි අයවත් උන් ආදරෙන් එකතු කරගන්න කිව්වා හරිද සූර්යලාව ළඟ ප්‍රේම කුරුල්ල කට්ටියම ආදරෙන් එකතු කරගෙන අපි යනවා ලස්සන song එකක් අහන්න මේක මගේත් favorite එකක් බලන්න ඔයාලගේත් favorite එකක් අත කියලා

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Velavahava Satrai Vinadi Panas Hatrai Hilo Hilo Satyantata
2: ගෑනුළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: අක්මාවි තෙල්, ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: පුණ්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මෙන සැතැයින් පූජනීය පළංකොට රාතහිමියන් දහම් දෙසන ඉරිතා රාත්‍රිය
0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිදා සිත්නෙත් අසපුව
1: ඉරිදාම රෑ 7ට net fm සමග බුදුපණ අහමෝ. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
3: net fm hello hello satyantaya

0: Aduhaa. FM Aduhaa tarai tashma ada. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ. කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව දැන් 5:05 වෙනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා නැත්නම්
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. ඓතිහාසික රුහුණු මහා කතරගම

ඔක පැත්තේ සෑහෙන විකඩම් ගොඩක් වුණා. කට එක දිගට කමෙන්ට් කරලා තිබ්බා. සමහර කමෙන්ට්ස් මට මිස් වෙලා අද ලයිව් එකෙත්. මොකද්ද මේ? ඒ නිසා මම ටග් ගාලා දැන් යනවා ලයිව් එක පැත්තට. මගේ ලයිව් එකේ මිස් වුණ කමෙන්ට්ස් ටික කියවන්න ඕනේ යාම. නැත්නම් ඉතින් කටේ තරහ වෙයිනේ. අපේ යටියන්තර නිතුගා ගරාජ් එකේ හොරන්දල යටියන්තර ලක්ෂාන් රුක්ෂාන් ඩැම්පති සෙල්වම් කුමාරමල්ලි මෙන්න මේ කටේ කමෙන්ට් එක කියවිලා නැහැ කියනවා. හැබැයි මට මතකයි කිව්වා කියලා කමනේ උනා. ඒ කිව්වා ඒගාවට මගේ මැසේජ් එක කියවන්න නැද්ද? විමුක්ති ගයන්න ඔන්න මං ඔන්නෑම ඔයා ගැන කිව්වා. දමයන්ති අකීත් ඇවිල්ලා තියෙනවා. දමයන්ති රත්නායක මමත් ආවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කේස් තාරක ජය වේවා සුබ වේවා ඉන්දු කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊගාවට දැක්කන දේවිකා අක්කිගේ මැසේජ් එක ඊයේ මට මිස් වුණා. හින්දා මං අද කියුවා ආදරෙයි තැන්ක්යූ කියලා දාලා තියෙනවා. සිරි වර්ධන විජේ සිරි යස් යස් යස් කියලා දාලා තිනවා. මොකක්ද මං කිව්වේ එකට වෙන්නේ නැති. හරිද? ඔන්න ඔය කට්ටියගේ මැසේජස් ටික තමයි මට මිස් වෙලා තිබුණේ. අනිත් හැමෝගෙම නම් ගම් එක හැම දෙයකට මම රිප්ලයි එකක් දුන්නා. කතා බහ කර කර හිටියා විනාඩි 30කට ආසන්න වෙලාවක්. ලලිතාය සුබ සන්ධ්‍යාවක් ළමයෝ. අද අපට ඉරට හැතැක්මයි. අම්මෝ, ඒ කියන්නේ ඉන්නේ උතුරු කරේ වෙන්න ඕන. ඉරට හැතැක්මක් කියලා කියන්නේ ඉර මුදුන් වෙලා නේද? මේ වෙලාවෙ නම් ඉර මුදුන් වෙලා නෑ. ඉර බැහැගෙන යනවා ඇත්තේ. හරි, ඔන්න ලයිව් එකේ මේ හඳත් එක්ක හිනාවෙවි හිටපු ඉරක් ගැන තමයි ඒ කිව්වේ. හරිද? අපි රැප් එකක් එහෙමත් කිව්වා ලයිව් එකේ. ගිහිල්ලා කට්ටියට බලන්න පුළුවන් මගේ රැප් සිංගින් ස්කිල් එක කොහොමද කියලා. ඒක චුට්ටක් පැල් කවියක් වගේ තුනා. නෑ නෑ, මම ලස්සනට කිව්වා කියලා අයිතිකාරයා කියලා තියෙන්නේ. එනිසා I'm proud of myself. ඔන්න ඉස්සරේ අපිට හා ඉන්දු අකි කියලා WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊගාව සින්දුවට ආව එකතු කරගන්නවා. ඉන්දු සින්දුව දෙන්න මොරටුවෙන් සුජානි අකි තොන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඉන්දු නංගේ ඔයා ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා. තැන්ක් යූ සෝ මච්. ඇමිලි පිටිය ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දිකාය තමයි අපිට මේ මැසේජ් එකේ වල තියෙන්නේ. සඳසාවි හනෝ, මමද සඳසාවි කියලා නැතු ඉතින් ඉරකට හඳ කියනවා, හඳකට හඳ කියනවා මිස. හැමදාම නෙතෙෆෙම් එක අපි ඉන්නේ ගම්පහ වේයන්ගොඩ වීරමාවතේ ග්‍රීනරි ස්ටේට් වලින්. තාත්තා චමිල්, අම්මනිල් මිනි, ලොකුදුව ඉමායක්ත් එක්ක චූටි බබා චූටි පුතා අනුසරවත් එකතු කරගන්නවා. චමිල් හෙටියේව තමයි මැසේජ් එකේ වල තියෙන්නේ. ඔන්න මේ කට්ටිය ආදරෙන් එකතු කරගෙන අපි ගාව සින්දු වහන්නයි ලෑස්ති වෙන්නේ. හවස 5 විනාඩි 12යි දැන්. හෙලෝ හෙලෝ සති අන්තය. මේ පැත්තට එන්න 0715 95 95 95.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

0: Anupaha, FM 96.8, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වෙලාව 5:21.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: පෘථිවියෙන්ද ළඟහරුට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

0: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
1: NetFM. Hello, hello, Satyantea.

වෙලාව හවස 5යි විනාඩි 27යි. මෙහෙම ඉතින් අපි අඳුරන මිනිසුන්ට සමහර වෙලාවට මේ කතා කරන්න යනව නේද පාරදි දැක්කහම. එයාලට කතා කරන්න කලින් විශේෂයෙන් පිරිමි ළමෙක් නම් ගෑනු ළමෙක් අඳුරන යාළුවෙක් යනවා දකින්නකොට කතා කරන්න කලින් හරිද? මේක් ෂුවර් කරන්න අනිවාර්යෙන් බලන්න එයා සිහින්ද යන්නේ. කියලා හරිද? සිහියෙන්ද පාර යන්නේ? ෆෝන් එකේද පාර යන්නේ? එහෙම නැත්නම් වෙන මොකක් හරි සිහියක යනවා වගේ ඉන්නවද කියලා බලන්න. නැත්නම් ඔයාට වෙන්නේ කතා කරාට පස්සේ නොබලා ඉස්සරහාටම ඇවිදගෙන යනකොට ඒ අදාළ කෙනා ඔයාට අනිත් මිනිස්සුන්ගේ මූණ දිහා බලාගෙන ඉන්න වෙන්නේ. මොකද නිකේ හරියට නිකන් ගෑනු ළමයින්ට සූසු ගෑව වගේනේ බලද්දි අඳුරන ගෑනු ළමයින්ට කතා කරලා තියෙන හැබැයි ගෑනු ළමයා දැක්කේ නැහැ. හැරිලත් නැහැ. මේ වැඩ මගේ හව පැත්තේ ඉන්න මගේ සහෝදරයට මේ දැන් වෙලා කියලා මට ආරංචි වෙන උනා. ඉතින් මම සමාජයට උපදේශක් දෙනවනේ හැමදාම. අද දෙන උපදේශය තමයි කොච්චර අඳුරන කොච්චර හිතවත් කොච්චර ආදරය කරන කෙනෙක් උනත් සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ කට්ටියක් ඉන්න තැන ඔයා කතා කරන්න යනකොට විශේෂයෙන් සූසු ගාලා කතා කරන්න යනකොට කියන්නේ ළඟට ගිහින් කතා කරනකොට ප්‍රශ්නයක් නැහැ. එහෙම කතා කරනවා නම් වටේ පිටේ ඉන්න මිනිස්සු ගාන බලලා එයා සිහියෙන් දෙන්නේම ෆෝන් එකේ දින්නේ කියලා බලලා මිසක් කතා කරන්න යන්න එපා. ඔයා ලැජ්ජ වෙන එකයි වෙන්නේ. හරි. හා ඔය කතා ඒ කතා මේ කතා හැම කතාවම මැද්දේ අද ලංකාවේ කතාව ශ්‍රී ලංකාවේ නම ඉතිහාසයේ නැවත අතුරන් අකුරින් ලියන්න අපේ රුමේෂ් තරංගට ඔන්න අයිමත හැකියාවක් හම්බුණා. රුමේෂ් තරංගගේ නම පහුගිය කාලයේදී ජැව්ලින් වලින් එහෙමත් නැත්නම් හෙල්ල විසිකිරීමෙන් කියවුණා දිගින් දිගටම. ඔන්න ඩයමන්ඩ් ලීග් ශූරතාව අද උදේ පාන්දර හවස මේ දැන් මේ හවස හය ලං වෙලානේ මම මේ විස්තරය කියන්නේ ඔයාලට. ඔයාලා දන්න දෙයක් කියන්නේ මේ මතක් කරන්න ඕන නිසා හදිස්සියේවත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් කියලා. ඔන්න අද පාන්දර 6 තමයි ඩයමන්ඩ් ලීග් ශූරතාවේ දිනාගෙන තියෙන්නේ ඔහු. ඉතින් ඔහුට සුබ පතන්නත් එක්කම තමයි ඔන්න ඊගාව සොන් එකක් මම අරගත්තේ. අපේ රුමේෂ් තරංගට සුබ පතන ගමන්ම ඊගාවට දෙවන තුන්වන ප්ලේසස් දිනාගෙන තියෙන ටොබැගෝ රාජ්‍ය, ඒ වගේම දෙවන ස්ථානයේ ටොබැගෝ රාජ්‍යෙන් වගේම තෙවන ස්ථානය දෙවන ස්ථානයේ පෝලන්තේ වගේම තෙවන ස්ථානයේ ටොබැගෝ රාජ්‍යය තමයි දිනාගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් wishing well to the success of their future. අපි යනවා WhatsApp එක පැත්තට. කවුද අපේ ඉන්න වීරයෝ වීරවැරියෝ ටික බලන්න. සඳ ලංකාවෙන් පූර්ණිමා නංගී ඉන්නවා ඊගවට. හෙලෝ හෙලෝ සත්‍යන්තය අහන ගමන් අලු බෝමුල්ල ඉඳලා සචින් ඕෂධි එක්ක අපච්චි චන්ද චන්ද්‍රසිරි කමාවක් දාලනේ චන්ද කියලා අනේ බලන්න ඉතින්. එතකොට නිකන් අපච්චිගේ චන්ද සිරි වගේ තමයි කියවෙන්නේ. හරිද? කමාදාන්න එපා මැද්දෙන් අන්තිමට අර කතන්දරේ වගේ නෝ මරන්න එපා නිදහස් කරන්න වගේ. හරි සචින් ඖෂධි එක්ක අපච්චි චන්ද සිරිවත් එකතු කරගන්නවා ආදරෙන්. ඒ ගාවට අපිට කතා කරපු අය ඉන්නවද ඔක්කොගෙම නම් කියලාද කියලා මම බැලුවේ චෙක් කළා. නෑ තව කට්ටිය ඉන්නව එකතු කරගන්න. අපේ රම්මනි අක්කා කතා කරා පොළොන්නරුවෙන් කාලෙකට පස්සේ අයියෝ පළවෙනි පැයේ ඉඳන් කෝල් කරන්න ට්‍රයි කරා බැරි වුණා කියලා තමයි කිව්වා. ඔන්න නම කිව්වා එකතු කරගත්තා ඊගාව ලස්සන සින්දුවට. යටියන්තටින් සෙව්වන්දි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පොඩි දුව ජෙනු දිවයි, ලොකු දුව යෝහානි වයි, මහත්ය අරුණ වයි එකතු කරගන්න කියලා. අම්මලා දෙන්න සිරියාවති, සීතා තාත්තලා දෙන්න ආනන්ද, මහින්ද මේ ට්වින්ස් ලවාගේ අනේ සිරියාවති සීතා දෙන්නම සීසී වලින් පටන් ගන්න. තාත්තලා දෙන්න ආනන්ද මහින්ද ඔක්කොම නන්ද වලින් ඉවර වෙන්නේ. නංගි නිසංසලා මල්ලි පබසර කොහෙන් හරි සායන්නකුත් ගෑවිලා තිනවා. පවුලම ට්වින් වෙලා තියෙන්නේ සෙව්වන්දි නේද? කටියෝම එකතු කරගන්නවා ඊගාව සින්දුවට. මේ අපි සුරංගන සිරිස් කිරිල්ලි. මොකද මට අද වචන බැරලෙන්නේ. කවුද මම මතක් කරන්නේ? වෙලාව හවස 5යි විනාඩි 31යි. දිගටම අපි වහගෙන ඉන්න 0711 95 95 95 තමයි තවට පුළුවන් WhatsApp message එකක් තියන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Pelawa Avasa Pahai Venadi Tisatai
2: SMSA Kagneve Make a Visi Vasaraka Sakshya Diriyin Tinana Sri Lankaya Vyaparikayan Ge Diyunuwata Visi Vasarak Tisse Sakshi Unu Dimo Batta ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය දිවයිනු පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය පහසු ගෙවීමේ ක්‍රම ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන සාර සත් ධර්ම සන්ධ්‍යාව
6: නැත්තෙ ෆෙම් බුදු ගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
2: Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
3: parampara gananawak api opawa balagenbowa eha meha nopenna pittiyak athule thibunu ape namaya usas tattwaya opa ope jeevithaya taram vishwasa kala dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshitha karanaya kalani fine shield purple wire then vilanda pole
4: mastergate prakashana 2000 25 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047 21 33 540
6: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් net වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 363 076 716 3672
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
8: net fm hello hello satyantaya

වෙලාව හවස 5:46. හින්දි සින්දුවකට ඔන්න එකතු කරගන්න කට්ටියක් ඉන්නවා අපේ WhatsApp එක පැත්තේ. මම යන්නේ යාලව බලන්න. අපි යමු පනාපිටිය පැත්තට. චාමරේක තනුජා ඉන්නවා ඔන්න අපි වහගෙන මේ වෙලාවේ. ඊගවට දියුලි පිටියෙන් ඉන්නවා දිනුක සඳරු, වයිෆ් ප්‍රසන්ති, දිනුක මේ ජෝඩුව ආතරෙන් එකතු කරගන්නවා. අනේ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා අපේ විශාකා. ලොකු පුතා තිසර දෙනුවන්, චෝටි පුතා දේශිත, ගිම්හාන් හස්බන්ඩ් චමින්ද, විශාකා ෆැෂන් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් ඔන්න ආදරෙන්ම තමයි මේ එකතු කරගන්නේ. අපිට තව කට්ටිය කෝල් කරපු ඉන්නවා, එයාලව පස්සේ එකතු කරගන්නම්. හින්දි සින්දුව ඔයාලට.

હા ઓકે એને ટીકે ઓય વિધિરે કિયાન કરાન્ના બની નેપા લેફ્ટ રાઇટ ગગા અપ્પા વેલાવ હવસ 5 વિનાડી 52 આપે દેન યાન્ન તમાઈ લાસ્તી વેન્ને યાન્ન કલિન પુંચ મતક કરીમક તેનવા કરાન્ન ઓન્ન મે દવસવલ પોત કેવન માસ હિંદ વાલાટ બુક ફેર એક ગેન મતક કરાન્ન તો બેન નેદ બીએમઆઈ સીએચ એકટ ગિયોત વાટ પુલવાં ઓન્ન ઓયા આસમ કરન થીમ્સ વલિન ઓયા આસમ કરન સાયન્સ ફિક્શન ધ ફેન ફિક્શન ધ ઈગાવટ પરિવર્તન ધ નવકથાદ કેટિકથાદ મે હેમ દેમ ડિસ્કાઉન્ટ્સ એકમ અરગન્ન પોત આપે નેટ વગે હિંદા 27 ની એનિવર્સરી એકટ મે સંવિધાને કલા તેને સપ્ટેમ્બર 25 વેની દિંદાં ઓક્ટોબર 4 વેંદ દક્વા પવત્વેન બીએમઆઈ સીએચ આપે બુક ફેર એકટ યન્ન હરિદ અનિવાર્યં ગિહિલા લસનમ પોટ્ટિક හොඳම අඩම ප්‍රයිස් එකට මිලදී අරගෙන එන්න. තව දෙයක් තියෙනවනේ කියන්න අපිට. ඒ දේ මොකද්ද කියලා කියන්න නම් ඔයා අම්බලන්ගොඩට යන්න ඕනේ. අම්බලන්ගොඩ අපි අම්බලන්ගොඩ ඉන්න කට්ටියට මතක් කරන්න තියෙන මෙඩි හෙල්ප් රෝහල් පරිශ්‍රය ගැන. හරිද? මෙඩි හෙල්ප් එකට යනවා නම් ඔන්න ඔයාලට පුළුවන් විෂන් කෙයා වෙතින් නොමිලේම සංවිධානය කරන නොමිලේ අක්ෂි පරීක්ෂාව, රුධිරසීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව ඇතුළු මේ ටෙස්ට් ඔක්කොම නොමිලේ කරන සෞඛ්‍ය සහායනයට සහභාගී වෙන යන්න ගිහිල්ලා ඔයාගේ ටෙස්ට් ටිකත් ෆ්‍රී ඔෆ් චාර්ජ් කරගෙන සෞඛ්‍ය සම්පන්න වෙන්න ලබන සතියේ සෙනසුරාදා මං එනවා. ඇවිල්ලා අහනවා ගියාද කියලා. හරිද? BMI යගේ හැමමත් බලාගන්න පුළුවන් ඔන්න ඕවර්වේට් කට්ටියට ඩයට් එකක් කරන්න පටන් ගන්න ඕන. මෙතෙන්ට ගිහිල්ලා BMI එක මනගන්න පුළුවන්. කෝල් එකක් දීලා යන්න මතක් කරලා 076544151018ට. ඔන්න එහෙනම් ඉන්දු අදට සමහරක් යන්න හදාන්නේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. මට මිස් වෙච්ච කට්ටිය ඉන්නවද කියලා බලමු අපි කෝලර්ස්ලා. මේ රසකතා සින්දුවට රසකතාවක් කියාගෙන අපි එකතු කරගමු. වලස් මුල්ලින් සිනමා ශාලාව ඉස්සරහා ඉන්න ත්‍රිවිල් පාක් එකේ අපේ රජතුන් කට්ටුව, වීරසේකර අයියා, බණ්ඩාර අයියා, ධර්ම අයියා එක්ක ඔන්න අපේ දියතලාවෙන් සයුරිනගාව එකතු කරගන්නවා මේ සින්දුවට. මෙහැමෝම එකතු කරගෙන අද සතියන්තෙන් ඉන්දු බැස යන්නයි හදන්නේ. පරිස්සමින් ආතරෙන් සතුටින් ඉන්නයි ඕනේ.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දැන් වේලාව සවස 6යි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නැංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
1: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
2: දෙක
1: අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න.
4: භාග්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
5: අප මිනිස් සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
4: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
0: ඉරිදා සිත් නෙත් අසපුවා සිත් නෙත් අසපුවා
5: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුබණ අහමෝ. කවදත් අලුත් කාගෙත් නෙත්

0: FM Anupaha. FM Anu Hataraita Samata. Net FM. Divina Pura. Divina
1: Pura. දැනලව සවසහයයි විනාඩි 30යි.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.

0: नेट न्यूज जनतावा विश्वास करन सत्य नेट न्यूज ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නෑ.

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 6 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයිමේ. සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයාගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල තොටිල්ල පැද්දෙන්න පටන් ගත්තා විතරයි නයි මුගටි පොළොංගු කලබල වෙලා ජනපති අනුරගෙන් විපක්ෂයට සැර ප්‍රකාශයක් රට වටේ ගිහින් අනුර මේ හදන්නේ චූම් පාම් බෙදන්න දැන් ඒවට රැවටෙන්නේ නෑ විපක්ෂයෙන් ප්‍රතිචාර එජාපයේ 80 සංවත්සරයට සජබ ප්‍රබලයන් රැසකුත් රනිල්ගේ වේදිකාවට 22 සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් විපක්ෂ නායක සජිත් UN නියෝජිතයාට දැනුම් දෙයි. නාමල් සිරගත කිරීම අනුමත කරන්නේ නැහැ. මර්ධනය කරන්න එපා. හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.
1: net news the truth people trust.
0: ජනපති රටවටේ යන මාලිමා ජනරලි මාලාව අද ආරම්භ වුණා. මාලිමාවේ නියෝජිතයින් කියන්නේ වසර දෙකක් තුළ රටට අත්කර දුන් ජයග්‍රහණ ගැන කියන්න මෙම ජනරලි මාලාව සංවිධානය කරන බව. හැබැයි ඊට පරස්පරව විපක්ෂ නියෝජිතයින් කියන්නේ වසර දෙකක් මුකුත් නොකරපු ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ රට ආයෙත් රවට්ටන්නට බවයි. එයතුළු තවත් උණුසුම් සංවාද සංවාදයට සීමා නොවූ ගැටුම් බොහෝ සිදු වූ දවසක් අද. ඒ ගැන සම්පූර්ණ සත්‍ය අනාවරණය මෙතැන් සිට. පසුගිය කාලයේ පුරා මෙරට දේශපාලනය ආර්ථිකය නීතිය සහ සමස්ත සමාජ පද්ධතියම කළු රාජ්‍යයක් බවට පත්ව තිබූ බවත් ජාතික ජනබල වේග රජය විසින් එම කළු රාජ්‍යය මුලිනුපුටා දමන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. අතීතයේ පැවති දූෂිත ක්‍රමය තුළ දරුවෙකුට වුව නීතිය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතිබූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ජනතාව තැබූ විශ්වාසය මත පිහිටා මෙම විනාශකාරී පද්ධතිය වෙනස් කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කර සිටියේ.
2: මේ හොරා පොලිස් සෙල්ලමක් තිබුණේ. ඒගොල්ලෝ ඉතින් හැමදාම මේ ව්‍යංග ගෙනියන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ හොරකම් කරන්න බය වුණේ නෑ. දූෂණය යෙදෙන්න බය වුණේ නෑ. ඒක සෙල්ලම. සෙල්ලමට කට්ටිය හොරා පොලිස් නේද? ඉස්සලා ඔක්කොම හොරා. ඒද හොරා කියලා පස්සේ පනන පොලිසිය. ඊට පස්සේ හොරා ගිල්ල හැංගෙනු. ඊට පස්සේ ඇඳිරි වැටුනහම කට්ටියම එකතු වෙලා නේද? ඒක අබ්බීලා යාළුවෝ ගෙදර ගිහලා යනවා. ඔන්න තමයි ඇත්ත. ඕක තමයි. මේ හොරා පොලිස් සෙල්ලමක් තිබුණේ. හැබැයි ඒගොල්ලෝ හිතුවේ නෑ වෙන කණ්ඩායමක් පොලිසිය වෙයි කියලා. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් මොකද වෙන්නේ? මේ අවුරුදු කීපයකට ඉවර කරන්න දෙපේ. තවත් ඇදෙන්න දෙන්න. සමහර ඒවා වැදුනාම වෙනදී තමයි කාලාවරෝධ නීතියට අහු වෙන්නේ. අවුරුදු 20 පැන්නාම දාන්න බෑ. කාලාවරෝධ. අවුරුදු 20න් පස්සේ සාමාන්‍ය වෙන්නේ අපි නිත්‍යමත් ජයන්ත මාත්‍රේ. ඉතින් ඉක්මනින් කරන්නත් උන. ඉක්මනින් කරන්න යනකොට කට්ටිය අහු වෙනවා. අහු වෙනකොට කියනවා පලි ගන්නවා. මොකක් පලි ගන්නද? මතක තියාගන්න. අන්න මේ කළුව වංචා දූෂණය කළුවට අපේ රටේ තිබුණා. ඒක තමයි මේ රට විනාශ වෙන්න හේතුව. අපි ඒක සුද්ධ කරනවා. කරන්න ඕනද නැද්ද? මතක තියාගන්න. ඒ වැඩේ කරන්නේ ජාතික ජනබල වේගය ආණ්ඩුව විතරයි විතරක්මයි. එතන මොකද වෙන්නේ? අන්න කියනවා නයි ඉරවෙච්චි නඩු ගොඩක් තියෙනවා. ඒක කාර්යක්ෂම කරන්න ඕන අපි. ඒ කාර්යක්ෂම කරන්න නම් ඒ සඳහා අවශ්‍ය විවස්ථා සංශෝධනක් අපි බය නැතුව ඉස්සරහට ගේනවා. ඒක කරනවා අපි. එතන මොකද වෙන්නේ? එතන මොකද වෙන්නේ? අර කළු නීතිය රැකවරණය හිටපු කලබලයටපත් වෙනවා. එම්බසි ගානේ දුවන එක එක ලෝකේ සංවිධාන වලට ලියනවා. කලබල වෙන්න ඕන. හැබැයි මතක තියාගන්න. අපි මේ තීන්දුව తీරන ගණිතා හොඳින් කිරා මනලා ජනතාව වෙනුවෙන් අන්න කිසි තීන්දුවක් අපි ආපු කරවන්නේ නැහැ. 22 සංශෝධන පොදුරට ඉක්මනින් තීන්දුව මදක පත්‍රවල වාර්තා කරන 18 වගේ දවසක් වාර්තා තීන්දුව ආපු හැටි මම තීන්දුව දින 21ක් ඇතුළත දෙන්න ඕන තීන්දුව දුන්නාට පස්සේ චෙනිකොම් පාර්ලිමේන්තු දළමෙට
0: පවතින පද්ධතිය වෙනස් කිරීමට සහ දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී අතීතයේ කළු රාජ්‍යයෙන් වරප්‍රසාද ලැබූ කණ්ඩායම් දැඩි ලෙස කලබල වී ඇති බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළා.
2: ඒ කළු රාජ්‍යයෙන් වරප්‍රසාද ගත්ත කට්ටිය ඉන්නවා. ඒතකොට කලබල වෙනවා. කලබල වෙලා කියන මොකද්ද? මුන් එලවන්න ඕන. දැන් එහෙමනේ එලවන්න අපි මුන් එලවන්න ඕන. කොච්චර එලවන්න ඕනද කියලා මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා. දූෂිතය අපරාධකාරය එහෙම බලබල ඉඳලා හරියන්නේ ඔක්කොම එකතු කරන් එලවන්න ඕන. කිව්වේ නැද්ද? මේ ළඟදී මම දැක්ක තව මන්ත්‍රීවරයෙක් කියනවා. නයි මුගටි පොලොංගු ඔක්කොම එකතු කරලා එලවන්න ඕන. කවුද මේ නයි? කවුද මේ මුගටි? කවුද මේ පොලොංගු? කවුද මේ දූෂිතය? කවුද මේ අපරාධකාරය? අර කළු රාජ්‍යයෙන් රැකවරණ ලැබපු වරප්‍රසාද ලැබුවා. එනිසා ස්ථාපිත කළු රාජ්‍යය හෙල්ලෙනකොට ඒක හෙල්ලෙන්න පටන් ගන්න තියෙනවා. තොටිල්ල පැද්දෙන්න පටන් ගන්න කිව්වා. දැන් කලබල වෙලා තියෙනවා. දැන් කලබලේ කොච්චරද කියනවනම් නයි මුගටි පොලොංගු එකතු වෙලා ඉලවන්න ඕන. දූෂිත අපරාධකාරී වංචනික ගැන නොහිත එකතු වෙන්න ඕන කියනවා. එයි අල කළු රාජ්‍යයේ ප්‍රතිඵල ලැබුකු. ඔබ විඳපු කණ්ඩායම් කලබලෙට පත් වෙනවා. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔය කවුරු කලබලෙට පත් වුණත් ජාතික ජන බලවේගය අපි ආණ්ඩුව කිසිදු කලබලයකට පත් වෙන්නේ නැහැ.
0: රට තුල ගොඩනැගී ඇති නඩු කටයුතු ඉක්මන් කරමින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයේ ඉහළ නැගීම සඳහා අවශ්‍ය කරන සියලු ව්‍යවස්ථාපිත සහ නීතිමය සංශෝධන බිය නැතිව ඉදිරියට ගෙන එන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
2: දැන් අපි ආවේ මේ සැප්තැම්බර් 21ට අවුරුදු දෙක පිරෙනකොට අපේ බලය නිර්මාණය කරේ ජනතාව, මේ බලය ආරක්ෂා කරන්නේ ජනතාව, මේ බලය ඉදිරියට ගෙන යන්නේ ජනතාව කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. මේ රට මුළුමනින්ම කළු රාජ්‍යයක් තිබුණ මොහොතක කළු රාජ්‍ය හැමතැනම කළුයි. දේශපාලනේ සුදුද කළු දේශපාලනය, ආර්ථිකේ කළු ආර්ථිකය, නීතිය විධානයේ ආධිපත්‍ය නීති අයාලේ ගියපු කළු නීතිය, සිංහල දෙමළ මුස්ලිම් අතර ජනයා අතර ගැටුම, ජාතිවාදී කළු සටන් පාට, කළු සටන් පාට ලෝක ඉස්සරහා අපේ රට කොළොත්තුණු රට, දූෂණ වලින් ගහනුණු රට, කළු රටක් ලෝක ඉදිරිපිට අපේ රට. එනිසා පැති ගණනාවකින් අපේ රට කළු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. පද්ධතියම ලෙස මුළු පද්ධතියම කළු රාජ්‍යය. දරුවෙකුට ආරක්ෂාව නැති, දරුවට තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති, නීතිය පිළිබඳ විශ්වාසයක් විශාල කළු රාජ්‍යයක් අපේ රටේ ගොඩනැගිලා. දැන් අපේ ප්‍රයත්නය මොකක්ද? අපි ඔබට සහතිකයක් දෙනවා. මේ කළු රාජ්‍ය මුලින් උපුටා දමනවා ජාතික ජන බලවේගය.
0: ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ සංවිධානය කළ ඇති ජනරලි මාලාවේ පළමු රැලිය වන බුලත් සිංහල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වූ රැලිය අමතමින්. මේ එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය KD ලාල්කාන්ත මහතා,
3: අපේ අනුර සහෝදරයව අපේ රටේ විධායක ජනාධිපති බවට පත් කරගත්. අපේ රටේ ජනතාව 159ක් පාර්ලිමේන්තුවට යවලා ජනතාවගේ ආණ්ඩුවක් හැදුවා. මොකටද? සිස්ටම් චේන්ජ් එක. බලය ගත්ත ගම කරපු පළවෙනි දේ පොඩ්ඩක් මතක් කරගන්න. පළවෙනිම දේ, ඒක ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ කවදාක්වත් වෙලා නැහැ. අවුරුදු 76 විතරක් නෙමෙයි මුළු ඉතිහාසෙම වෙලා නැහැ. 76 අවුරුදු සාපේට වඩා සමහර කාරණා විශාලයි. මුළු ඉතිහාසෙටම යන අපි දුන්නා බලයට ආපු ගම ජනතාවට මොනවාද? ආදරය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්. අපි පටන් ගත්තේ එතනින්. ලෝකේ රටවල් පුදුම වෙනවා. ලෝකෙ කිසි රටක එහෙම වෙලා නැහැ. අපේ රටේ අපේ හතුරු බලවේගත් පුදුම වුණා. ඒ චේන්ජ් එකට ඉස්සර මොකද උනේ? අලුතෙන් ආණ්ඩුවක් බලයට ආවට පස්සේ මොකද උනේ? ප්‍රතිවිරුද්ධ දේශපාලඥයන්ට ගම්මල ඉන්න වෙනත් පක්ෂවල වැඩ කරන අයට පහර දුන්නා.
0: ආණ්ඩු අද දිනේ ආරම්භ කළ රැලිමාලාව සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයින්ද මාධ්‍ය වෙත අදහස් පළ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ආණ්ඩුව යළිත් ජනතාව රැවටෙඹවීම සඳහා මෙම රැලි සංවිධානය කර ඇති බවයි.
4: ජනාධිපති අනුර කුමාරගේ පාලනයට වසර දෙකක් සම්පූර්ණ වෙන්නේ මේ මාසයේ 23 වෙනිදාට. ඒ වසර දෙක සම්පූර්ණ වීම නිමිති කොටගෙන කරපු දෙයක් ගැන කියන්න කතාවක් අලුතෙන් නැති නිසා මොනවා හෝ කතාවක් කරන්න, මොනවා හෝ චූන් පාන් ටිකක් විකුණන්න ජනාධිපති අනුර කුමාර රැස්වීම් පවත්වන්න පටන් අරන් තියෙනවා රට හතර වටේ යමින්. ඔබ කවුරුත් දන්නවා සාමාන්‍ය මිනිස්සු චූම් පාන් කන්නේ ඉතුරු වේල් ටිකට හොඳට කාලා හිටියොත් තමයි. උදේටත් බඩගින්න ඉන්න මිනිස්සුන්ට, දවල්ටත් බඩගින්න ඉන්න මිනිස්සුන්ට හවසට චූම් පාන් කාර්යාවට ඒකේ කිසි ලොල් එකක් නැහැ, ලල් එකක් නැහැ. දැන් මේ රටේ අනෙකුත් කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැති ජනාධිපති තමන් මොක්කුද හොරු ටිකක් ඇල්ලුවයි කියලා කියන පාරම්බාන්න විතරක්, ඒ චූම් පාන් විකුණන්න විතරක් රැලි තියාගෙන යනවා. ඒකෙන් තමන්ගේ දෙවසරක අස්වැන්න පෙන්වන්න පුළුවන් වෙයි කියලා හිතලා. නමුත් බදු පිට බදු බර පටවාගෙන ගැළවීමක් නැතුව අසරණව ඉන්න මේ රටේ පොදු ජනතාවට, ව්‍යාපාර කඩා වැටිලා අපා දුකක වැටිලා ඉන්න මේ රටේ මැදපන්තියට, ඒ වගේම මේ රටේ ගොවි ජනතාවට අද අනුර කුමාර ජනාධිපතිගේ චූම් පාන් කාලා චූන් වෙන්න කිසිම හේතුවක් ඇත්තේ නැහැ.
0: මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා,
5: සාමාන්‍යයෙන් ආණ්ඩුවක නායකයෙක් ජනාධිපතිවරයෙක් දැවැන්ත උත්සවයක් තියෙනවා නම් මේ දිනේ හැර වෙනත් මොනෝහරි උත්සවයක් මේ රටේ ඉතිහාසයේ නායකයෙක් කරලා තියෙනවා නම් ඒ තියපු හැම වෙලාවෙම කලේ එක්කෝ මහා ජලාශයක් විවෘත කළා, එක්කෝ දැවැන්ත මහා මාර්ගයක් විවෘත කළා, එක්කෝ දැවැන්ත වරායක් විවෘත කළා, එක්කෝ මේ රටේ අනාගතය වෙනුවෙන් ජනතාවට මග කියන දැනුම දෙන දැවැන්ත විශ්වවිද්‍යාලයක් විවෘත කළා. හැබැයි රජයේ සම්පත් සියල්ලම පාවිච්චි කරලා, ගමනාගමන මණ්ඩලයේ සියලුම බස් රථ පාවිච්චි කරලා, රාජ්‍ය ශක්තිය සම්පූර්ණ එකමුතු කරලා, බේරුවලටත් බුලත් සිංහලටත් ඇවිල්ලා කතා කරන්න අපි අනුරුද්ධ සානායක මහත්මයාගෙන් අහනවා, ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමා? ඔබතුමා කළුතර දිස්ත්‍රික්කයට එන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අමතන්නේ කළුතරට මොනවා කළා? කළුතර වරායක් හදුවද? එන්නේ බේරුවල වරාය ගාවට. බේරුවල වරාය සංවර්ධනය කරා. ඔබ මේ දිස්ත්‍රික්කයේ හදපු මහා මාර්ගය මොකක්ද? ඔබ මේ දිස්ත්‍රික්කයේ ඇති කරපු කර්මාන්තපුරය මොකක්ද? ඔබ මේ දිස්ත්‍රික්කයේ ඇති කරපු මහා පරිමාණ යෝජනා මොකක්ද? මේ දිස්ත්‍රික්කයට අවුරුදු දෙකක් ආණ්ඩු කරලා පාර්ලිමේන්තුවේ ජනාධිපතිකමත් කියන මහා බලයක් තිබිලා මෙලෝදයක් නොකර කයිය ගහන්න විතරක් නැවත වරක් බුලස්සිංහලට බේරුවලට එනකොට අනේ ජනාධිපතිතුමනි වසල් ලැජ්ජයි කියලා විතරයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ.
0: එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. 1946 වසරේ සැප්තැම්බර් 6 වනදා හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී සේනානායක මහතා ඇතුළු නායකින්ගේ ආරම්භයෙන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයට අදට වසර 80ක් සපිරෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ද ආරාධිතයින් ලෙස එක්ව සිටියා. සංවත්සර සැමරුම ඇරඹුණේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමෙන් අනතුරුයි. මෙවන විට රටේ පරමාධිපත්‍යයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අදට එදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළා. මේ අතර වර්තමානයේ වන විට රජයේ විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම නිදහස් වෘත්තීය සමිති ක්‍රමයේද නැති කිරීමට මෙවන විට කටයුතු කරමින් යන බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
6: දේශපාලඥයන් හේතු නැතුව විශේෂයෙන්ම අත්හදා ගැනීම හැම එකෙම බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි විපක්ෂය නැති කරලා. ඒත් අද ගෙනියන වැඩසටහන් වලින් විශේෂයෙන්ම එක එක කණ්ඩායම් මේ රටේ දේශපාලන පක්ෂ වලට කරන සීමා හා හිරිහැර කිරීම, ඒ වගේම දේශපාලඥයන් හේතු නැතුව විශේෂයෙන්ම අත්හදා ගැනීම මේ හැම එකෙම බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි විපක්ෂය නැති කරන්නේ, ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කරන්නේ, දැන් අපේ නීතිඥ සංගමයට විරුද්ධව පහර ගන්න. අද තියෙන්නේ අපි සියලු දෙනාම එකට එකතු වෙමු, එකට ක්‍රියාත්මක කරමු මේ රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න. මම විශේෂයෙන්ම අපේ ආරම්භික සමාජික ඩී.ඒ. රාජපක්ෂ මහත්මයාගේ මුණුබුරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට, එතුමා අද අත්අඩංගුවට අරගෙන ඉන්නේ, වැලිකඩ ඉන්නේ, නමුත් ඒකට විරුද්ධවත් අපේ ප්‍රකාශ කරනවා.
0: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ආන්ද්‍රේ ෆ්‍රාන්ෂී මහතා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට රජය ප්‍රකාශ කළද ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර සිටම ජාතික ජනබලවේගයේ ලෙස හිඳිමින් විවිධ සංශෝධනයන් සම්බන්ධයෙන් පවතින රජයන්වලට බලපෑම් කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
7: අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට විකෘති භාවයක් තිබෙනව පමණක් නොවෙයි, මේක ඒකාධිපති ආණ්ඩුවක්, ආඥාදායක ආණ්ඩුවක්, ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරාගෙන යන ආණ්ඩුවක්. මේ විකෘති ආණ්ඩුව ලොකු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ ජාතික සැලැස්ම තමයි පටන් ගත්තේ යවුන සමාජවලින්, යවුන සමාජ නිලවරණ වලට ඇඟිලි ගහලා තමන්ගේ ගෝල බාලය උපත් කරගත්. ඊට පසුව අර බොහෝ ආණ්ඩු යටතේ පක්ෂ වෙහෙදෙන් තොරව ක්‍රියාත්මක වුණු සිවිල් ආරක්ෂක කමිටුවට පැලවත්තෙන් ලයිස්තු වෙව්වා නිලධාරී මණ්ඩලෙ. කිසිම දවසක සිදු නොවුණු දැන් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලින්ම විනාශක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මේ සියල්ලක්ම විනාශ කරන තනි මතයට වැඩ කරන්න හදන.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසියි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: FM 95 FM 94.8 Net FM Divine Pura
9: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොස්සවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින

අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුලේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. කවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: රාත්‍රිය 7යි විනාඩි 1යි
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: ඇයි sugar කියලා මූණෙන් නැගෙන? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. පින්දෝය 47 31 33 5
5: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना

0: Sit net asapor. Sit net asapor.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෝකානන්ද කර වූ දසබලධාරී මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දෙසා වදාහල අමයුරු ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට හැම දෙනාම මෙසේ සෝදානම් වන්නේ. අද සිද්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්මදානමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ පුරුදු පරිදි සාලියපුර අනුරාධපුරය ලිපිනේ පදිංචි පින්වත් ඒ.යු.බී. රණතුංග, බිරින්දර් ශ්‍යාමලිකා රණතුංග, දයාබර පුතණුවන් වන ඕෂධ රණතුංග, දයාබර දියණිය චන්තුලි රණතුංග කියන ඒ ආදරණීය පවුලේ සත්පුරුෂ පින්වතුන්ලා මේ උතුම් අසම සම ධර්මදානමය පින්කමේ බලමහිමයෙන් ඒ අයගේ පින්බර බලාපොරොත්තු පුරපස මෝරා නැගෙන සඳමඩලක්සේ ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම අද දවසේ අමා ධර්මය දේශනා කිරීම පිණිස මම විසින් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුන උතුම් ශ්‍රී මුඛ දේශනාව අන්තර්ගත වන්නේ පරිවාර පාළියටයි. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ශ්‍රී මුඛ දේශනාව තුළ දේශනා කළ ඇමදීමේ ආනිසංස පහක් අමදින කෙනාට ලැබෙන බව. ඇමදීම කියන්නේ බෝමලු, සෑමලු පිරිසුදු කිරීම තුළින් පුද්ගලයාට ලැබෙන ආනිසංස පහක් පිළිබඳව කරපු දේශනාව තමයි ඔය මාතෘකාව ලෙස අද දවසේ ඉදිරිපත් කරන්නට යෙදුණි. මේ මාතෘකාව මේ ධර්ම දේශනාව උදෙසා තබන්නට යෙදුණි එක් කාරණයක් මුල් කරගෙන. කුමක්ද ඒ කාරණය? පින්වතුනි, මේ මනුස්ස ලෝකේ උපන් අපට මේ අසිරිමත් සම්බුදු සසුන මුණගැසිච්ච වෙලාවේ කිසිම කාසි පණමක් වියදම් නොකර අතේ පයේ ගතේ දෑතේ සවිය තියෙන වෙලාවේ සිද්ධ කරගන්නට පුළුවන් පින්කම් අතර එක් උතුම් පින්කමක් තමයි සෑමලු බෝමලු ඇමදීම. ඒ උදෙසා සත්පුරුෂ පින්වතුන්ලාගේ නැඹුරුව, කැමැත්ත, උවමනාව දිනුනු කිරීම පිණිස තමයි මේ මාතෘකාව අද ධර්ම දේශනාව උදෙසා තබන්නට යෙදුනේ, ඉදිරිපත් කරන්නට යෙදුනේ. ජීවිතයෙහි දෙතුන් වතාවක්වත් සෑමලුවක් බෝමලුවක් අමදලා නොතිබුණොත් ඒ පුද්ගලයා මරණාසන්න මොහොතට යනකොට ඒක ජීවිතයේ විශාලම අඩුවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබපු ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් බෝමලු, සෑමලු, බුදුමැදුරු ආදී ඒ උතුම් පූජනීය ස්ථාන අමදින්නට, අතුපතු ගන්නට, සෝදන්නට, පිරිසුදු කරන්නට ඉදිරිපත් වෙන්නට ඕන. ඒ වගේම ඒ උතුම් පින්කම් වලින් ලැබෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හරි විස්මයජනක ආනිසංස ලැබෙනවා. බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කාරණේ වෙත ඇතැම් විට යොමු නොවෙනවා වෙන්නට පුළුවන්. එනිසා අපි විහෙරකට, අරණ්‍ය සේනාසනයකට, පන්සලකට, මහා සංගරුවන වැඩ සිටින තැනකට, එවැගේම අපේ මේ බුද්ධ භූමියේ ගත්තොත් සොළොස් මස් දාන ඒ පුණ්‍ය භූමීන් වලට ගමන් කරන අවස්ථාවේ, ඒ වන්දනා ගමන් යන අවස්ථාවේ ඉදලක් කොස්සක් අරගෙන ගිහිල්ලා ලැබෙන අවස්ථාව මිනිත්තු පහක් වෙන්න පුළුවන්. ඒ සෑයේ, සෑමලුවේ, බෝමලුවේ එක බිම් අඟලක් වෙන්න පුළුවන්. සෝදලා, පිරිසිදු කරලා, අතුපතු ගාලා පවිත්‍ර කරන්න පුළුවන් නම් එමගින් ආනිසංස පහක් ඒ පුද්ගලයාට නිවන් දක්නා ජාති දක්වාම සැලසෙන බව බුදුරජාණන් වහන්සේ එකී ශ්‍රී මුඛ පාඨයෙන් දේශනා කොට වදාලා. පංචානිසංසා සම්මජ්ජනියා, මහණෙනි, එමදීම තුල, අතුපතු ගෑම තුල ආනිසංස පහක් පුද්ගලයාට අත්විඳින්නට පුළුවන්. එකක් තමයි සකචිත්තං පසේදති. ඒ කියන්නේ තමන්ගේ සිත පැහැදීමටපත් වෙනවා. ඊළඟට දෙවෙනි ආනිසංසය තමයි පරචිත්තං පසේදති. ඒ අතුපතු ගාල පිරිසුදු කළාම ඒ බව දකින උදමියගේ සිතත් බොහෝ පැහැදීමටපත් වෙනවා. දේවතා අත්තමනා හොන්ති, දෙවිවරු ඒ පිළිබඳව සතුටු වෙනවා. පාසාදික සංවත්තනිකම් පුඤ්ඤං උපචිනාති
බොහෝ කාලයක් ඒ පුද්ගලයාට ලස්සන රූපයක් ලබන්න, පැහැබර ජීවිතයක් ලබන්නට ඒ පින්කම හේතු බොහෝත වෙනවා. කායස්ස බෙහෙදා පරම්මරණා සුග්ගතින් සග්ගං ලෝකං උපපඤ්ජති. කය බිඳී මරණින් මතු සුගති ලෝකයේ උපදින්නට ඒ පින්කම ඒ පුද්ගලයාට උපකාර වෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ඒ කාන්තයෙන්ම ලැබෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් අනුදැන වදාලා. එනිසා අපි තරයේම හිතටගෙන මේ කාරණය ජීවිතයේ ලැබෙන අවසරයකින් මලු මම් පෙතක් සෑමලුවක් බෝමලුවක් අමදල පිරිසුදු කරන්නට අමතක කරන්න හොඳ නැහැ. පුළුවන් නම් දවස ගානේ, බැරි නම් සතියකට වතාවක්වත්, එහෙම බැරි නම් මාසයකට වතාවක්වත් අඩුම තරමින් ලැබිත ජීවිතය මෙහෙයවමින් සෑමලුවක් බෝමලුවක් අමදින්නට පිරිසුදු කරන්නට ඔබ ඒකාන්තයෙන් අවස්ථාව හදාගන්න ඕන. ඒ වගේම ඔබේ ආදරණීය දුව දරුවන් ඒ වෙනුවෙන් හුරු කරන්න ඕන. ඔබත් සමගම ඒ උතුම් බුද්ධෝපස්ථානයට කැටුව යන්නට ඕන. මොකද දුව දරුවන්ට ඒ ලබා දෙන ආදර්ශයේ සහ දායාදය අති ඉමහත් ආදර්ශයක් දායාදයක්. එනිසා කිසිම ධනව්‍යයකින් තොරව, කාසිපන්නමක් වියදම් වීමකින් තොරව ඒ උතුම් පින්කම සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙන නිසාත්, එමගේම අතේ පයේ සමිය තියෙන වෙලාවේ පමණක් සිද්ධ කරගත හැකි නිසාත්, එය විසිතුරු පිමිතුරු උතුම් බුද්ධෝපස්ථානයක් වන නිසාත්, එදා මෙදා තුර නුවණැත්තෝ ඔය පින්කම් කරලා තියෙනවා. දැන් එහි පළමු ආනිසංසය දේශනා කළේ සකචිත්තම් පසීදති කියලානේ. තමන්ගේ සිත පහදිනවා කියන්නට අමා ධර්මයේ තුල තියෙනවා බණ කතාවක්. ඔය කටකන්දර වාසී පුසදේව කියන ස්වාමින් වහන්සේ සෑමලුවක් මනාව අතුපතු ගාලා පිරිසුදු කළා. ඊළඟට හරියට නිකමල් සමූහයක් සමතලා කරලා ඇතිරුවා වගේ මළුවේ වැලි බොහොම සමතලා කරලා අතුරලා ඉතාම දකුම් කළුව අතුපතු ගාලා නිම කරලා බුද්ධාලම්බන ප්‍රීතිය උපද්දවාගෙන ඒ ස්වාමින් වහන්සේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඒ තමාම අමදොප්පු පිරිසුදු කරපු ඒ වැලි මළුව දෙස බලාගෙන සිටිනවා. ඒ වෙලාවේ මාරය පැමිණිලා පර්වතයේ සිටින කළුපාට වඳුරෙකුගේ වේශයක් මවාගෙන ඒ මළුව අපිරිසිදු කළා. මළුවේ ගොමහලමින් අපිරිසිදු කළා. ඊට පස්සේ ඒ වඳුරා නොපෙනී පලා ගියා. ඉතින් ඒ නිසා ඒ ස්වාමින් වහන්සේට එදවස බුද්ධානුස්සතියෙන් විපස්සනාවට හැරිලා අරහත් ඵල විමුක්තිය ලබන්නට හැකියාව ලැබුණේ නැහැ. ඊළඟට දෙවන දවසෙත් ওই විදිහටම ඉතාම සංසුන් සිතකින් බුදුගුණ මෙනෙහි කරගෙන සුදු වැලි මළුව ඇමදුවා. ඒ චෛත්‍ය රාජන් වහන්සේ වටා පිරිසිදු කළා. බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන ඒ සෑය දෙසත් මළුව දෙසත් බලා සිටියේදී අර පාපී මාරයා මහලු වූ ගමේකුගේ වේශයක් මවාගෙන පැමිණිලා ඒ මළුව අපවිත්‍ර කළා, අපිරිසිදු කළා. ඉතින් ඒ වෙලාවෙත් ස්වාමින් වහන්සේට බුද්ධානුස්සතිය තුලින් විපස්සනාවට හැරිලා ඊළඟට මාර්ගඵල නිමන් ලබන්නට හැකියාව ලැබුණේ නැහැ. තුන්වන දවසෙත් ওই විදිහටම ඇමදුවාට පස්සේ එක්තරා කොරෙකුගේ වේශයෙන් මාරයා පැමිණිලා පා අදිමින් අර පිරිසුදු කළ වැලි සමතලා කරපු මළුවේ ගමන් කරලා වික්ෂෝභ කළා ඒ මළුව. ඒ කියන්නේ අපිරිසුදු කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කල්පනා කළා, මම පින්ඩපාත වඩින ගම්පලාතේ මේ විදිහට විරූප රූප ඇති පුරුෂයෙක් යොදුනක මානයේ මට දකින්නට නැහැ. මේ පුද්ගලයා මාරයාවත් වෙන්නට බැරිද කියලා හිතලා ඇහුවා, ඇමැත්නි නුඹ මාරයා නේද? සාමාන්‍යයෙන් මාරයාගෙන් එහෙම ඇහුවට පස්සේ බොරු කියන්නේ නැහැ. එතුමා ප්‍රකාශ කළා, ඔව් මම තමයි මාරයා. ඊළඟට ඇහුවා, ඊයේ පෙරේදත් මේ මළුව අපිරිසුදු කළේ හැඩි කළේ ඔබද? ඔව් මම තමයි එහෙම කළේ. ඔබ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා කියන්නේ ඇත්තක්ද? ඔව් මම බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. එහෙනම් ඔබ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා නම් ඔබට පුළුවන් නම් බලයක් හැකියාවක් තියෙනවා නම් බුද්ධ රූපේ මට මවලා පෙන්වන්න කිව්වා. ඒ වෙලාවේ මාරයා
ප්‍රකාශ කරනවා හිමියනි, බුදුරජාණන් වහන්සේ වගේ ආත්ම භාවයක් මවන්නට මට හැකියාව නැහැ. නමුත් ඒහා තරමක් හෝ සමාන වේවා යන අදිටනින් මම ඒ බුද්ධ රූපේ මවන්නම් කියලා ඒ මාරයා අදිෂ්ඨාන කරලා බුද්ධ රූපේ මැව්වා. අන්නේ වෙලාවේ බුද්ධ වේශය අරගෙන සිටින ඒ මාරයා දෙස බලා මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා, කෙලෙස් සහිත වූ පාපී ධර්ම සහිත වූ මේ මාරයා මැවූ බුද්ධ රූපය මේ තරම් ශෝභමාන නම් ඒ නික්ලේශී වූ තුන් ලෝකාග්‍ර තථාගතයන් වහන්සේ මොනතරම් සොඳුරු ශෝභමාන වන්නට ඇතිද කියලා අර දිගට පුරුදු කරගෙන ආපු බුද්ධාලම්බන ප්‍රීතිය වඩාත් තදින් හදවතේ උපද්දවාගෙන ඉනිග්විතිව විපස්සනා භාවනාවට හැරිලා මේ ස්වාමීන් වහන්සේ ක්ෂණයක් තුල සතර මග සතර ඵල ලබමින් සව් කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පාරිශුද්ධියෙහි පරතෙනට වැඩම කළා. පිරිසිදු භවෙහි හිනිපෙත්තට වැඩම කළා. මාර්යා ඒ බව දැනගෙන නුඹ වහන්සේ මාව රැවැට්ටුවා නේද කියලා අතුරුදන් වෙලා නොපෙනී ගියා. ඉතින් බලන්න මේ ස්වාමින් වහන්සේට අර සෑමලුව මනාව ඇමදීමේ ආනිසංසය ලැබිච්ච හැටි කොහොමද? මනාවම ඇමදුවා, වැලි තුනී කරලා, ඉතාමත්ම කුඩා රොඩු කොළ කැබැල්ලක්වත් නොතිබෙනසේ සංසුන්ව කාලය හොඳට අරගෙන තැන්පත් සිතකින් ඇමදුවා. ඒ ඇමදින්නේ ආවට ගියාට නෙමෙයි, ඉදල් පාරක් ගහන වාරයක් පාසා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කළා. ඒ උතුම් බුදු ගුණ සිහි කරමින් මළුව අමදල ඉවර වෙනකොට විශාල බුද්ධාලම්බන ප්‍රීතියක්, ලොමු දැහැගන්නා මට්ටමක බුද්ධාලම්බන ප්‍රීතියක්, බුදු ගුණ මෙනෙහි කිරීමේ සතුට ඒ ස්වාමින් වහන්සේ අත්විඳා. ඒක කාලයක් තිස්සෙත් පුරුදු කරගෙන ආවා. එහෙම පුරුදු කරගෙන එනකොට අර පුණ්‍ය ශක්තිය මෝරා මුහුකුරා දිනුන උනා. අන්න එහෙම දිනුන වෙච්ච වෙලාවක තමයි මේ සිදුවීම උනේ. එනිසා අමා ධර්මයේ අර සකචිත්තම් පසීදති, තමන්ගේ සිත පහදිනවා යන්නට දීපු උදාහරණ බණ කතාව තමයි ඔය බණ කතාව. එනිසා අපිත් ආන්නේ කාරණේ හිතට අරගෙන ඒ ඇමදීම පිරිසුදු කිරීම, මලුමන් පෙත් දොහවණය කිරීම ඉතාම ඕනෑ කමින් සිද්ධ කරන්න උනේ. ආවට ගියාට නෙමෙයි. අපි හිතමුකෝ ඒ මළුවේ වසුරු තියෙන්න පුළුවන්. ඒ වගේම විවිධ වටපිටාව තියෙන ගහකොළෙන් ඇට ගෙඩි දළු කොළ මුල් පොතු වැටලා තියෙන්න පුළුවන්. එතකොට ඒවා ඉතා පරිස්සමට ඉවත් කරන්න ඕන. ඒ වගේම අමදිද්දි මළුවේ තියෙන එකම වැලි කැටයක්වත් බාහිරට නොයනසේ අමදින්න ඕන. සමහර ඇත්තෝ ඒ මළුව අමදලා ඊළඟට ඒ වැලිත් එක්කම ඒ කොළ කුණු රොඩු අයින් කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. කොළ ටික වෙනම, වැලි තියෙනවා නම් ඒවා අපි හිතමුකෝ භාජනයක දාලා වතුරත් වතුරෙන් සෝදලා ඒ වැලි ටික ඉතුරු වෙනසේ කොළ ටික අයින් කරන්න ඕනේ. ඒක තාසී කල්පනාමෙන් කරන්න ඕනේ. එක වැලි කැටයක් නමුත් මළුවෙන් පිටට නොයනසේ අමදින්නට ඕන. ඒ වගේම පළමු විට අමදලා ඊළඟට ඒ වැලි තුනී කරලා එහෙම මෙහෙම වැලි ගොඩවල් නොපෙනෙනසේ ඒ දේ සිද්ධ කරන්න ඕනේ. ඒකට කාලයත් අරගෙන සිද්ධ කරන්න ඕන. ඒකට පුරුදු වෙන්නත් ඕනේ. අපේ ඔය මහා සංඝරත්නේ ස්වාමින් වහන්සේලා ඉතාම පිරිසිදුවට දර්ශනීයව සෑමලු බොමලු අමදිනව ඒව බලලා ඒව ආදර්ශයට අරගෙන ගිහියත් වුණත් ඒ පින්කම සඵල කරගන්න ඕන. මොකද මෙහෙම පින්කමක් කරගත්තොත් ජාතිත් ඒ පුද්ගලයාට ලැබෙන ආනිසංස අතිශයින් විසිතුරුයි. ඒ ආනිසංස අතිශයින් විසිතුරුයි. අමා මහ නිවන හිම්කොට සැපත ගෙනෙනවායි කිව්වොත් ඔබේ කාරණේ පිළිගන්න ඕන. ඉතින් එනිසා තමන්ගේ සිත පහදිනවා කියන්නට අරහත්ඵල විමුක්තිය උදාකර දෙන්නට ඒ මළුව ඇමදීමේ දවස ඒ ස්වාමීන් වහන්සේට හේතු වුණා. එතකොට ඒ මළුව අමදින් නැතුව හිටියා නම් ඒ උතුම් ආනිසංසය ලැබෙන්නේ නැහැ. ඒකයි සකචිත්තම් පසේදති කියලා කිව්වේ. ඔය ලෝකාන්තර කියලා එක්තරා විහාරයක් තිබුණා. ඒ විහාරේ හිටිය තරුණ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි දත්ත. දත්ත නම් වූ මේ තරුණ භික්ෂුන් වහන්සේ එක්තරා චෛත්‍යංගණයක්, ඒ කියන්නේ සෑමලුවක් අමදලා ඒ දෙස බලා සිටියා. සුදුවැලි මළුව දෙස බලා ඒ ශ්වේත වර්ණය නැත්තං ඒ ශ්වේත කසිනේ ඕදාත කසිනයට නිමිත් අරමුණ අරගෙන එයින් දෙහානුපද්දවාගෙන අෂ්ටසපා සමාපත්තිම උපද්දවාගෙන විදර්ශනා වඩලා අනාගාමි ඵලයට පත් වුණා කියලා මා ධර්මය අපට කියා දෙනවා. එනිසා මේ ඇමදීම සොළුපටු කාරණයක් නෙමෙයි. සිහියෙන් කළොත් ඇමදීමද භවනාවකි, ඇමදීමද විසිතුරු භවනාවකි,
ඇමදීමද විසිතුරු පිවිතුරු නිවන් ලබා දෙන භවනාවකි කියන්නට මෙන්න මේ කාරණේ හොඳම උදාහරණයක් වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නේද, පරචිත්තම් පසීදති, අනුන්ගේ සිත් පහදිනවාය කියා. අන්නේ කාරණයක් මේ අමා ධර්මයේ විස්තර කරනවා. ඔය දඹකොල කියන සෑමලුව එක්තරා දවසක එක්තරා තිස්ස කියන තරුණ ස්වාමින් වහන්සේ මනාව අමදලා ඒ කසල ඉවත් කරලා, ඊළඟට ඒ කසල ඉවත් කරපු මේ පැස තියෙනමන් ඒ කූඩය අතින් අරගෙන ඉන්න වෙලාවේ තවත් මහා තෙරුන් වහන්සේ නමක් ඒ මලු සමීපයට වැඩම කළා. උන්වහන්සේගේ නම තිස්සදත්ත. ඒ තිස්සදත්ත මහා ස්වාමින් වහන්සේ පැමිණිලා ඒ අමදලා තියෙන සෑමලුව බලලා, මේ සෑමලුව නම් මේ විදිහට ක්‍රමවත්ව අමදලා තියෙන්නේ, අතුගාලා තියෙන්නේ සිත දියුණු කරපු කෙනෙක් නැත්තම් හිත විසිරිත කෙනෙකුට නම් මේ මලුව මෙහෙම අමදින්නට බෑ කියලා ඒ සමීපයේ හිටපු භික්ෂුන් වහන්සේ අමදපු බව දැනගෙන උන්වහන්සේගෙන් ප්‍රශ්න දහසක් ඇහුවා කියනවා දහම් කරුණු. එතකොට ප්‍රශ්න දහස අහන්න කොච්චර වෙලාවක් කියන්ට ඇතිද? ඒ තරුණ භික්ෂුව ඒ සියල්ලටම පිළිතුරු ලබා දුන්නා. ඒ වගේම එක්තරා විහාරයක තවත් මහා තෙරුන් වහන්සේ නමක් සෑමලුවක් අමදලා ඉතා මනරම්ම වැලිතුණී කරලා දුටුවන්ගේ සිත පහදින ආකාරයෙන් ඇමදීමේ කෘත්‍ය නිමා කළා. ඔය එක්තරා විදේශ රටකින් යෝනක රටින් පැමිණිච්ච ස්වාමින් වහන්සේලා සතර නමක් ඒ උතුම් මලුව දැකලා ඒ පිරිසිදු කරපු සෑමලුව දෙස බලාගෙන සිත පහදිලා ඒ මොහොතේ උපද්දවාගත් ජාති ස්මරණ ඥානෙන් කල්ප අටක් අතීතයේ සිහි කරන්න පුළුවන්කම ලැබුවා කියනවා ඒ උතුම් මොහොතේ උපද්දවාගත් ඥානයේ අනුහසෙ. එතකොට තවත් එතන මේ බණ කතාවේ කියනවා එක් නමකට ඒ සතර දෙනා අතරින් එක් නමකට කල්ප 16ක් සිහි කරන ඥානිය පහළ වුණා කියනවා. තවත් ස්වාමීන් වහන්සේ නමකට කල්ප 20ක් සිහි කරන ඥානිය පහළ වුණා. අනිත් ස්වාමීන් වහන්සේ හතර නමක් නිහිටි අනිත් ස්වාමීන් වහන්සේට කල්ප 30ක් අතීතයේ සිහි කරන ඥානිය පහළ වුණා. ඒ ඥානිය පහළ කර ගැනීමට ආසන්නම නිමිත්ත උනේ අර මනාව මලුව අමදලා තියෙනවා දැකලා හිතේ ඇති කරගත්තා වූ සතියත් සමාධියත්. එනිසා සතිය පිණිස සමාධිය පිණිස ඒ දිනු කළා ඥානිය පිණිස මෙන්න මේ කුසලය මේ මොහොතේ මේ වර්තමානයේ අද්යතන මොහොතේ උපකාරවන බව මේ බණ කතාවෙන් ඉතාම හොඳින් ඉස්මතු වෙනවා තහවුරු වෙනවා. එනිසා අර භ්‍රාන්ත සිතකින් නොවි විසිරුණු සිතකින් නොවි ඒ බුද්ධෝපස්ථානය සියතින් සිය සිතින් සම්සුන් සිතින් සිද්ධ කරගන්නට අපි කවුරුත් දක්ෂ වෙන්න ඕනි. ඇත්තටම පින්වත ලැබිත මිනිස් ජීවිතයේ 10-12 වතාවක්වත් සෑමලුවක් බොමලුවක් අමදන්නට අමදින්නට අවස්ථාව නොලැබී නම් අපි මිහි දන්වන්නේ ඒක ජීවිතේ ලොකුම ලොකු අඩුපාඩුවක්. දැන් ගම්පලාත්වල වෙහෙර විහාරස්ථාන බොහෝ තියෙනවා. සමහර බොමලු සෑමලු තනකොළ බැමිලා බොහොම අපිරිසුදු වෙලා තියෙනවා දැක ගන්නට ලැබෙනවා. නමුත් ගම්පලාතක ඉන්න උදවිය තමන්ගේ පන්සලේ විහාරස්ථානයේ සෑමලු බොහොමලු ඒ වටපිටාව මේ විදිහට අපවිත්‍ර වෙන්නට ඉඩ හැරලා බලාගෙන සිටිනවා නම් මොන මොනම හරි කාරණා නිසා ඒක හොඳ දෙයක් නෙමෙයි. එනිසා කවුරුවත් ගැන නොහිතා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන තමන්ගේ ගමේ පන්සලේ විහාරස්ථානයේ අරණ්‍ය සේනාසනේ බෝධින් වහන්සේගේ බොමලුව සෑමලුව ඒ වගේම කුටිසෙනසුන් ආශ්‍රිතව තියෙන මලු මම්පෙත් මෙව්වා නොමසුරුව අමදින්න පුරුදු වුණොත් නොමසුරුවේ කුසලයක් කරගන්න පුරුදු වුණොත් ඒක තමන්ට තමන් සලසා ගන්න විශාල පිළිසරණ. එනිසා අපි අපේ උතුම් බුද්ධ ශාසනය තුළ පිහිටා ධාරයේ පතන පිරිසක් ලෙස ඔන්න ඒ කුසලයට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අපේ දරු පරම්පරාවත් ඒ උදෙසා හුරු කරන්න ඕන. ඒක පුරුද්දක් ඇති කරගන්න ඕනේ ජීවිතේ. සතියකට වතාවක්වත් මෙහෙරට ගිහිල්ලා සෑමලුවක් බොමලුවක් මනාව පිරිසිදු කරලා අමදින්න ඕනේ. ඒ මලසෝන් පරමල් ඉවත් කරලා දොහොවණය කරන්න ඕන. ඉතා පිරිසිදු පහන් වැට තියෙනවා. ඒ පහන් වැට ආදී මනාව පිරිසිදු කරන්න ඕන. මොකද මේ දේවල් කරගන්න ලැබෙන අවස්ථා සංසාරේ බොහෝම විරලයි. ඒව එකකට එකක් වෙන වෙනම ආනිසංස පුද්ගලයාට ගෙන දෙනවා. මේ ජීවිතයේ පින්කම් ටික කරගන්න කිසි වියදමක් නැතුව පුද්ගලයාට කරන්න පුළුවන්. උමනාවක් තියෙනවා නම් ඒ පිළිබඳව කැමැත්තක් තියෙනවා නම් ඒ තුලින් විශාල පුණ්‍යමය ධනස්කන්ධයක් නිධානගත කරගන්න පුළුවන් මේ ලැබෙච්ච ජීවිතේ. ඊළඟට දේවතා අත්තමනා හෝති කියලා කාරණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ දෙවියෝ මේ මලුමම්පෙත් අමදින පුද්ගලයා පිළිබඳව විශාල සතුටකටපත් වෙනවා කියලා.
ඔය පෙර කාලයේ කාලවකවානුවක එක්තරා විහාරස්ථානයක හිටපු භික්ෂුන් වහන්සේ නම සෑමලුවකුයි බෝමලුවකුයි මනාම අමදන පිරිසුදු කළා. හැබැයි කාලාන්තරයකට පස්සේ තමයි මේ සෑමලුව බෝමලුව මේ විදිහට අමදල අතුපතු ගාලා පිරිසුදු කළේ. දැන් අපි ඔය බුද්ධ පූජා කරනවා, බෝධින් වහන්සේට පූජා කරනවා, චෛත්‍ය පූජා කරනවා කියවහම පහනක් දැල්වීමම මලක් පූජා කිරීමම පමණක් නෙමෙයි පූජාව. ඉස්සෙල්ලාම කරන්න ඕනි ඒ සෑමලුව, ඒ බෝමලුව, ඒ වටපිටාව මනාව කාල වේලාව අරගෙන පිරිසුදු කරන්න ඕනේ. ඒක තමයි ඉහළම ඉස්සෙල්ලාම කළ යුතු බුද්ධ පූජාව, බෝධි පූජාව. ඒ දේ සිද්ධ කළා තමයි මල් තිබුණොත් මල් පූජා කරනවා, පහන් දල්වන තෙල් තියෙනවා නම් පහනක් දල්වනවා. ඒ දේ සිද්ධ කරනවා. ඉතින් මේ බෝමලුවයි සෑමලුවයි කාලකට පස්සේ මේ විදියට ඉතා මනරම්ම පිරිසුදු වෙලා තියෙනවා දැකලා ඒ විහාරයේ වටපිටාවට අධිග්‍රෝහිත ඒ දේවතාවා කල්පනා කළා මේ විදියට මනාව වත්පිළිවෙත් සම්පාදනය කරන භික්ෂුන් වහන්සේ නමක් කාලෙකට පස්සේ මේ විහාරස්ථානයේ දැක්කා. එනිසා මේ ස්වාමින් වහන්සේට අපි මේ සෑයට පූජා කරන්න, බෝමලුවට පූජා කරන්න, බෝධිනාවට පූජා කරන්න මල් ටිකක් සපයා දෙන්න ඕනි කියලා ස්වාමින් වහන්සේ ඒ මලුව අමදලා ශරීරය දෝවණය කරගෙන යන මාර්ගයේ ඉඳලා ඒ මල් ටික ස්වාමින් වහන්සේට පූජා කළා. ඇව්වා නුඹලා කොයි ගමක ඉන්න පිරිසක්ද කියලා. දැන් මෙතන දෙවරු කීප දෙනෙක් හිටියානේ. ස්වාමීනි අපි මෙහෙම ඉන්න පිරිසක් කියලා කිව්වා. එතකොට ඔබ වහන්සේගේ වතට පත්පිරීමට වත කිරීමට සන්තෝෂ වෙලා තමයි අපි මේ මල් ටික නුඹ වහන්සේට පූජා කිරීම පිණිස මේ අරගෙන ආවේ කිව්වා. බලන්න එහෙනම් දෙවිවරු අපගෙන සතුටු වෙන ආකාරය මෙන්න මේ බණ කතාවේ කියවෙනවා. එතකොට යම් භික්ෂුවරයෙක් ගිහි ශ්‍රාවකයෙක් මලු මම්පේ තමදිනවා නම් ඔහුට දෙවියන්ගේ පිහිටද, ආශිර්වාදයද, ආරක්ෂාවද, ඇල්මද බැල්මද ලැබෙනවා. ඒ බව මේ බණ කතාවේ ඉතා මනාව ඔප්පු වෙනවා. ඉතින් ඒ නිසා ඒ මලු මම්පෙත් එමදීමේ ආනිසංසයක් තමයි දෙවිවරුන් සතුටටපත් වීම. ඒ අය සතුටටපත් වෙනකොට ඒ අයගේ උපකාරත් මිනිසුන්ට ලැබෙනවා. ඊළඟට රූප ශෝභාව ඇතිවීම, පාසාදනිකම් සම්මත්තනිකම් පුඤ්ඤා. ඒ කියන්නේ රූප ශෝභාව ඇතිවීම මේ මලු මම්පෙත් එමදීමේ ආනිසංසයක්. රූප ශෝභාව ලබන්නට කාගේ හිතකවත් අකමැත්තක් නැහැ. ඒ නිසා රූප ශෝභාව ලැබීම යමෙක් බලාපොරොත්තු වෙනවා නම් මතුමතුත් යන ගමනේ සංසාරේ නිවන් දකිනක මෙන්න මේ සෑමලු එමදීම බෝමලු එමදීමේ පින්කම බහුලව කරගන්න ඕන. අපිට මොකද දැන් ඔන්න බෝමලුවක් අමදිනවා, වැලිමලුවක් අමදිනවා. ඒ වැලිමලුවේ කොයි තරම් වැලිකැට ඇතිද? ඒ වැලිකැට වලට වඩා මේ කියපු පංචානිසංසය අනන්ත ජාතිවල ලැබෙනවා ඔය පින්කම නිමිති කරගෙන. ඒ නිසා අන්න එහෙම කුසලයක් වෙත තමයි මේ ඔබ යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. එතකොට ඒ රූප ස්වභාව ඇති වෙනවා කිව්වා මේ පිළිබඳව උදාහරණ බණ කතාවක් තියෙනවා අමා බණ පොත තුල. එක්තරා කාලවකවානුවක අනුරාධපුර යුගයේ ජීවත් වුණා වැඩ සිටිය අභය කියලා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝම රූමත් ලස්සන රූපයක් තිබ්බ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ දකිනකොට කාගෙත් හිත පහදිනවා. ඉතා මනරම් රූපයක්. ඒ සුන්දර රූපය නිසා උන්වහන්සේ බොහෝම ප්‍රසිද්ධ වුණා. ඊළඟට ඒ විදිහටම තවත් රූප ස්වභාවක් තිබුණේ ඒ කාලයේ මේ සමගාමී යුගයේම හිටියා ප්‍රසිද්ධ වූ අමාත්‍ය පුත්‍රයෙක්. එතුමත් බොහෝම රූමත් තරුණේ. ඉතින් දැන් මිනිස්සු අතර කතා බහක් ඇති වුණා අර අභය ස්වාමින් වහන්සේත් මේ අමාත්‍ය පුත්‍රයාත් කියන දෙදෙනාගෙන් කවුද වැඩියෙන්ම ලස්සන, මේ දෙන්නගෙන් වැඩියෙන්ම ලස්සන කවුද කියලා සාමාන්‍ය මිනිස්සු අතර කතා බහක් පැන නැගුණා. ඉතින් ඒ පිරිසට වමනා වුණා මේ දෙන්නම අභය ස්වාමින් වහන්සේ මේ අමාත්‍ය පුත්‍රයා දෙන්නම එකම තැනකදී දකින්න. ඉතින් ඒ මිනිසුන්ගේ හිතේ ඇතිවන උවමනානේ. ඉතින් කොහොම හරි ඒ අභය ස්වාමින් වහන්සේගේ මෞතුමියට කිව්වා, ඒ අම්මට කිව්වා මේ අභය ස්වාමින් වහන්සේ රුවන්වැලි මහාසෑයේ මළුවට වඩම්මවන්න පුළුවන්ද? මොකද ස්වාමින් වහන්සේට කිව්වොත් එහෙම ඔබ වහන්සේගේ රූපයයි අමාත්‍ය පුත්‍රයාගේ රූපයයි සසඳා බලන්න මළුවට වඩින්න කියලා එහෙම වඩින්නේ නැහැනේ. රුවන්වැලි සෑය වන්දනා කරන් වඳින්නට මේ ස්වාමින් වහන්සේ කැඳවාගෙන ඉන්න පුළුවන්ද කියලා අම්මට කිව්වා. අම්මා ඉතාම අලුත් සිවුරක් මහලා පඳුපවල ස්වාමින් වහන්සේට යවලා කිව්වා, ස්වාමින් වහන්සේ මේ සිවුර පොරවාගෙන කෙස් රැවුල් බාගෙන ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේ බඳින්නට මේ අසවල් දවසේ අසවල් වෙලාවට අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් අම්මා ආරාධනා කරපු නිසා ඒ ආරාධනා පිළි අරගෙන ස්වාමින් වහන්සේ ඒ කියපු දවස කියපු වෙලාවට
ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේගේ මළුවට ගොඩ වුණා. ගොඩ වුණේ දක්ෂිණ ద్వාරේ. අර ඇමති පුත්‍රයා ඒ ගිහි වස්ත්‍රවලින් ආභරණවලින් සැරසිලා නැගෙනහිර ద్వාරයෙන් මේ මළුවට ගොඩ වුණා. දැන් මේ දෙන්නම සෑ මළුවේදී මුහුණට මුහුණ මුණ ගැසුණා. මුහුණට මුහුණ මුණ ගැසුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ මාර්ගඵලලාභී අතීතයේ දක්නා නුවණ ඇති උතුමන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ අමාත්‍ය පුත්‍රයාගෙන් අහනවා, එවත්නි ඔබ මහලු තෙරුන් වහන්සේ අමදොපු තැන කසල අරන් ඉවත් කරලා දැන් මගෙත් එක්ක තරඟ කරන්න එනවද කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේ මේ ආර්යයන් වහන්සේ මේ විදිහට විමසුවා. ඇයි එහෙම ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ, දේශනා කළේ? මේ අභය ස්වාමීන් වහන්සේ පෙර ජීවිතයෙහි මහා තෙරුන් වහන්සේ නමක් ලෙස, ස්වාමීන් වහන්සේ නමක් ලෙස කල් ගෙවන කාලේ ඔය කතරගම ප්‍රදේශයේ එක්තරා සෑමලුවක් මනාව අමදලා, මනාව පිරිසුදු කරලා ඒ කාලේ ඒ අමාත්‍ය පුත්‍රයා ඒ ස්වාමීන් වහන්සේ ළඟ උපාසකයෙක් ලෙස, ඒ කැපකරු දායකයෙක් ලෙස ඒ මළුවේම ඉඳලා ඒ අමදල එකතු කරපු කුණු රොඩු ටික ඒ උපාසක තැන විසින් ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ සෑමලුව ඇමදුවා. අර උපාසකවරයා ඒ අමදල එකතු කරපු පරඬලා ටික, පත්‍ර ටික, කොළ ටික ඉවත් කළා. මෙන්න මේ කුසලය හේතු කරගෙන අර ස්වාමීන් වහන්සේ ආනතරම් මනරම් රූපයක් ලැබුවා. අර උවසුමරයා දාමාත්‍ය පුත්‍රයෙක් වෙලා ඉතා දැකුම් කළු මනහර රූපයක් ලැබුවා. ඔන්න බලන්න, මේ ලස්සන රූපයක් ලබන්න බලාපොරොත්තුව නැත්තෝ ගිහි වුණත් කවුරු වුණත් මෙන්න මේ කුසලය අප්‍රමාදීව සිද්ධ කළා තියාගන්න. එතකොට මෙතන මේ ඇමදීම කිව්වාම බෝමලු සෑමලු ඇමදීම වගේම අපි තමක මහා සංඝයා වැඩසෙන්න සංඝා වාස පිරිසුදු කිරීම, මලු පිරිසුදු කිරීම, සක්මන් මලු පිරිසුදු කිරීම, අතුපතු ගෑම, භික්ෂුන් වහන්සේලා වැඩම කරන මහමත් පිරිසුදු කිරීම, ඒ වාගේ අතුවිති ඉවත් කිරීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලා ගැවසෙන වැඩසිරෙන ඒ ආරාමවල, විහාරස්ථානවල ඒ වටපිටාව තා හොඳින් පිරිසුදුව පැවැත්වීම, මේ සියල්ලම මේ ඇමදීමේ කුසලයට ඒකාන්ත වශයෙන්ම අයිති වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ අර තියුණු තීක්ෂණ නුවණක් ලබන්නට ඔය මලුමන් පෙත් ඇමදීමේ කුසලයේ හේතු වෙන බව. එතකොට ඒකත් මෙහි තියෙන එක්තරා ආනිසංශයක්. දැන් තීක්ෂණ නුවණක් කියලා කිව්වාම අපට හිතෙන්නට පුළුවනි, කොහොමද මේ මලුවක් මන් පෙතක් ඇමදීම හේතුවෙන් තියුණු නුවණක් ලැබෙන්නේ කියලා. ඒක මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් මලුවක් මන් පෙතක් අමදලා ඒ කොළ රොඩු ඉවත් කරනකොට හිතන්න ඕනේ, මහදී ලැබුම්ගෙන සසරක් මා අනාථ කළ රාගය, ద్వේෂය, මෝහය, මදය, මානය, පාපය මහදින් දුරු කිරීම පිණිස මෙන්න මේ කුසලය මා හට උපකාර වේවා. අපිරිසුදු වී තිබුණ සෑමලුව බෝමලුව පිරිසුදු කළමින් ඒ කුණු රොඩු දැන් මම මගේ දෝතේ ඉවත් කරනවා. මෙය හේතුවෙන් මගේ සිතද පිරිසුදු වේවා. සිත පිරිසුදු වෙනකොට ඒ පිරිසුදු සිතක ලක්ෂණයක් තමයි ඥානය, සති ධාරාව, සමාධිය බලවත් වීම. ඒක එහෙනම් ඒ කුසලිය අනුහසින් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තියුණු නුවණක් ලබන්නට මෙන්න මේ පින්කම හේතු වෙනවා යන්නට මේ අමා ධර්මයේ තුල තියෙන බොහොම ප්‍රසිද්ධ මන කතාවක්. කහුලොත් අහල ඇතිය මන කතාව, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකේ පවතින කාලේ එක්තරා ගංගාවකට සමීපේ මායිමෙන් ගංගාවක් ගලාගෙන යන තැනක භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන ප්‍රසිද්ධ සංඝාරාමයක් තිබුණා. එතකොට ඒ සංඝාරාමයේ හිටපු භික්ෂුන් වහන්සේලා උදේ පහන් දොර අවදි වෙලා ඒ සංඝාරාමයේ මලුමන් පෙත් අමදමින් මනාව වත් සම්පාදනය කරනවා. ඉතින් ඒ සංඝාරාමයේ හිටපු එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඒ මලුවක් අමදලා, බුදුගුණ මෙනෙහි කරගෙන ඒ මලුවක් අමදලා කොළ ටික එකතු කරලා ළඟ හිටපු සාමණේරයන් වහන්සේ නමක් දැකලා ඒ සාමණේරයන් වහන්සේට කිව්වා, මේ සාමණේරයන් වහන්සේ මෙන්න මේ කුණ ටික ඉවත් කරන්න කියලා. නමුත් සාමණේරයන් වහන්සේ ඇහෙන්නේ නැතුව ආවාගේ යන්නට ගියා. දෙවනුවත් කිව්වා, තුන්වනුවත් කිව්වා, ඇහුවේ නැහැ. ඊට පස්සේ ටිකක් තරහ ආපු මේ තෙරුන් වහන්සේ අර ඉඳලින් මිටෙන් මේ සාමණේරයන් වහන්සේට පහරක් එල්ල කළා. සැරට නෙමෙයි, බොහොම හෙමින් පහරක් එල්ල කළා. ඉතින් ඒ වෙලාවේ මේ සාමණේරයන් වහන්සේ බය වුණා. බය වෙලා අඬමින් වැළපෙමින් අර කොළ ටික එකතු කරලා අරන් ගිහිල්ලා කොහෙටද දාන්නේ,
අර සමීපෙන් ගලාගෙන යන ගංගාවට දාන්නේ. ඉතින් උන්වහන්සේ ඒ කොළ ටික එකතු කරමින් කුණු කූඩේට කොළ ටික දමා ගන්නමින් උන්වහන්සේ ප්‍රකාශ කරනවා හිතනවා හිතින් මම මේ කුණු ටික ඉවත් කිරීමේ කුසලයෙන් මේ උත්තම මහා පිනේ බලයෙන් නිවනට පැමිණෙන ආත්ම භාවයේ දක්වාම උපදින උපදින ජීවිතයේහි හරියට අහසේ මැදට මෝදු වූ ඉර මඩල වගේ මහා තේජසක් ඇති පුද්ගලයෙක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඊළඟට ඒ කුණු ටික අරගෙන ගිහිල්ලා අර ගඟේ රළපතර අතරට විසිකලා. විසිකරමින් දැන් මේ සාමණේරයන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා මම ජාතිත් උපදින ආත්ම භාවයන්හි මේ ගංගාමේ රළපතර වේගයේ මෙන් තැනට හොබින තැනට ගැලපෙන ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තෙක් බවට පත්වේවා. ඒ වගේම ජාතිත් ගෙවි අවසන් නොවන නැවුම් අලුත් ප්‍රඥාවක් ඇත්තෙක් බවට පත්වේවා කියලා ඔන්න ඔය විදිහේ ප්‍රාර්ථනාවක් හිතේ පිහිටවන්නට යෙදුණා. ඒ කියන්නේ ගංගාමේ රළපතර සීම විසල් වූ ප්‍රඥාවක් මහදී පහළ වේවා කියලා ඔන්න දැන් ප්‍රාර්ථනාවක් කළා. දැන් මෙයා හයියෙන් කියනවා, අඬමින් හයියෙන් කියනවා. දැන් අර ඉඳල් පාරකොත් කහලා නින්නේ. දැන් මේ හඬයි මේ ප්‍රකාශයයි අර අමදොපු ස්වාමින් වහන්සේට ඇහුණා. උන්වහන්සේ කල්පනා කළා, උන්වහන්සේත් ප්‍රාර්ථනාවක් කළා, මේ සාමණේරයන් වහන්සේ ගංගාවේ නැගෙන රළපතරසේ ප්‍රඥාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවේම තියෙනවා ජාතිත් ඕනම පුද්ගලෙක් ප්‍රශ්න විමසීමෙන් මර්ධනය කරන්න පුළුවන් හැකියාව මට ලැබෙන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක අහගෙන ඉඳලා ප්‍රාර්ථනා කළා, ජාතිත් මේ ගංගාවේ රළපතර නැగి නැగి උස්වෙමි ආවක්, ඒ හැම රළක්ම බිඳී යනවා, බිඳී යන්නේ යම්සේද, ආන්නේ වගේ මං අද මගේ මේ මළුව අමදපු කුසලයේ මහිමයෙන් පිනේ මහිමයෙන් ජාතිත් කවුරු මොන විදිහේ කරුණ මගෙන් විමසුවත් මොන තරම් තරක වාද විවාද පෙරදැරිව මා වෙත පැමිණුණත් ඒ වාද බිඳින්න මතවාද සිඳ දමන්නට ඔවුන්ගේ ප්‍රකාශ නිෂ්පභ කරන්නට ඔවුන්ගේ ප්‍රශ්න ඇසීම් පිළිතුරු මතින් මතනය කරන්නට මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් අපිට හිතෙන්නේ මේක සුළුපටු ප්‍රාර්ථනාවක් කියලා. නමුත් මේ දෙන්නගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා. අහලා තියෙනව නේද මිලිඳු මහරජතුමා? ඔය මිලිඳු මහරජතුමා තමයි අර සාමණේරයන් වහන්සේ. අහලා තියෙනව නේද නාගසේන මහරහතන් වහන්සේ? ඒ නාගසේනයන් මහත්මයා තමයි අර මහලු තෙරුන් වහන්සේ දවස. ඔන්න ඒ කුසලයේ උපනිශ්‍රේ වෙලා තමයි අර මිනිඳු මහරජතුමාට මහා ප්‍රශ්න ඇසීමේ ඥානයක් පහළ වුණේ. ඔය මිනිඳ ප්‍රශ්නේ පොත මේ පින්වතුල්ලා ඇතැම් විට කියවලා ඇති. සාමාන්‍යයෙන් රජතුමාට තිබුණ දහම් දැනුම ගැන මවිතයටපත් වෙනවා. එහෙම ප්‍රශ්න ඇසීමේ හැකියාව එතුමාට තිබුණා කිව්වාම. ඒ වගේ මේ අහපු ප්‍රශ්න වලට නාගසේනයන් වහන්සේ දෙපාහක් නොහිතා විවිධ ණයක්‍රම පාවිච්චි කරමින් විවිධ උපමා ගෙනහැර දක්වමින් ඒ ප්‍රශ්න විසඳපු ආකාරයේ මවිතයටපත් වෙන අවස්ථාවක් ඒ බණ පොත කියවන්නේ. ඉතින් බලන්න මේවා සුළුපටු කාරණා නෙමෙයි. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාවක් සිද්ධ කළොත් ඒ මළුවක් මම් පෙතක් හැමදලා ඒක ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට කිසිම වියදමක් නැතුව ඉතා පහසුවෙන් අපේ කාගේ තාම අතේ පයේ සවිය තියෙන හින්දා ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා පස්සේ පසු තැවෙන්න ඕම නැහැ. පසු නොතැවෙන්නට මේ වගේ පින්කම් පුළුවන් උපරිමයෙන් සිද්ධ කරලා තියා ගන්න ඕනේ. ඊළඟට දැන් ඔය මළු මම් පෙත් වල තනකොළ ආදී තියෙනමනේ එව්වා ඉවත් කරලා අතුවිති පාත් වෙලා තියෙනවා නම් එව්වා ඉවත් කරලා මකුළු දැල්ලා ආදී කඩා ඉවත් කරලා ඒ වගේම ඔය පහන් දැල්ලා ආදී දේ වැඩිලා දැලිකුණු බැඳලා තියෙනවා එව්වා ඉවත් කරලා මේ වගේ පින්කම් සිද්ධ කර ගන්න පුළුවන් නම් ඒව මහා ආශ්චර්යමත් ආනිසංස පිණිස උපකාර වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ එක්තරා රහතන් වහන්සේ නමක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි මඟඵල නිවන් අමාව ලබාගෙන උන්වහන්සේ ඒ උතුම් පාරමිතාව දිනු කරපු හැටි උන්වහන්සේගේ මුව මණ්ඩලයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ නම සඳහන් වෙන අමා ධර්මයේ තුල පභංකර මහරහතන් වහන්සේ. ඉතින් එක්තරා ඒ මහරහතන් වහන්සේ එක්තරා ඈත කාලවකවානුවක, ඒ කියන්නේ මේ ලෝකයේ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලවකවානුවේ, ඒ කියන්නේ මහා කල්පවලින් ලක්ෂයක් එහා පැත්තේ අති දීර්ඝ කාලයක්. ඉතින් ආන්නේ කාලේ මේ පභංකර ස්වාමීන් වහන්සේ එක්තරා වනකාර්මික පුරුෂයෙක් වෙලා ඉපදිලා හිටියා. වනකාර්මික පුරුෂයෙක් කියන්නේ ඒ වනාන්තරයේ ඇවිදලා ගහකොළ කපලා ඒ වායින් දැව අරගෙන ඇවිල්ලා ඔය ගෘහ භාණ්ඩ ආදී දේ හදලා එහෙම නැත්නම් කණු පරාලා ආදී දේ මහජනතාවට විකුණලා
ජීවත් වෙන පුද්ගලයෙක්. ඉතින් එතුමා මේ වනාන්තරයේ ඇවිදගෙන යනකොට එතුමාට මුණ ගැහුණා මහා පස් ගොඩක් නැත්නම් gadol ගොඩක් කැලෙන් ඇහිලා තියෙනවා. ගහක් වලින් ඇහිලා තියෙන ලං වෙලා බලනකොට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වුණ චෛත්‍ය රාජයන් වහන්සේ නමක්. ඉතින් එතුමා බුදුගුණ මනසිකාරයෙන් කාලයක් හිටපු නිසා මේ වනාන්තරයට යන ගමනේත් බුදුගුණ මෙනෙහි කරමින්ම ගියපු නිසා මේ සෑය මුණ ගැහිච්ච වෙලාවේ එතුමා කල්පනා කරනවා භාග්‍යවත් වූ අරහත් වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් බිඳක් මටත් මේ මොහොතේ මනසිකාර වෙනවා. ඉතින් ඒ බුදුගුණ දන්නා වූ මාවන් කෙනෙක් මේ කැලේට ගිහිල්ලා තියෙන මේ අතු ඉති වලින් පඳුරු වලින් කටු ගහනයෙන් වැහී ගිය මේ චෛත්‍ය එලි පෙරේ නොකර මේන් පිටුපා ගියොත් ඒක හොඳ දෙයක් නෙමෙයි. එනිසා මා පැමිණි කටයුත්ත මෙතනින්ම නතර කරලා මේ සෑය පිරිසුදු කරන්න ඕනි කියලා අර අතු ඉති ඉවත් කළ සෑහෙන පරිශ්‍රමයක් ගත වුණා. සෑහෙන වේලාවක් ගත වෙලා මුළු මනින්ම මේ සෑය එලි කළා, පෙහෙලි කළා, ඒ ගහකොළ ඉවත් කළා, මළුව මනාව පිරිසුදු කළා, එකම තනකොළයක්වත් නැති වෙන ඉවත් කරලා අර තිබුණු වැලි මනාව තුනී කරලා දැන් ඒ සෑය ඉතාමත්ම හොඳින් ඕන කෙනෙකුට ඇතුළු වෙලා වඳින්න පුළුවන් විදිහට පිරිසුදු කරලා මෙතුමා ඊළඟට මොකද කළේ? අට තැනක ඉඳන් මේ සෑය වන්දනා කළා. අට තැනක ඉඳන් සෑය වන්දනා කළ ප්‍රදක්ෂිණා කළා. එතකොට දැන් කවුරු වුණත් සෑයක් බෝමල්ලුවක් ඇමදුවාට පස්සේ ඒ ඇමදීම් ක්‍රියාව අවසන් කළා, පිරිසුදු කිරීම ක්‍රියාව අවසන් කරලා ඊළඟට ඉතාම ගෞරවයෙන් දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ ඒ හැඟීමම හිතට අරගෙන අඩුම තරමින් සතර තැනක ඉඳන්වා ප්‍රදක්ෂිණා කරමින් බුදු ගුණ ටිකක් සජ්ජායනා කරමින් වන්දනා කරන්න ඕනි. මොකද වන්දනා කිරීමේ කුසලයකක්, බුදු ගුණ සජ්ජායනා කිරීමේ කුසලයකක්, ප්‍රදක්ෂිණා කිරීමේ කුසලය තව එකක්. එහෙමතරම් කුසාංශෙත් තමයි පහළ වෙන්නේ. මම මේ කිව්වේ ඒ ක්‍රියාවට අදාළව විශේෂ ආනිසංසය පුද්ගලයාට ලැබෙනවා. ඊළඟට ඇමදීමේ ආනිසංස වෙන එකක්, ඒ වගේම ඒ කොළේවත් කිරීමේ ආනිසංස ලැබෙන හැටි වෙනම ආකාරයක්. මේ ඔක්කොම මේ අමා ධර්මිතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ උවසුවරයා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සෑය ඒ විදිහට පිරිසුදු කරලා තවත් බොහෝ පින්කම් කරගන්නට ඇති. නමුත් එතුමා ඒ ජීවිතයේ මරණාසන්න වුණාම කරපු පින්කම් අතර මෙන්න මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සෑය කැලෑවෙන් වැහිලා තිබිලා එලි පෙහෙලි කරලා පිරිසුදු කරලා මේ සිද්ධ කරපු මහා පින්කම මෙතුමාට මේ දැන් සිද්ධ කළාත් බඳුව මැවි පේන්න පටන් ගත්තා. ආසන්නම කර්ම නිමිත්ත බවට එපත් වුණා ඒ සෑය. ඒ කියන්නේ ඉස්සෙල්ලාම දැක්කේ කැලෑයේ කැලෑක ඉස්සෙල්ලාම දැක්කේ අතු ඇති වලින් වැහිලා කොළ රොඩු වැටිලා පිරිසුදු වෙලා තියෙනවා. ඊළඟට එතුමා තමන්ගේ කායික ශ්‍රමයෙන් වෙහෙසින් මහන්සියෙන් පිරිසුදු කළා. දැන් මේ අවස්ථාව හිතට කාමැදිලා තියෙනවා. හිතට කාමැදිලා තියෙනවා. ඉතින් මරණාසන්න මොහොතේ මේ සිහි වුණා. සිහි වෙනමාත් එක්කම තෞතිසා දිව්‍ය ලෝකයේ සැටයොදුන් උස තිස්යොදුන් පළල රන් විමානයක මෙතුමා පහළ වුණා. එහෙම පහළ වෙලා ඒ පිනෙන්ම සඳහන් කරනවා කල්ප ලක්ෂයක්, තුළුපටු කාලයක් නෙමෙයි කල්ප ලක්ෂයක් දෙව් මිනිස් නොව ඒ එක උපදින දිව්‍ය ලෝකේ, එහෙම නැත්නම් උපදින මනුස්ස ලෝකේ, මේ තැන් දෙකේ තමයි උපදින. දුගතිය වැටෙන්නේ නැහැ. මේක පින්වතුනි සුළුපටු කාරණයක් නෙමෙයි. දිව්‍ය ලෝකෙ උපදින මනුස්ස ලෝකට આવොත් මනුස්ස ලෝකෙන් මැරෙලා යනකොට ආයමත් අර කල්ප ගානට එහා පැත්තේ කරපු කුසලය කර්ම නිමිත්ත වෙලා අරමුණු වෙනවා. දැන් අපිට මේ ජීවිතයෙන් සමුගෙන යන මොහොතේ අවසානයේ කුමක් අරමුණු වේද කියලා අපිට මේ වෙලාවේ මිනිස්ත්‍රය කරන්න අපහසුයි. නමුත් හොඳට යම් කුසල කර්මයක් බලවත් කළොත්, බලවත් කර්මෙන් පුහුණු කළොත් ඒ ආචීර්ණ කර්මය අරමුණු වෙන්නට පුළුවන්. දැන් ගරු කර්ම තියෙනවා නම් ඒව තමයි අරමුණු වෙන්නේ. නමුත් එසේ නොවේ නම් මේ වගේ ආචීර්ණ කර්මයක් හොඳට පුරුදු කරලා තිබ්බොත් ඒ කර්මුණු වීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ඒක මේ ජීවිතේ කරපු දෙයක් වෙන්නත් පුළුවන්. පෙර ජීවිතයක පුරුදු කරපු කිසියම් කර්මයක් අරමුණු වෙන්නත් පුළුවන්. ඒක වෙනම සාකච්ඡා කළ යුතුයි. නමුත් මම මේ සිහි කළේ මේ උපාසකතුමා ආත්ම භාව කී කෝටියක් නම් ඔය කාලවකවානුවේ පහු කරන්නට ඇද්ද? මහා කල්ප වලින් ලක්ෂයක කාලයක් කියන්නේ උප්පත්ති වාර වලින් ගණින්න මනින්න බැරි කාලයක්. එතකොට මේ මුළු කාලෙම මෙන්න මේ කුසල ඉදිරිපත් වෙමින් සුගතිය උපදිනවා. එසේ ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. ඒ පැවිද්ද පිණිසත් අර කුසලයේ විසින් තමයි මෙහෙව්වේ. මහා කල්ප ලක්ෂයකට පෙරදා සෑයක් හෙලිපෙහෙලි කරපු කුසලයෙන් මෙහෙවලා එතුමා ගිහි ගෙදරින් ඉවත් කරලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන සිරිපා අභියසට පැමිණෙව්වා. එසේ පැමිණවලා ඒ ධර්මය ඇහෙන්න සැරැස්සුවා.
පැවිදි වෙන්න සැලැස්සුවා. ඒ ධර්මය හද సంతාන අභ්‍යන්තරයෙන් පහන් ප්‍රදීපයක්සේ දැල් වෙන්න සැලැස්සුවා. ඒ ළඟට ඒ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ බදාහල ධර්මයෙන් පුරුදු කළ ධර්මයෙන් මඟඵල ලැබුවා. ඒ කියන්නේ රහත් වුණා. සිය පිළිසිඹියා ලාභී රහතන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේගේ නම තමයි පබංකර මහා රහතන් වහන්සේ. බලන්න ඒ තරම් උත්තම සැනසීම. පළමුව දෙව්මිනිස් සුගතියේ අසීමිත සැප සම්පත් ලැබීම. දෙවනුව අග්‍රඵලයෙන් අරහත්වයෙන් සැනසී සසර දුක් ගෙවන් කර අවසන් වීම. එතකොට බලන්න කවදා නමුත් බුදු ගුණයක් මෙනෙහි කර තිබුණොත්, සංඥායනා කර තිබුණොත්, මලුමන් පෙත් අමදලා තිබුණොත් ලැබෙන්නා වූ ආනිසංස ලෞකික භූමියට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර ආනිසංස ගෙන දීම දක්වාම දිවෙනවා. එනිසා පිනට ගරහන්ට එපා. මලුමන් පෙත් හැමදීම ඔව්ව කර කර ඉඳලා වැඩක් නැහැ. භවනාමයි කරන්න ඕනි කියලා යමෙක් කියනවා නම් ඒ පුද්ගලයා කාරණා කාරණා හරියට තෝරාගෙන නැහැ. මම ඔබට මුලින් ප්‍රකාශ කළානේ මලුමන් පෙත් සිහිනුවණින් හැමදීමද විසිතුරු භවනාවකි කියා. එනිසා ආන්නේ විදිහට හිතලා කල්පනා කරලා ඒ ලැබෙන ලාභය ලබන්න ඕන. ඉතින් ඒ පබංකර රහතන් වහන්සේ පිරිනිවන් පාන්ට ආසන්න කාලයක හෝ ඒ පදුමුත්තර සම්බුදු සසුනේ ඒ සෑය හෙලිපෙහෙලි කිරීමේ කුසලය සිද්ධ කරපු දාපටන් ආපු අති දීර්ඝ ගමන තුළ උන්වහන්සේ ලැබිච්ච ආනිසංස වලින් බිඳක් ප්‍රකාශ කරලා තියෙනවා. අතීතාංශ ඥානයෙන් බලලා ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද? කුට්ටං ගණ්ඩෝ කිලාසෝච අපමාරෝ විතච්චිකා දද්දු කච්චු චමේ නත්තේ සෝධනාය ඉදම් පලං. ඔන්නේ කානිසංශයක් ගැන ප්‍රකාශ කෙරෙන ගාථාවක්. එතන ආනිසංස කීපයක් තියෙනවා. ඒ සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කුසලානුභාවයෙන් කුෂ්ඨ, ඒ වගේම ගඩු, සුදු කමර, අපස්මාර, ඒ වගේම තමන්ගේ අත්ල, ඒ වගේම පතුල් පැලීමේ රෝග, ඒ වගේම ඇඟ කැසීම් රෝග, දද, මෙන්න මේ රෝග ජාතිත් ඇති වුණේ නැහැ කියන මේවා දැන් හැදෙනවා නම් මනුස්ස ලෝකෙනේ බොහෝ සෙයින් හැදෙන්නේ, දිව්‍ය ලෝකේ මේවා හැදෙන්නේ නැහනේ. එතකොට මනුස්ස ලෝකේ උපන් වාරවල මේ වගේ රෝග පීඩාවක් එතුමාට ජාතිත් හැදෙලා නැහැ. එතකොට බලන්න කෙනෙක් එහෙනම් දැන් සුදු කබරාදී රෝග වලින් පීඩා බිඳිනවා, අතුල් පතුල් පෙරලා විරූප වෙලා තියෙන මන, දත්වල මැලියම් වගේ දේවල් ඒ වගේ බැඳිලා තියෙන මන, ඒ වගේම තමන්ගේ ශරීරයේ අභයබ දුර්වර්ණ විවර්ණ වෙලා තියෙන මන, ලපකැලැල් ආදී දේ මතුවෙලා තියෙන මන, කරන්න ඕනි දේ තමයි ඔය මලුමන් පෙත් ඇමදීමේ කුසල ඉතාසී කල්පනාමේ බුද්ධ ගුණ මන් මෙනෙහි කරමින් සිද්ධ කරන්න ඕනි. එතකොට ආය ජාතිත් ඒ බඳු විපත් සිද්ධ වෙන්නේ නැහැ. විපත් උනාට පස්සේ හඬලා බැලපෙලා වැඩක් නැහැ. එනිසා මෙව ඇහෙන මානයකින් නැත්තෝ අඩු තරමින් සතියකට වතාවක්වත් බෝමලුවක් සෑමලුවක් අමදලා පිරිසිදු කරන්නට අමතක කරන්න එපා. ඒ වගේම ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අඤ්ඤම්පි මේ අච්චරියා බුද්ධ තූපස සෝධනි නාභිජානාමි මේ කායේ ජාතම් පිලක බින්දුක. තවත් ආනිසංසය ඒ බුද්ධ ස්තූපය පිරිසිදු කරපු ජීවිතේ පටන් ඒ ස්වාමින් වහන්සේගේ ශරීරේ ආපු ගමන් මගේ කිසිම ලපයක් තලකැලල් ආදියක් හටගත්තේ නැහැ කියනවා. බලන්න එහෙනම් ඒ සම මොනතරම් වර්ණවත්ව බබලන්නට ඇතිද. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධත්තු පම්මි සෝධිතේ ද්වේ භවේ සංසාරාමි දේවත්තේ අතමානුසේ. තවත් ආශ්චර්යමත් ආනිසංසයක් තමයි ඒ බුද්ධ ස්තූපේ පිරිසුදු කරපු ජීවිතයේ පටන්ම එක්ක ඉපදුනොත් දිව්‍ය ලෝකේ, එහෙම නැත්නම් මනුස්ස ලෝකේ සතර අපායට වැටෙන්නේ. මහ පුදුමයි පින්වතුනි, මේ ආනිසා වෙනසක් එක්ක ජීවිතයක පින්කමක් එක බුදු සසුනක හරියට කරගත්තොත්, සිය නුවණ කල්පනා වෙලවාගෙන කරගත්තොත් ඒ පුද්ගලයාට සසරින්ම අත මෙදෙනකම් ඒකේ පිහිට තියෙනවා. එනිසා මේවා ඇහෙනකොට මේ වගේ පින්කම් කරගෙන ඉන්න ඇත්තෝ අප්‍රමාණ සන්තෝෂයකට පත් වෙලා ඒවා සිහි කර කර ආය ආයමත් ඒ කුසල්ම යෙදෙන්න. මෙතනින් පස්සේ යන ගමනේ නිවන් දකින්නේ තව මහා කල්ප කීයකින්ද හරි කමක් නැහැ. ඒ යන ගමන් මගේ දුකකට විපතකට පත් නොවෙන්න කටයුතු කරගන්න. මේ ජීවිතය තුලදීම උවද මඟඵල සාධනය පිණිස මේ උතුම් කුසල් උපකාර වන හැටි මුලින්ම කියුණානේ. එතකොට එක්කෝ මේ ජීවිතයේ සැපත, මේ ජීවිතයේ මඟඵල නිවන් සැපත ලැබෙවි, නැත්තම් සුගතියෙන් සුගතියට ගමන් කොට පාරමී ගමන අවසන් වූදා ඒ උතුම් ආශ්චර්යමත් සැනසීම ලැබෙවි. ඊළඟට අඤ්ඤම්පි මේ අත්හරියා බුද්ධ ධූපම්මි සෝදිතේ. තවත් ආශ්චර්යමත් ආනිසංසයක් ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සුවන්න වන්නෝ සම්බද්ධ සප්පභාසෝ භවාමහ. උපදින සෑම තැනකම දිව ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි සුවන්න වන්නෝ. ඒ කියන්නේ උන්වහන්සේගේ ශරීරය රන්මන් ශරීරයක් බවට පත් වුණා කියනවා. රණින් රණට දිලෙන ශරීරයක්,
හම රන්මන් පාටයි. ලුටුවන්ගේ සිත වසඟ වන ප්‍රභාවක් ඒ ශරීරයේ තිබුණා. ඒ වගේම තවත් ඒ ස්වාමීන් වහන්සේ ආනිසංසය ප්‍රකාශ කරනවා, අමනාපම් විභජ්ජති මනාපම් උපතිට්ඨති. ජාතිත් ඒ ස්වාමීන් වහන්සේට අප්‍රිය අමනාපදී බැහැර වෙනවා. ප්‍රියමනාපදී පමණක් ලං වෙනවා. ප්‍රියමනාපදී ලං වෙනවා, අප්‍රියමනාපදී මොනවද ඒව බැහැර වෙලා හින් වෙලා යනවා. පුද්ගලය වෙන්න පුළුවන්, සිදුවීම් වෙන්න පුළුවන්. අප්‍රියමනාප පුද්ගලිය සහ සිදුවීම් ඒ අවස්ථා මගහැරිලා යනවා. ප්‍රියමනාප පුද්ගලිය ලං වෙනවා, ඒ අවස්ථාවන් ජීවිතේ ලැබෙනවා. ඊළඟට විසුද්ධං හෝති මේ චිත්තං ඒකංගං සුසමාහිතං. තවත් වැදගත් ආනිසංසය. උන්වහන්සේ වදාරනවා ජාති සිත කෙලසුන්ගේ බලපෑමට ලක් වෙන්නේ නැහැ. මොකද පින්වතුනි ඒක වැදගත් යන. අපි යන ගමන් මගේ රාගයට, ද්වේෂයට, මෝහයට ග්‍රහණය වුණාම ආනන්තරිය මට්ටමේ පාප කර්ම කරන තැනට සැහැසි වෙනවා මේ හිත. එනිසා මෙන්න මේ මාගේ පින්කමක් කරපු වෙලාවේ ඒ පුද්ගලයාට ප්‍රාර්ථනාවකුත් ඇති කර ගන්න පුළුවන් නම් මේ සෑමලුව බෝ මලුව එමදීමේ ආනිසංස වශයෙන් නිවන් දක්නා මොහොත දක්වා මා කෙරෙන් ආනන්තරිය පාපයක් නොකෙරේවා. මිත්‍යා දෘෂ්ටියකට හසු නොවේවා. ඒ වගේම සත්පුරුෂයන්ට කෙරෙහි වරදවා නොම පිළිපදින්නෙක් වෙම්වා. සිල්වතුන්ගේ ගුණවතුන්ගේ සිල්ගුණ හඳුනන්නෙක් වෙම්වා. බුදු පසේ බුදු මහරහත් මුනිවරුන්ට සුවච වූ, අවනත වූ, දමනේ වූ නිවුණ පුද්ගලයෙක් බවට පත් වේවා. රාග කාම ක්ලේශ ජාලාවන්හි වසඟයට පත් නොවේවා. පිරිසුදු සිතකින්, සංසුන් සිතකින්, ඥානීන් තීක්ෂණ සිතකින් උතුම් පාරමි ධර්ම ඉන්ද්‍රිය බල බොජ්ජංග බලවත් කරන්නට ලැබේවා යන ප්‍රාර්ථනාව ඇති කරගන්නට ඕන. එනිසා සිත පිරිසිදු වුණා, සිතේ එකඟ භාවය මනාව ඇති වුණා කියනවා රහතන් වහන්සේ. ඒ වගේම ඒකාසනේ නිසීදිත්වා අරහත්ත මපාපුනි, එකම ආසනයක වාඩි වෙලා අරහත්වයට පත්ුණේ කියන්නේ තථාගතයන් වහන්සේගෙන් උතුම් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා යම් ආසනයක වාඩි වෙලා ඒ ධර්මයේ මෙනෙහි කළා නම් එක් වේ බණ අහන මොහොතේ හෝ සතර මග සතර ඵල ඒ ආසනය තුලදීම ලැබුණා. සෝතාපන්න වුණා, සෝවාන් මාර්ගයේ මාර්ග චිත්තක්ෂණය පහළ වුණා. ඊළඟට සෝවාන් ඵල චිත්තක්ෂණ පහළ වුණා. ඊළඟට යම් වෙලාවකින් පස්සේ සකදාගාමි මාර්ගයේ ඵලේ පහළ වුණා, අනාගාමි මාර්ගයේ ඵලේ පහළ වුණා, අරහත් මාර්ගයේ ඵලේ පහළ වුණා. ඔය සතර මග සතර ඵල ඒ ආසනය තුලම පහළ වුණා. ආය නැගිට නැගිට වාඩි වෙලා නෙමෙයි. ඒකයි කිව්වේ ඒකාසනීය නිසීදිත්වා අරහත මපාපුණිය කියලා. බලන්න කොයිතරම් අපූර්ව ආශ්චර්යමත් අවස්ථාවක්ද. එකම පරයන්කයක් තුළ, එකම ආසනයක් තුළ සතර මඟ සතර ඵල ලැබී සංසාරයක දුක් නිමා වී අවසන් වුණා. ඥාන ප්‍රදීප යලි කිසිදා නොනිවෙන්නට දැල්ුණා. ඒකට උපකාර වුණේ මොකක්ද? අර පෙර ඈත දවසක ඈත භවයක මේ ඇසින් නොපෙනෙන දුරක සිද්ධ කරපු ඥානෙ නැමැති ඇසින් පමණක් බැලි හැකි දුරක සිද්ධ කරපු ඒ සෑය පිරිසුදු කිරීම, සෑ මළු හැමදීම පිරිසුදු කිරීම. එනිසා ඒ රහතන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කළා, සත සහසිතෝ කප්පේ යං කම්ම මකරින් තදා දුග්ගතින්නාභිජානාමි සෝධනාය ඉදම් පලං. මීට මහා කල්ප ලක්ෂයකට පෙර චෛත්‍යයක් ඒ විදිහට පිරිසුදු කළා. ඒ කුසලයේ බල මහිමෙන් මෙහෙම විපුල සැපතක් මාත් වින්දා කියලා රහතන් වහන්සේ නමකගේ සිංහනාදය කිසිසේත් මුසාවක් විය නොහැකි, කිසිසේත් ඒක අසත්‍යයක් නොවේ, පරම සත්‍යයක්. එනිසා සදාකාලයට අසත්‍යෙන් වෙන්නු සත්‍යයේ පිහිටු රහතන් වහන්සේලා වදාළ දේ අපි ගෞරවයෙන් පිළිගන්න ඕන. ඒ උතුම් නුවණින් දැක වදාළ දේ පිළිගන්න ඕන. එනිසා මේ උතුම් ජීවිතය ලැබිච්ච මොහොතේ ධර්මරාජ වූ මහානුභාව බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේ, ගෞතම ධර්මේශ්වරයන් වහන්සේගේ ශාසනය පවතින කාලවකවානුවේ මේ වගේ උතුම් පින්කම් කාට කාට වුණත් ඉන්න පෙදෙසක සිද්ධ කරගන්න පුළුවන්. මොන ගම් පලාතෙද, පන්සලක්, බෝධින් වහන්සේ නමක්, ඒ වගේම චෛත්‍ය රාජන් වහන්සේ නමක් නැත්තේ. තමන්ගේ කකුල් දෙකෙන් ඇවිදගෙන යන්නත් පුළුවන්. මේ බණ කතාව ඇහිලා සිතත් පැහැදුනා නම්, තමන්ගේ සැපතට තමනුත් කැමති නම් මෙන්න මේ පින්කම් අද අදම පටන් ගන්න ඕන. මේ පින්කම් අද අදම කළා තියාගන්න. මේවා හරිනම් හැම දවසකම සිද්ධ කරන්න ඕන. බැරි නම් සතියකට වතාවක්වත්, එහෙමත් බැරි නම් මාසයකට එක දවසක්වත් වෙන් කරගෙන මේ වගේ පින්කම කරගන්න බැරි නම් අවාසනාවක්. එනිසා ඒ අවාසනාවට හසු නොවි මේ උතුම් ධර්මලාභය ලැබිලා තියෙන වෙලාවේ, මඟ පෙන්වීම ලැබිලා තියෙන වෙලාවේ ඒ ආනිසංස ලබන්නට දක්ෂ වෙන්නට ඕනි. එනිසා අර බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින පුණ්‍යානිසංසයෝ පහළ වෙනවා කියපුවේදී මොන තරම් ඇත්තක්ද? ඒ වගේම අර පංචානිසංසවල දේශනා කරානේ,
කයබිදී මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා. දැන් බලන්න අර පදුමුත්තර ධර්මරාජයන් වහන්සේගේ සෑය හෙලිපෙහෙලි කිරීමේ පිණින් කී වතාවක් අවස්ථා කෝටිනම් කීයක් සුගතිය උපදුනාද කියලා. එනිසා මේක සොළපටු කාරණාවක් නෙමෙයි. එනිසා ලඟුව ලමුව ගන්නට එපා. ගෞරවයෙන් මේ කාරණේ පිළිගන්න. කවුරු කවුරුත් ගිහි පැවිදි අය වත්පිළිවෙත් උදෙසා සම්බුද්ධෝපස්ථාන ඒ උතුම් මහා සංඝයාට කෙරෙන උපස්ථාන උදෙසා පසුබසින්නේ නැතුව වීරියෙන් උනන්දුවෙන් උද්‍යෝගෙන් පිනාගිය සිතින් ගතින් ඒ දේ සිද්ධ කරන්න ඕනේ. අපේ පින්වත් පිරිස මේ දේවල් බොහොම උද්‍යෝගෙන් කෙරෙනවා පේනවා. ඒවට සහසම්බන්ධ නොවෙන අය ඉන්නවා නම් ඒවා අවඥාවට බඳුන් නොකර පුළුවන් උපරිමෙන් තමනුත් ඒවට සම්බන්ධ වෙලා මෙන්න මේ වගේ පින්කම් කරගත්තාම ඒක ජාතිත් අපට පිළිසරණ. දුවා දරුවන්ට දරුපරපුරට පිළිසරණ. තරුණ තරුණියන් තුනත් පිළිසරණ. මොකද හොයන සියලු සැපත ගෙනෙන පුණ්‍ය නිධානයක් මේ තුල එකතු වෙන්නේ. ඉතින් අන්නේ පුණ්‍ය නිධාන එකතු කරගන්න හැම දිනාටම ආරාධනා කරමින් අද දහම් කතාව මෙතකින් සමාප්ත කරනවා. අසා සිටි සියලු දෙනාගේම සිත ඒ උතුම් කුසලයේ සිද්ධ කර ගැනීම පිණිස නැඹුරු වේවා. සෑමලු බොමලු අමදල ඒ පිණෙන් හදවත පුරවා ගැනීම පිණිසම තමන්ගේ සිත යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සාලියපුර අනුරාධපුරයේ පදිංචි පින්වත් ඒ.යු.බී. රණතුංග, ශාමලිකා රණතුංග, ඖෂධ රණතුංග, චන්තුලි රණතුංග ආදරණීය පවුලේ සත්පුරුෂ පිරිසයි අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඒ අය බලාපොරොත්තු වන්නේ ජීවත්ව සිටින අයියේ මිලන් කෝන් මෑණියන්ට, චන්ද්‍රලතා හෙට්ටිආරච්චි මෑණියන්ට, ජයන්ත වික්‍රමසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, අභව ප්‍රාප්ත වූ ආර්.එම්. ටිකිරි බණ්ඩා පියාණන් ඇතුළු සංසාරගත සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටද අද බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේට, නෙත් FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, දෙවියන් සහිත ලෝකයට මේ අත්‍යුදාර පුණ්‍ය මහිමය දැනේවා පෙනේවා කියලා අනුමෝදන් කරන අතර නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ඇසුර ලබන්නට, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වන්නට, සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්ම මාර්ගයේ ගුණපිළිවෙත් පුරන්නට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුවදායක ප්‍රතිපදාවෙන් කිප්පාභිඤ්ඤා මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට, සංසාර දුක් නිමා කරන්නට මේ උතුම් ධර්ම දානමේ මහේ ශාක්‍ය පින්කම පාරමී කුසලයක් බවටම පත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සක්දේව රජතුමාට, සතරවනම් දේව රාජවරුන්ට, ආර්ය සුමන සමන් දෙවියන්ට, මාතෘ දිව්‍ය රාජයන් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ඇතුළු මිහි තලයේ පටන් බඹ විමන් දක්වා සියලුම සත්ව ප්‍රජාවට මේ අත්‍යුදාර පුණ්‍ය මහිමය දැනේවා පිනේවා අනුමෝදම් වේවා කියලා අපි ගාථා සජ්ජායනයෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාශ

මේ සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසබ

0: සාධු සාධු සාධු. ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිලකල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිට සනසවාලු ගරු දේශකයන්න් වහන්සේ, පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නෙත් FM රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නෙත් FM වන වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව, ඉරිදා සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
1: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
2: අම්මේ රඹුටන්
3: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
2: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්, ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: මේනික සහල් බයන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, නෙත් FM.
10: පොත් අපගේ නෙත් වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
12: කවදත් අලුත් කා

0: Sit mit Assepoul. Sit mit Assepoul.
1: හයි බොවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිත්නෙත් අසපුහ දහම් සාකච්ඡාව අරඹන්නටයි අපි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට මේ වැඩසටහන නැවත අහන්නට පුළුවන් වග ආරම්භයේදීම සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ වස් කාලයේ වස්තුන් මාසයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය වස් වසා වැඩහිඳින කාලය තුල ගිහිවන අපි, බෞද්ධයෝ වන අපි උන්වහන්සේලාට සිව්පසේ නැප උපස්ථාන කරමින් අපිත් ධර්මයට ලං වෙමින් අපේ ජීවිතය අර්ථවත් කරගන්නට හැම විටම උත්සාහ දරනවා. ඒ අතර

0: විශේෂයෙන්ම මේ වස් කාලයේ සඳහා ප්‍රධාන අවස්ථාවක් අපේ ජීවිතවලට උදා කර දෙනවා. මොකද බෞද්ධයෝ විදිහට අපි හැම විටම ධර්මයේ නියැලෙන්නට ඕන. එනමුදු මේ කාලය තුළ අපි ලංකාව තුළ බහුතර වශයෙන් දකිනවා එවැනි තත්ත්වයක්. ඒ කෙසේ නමුත් අපි කරන දේ පිළිබඳ නිසි අවබෝධයකින් කළොත් හොඳයිනේ. ඒක තමයි බෞද්ධ විදිහට අපි මතකයේ තබා ගත යුතු දේ. අපිට අවබෝධයකින් තොර යම් යම් දේවල් කරන්න සිදු වුණාම හිතේ ඇතිවන පශ්චාත්තාපය පිළිබඳව අමුතුවෙන් සිහිපත් කරන්නට ඕනේ. අනේ මං කැමැත්තෙන් මේ යෝග කළේ. මගේ හිතේ කිසිම එකඟතාවයක් තිබුණේ නැහැ. මං කරන්නම් වාලි කළා. ඊපස්සේ ඒ කරපු එකේ විපාකෙ මට දැන් ලැබෙනවා. මේ වගේ කලාට පස්සේ දෙයක් කොතරම් පසුතැවෙන අවස්ථා තිබෙන නිසා අපි යමක් කරන විට ඒ කරන දේ පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කුමක්ද කරන්නේ, ඒ තුළ මොනවද සිදුවෙන්නේ, ඒ තුළ අපට යම් ආකාරයකට ජීවිතයට මොන වගේ බලපෑමක්ද සිදුවෙන්නේ, මේ හැම දෙයක් කෙරෙහිම සැලකිලිමත් වීම වැදගත් කියලා මම නෙමෙයි ඔබ හැම දෙනාම විශ්වාස කරනවා. ඉතින් අපි අද එයත් සම්බන්ධ කරගෙන අපි කරන දේවල් වල ඒ අවබෝධයෙන් කරන්නට හිතක් කොහොමද සූදානම් විය යුත්තේ කියන කාරණය පදනම් කරගෙන ධර්මයේ ඊට සමීප කරගෙන සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගෞරව නමස්කාර පූර්වකව ඉරිදා සිටින තසපුවේ දහම් සභාවට අතිපෝෂණීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා බොහෝම ගෞරවයෙන්. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අපි යම් දෙයක් කරනකොට ඒ පිළිබඳව අපේ අවබෝධය තිබිය යුත්තේ ඇයි ස්වාමීන් වහන්ස? අපි යමක් අවබෝධයෙන් කළ යුත්තේ ඇයි? ඒ අවබෝධයෙන් කරන දේ තුළ අපේ හිතට මොන වගේ ඒ කටයුත්ත සිදු කිරීමේදී ශක්තියක්ද ලැබෙන්නේ, සහ ඒ කරන දේ තුළ අපට යම් ආකාරයකට අවඩක් වෙනවා නම් නැත්නම් හොඳක් වෙනවා නම් ඒ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමේදී අවබෝධිතා වැදගත්ය කියලා මම හිතනවා. ඒ නිසා ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කරන වැඩක් කරනකොට අවබෝධයෙන් කළ යුතුයි කියන කාරණේ ධර්මානුකූලව අපට පහදලා දෙන්නට පුළුවන් අපි ස්වාමීන් වහන්සේ. අවසර ස්වාමීන් වහන්සේ.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. නැවතත් සිද්නේ තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේදී මහා සංඝරත්නයේ වෙනුවෙන් මම ආශිර්වාද කරනවා කාටත් සුවසේ පහසු විහරණයෙන් මේ දහම් කරුණු ජීවිතය වෙත පමුණුවාගෙන ධර්මයේ සුව මිහිර අත්විඳ ගන්නට භාග්යය වාසනාව සැලසේවා. පින්වත් වරුණ, ඔබ ඉතා හොඳ ආරම්භයක් ඔබ ප්‍රකාශ කළා. දැන් මේ යමක් සිද්ධ කරලා පස්සේ පසු නොතැවෙන්නට හේතු වෙනවා නම් ඒ දේ සිද්ධ කරන එක උතුම්ය කියා. ඒක බුද්ධ වචනයක් වරුණ. ඒ බුද්ධ වචනේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ, තංච කම්මං කතං සාධු යංකත්වා නානු තප්පති. වරුණ, යමක් ජීවිතේ සිද්ධ කරලා පස්සේ ඒ අනුව කල්පනා කරලා පසුතැවීමට හේතු නොවන්නේ නම් යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති සිනහාමුසු මුහුණින් පිනාගිය හදවතින් අස්වැසිලිදායක ජීවිතයකින් එහි විපාකය සැමරිය හැකිනම් තංචකම්මං කතං සාදු. අන්නේ දේ කරන එක හොඳයි. කා ගැනද වරුණ මේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ? ඔබ මා ගැන, අපි ගැනද? අපේ සැපතනේ භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ. අපේම සුවය පතා බුදුමමින් මේ උතුම් කාරණේ දේශනා කළා. එතකොට එනිසා ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව සිදු කෙරෙන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිළිබඳව මෙන්න මේ බුද්ධානුශාසනාව ඉතා හොඳින් ගලපගත්තාම හරි. එමගින් ඔබ සිහි කළා මේ කිසියම් මේ කාරණයක් අවබෝධයෙන් කිරීමේ ඇති වැදගත්කම. වරුණ, බුදුරජාණන් වහන්සේ රාහුල භද්‍රයන් වහන්සේට දේශනා කළා, රාහුලය, යම් කිසි කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මනෝ කර්මයක්, ඒ කියන්නේ කයින් කෙරෙන ක්‍රියාවක් හෝ වචනයෙන් කෙරෙන ක්‍රියාවක් හෝ මනසෙන් හෝ කෙරෙන ක්‍රියාවක් කරන්නට කලින්ම, කල් ඇතුවම, මම මේ කරන්න හදන කාය කර්මය, මම මේ කියන්න හදන වචනේ, මම මේ කල්පනාවට ගන්න හදන අදහස මට යහපත පිණිස පවතිනවද, අන්‍යයන්ට යහපත පිණිස පවතිනවද, මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද, මෙයින් ජනනය වන්නේ මතු සැනසිලිදායක විපාක අත්විඳින්න පුළුවන් කර්ම ප්‍රවාහයෝද කියලා කල් ඇතිවම වරුණ බලන්න කියලා කියන විමසලා, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කියන වචනය යෙදෙනවා. ඊළඟට වරුණ දේශනා කළා ඒ එහෙම මානසිකාරයක් ඒ විදිහට කල් ඇතිව යෝනසෝ මානසිකාරයෙන් ඒ ගැන විමසන්ට බැරි නම් ක්‍රියාවක් කෙරෙන මොහොතක් ඇතිනේ අපේ ජීවිතේ, යම් වචනයක් කියන වෙලාවෙ හරි කයින් යමක් කරන වෙලාවෙ හරි හිතන්න ඕනේ මම මේ කරන කියන දේ හරිද මේකෙන් යහපතක්ද වෙන්නේ මේක කුසලයක්ද මේ කුසල සහගත කායවා කර්මයක්ද මනෝ කර්මයක්ද එහෙම හරි විමසලා තේරෙනවා නම් මේකනම් අවැඩක්ය අයහපත් වචනයක්ය මේ තුල කය වචනේ වැරදි විදිහට භාවිත වෙනවාය කියලා දන්නවනේ මේ මොහොතේ මේක නතර කරලා දාන්න ඕනේ ඊළඟට බලන්න දැන් බොහෝ දිනකට අර අපි ඔබ සිහි කළා වගේ බොහෝ දේවල් කළාට පස්සේ තමයි වැටහෙන්නේ මම මේ කරපු දේ නම් වැරදියි කියලා. වෙච්ච වැඩේ හොඳ නැහැ. කියපු වචනයත් නරකයි. හිතපු විදිය හරි නැහැ කියලා වැටහෙන්නේ දේ සිද්ධ වුණාට පස්සේ කර්මය. එතකොට කර්මය සිද්ධ වුණාට පස්සේ වරුණ ඒකාන්තයෙන් එක විපාකයක් තියෙනවනේ. එහෙනම් දැන් කර්මය වෙලා ඉවරයි. ඒ වගේ අවස්ථාවක කල්පනා කරන්න ඕනි මේ කරපු දේ වැරදි දෙයක්. හරි නැති දෙයක්. ආයි මම නැවත මගේ කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ මේ බඳු කර්ම සිද්ධ වෙන්න ඉඩ තබන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනි. එතකොට වරුණ එහෙනම් දැන් අපි දක්ෂ වෙන්නට ඕනි නුවණින් සලකා මේ කර්මද්වාර තුන පාවිච්චි කරන්න. සිත සහ කය වචනය. භාග්‍යතුන් අපි දේශනා කළානේ ඔබ අහලා ඇති කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු සාදු සම්බත් සංවරෝ. එහෙම දේශනා කරා. සිතින් කයින් වචනෙන් සංවර වෙනවා කියන එක උතුම් දෙයක්. ඒක පුද්ගලයෙකුට යහපතක්. දැන් වරුණ පුද්ගලයෝ සාමාන්‍ය ලෝකේ ජීවත් වන උදවිය සිතින් හෝ කයින් හෝ වචනෙන් හෝ අසංවර වෙන්නේ අකුසල් ධර්ම උපද්දවන්නේ අකුසල සහගත අස්වැසිලි කරා ගමන් කරන්නේ සතුට සෙවීමේ පරමාර්ථයෙන්නේ. නමුත් සතුට සොයා වුන් හැසිරෙන විදිහෙන් මතු විශාල දුක්ඛ ස්කන්ධයකට හේතු ගොඩ නැගෙනවා කියලා දැක්කොත් හඳුනාගත්තොත් වැටහුනොත් ඔවුන් මේ දේ කරන්නේ නැහැ. ඒ නොවැටහීම අනවබෝධය නොදක්නාකම තමයි මෝහය තමයි බොහෝ අකුසල කර්ම කෙලෙන්නට හේතු භූතවන්නේ. එතකොට ඒ නොදන්නාකම හෝ මෝහය හෝ රඳාපවතිනවා අසත්පුරුෂ ඇසුර මත. එතකොට කොහෙන් ගියත් අසත්පුරුෂයේගේ ඇසුර නම් තියෙන්නේ. කොහෙන් බැලුවත් අසත්පුරුෂයෙක් එක්ක නම් පෛරුපාසනේ යෙදෙන්නේ. කතා බහ කරන්නේ ඔහු ජීවත් වන වටපිටාවේ බහුල අසත් ධර්ම නම් අසත්පුරුෂ ධර්ම නම් ඊතර අහන දකින්න දේවල් ඔස්සේ තමන්ගේ හිත අපිරිසුදු වෙන කෙලෙස් උස්සන්නමන රාග ද්වේෂ ආදිය මෝරණ හැඩයක් නම් තියෙන්නේ. එහෙනම් ඉතින් හොඳ විපාක ලැබෙයි කියලා හිතන්න බෑ. එනිසා අපි පසුවිමත් සකසා ගන්න ඕනේ. ඒකට තමයි හොඳම දේ වරුණ මේ අමා ධර්මය නිතර ශ්‍රවණය කරන පුරුද්ද. දැන් මේ සිද්ද දසපොත දහම් සාගතව නිතර අසන පුරුද්ද. ඊළඟට මේ උත්තම ධර්මය නිතර මනසිකාර කරන පුරුද්ද. තව එක්කෙනෙකුට හරි මේ දහම් පිළිසඳර අසන්න සලස්වන පුරුද්ද. මෙන්න මෙතනින් පුළුවන් ජීවිතයකට මහා සැපතක් උදා කර ගන්න වරුණ. මොකද මෙතනින් තමයි සම්මා සංකල්පය පහළ වෙන්නේ. මේ ධර්මයේ තුලින් මෙතනින් කිව්වේ මේ උලාර ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මයේ තුලින් සම්මා සංකල්පේ පහළ වෙනවා පිරිසුදු වෙනවා සම්මා දිට්ඨිය පහළ වෙනවා මොහොතින් මොහොත පිරිසුදු වෙනවා කලයුත්ත නොකලයුත්ත හඳුනා ගන්නට ලැබෙනවා යායුතු නොයායුතු මම්පෙත ඊතාමනාව පැහැදිලි වෙනවා ටික ටික මේ ධර්මයේ අසමින් ධර්මින් ධර්ම සාකච්ඡා සමග එකතු වෙමින් ජීවිත හරිගස්ස ගත්තාම සතියක් සති දෙකක් මාසයක් දෙමාපිය තුන් මාසයක් හාරහත් මාසයක් අවුරුද්දක් දෙකක් යනකොට ජීවිතේ විශාල පුණ්‍යෝත්පාදයක් කුසලෝත්පාදයක් උපදිනවා වරුණ. අන්න එතකොට ශ්‍රාවකයාට අවස්ථාව තියෙනවා අර ඔබ කිව්වා වගේ ඥානෙන් නුවණින් කාරණා කාරණා වටහා ගන්න. ඇයි? ඒක ලැබෙන්නේ මේ ධර්මයෙන්නේ. එතකොට වරුණ එහෙනම් පැහැදිලි පිළිතුර අවබෝධයෙන් සිත කය වචනේ භාවිත කිරීම පිණිස මොකක්ද උපකාරක ධර්මය? බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය.
0: එහෙමයි ස්වාමීන් වහන්ස. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය තමයි අපිට උපකාරක ධර්මය. හැබැයි අපිට ප්‍රශ්නයක් වූ තැනක තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ අමා ධර්මය ලං කරගන්නට හදන්නේ. හිතට ලොකු පීඩාවක් ආපු වෙලාවට ගිහිලා බෝධි පූජාව තියලා එනවා අපි. එතකොට අපිට හිතේ යම් ආකාරයකට දුක් පීඩාවක් ආපු වෙලාවකට තමයි අපි යම් ධාර්මික කටයුත්තකට පෙළඹෙන්නේ. එහෙම නැතිනම් පෝය දවසත් බොහෝ වෙලාවට අපි සතුටින් නිකන් සාමාන්‍ය ප්‍රීතිය ගෙන දෙන ලෞකික ජීවිතයේ ප්‍රීතිය ගෙන දෙන දේවල් පසුපස සම්බයන දවසක් බවට පත් කරගෙන තිබෙනවා. මේ සිල් ගන්න ඕනේ නැහැ අපි අද නිවාඩු දවස පොය දවස කියලා නිවාඩු දවස ඒ දවසට අපි නිකන් පොඩ්ඩක් ජොලි ඉන්න ඕන කොයි හරි ඇවිදින්න යමු අන්න එහෙම කියන අර්ථයකට එනවා. හැබැයි ප්‍රශ්නයක් ආපු දැනක තමයි අපිට ධර්මයේ මතක් වෙන්නේ. ඒකේ සොනස මේ රබහන්සි කිව්වාගේ උපකාරක ධර්මයක් නම් අපිට බුදුජනන හසගේ අමා ධර්මය ඒ ඒක තුලම අපි ඇලී ගැලී සිටිය යුතුයි නේද? ඒ ඇලී ගැලී සිටීම ලෞකික ජීවිතයට බාධා නොකර බාධාවක් නොකරගෙන අපි කොහොමද ඒක කරන්නට ඕන ස්වාමීන් වහන්සේ? ඒ තුල අපිට අපේ ලෞකික ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද? හරි හැටි ධර්මයට නිසියාකාරයෙන් බැසගත්තොත්
1: පින්වත් වරුණ ධර්මයෙන් ඈත්වීම යනු සැපතින් සතුටින් ඉවත්ව යාමයි. හැබැයි මිනිස් ජීවිතයකට ආවහම කිසියම් භෞතික සැපසතුටක් ලැබුණාම ඔය කාරණේ තේරුම් ගන්න අමාරුයි. හේතුව ඇසට පෙනෙන රූප එයින් ලැබෙන ආස්වාදයට මිනිසා මුලා වෙනවා. කනනාසාදී සම්බන්ධයනුත් එහෙමයි. ඒ මුලාම තුල මේ යථාර්ථය වටහා ගන්න ඔහුට වටපිටාවක් නැහැ. එනිසා වරුණ සත්වයෙක් මොහොසෙන් තමන්ට හිතයිසි හොඳයි යහපත් කියලා කරන දේෙන් මතු බිහිසුණු දුක් විඳින සිද්ධ වෙනවා කියන එක ඒ අදහස පවා ඔහුට මගහැරිලා යනවා. ඒ මගහැරී යාම තුල උපෝපත දවසක් ආවත් පුන් පොහොව දවසක් ආවත් ඔබ සිහි කළා වගේ මේ අපි අමුතු නිදහසක් නේ හොයන්නේ. අපි නිදහසය සැපතය සතුටය කියලා සලකන්නේ ඉන්ද්‍රියන් අසංවර කර ගැනීම. එහෙම නෙමෙයිද? ඇස අසංවර කර ගැනීම, කන අසංවර කර ගැනීම, නාස ආදී අසංවර කර ගැනීම නෙමෙයිද සතුරු නිදහස කියලා සාමාන්‍ය සත්වයා සලකන්නේ. එතකොට ඒ සැලකීමම එයාට ද්‍රෝහීකම. ඒ සැලකීමම බුදුරජාණන් වහන්සේ වරුණ දේශනා කළා සරම්ති බාලා දුම්මේධා අමිත්තේනේ වත්තනා කියන මෙන්න මේ බණපදය. මේ නුවණ නැති අය, අපි අර නුවණ ගැන කතා කරන වරුණ මේ නුවණින් කරන්න ඕනේ කියලා, නුවණ නැති අය හැම වෙලාවකම තමා ජීවත් වෙනවා තමයි ජීවත් වෙන්නේ හතුරෙක් එක්ක කියන වරුණ කාරණේ වැටුණාද? කරොන්තා පාපකම් කම්මං යං හෝති කටුකබ්බල. මොකද නුවණ නැති කෙනෙක් තමන්ගේ ජීවිතයේ සිතින් කයින් වතනෙන් අපනත්කම් සිද්ධ කරනවා, කුසල ධර්ම සිද්ධ කරනවා. ඒ සිද්ධ කිරීමම හෝ සතුරෙක් එක්ක ජීවත් වීම හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා වරුණ පටිගච්ඡේව තං කෛරා යංජඤ්ඤා හිතමත්තනෝ. ඔන්න වරුණ කාරණේ අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ දෙයක්. පටිගච්ඡේව කල් ඇතිවම මෙන්න මේ දේ කරන්න කිව්ව මොකක්ද? යංජඤ්ඤා හිතමත්තනෝ, තමන්ට හිතසුව පිණිස පවතින දේ කල්ැතුව කරගන්න කිව්වා. දැන් අපි මේ කල්ැතුව කරගන්න ඕනි වරුණ. මොකක් මේ කල්ැතුව කරගන්න කිව්වේ? දැන් තප්පරයෙන් තප්පරය ජීවිතයේ සැඳෑ භාගයට අවසන් යාමයටනේ උදා වෙන්නේ. අවසන් හෝරාව තමයි දැන් එන්නේ කාගේ වුණත් ජීවිතවල. මහා අවුරුදු ගණන් නැන්නේ ජීවත් වෙන්න. එතකොට එනම් කල්ැතුවම කරගන්න කිව්වේ ඒ මරණයට මෙපිට තමන්ගේ යහපත හොයන්නෝ, යහපතට හේතු එකතු කරගන්න ඕන. දානය සැනසිල්ලේ හේතුවක්, සීලය සැනසිල්ලේ හේතුවක්, ධර්ම ශ්‍රවණය මානසිකාර්යය මතුමතුත් සැනසිලි යෝගයකට හේතුවක්. ඊළඟට සත්පුරුෂ ධර්මවල හැකි උපරිමයෙන් පිහිටීම මතු යුග ගානක් ඔබට මට මේවා පිළිපදින අයට මහ සැනකෙලියක් වෙනවා ජීවිතේ. ඇයි වරුණ මම මේ වචනේ පාවිච්චි කළේ? දැන් දෙවුලුවකට යම් මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් ගියොත් මරණින් මත්තේ, ඒ දිව්‍ය ලෝකයේ ඇසෙන් රූපයක් බලන්න ලැබුණොත් ඇස සතුටු කරන රූපයක්මයි පේන්නේ. දිව්‍ය ලෝකය අපි ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්ද, එතනින් වැඩි ප්‍රමාණයක්ද ඉන්න කාලය තුරාවට ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බයන් තොර තෝංචයකින් තොරව ලැබෙනවා. එනිසා ඒ අන්නේ විදියට සැපතනම් හොයන්නේ සැපතේ හේතු එකතු කර ගන්න ලැබිච්ච ජීවිතේ පාවිච්චි කරන්න ඕනි. වරුණ බණ පොතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාහල හරි ලස්සන උපමාවක්. යථා සාකටිකෝ මට්ටං සමන්හිත්වා මහාපතං. ඔය ගැල් හමුදාවේ යන ගැල්කාරයෝ ඉන්නේ, ඒ කාලේ එහෙමනේ ඔය කරත්තවල බඩු පොරවගෙනනේ බොහෝ දුර ගමන් යන්නේ වරුණ. ඒ යන ගමනේ දැන් ඒ ගැල්කරුවා විසමම් මග්ග ආරෝය, දැන් යන්න ඕනි සම මාර්ගයක් තියෙනවා නේ, ඒක කල්ැතුව දැනගන්න ඕනේ මේ මාර්ගෙන් යන්න ඕනි කියලා. දැන් අපි ගමනක් යන සෝදානම් වෙලා වරුණ යන්න පාර දන්නේ නැත්තම් මම්මුලා වෙලා මහා විපතකටපත් වෙනවානේ. එතකොට දැන් ගැල් කණ්ඩායම ගැල් හමුදාවක් අරන් යන කෙනා කල්ැතුවම දැනගන්න ඕනි මේ පැති වලින් යා යුතුයි. නැත්තම් විශාල ව්‍යසන වලට තමනුත් පිරිසම මුහුණ දෙනවා. එසේ නොදැන විසම මාර්ගයට බැසගත්තොත් අන්තිමට ඔව් මහ විශාල අමාරුවක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කළේ ඒවම් ධම්මාපක්කම්ම අධම්ම මනුවත්තිය. ලෝකේ කවුරුන් නෝ කෙනෙක් ධර්ම මාර්ගයෙන් අයින් වෙලා, අර යා යුතු සම මාර්ගයෙන් ගැල් කරුවා අයින් වෙනවා වගේ ධර්ම මාර්ගයෙන් අයින් වෙලා නම් යන්නේ මන්දෝ මච්චු මුඛං පත්තෝ අක්ඛච්චින්නෝම ජායති. හරියට මරුමුවටපත් වෙලා අර කරත්ත ටික වැරදි පාරකින් දකගෙන ගියාට පස්සේ ඒ කරත්තවල රෝද කැඩිලා මහ විනාශයකටපත් වෙනවා වගේ එයාට දුක් විඳින සිද්ධ වෙනවා කියන. ඉතින් මේ කල්ැතුව මේ භාග්‍යතුන් වහන්සේ මේ ඇත්ත පෙන්වා දුන්නේ සත්පුරුෂයෝ අත්‍යාදරයෙන් මේක පිළිපදින්න ඕනේ. හැබැයි වරුණ පිළිපදින්න ගියාම තමයි අර කෙලෙස් වල බලපෑම එන්නේ. ඊළඟට උස්සන්න වූ රාග දේශ මොහ නිසා මේ ධර්ම මාර්ගේ පිහිටා ගන්න බැරි වෙන්නේ. తాමකාලික සතුට නිසා විශාල කාලයකට මතු යුග ගණනාවක සැනසීම හිමි කරගන්නේ. මේක පිළිපදින්න ගියාම ඒ පුද්ගලයා සත්පුරුෂ ඇසුරේ නොරැඳීම හේතු කරගෙන, සද්ධර්මයේ නැසීම හේතු කරගෙන තමයි ඒක වෙන්නේ.
0: ඒකෙන් සෝනන්ස කියන්නේ මේක පිළිපදින්න තරම්ම අපහසු දෙයක්ද? ඒ කියන්නේ අපි සාමාන්‍ය උරු වෙලා තියෙන රටාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරවීමක් වගේ පේනවනේ ස්වාමීන් වහන්ස. මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වීම මෙතෙක් කාලයක් අපි ලෝකෙම යන කම දිශාවකට ඔහි ගමන් කරනවා වගේ හැඟීමකින් ඉන්නේ. එතකොට ඔබ වහන්සේ ඔය පැහැදිලි කරන තැනදී මට හිතුනේ දැන් අපි හැම් පිටින්ම අපේ ගමන වෙනස් කරන්නට ඕන. එතකොට අපිට හිතෙනවා මේ වෙනස් කිරීම තුළ අපට අවඩක් වේවිද? එහෙම නැත්නම් මේ වෙනස් වීම තුළ අපිට පාඩුවක් වේවිද? මේ වෙනස් වීම තුළ අපි සමාජයෙන් කොන් වේවිද? මෙන්න මේ වගේ ප්‍රශ්න සමහර මිනිසුන්ගේ හිත තුළට දැනනවා නේ ස්වාමීන් වහන්සේ. සමහරුවේ හිඳමණ කියන්නේ ධර්මය දැම්ම ඕනේ නැහැ, ඔය ඉන්න කාලේ ජොලි ඉන්න. ඒ වයසට ගියාම ධර්මයට ලඟ වුණාට කමක් නැහැ. ඔන්න ඔහොම අදහස් කියන්නේ ඔය නිසා වෙන්නට ඇති නේද ස්වාමීන් වහන්සේ? ඒ නිසා අපි මේ ජීවිතයේ ඒ අභියෝගයම ප්‍රධාන අභියෝගයක්. එතකොට ඒ අභියෝගය අපි බාර ගන්න සූදානම් වෙන්න ඕන නේද? නැත්නම් අපි අපේ ජීවිතය තව පහුවෙන්න කල් දාන ධර්මයට ලඟ වීම තුළ අපි අසරණ වීමේ ඉඩකඩ වැඩි නේද අපි ස්වාමීන් වහන්සේ?
1: පින්වත් වරුණ, ඒ සෑම ප්‍රකාශයකින්ම පැහැදිලි වෙන්නේ මොකක්ද? ධර්මයෙන් අපි ඈත් වෙලා තියෙන පමණ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත් වෙලා තියෙන පමණ, දැන් ඒ ධර්මයට ලං වෙන එකත් අපිට අභියෝගයක් වෙලා තියෙන හැම නෙමෙයිද? යටත් පිරිසයින් පංචශීලයේ පවා රැකගන්න එක අභියෝගයක් වෙලා. හැබැයි අර එදවස අපේ අමා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කාලේ මිනිස්සු පන්සිල් රැක විතරක් නෙමෙයි, කල්පනා කළා මේ ඊතලයක් දුන්නේ මිදලා ගියාම සතෙකුට නෙමෙයි විද්දේ. මේ ඊතලේ ගිහිල්ලා කොහේ වැටිලා සතෙක් නිවත් ඇඟේ වැදින් ඇනලා තියෙනවද දන්නේ නැහැ. එහෙමත් පසුතැවුණා. ඒ කියන්නේ ඒ මිනිසුන්ගේ හිතපු විදිය, ඒ සීලාදී ගුණධර්මයේ හදවස්වල රැඳිච්ච විදිය, ධර්මයේ තිබෙන ධර්ම ගෞරවය මා පුදුම දෙයක්. වරුණෝ සාක්‍යෝ කියලා කියන්නේ මා ශ්‍රේෂ්ඨ කුලයක ඉපදිච්ච පිරිසක්නේ. විදුඩබ මා විශාල ආක්‍රමණයක් කළානේ සාක්‍ය දනව්ව. ආක්‍රමණය කළාට පස්සේ ඒ අය කවදාවත් බොරු කියන්නේ. ජීවිත දැන් පේනවා තමන්ගේ පිරිස මේ කඩු ගසා දානවා, අත්පා කපලා දානවා, එකම ලේ විලක් බවට පත් කරනවා. එසේ පෙනී තිබේදී ඔබ සාක්කයක්ද කියලා අහුවාම ඔව් මම සාක්කයක් කියනවා. නෑ කියන්නේ අඟවන්නේවත් නෑ. ඒ වගේම දැන් අර එතෙන්දි ප්‍රයෝගයක් පාවිච්චි කළා සමහර සාක්කයන්. නෑ මම සාක කියලා අර ඒ වගේ අර මේ ඒ වචනේ පොඩ්ඩක් වෙනස් කරලා පාවිච්චි කළා. පස්සේ කාලයක ඒ ඇයට ගරහා කළා කියන මුසාවදන්තපලා කියලා. හිතලා බලන්න මේ මිනිසුන්ගේ දැන් මරණය පෙනිපෙනි වරුණ දැන් විනෝඩබගේ පිරිසට කිව්වා නම් මම සාක්ක නෙමෙයි කියලා එයායි මැරුවේ නැහැ. දැන් ඔය සාක්ක දනව්වේ හේවාකම් කරපු අය, ඒ වගේම දාසකම් කරපු අය, ඒ අය කියන්නේ නැති සාක්කයෝ නෙමෙයි නේ අය. කියන්නේ නැති මම සාක්ක කුලේ නෙමෙයි කියලා. එතකොට ඒ අය ඝාතනය කළේ නැහැ. හොය හොයා හඳුන හඳුන සාක්කයන්ව සමූල ඝාතනය කළා. එතකොට හිතලා බලන්න ඒ තැන් හැමතැනකම මේ අත්පා කැපිලා උපරිම දුකකට පත් වෙලා තියෙන මොහොතක පවා ජීවිතේ නිසාවත් බොරුවක් නොකියන තැනට මේ මිනිසුන්ගේ ධර්මමය අභිමානෙ හයිය තිබුණා නේ. නං කොච්චර මේ ධර්මයේ ජීවිතය තනක් දුන්නද? අපි ජීවිතේ ඉන්ද්‍රිය පිනවීමට තනක් දෙලා තියෙනවා. ඒ ඉන්ද්‍රියන් හික්මවාගෙන, ඒ ඉන්ද්‍රියන් දමනය කරගෙන ලබ උපද්දවා ගත යුතු ඉන්ද්‍රිය සංවරයට තනක් දෙලා නැහැ. ඒ නිසා අපි මේ වරද්දවාගත් එක වහම නිවැරදි කරගන්න ඕනේ. ආය ලොකු කාලයක් නැහැ. අනිත් එක තමයි වරුණ ඉබේම නිවැරදි වෙන්නේ නැහැ. දැන් ඔබ හිතනවාද මේ අපේ ජීවිත කාගේ ජීවිතයක අකුසල ප්‍රවාහයකට හසු වෙලා යනවා නම් කාය කර්ම වශයෙන් හෝ වචී කර්ම වශයෙන් හෝ ඒක ඉබේ ඔහේ කවදා හරි දවසක නිවැරදි වෙයි පිරිසුදු වෙයි කියලා හිතනවාද? එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසල කර්මයක් සිද්ධ වෙන්නත් හේතු තියෙනවා, අකුසල කර්මයක් සිද්ධ වෙන්නත් හේතු තියෙනවා. එනිසා කුසලයක් උපදින්න කාය වාග් මනෝ කර්ම කුසල සහගත කරගන්න අවශ්‍ය හේතු ටික ඉක්මනින් හදා ගන්න ඕනේ. හදාගත්තන් ඉදේ කරන්න පුළුවන්. අපි පීඩාවටපත් වෙන වරන මේ සීලය රැක ගන්න බැරිය, මන භාවනාවක් කරගන්න බැරිය, ධර්මයේ හිත රැඳෙන්නේ නැතේ කියලා ඒකට අවශ්‍ය හේතු විමසන්නේ නැතුව දැන් මෙහෙම හිතන්න වරුණ. දවස 30ෙම ඇස කන ආදී අසංවර වන පසුබිමක් ඇසුරු කරලා හැන්දෑවක පුටුවක හරි බිමක හරි වාඩිලා මම දැන් භාවනාවක් කරනවා කිව්වට හිත සංවර වෙයිද, තැන්පත් වෙයිද? යටත් පිරිසෙන් බුදුන් වඳින්න ගිහිල්ලා පිරිතක් කියන පුරුදු පිරිතක් අමතක වෙනවනේ. ඇයි දවස පුරාවට වරුණ හිත විසිරෙන අරමුණ තමයි ඇසුරු කළේ. එනිසා එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අලෝභේ නැමැති කුසල හේතුව, අද්වේෂේ නැමැති කුසල හේතුව, අමෝහේ නැමැති කුසල හේතුව. මෙන්න මේ තුලින් කෙරෙන කර්ම පිණිස අවධානය යොමු කරන්න. සරලව කියනවා නම් හිත අසංවර වන දේ ඇසුරු නොකර ඉන්න. ඒ කියන්නේ නූපන් කාමච්ඡන්දේ උපදිනවා නම්, නූපන් ද්වේෂේ උපදිනවා නම් යම් පසුබිමක වහාම මගහරින්න ඕනි. වහාම දුරින් දුරු කරන්න. අපි අර ගේසරේ සිත්නේ දස්පේ වරුණ කතා කළේ නොම ඉවසිය යුතු ධර්ම කියලා මාතෘගාවක්. අනේක මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ නොයවසිය යුතු දේවල් තමයි අකුසල ධර්ම පහළ වෙමි. තේ ඉවසා සිටියෝ తాවකාලික ආස්වාදයට කැමති වෙලා අන්නෙතෙන් තමයි වෙනසීම පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා අර ඔබ කිව්වා වගේ තරමක් අපහසුයි. මේ ධර්මයේ පුරුදු කිරීම පහසු නම් මුළු ලෝකෙම සිල්වතුන් වෙයිනි. කිසිදාක කිසිවෙක් බොරුවක් කියලා මං කිස්පරුස වචනයක් කියන්නේ නැහැ. ප්‍රාණඝාතාදියක් කරන්නේ නැත්නම් එහෙම එනවද? එහෙම එන්නේ නැහැ. එනිසා ධර්මයේ හැසිරෙන ධර්මචාරින් ලෝකෙ කවදත් අඩුයි. දහම් රාමයේ ලෝකේ දුර්ලභයි. ඒ ඔක්කොටම මුල ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ දුර්ලභයි. ඒ දුර්ලභ වස්තුව පහළ වෙච්ච කාලවක වානුවකනේ අපිට මේ ප්‍රතිලාභය තියෙන්නේ. දැන් හිතන්න අවුරුදු 45ක සොඳුරු සමයක් ලෝකෙ තිබුණා. ජීවමාන බුදුරුව පෙනී ගිය. ජීවමාන ඒ හඬින් දහම් රාවේ පැතිර නැගුණ. සත්වයන් කීයෙන් කී දෙනාටද අවුරුදු 45 S2 කැරලා තප්පරයක් බුදුරූපෙ දිහා බලන්න පුළුවන් වුණේ. අමා ධර්මයේ තියෙනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ දකින පිරිසම සත්ත්ව ප්‍රජාවේ ඉතාම අඩුයි. නොදකින පිරිසම වැඩි කියලා. ඒතර මනුස්ස ලෝකේ තත්ත්වයත් එහෙමයි. දැන් උතුරු ඉන්දියාවේ උතර ಭಾರತයේ භාග්‍යතුන් වහන්සේ මධ්‍ය මණ්ඩලයේ චාරිකාවේ වැඩි සමයෙහි මේ පෘථුවි මණ්ඩලයේ කොහේ කොහේ හරි රටවල මිනිස්සු ජීවත් වෙන්නේ නැතිනි. නමුත් ඒ ආරංචියවත් ගියේ නැහෙනි. අඩුතරමින් එක දන් හැන්දක් පූජා කරන අවස්ථාව ඉන්දියාවෙම ඉපදිලා. ඒ දවසේ ಭಾರತයේම ඉපදිලා. මධ්‍ය මණ්ඩලයේම ඉපදිලා. දෙවුරම් මෙහෙර කොනේම වැටමායිම තිබිලත් කී දෙනෙකුට මඟ හැරිලා ගියාද? එනිසා වරුණ මේකට මහා විශාල පිනක සහයෝගයක් ඕනි. කරපු පිනක මහා විශාල සහයෝගයක් නිසා තමයි මේ වදන් වල හෝ කාගේ කාගේ හරි කනකට යන්නේ හිතකට යන්නේ. එනිසා අපේ ජීවිතයේ මෙන්න මේක මතක තියාගන්න වරුණ. බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ අසන්නට වාරය අවස්ථාව අසුබීම මුණ ගැසුනා කියන්නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අපි සංසාරේ මොහොසෙන් පින්ටස් කරලා තියෙනවා. සත්පුරුෂ ඇසුරේ ඉඳලා තියෙනවා. ඊළඟට ඒක එහෙම්මමයි කියලා තහවුරු වෙන තවත් කාරණයක් කියන්න. ඒ ඇහෙන ධර්මය ඇහෙනකොට අපිට හිතෙනවා මමත් මෙන්න මේ ධර්මය පිළිපදින්න ඕනි. මමත් සිල්වත් වෙන්න ඕනි. මමත් දන් හැන්දක් පූජා කරන්න. මමත් ධර්ම දානයක් දෙන්න ඕනි. මමත් මේ මහා සංඝයා ඇසුරු කරන්න. මමත් මහා සෑය වන්දනා කරන්න යන්න ඕන. දැන් මන කතාවක ඇහෙනවා මහා සෑය වන්දනා කිරීමේ ආනිසංස. හනිකට ඉක්මනින් ඒ පුද්ගලයා සෝදානම් වෙලා මමත් යන්න ඕනි මහා සෑය වන්දනා කරන්න. මමත් යන්න ඕනි මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න. අන්නේ වගේ ඔන්න පින්කමක් ගැන ආරංචියක් එනවා. මමත් මේ පින්කමට පුළුවන් විදියට සහයෝගය දෙන්න ඕන කියලා වරුණ එහෙම සිතුවිලි පහළ වෙනවා කියන්නේ. ආයෙකත් පෙර කරපු පිනේ ලක්ෂණයක්. ඒ කියන්නේ ආ සත් සංසාරේ මේහෙම පින්කම් පුරුදු කරලා තියෙනවා. එහෙනම් බොහෝ කාලයකට කලින් මේ ජීවිතයට බොහෝ කාලයකට කලින් මේ උතුම් ධර්මයේ ඇසුර අපි ලබලා තියෙනවා කියන එකක්. එතනින් කියවෙන්නේ. කෙනෙකුට හිතනවා වරුණ මම නිති පන්සිල් රකින්න ගමන් පොහොය අටසිල් නොවරදවාම ආරක්ෂා කරන්න ඕනි. නොකා නොබී හරි මම්මගේ දාන වාරි මම පූජා කරන්න ඕනි කියලා අර යහුසුලුව බහුලව යමෙක් කුසල කර්ම කරන්නේ ජීවිතයේ අවස්ථාව හරි ගසගෙන තියෙනවා නම් ආසන්න ජීවිත ගානක බුදුපසේ බුදුමහරහත් මුනිවරුන්ගේ ඇසුර ලැබලා තියෙනවා. ආයි කිසිසැකයක් වාදයක් නැහැ. ඊළඟට කෙනෙකුට හිතෙනවා නම් මේ ජීවිතයේ මේ ගිහිගෙද මේ බුද්ධ ශාසනය පවතින යුගයක්. පිරිසුදු දහම් රාවේ පැතිර නැගෙන යුගයක්. එනිසා මටත් පිරිසුදු පැවිද්දක් උපසම්පදාවක් ලබන්න තියෙනවා නම් කියලා තරුණ ජීවිතයක් ගත කරන තරුණයෙකුට හිතෙනවා පැවිදි ජීවිතයකට එන්න. ඒ සිතුවිල්ල බලවත් කරගෙන පැවිද්දකට පැමිණෙනවා. ඒ දවසක් කරේ කසාවතක් දරා ගන්න කෙනෙකුට හිතට එනවා කියන්නේ සංසාරේ විශාල පුණ්‍ය මහිමයක් එයාගේ පිටුපසින් එනවා. එහෙම පැවිදි වෙලා මනාව කෙනෙක් ඉන්න වරුණු සීලය ආරක්ෂා කරනවා. බ්‍රහ්මචර්යාව සක්සුදක්සේ පිරිසුදුයි. ඒ පිරිසුදු බ්‍රහ්මචර්යාවක් කෙලසුන්ගෙන් කලසුන්ගේ බාධාවට පලිබෝධියට ලක් නොවි වෙහසක් නැතුව බඹසර සිල් රකින්න යම් පුද්ගලයකට පුළුවන්කම ලැබුණා කියන්නේ අභිවාදෙන් ඒ පුද්ගලයා හිතන්න ඕනි මම නම් පෙර ජීවිත ගානක බඹසර සිල් රැකලා මේ පුරුද්ද ගුණ පුරුද්ද මම මේ හදාගෙන තියෙන්නේ මේ කෙලෙස් යටපත් කරපු එකේ පෙර ජීවිතවල කාමරාගයට වසඟ නොවිච්ච එකේ ආනිසංසයක් මේ. දැන් ඒකේ ප්‍රතිපක්ෂය මොකක්ද වරුණ? පංචශීලියව රැකගන්න එක අමාරු නක්. බඹසර සීලයක් ඇහුදුට මානෙක රැකිලා නැත්තම් කෙනෙකුගේ ජීවිතය හිතන්න ඕනි මම සමීප ජීවිතවල මේ ಗುಣ පුරුද්ද හදාගෙන නැහැ. එහෙනම් මේ ජීවිතෙත් මේ ಗುಣ පුරුද්ද හදාගන්න නැතුව නම් මැරෙන්නේ ආයේ කවද හදාගන්නද? බුද්ධ ශාසනයකුත් හම්බ වෙලා ධර්මයත් ඇහෙද්දි කන් දෙකත් බිහිර නොවී තියෙද්දි මනුස්ස ජීවිතය තුලත් ජීවත් වෙද්දි මෙහෙම වටපිටාවක් තුල මට මේ දේ කරගන්න බැරි වුණොත් ආයේ කවද කරගන්න? අන්න එහෙමවත් හිතලා ඉක්මෙන්න ඕනි. ඊළඟට වරුණ දැන් උපසම්පදාවකුත් පිරිසුදුව රැකගෙන කෙනෙකුට කිසියම් සමත භාවනාවක් හොඳට පිහිටනවා. කැලසුන්ගේ පලිබෝධයකින් තොරව නීවරණ පලිබෝධයකින් තොරව ඉතා හොඳට සීය පිහිටනවා. මෙනෙහි කරන කමඨහන වැඩෙන සුළු ගතියක් තියෙනවා. එයා තේරුම් ගන්න ඕනි මම මෙන්න මේ දුර්ලභ ලක්ෂණය වෙනුවෙන් ජාති සතසහස්‍ර මහන්සි වෙලා තියෙනවා. මහන්සියක ප්‍රතිඵලයක්. එනිසා කිසිසේත් මේක ලඝුව ලමුව නොසලකා මේන් අමුතු ආඩම්බරයකුත් ඇති කරගන්න නැතිව ඒ උතුම් ගුණ පුරුද තව දුරටත් මම වැඩි දියුණු කරලා අරන් යන්න ඕනි. පලිබෝධයෙන් වෙන්න පුළුවන් බාධා එන්න පුළුවන් ඒ සියල්ල මැදගෙන මං ඉස්සරහට යනවා කියලා එයා හිතන්න ඕනි. ඊළඟට අපි හිතමුකෝ මේ ධර්මයේ පුරුදු කරමින් පැවිද්දෙක් හරි ගිහි කෙනෙක් හරි සෝතාපන්න වුණා කියලා එතනින් එහාට බලනවා ඉතින් ප්‍රශ්නේ විසඳෙනවා. සංසාර ගමනේම දුර්ලභම උපදවා ගන්න අපහසුම චිත්තක්ෂණය තමයි සෝවාන් මාර්ග චිත්තක්ෂණය. ඉපදුනොත් හරියටම හරි එතනින් එහා වෙහෙස වුණත් මහන්සියලා වැඩ කළත් නොකළත් ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම සසරේ දුක් නිමා කරන. එතෙන්ට එනකන් තමයි මේ අභ්‍යන්තර අරගලයේ තියෙන්නේ. ක්ලේශ ධර්ම වල පාප ධර්ම වලට බලපෑමට නතු වෙන්නේ. වැඩි නෙමෙයි මේ පාරමී පුරාගෙන ශ්‍රාවක බෝධි වෙනුවෙන් නියත විවරණ ලබාගෙන ආපු අය පවා කොච්චර මුලාවටපත් වෙච්ච අවස්ථා තියෙනවද කියලා බලන්න. තමන්ගේ මව්පියා නසන තරමට ආනන්තාරිය මට්ටමේ පාප කර්ම කෙරෙන තරමට මේ බලවත් ශ්‍රාවකයෝ වෙන්න ඉන්න අය මේ මහා භද්‍ර කල්පයේම එනමකට හැරුණා නේ. එහෙම හැරිත ජීවිත තිබුණානේ. ඒ නිසා බලන්න මේක සහැල්ලුවෙන් ගත්තොත් එහෙම මේ කාරණා බරපතලව නොසලකුවොත් එහෙම අපි අතින් එහෙම බැරි වෙලාවත් ඉස්සරහා ජීවිතේක එහෙම ආනන්තාරියක් වෙන්න බැරිද? එහෙම වුණොත් එහෙම ආයෙ කවදා කොහොම ගිහිල්ලා විමුක්තියක් හදා ගන්නද? එනිසා මේවට කල් නැතුව පිළිතුරු හදා ඒකයි දේශනා කරේ වරුණ පටිගච්ඡේව යං කයිනා තංජඤ්ඤා හිතමත්තනෝ. තමන්ට හිතසුව පිණස පවතිනවා මේ දේ කියලා දන්නවා නම් කල් නැතුවම ඒ හිතසුව පිණස පවතින දේ කරගන්න ඕනි.
0: සරණස දැන් ඔබවහන්සේ අර මේ විරුඩබ කුමාරයාගේ කතාව කිව්වා. ශාක්‍ය වංශිකයන්ව ඝාතනයේ සමූල ඝාතනය කරන්නට ආවායි කියන කාරණය. දැන් එතනදී ඔබවහන්සේ මතු කරලා පෙන්නවා ඔවුන් සත්‍යවාදීව බොහෝ වෙලාවට සත්‍ය වචනයම ප්‍රගුණ කළා ජීවිතයේ ඒ තමන්ව ඝාතනය කරනවායි කියලා දැන දැනම සත්‍ය වචනයට පිටු නොපා කටයුතු කළා පිටුපාපොයට ගරහා කළා කියන කාරණය. ඒ වගේම දැන් අපි මේ ඒ කාරණාවත් එක්ක අහලා තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල අපි සවනස මේ නේපාලයේ ඇති වුණු ඔය මහා විනාශයත් එක්ක නැවත කතා කරන්නට පටන් ගත්ත ඔය විරුඩුබ කුමාරයේ කතාව ගැනත්. ඒ නිසා මට හිතෙනවා මේක හොඳම අවස්ථාවක් බවට පත් වෙනවා කියලා. දැන් ශාක්‍ය වංශිකයෝ එහෙම සත්‍ය වචනේම ගරු කරලා කටයුතු කළත් බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ પરම්පරාව රකින්නටත් උත්සාහ කළ අවස්ථාවක් කිහිපයකදී. හැබැයි එක තැනකදී උන්වහන්සේම විමසා බැලුවාම මේ සංසාරයේ යම් කරපු දේක විපාකයක් විදිහට හඳුනා ගන්න සවනසේ කෙනා. අර දැන් ඔබ වහන්සේ කියපු කතාවේදී මට හැඟුණේ කොච්චර එහෙම සත්‍ය වචනයක් දැක්කා. හැබැයි සංසාරේ කරපු වැරදිවල විපාකයක් ආවොත් ඒකට මුහුණ දෙන්නට වෙන ඒ වගේ ලොකු වැරද්දක් කළොත් එහෙම ඒකට විපාකයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම සිදු වෙනවා නේද ස්වාමිනාස?
1: පින්වත් වරුණ, ඒක සැබෑවක්. විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාරණය මෙන්න මේකයි. දැන් කුසල කර්මවල විපාකවලටත් අපි මුහුණ දෙනවනේ. අකුසල කර්මවල විපාකවලටත් මුහුණ දෙනවා. කුසල කර්මවල විපාකවලට මුහුණ දෙද්දී ඒ කුසල කර්මයේ විපාකයේ ස්වභාවය තමයි සිතගත පිනායන ලක්ෂණයෙන් යුක්ත අස්වැසිල්ලක් ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒකනේ කුසල කර්ම ඵල දෙන කොට ස්වභාවය. එතෙන්දිත් මේ ධර්මයේ වැටිද නැති කෙනෙක් ඔළුවට එයා මොකද කරන්නේ? එතෙන්දිත් කාමච්ඡන්දයට වසඟ වෙනවා. සිතින් කයින් වචනයෙන් අසංවර වෙනවා. ඒ කුසල විපාකවලට මුහුණ දීම සේනොත් නොකළ යුතු දේ කරනවා. එහෙම වෙන්නේ නැද්ද? දැන් මහදාන සිට පුත්‍රයාට ඒසා විශාල ධනයක් ලැබුණා. අන්තිමට මොකද වුනේ? තම මේ වගේ චරිත කීයක් තියෙනවද? ධනේ ලැබිලා කුල බලය නිල බලය ලැබිලා පරිහානියට පත් වෙලා අන්තිමට මහමගේ සිංගමන් යදින අය බලුන් බවට පත් වෙච්ච හැටි නැද්ද ඉතිහාසයේ? රජවරු සිංගමන් යද පෙර නැද්ද ඉතිහාසයේ? එතකොට ඇයි එහෙම උනේ? මොකද ඒ කුසල විපාකයට මුහුණ දෙද්දී එයාට බැරුව ගියා යෝනිසෝ මනසිකාරයෙන් සති ඥාණයෙන් එකට මුහුණ දෙන්න. සාමාන්‍යයෙන් වරුණ ඒ සැප සම්පත් උලාරව ලැබෙනකොට එයාට නුවණ නැති වෙනවා. මොකද නුවණ නැති කරන ලක්ෂණයෙන් යුක්තයි ඔය කියපෝ කාමුක ධර්ම. නුවණ නැති කරන ස්වභාවයෙන් යුක්ත වරුණ අන්න එක තමයි අපිට තේරෙන්නේ නැත්තේ. ඊළඟට වරුණ දැන් අකුසල විපාක මොහොන දෙද්දී අකුසල විපාක වලට මොහොන දෙද්දී ඒත් එහෙම අකුසල විපාක වලට මොහොන දෙනකොට සිතට ගතට වට පිටාවට දැනෙන දැඩි පීඩාවක් නැති වෙන්නේ. ඒ පීඩාව අභිසත් සත්වයා ධර්මීය ජීවිතේට ලැබිලා තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? නොකල යුතු පවකම් කරන අපි එතන මොකද දුප්පත්කම් දුගීකම් අසරණකම් ඇති වුණාම සොර මරකම් කරන්න පෙළඹෙනවා. තවත් ලාමක ක්‍රියා කරන්න පෙළඹෙනවා. සිතින් කයින් වචනෙන් අධ්‍යාචාර කරනවා. එතකොට අර දුක ඒ දුකෙන් ඒ දුකට తాවකාලික පිළියමක් කියලා හිතාගෙන නැත්නම් දුකට පිළියමක් කියලා හිතාගෙන කරන తాවකාලික දෙයින් සිද්ධවන්නේ කුමක්ද? ජාතිත් ආය දුකට වැටෙන දේවල් තමයි සිද්ධ කරගන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වරුණ සිරිමුව මඩලින් කෙනෙක් ඉන්නවා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. ඒ කියන්නේ ලැබිලා තියෙන ජීවිතයත් අන්ත දුක්ඛිත ජීවිතයක්. අන්ත අසරණ ජීවිතයක්. කරන්නේම පව් වැඩ. අන්ධකාරයෙන් අන්ධකාරයට යන කෙනෙක්. ඊළඟට කෙනෙක් ඉන්නවා අන්ධකාරයෙන් ආලෝකයට යනවා. ඒ කියන්නේ ලැබිලා තියෙන ජීවිතය අන්ත දුක්ඛිත ජීවිතයක්. හැබැයි බොහෝම අමාරුවෙන් හැඬු කඳුලින් හරි පංචශීල රැක ගන්නවා. අසාධාරණයකට අයුක්තයකට තමන්ගේ ජීවිතය ඉදිරිපත් කරන්නේ නැහැ. කොච්චර ගැහැට පැමිණුණත් වෛරයට නතු උනත් උදාහරණ නතු උනත් තමන් පෙරලා වෛර කරන්නේ නැහැ. කොහොම හරි තමන්ගේ චරිතය රැක ගන්නවා. සිල්ගුණ දම් ටික රැක ගන්නවා. වේලක් අර වේලක් කාලා හරි පිරිසුදු ජීවිතයක් ගත කළා කුසලයක් උපද්දවාගෙන පිනක් උපද්දවාගෙන අඩු තරමින් සුගතියට හරි යනවා. අන්ධකාරයෙන් ආලෝකයට යනවා. සමහර කෙනෙක් කියනවා ආලෝකයෙන් අන්ධකාරයට යනවා. දැන් ඔබට පැහැදිලි නේද වන්න කවුද ආලෝකයෙන් අන්ධකාරයට යන්නේ කියලා. මේ ජීවිතේ ඕන තරම් කෑම බීමද, යාන වාහනද, වතු කුඹුරු පිටිද, ගේ දොරද, මොනවද අඩු? ඒ හැම දෙයක්ම තිබිලා කරොත් කරන්නේම පව්කම. හිතෝ හිතන්නේම අනුන් අසන්න පාප චේතනාව. ඒ වගේම එකතුනොත් එකතු වෙන්නේම පාප සමාචාර සමග, පාපී පුද්ගලයන් සමග. පුද්ගලයෝ පාපී කියනවට වඩා අසත්පුරුෂ ඇසුරට යනවා. ඊට පස්සේ කරගන්න ටිකෙන් අන්ධකාරයටම යනවා. ආලෝකයක බොහොම සැනසීමේ ජීවිතයක් ලැබුණා. කලාතුරකින් කෙනෙක් ඉන්නව වරුණ ආලෝකෙන් ආලෝකයට යන. හැබැයි එහෙම අය බොහොම දුර්ලභයි. පිශාකාව ආලෝකෙන් ආලෝකයට ගියා. සුදත් සිටුවරයා ආලෝකෙන් ආලෝකයට ගියා. වේලුකාන්තගේ නන්ද උත්තමා විනන්දා ආලෝකෙන් ආලෝකයට ගියා. බලන්න වරුණ හිතලා. ඉතින් ඒ නිසා මේ ජීවිතයක් ලැබුණාම දැන් කුසල කර්ම වලට මුහුණ දෙද්දි, අකුසල කර්ම වලට මුහුණ දෙද්දි මේ ධර්මයේ ඇසුර ලැබිච්ච නැති උදවියට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැත්තම්, අමා ධර්මයේ ගැන පිළිපැදීමක් නැත්තම්, සංගරත්නයට ගරහා කර කර ඉන්නවා නම්, මේ උතුම් ධර්ම මාර්ගයේ විවේචනය කරනවා නම්, ලැබිච්ච වෙලාවේ නොයේක් වාද විවාද විතර්ක තර්ක ගොඩනගනගා කාලිනාස්ති කරනවා නම් ඉතින් අසරණ වෙනවා. අනිත් එක තමයි වරුණ, ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසම් පාප චේතසං හිංසන්ති අත්ත සම්භෝතත් තතසාරංව සම්පලං කියලා දේශනා කළා. දැන් ඔය තාල වර්ගයේ ගස් පූදි ඉන්නේ විනාශයටමනේ වරුණ. අන්නේ වගේ අභ්‍යන්තරයේ මේ කියපු පාපී ධර්ම හටගත්තොත් ආය විනාශේ ලක්ෂණ. අන්නේම මේක ටික ටික හිතලා නැවත නැවත මේ අදහස්ම තමන්ගේ අභ්‍යන්තරයට යන්න ඕනි. නෙක්කම්ම විතර්ක ඇති වෙන්න නම් එබඳු පසුබිමක ජීවත්. ඒකනේ මහා රජසැපත රජමැදුරු සිටුමැදුරු හැරදා මහා බෝසතාණන් වහන්සේ කෝටි ප්‍රකෝටි අසංකේ අප්‍රමේය වාරයක් ඔය හිමාකුළු වනාරණට ගිහී ඒ පසුබිම හොයාගෙන ඊළඟට ඒසා විස්මිත ඥානධාරී බුදුරජාණන් වහන්සේ පවා හුදකලාවේ කොච්චර දවස් කල් ගෙව්වද. එනිසා හැම වෙලාවකම මේ ආර්යයෝ, ඒ උතුමෝ, ඒ මහා සත්පුරුෂයෝ හුදකලාවේ සිත කය වචනේ පිරිසුදු කිරීමේ ප්‍රයත්නයේ නොනවත්වාම යෙදිලා මේ අද අදම හෙට හෙටම ලෝතුරා බුදු බව ලැබෙනවා වගේ පිළිපැද්දේ සුමේද තාපසවදීයේ පවා. ඉතින් අන්නේ බඳු ගුණමය පුරුද්දක් අමාරුවෙන් හරි උපද්දවාගෙන ඒක රඳවාගෙන ටික දුරක් ගියාට පස්සේ වරුණ එතනින් එහාට පහසුයි. ඒ කියන්නේ මුලින් මුලින් කාම චේතනා මඩින්න අමාරුයි. දේශේ ව්‍යාපාදේ මඩින්න අමාරු වෙයි මුලින්. හැබැයි අමාරුවෙන් හරි ඒ දේ කරගත්තොත් ඊළඟ අවස්ථාවල යාට පහසුවෙන් අකුසලයට යට නොවි ඉන්නට පුළුවන්කම ලැබෙනවා.
0: සනස අපි දැන් ඔබවහන්සේ කියනෝ වගේ අපිට දැන් හුදකලා වෙන්න වෙනවාද? එහෙම නැත්නම් අපි හිමව් අරණකට නැත්නම් වනවාසී වෙන්න වෙනවාද? එහෙම කියලා සමහරුන්ට හිතෙන්නට පුළුවන්. අපි කොතනින්ද කොහොමද පටන් ගන්නේ ස්වාමීන් වහන්ස? අපි මේ ඉන්නේ ගිහි ජීවිතය තුළ ඒ කටයුතුත් එක්කම මොන වගේ වැඩපිළිවෙලද අපි කළ යුත්තේ?
1: පින්වත් අරුණ, ආතාපිනෝ සංවේගිනෝ භවත්. බලු කැන හිලුන් වෙන්න වුණොත් එහෙම එදාට ඔය කල්පනා වෙයිද? ගිහි ගෙදර වැඩ තියෙනවා, මෙහෙ මෙහෙ දේ කරන්න වෙනවා. මම මේ බොහොම සැරට කියනවා නෙමෙයි. දැන් මා වේවා ඔබ වේවා අපි කවුරු හරි ඒ බඳු තත්වයකට අසරණ වුණාට පස්සේ කතාවක මොන කවර කතාවක්ද? මේ මනුස්ස ලෝකට ආපු මේ ක්ෂණේ මේ මොහොතේ නෙමෙයි ඔකෝම දේවල් ටික පැටළුනේ. එතකොට මේ ඇත්ත තෝරා ගන්න බැරි වුණානේ අපිට. ඒකනේ බොහෝ පැටලීම් වල වෙලී ගියේ. එනිසා ඒව හරේ කොට සැලකුවානේ. ජීවිතේ නැතුවම බැරි දේවල් කියලා ලංකරගත් දේවල් අයින් කරගන්න බැරුවනේ දඟලන්න ඊට පස්සේ. එනිසා බලන්න මෙන්න මේ කාරණේදී තමන්ට තමන් ආදරණීය වෙන්න ඕනි. අපි අර නිතර සිද්දෙත් අසපුෙන් දේශනා කරන්න වරුණ. අත්තානං චේපියං ජඤ්ඤ. තමන්ට තමන් ආදරේ නම් ඊළඟ තමන්ට තමා සතුටෙන් නොවි ඉන්න විදිය දැනගන්න ඕනි. අමාරුවෙන් හරි එහෙම ජීවත් වෙන්න ඕනේ. වෙන මොනවා කරන්නද? මරණ පරියෝසානම් මේ ජීවිතං කියලා තිතන්න ඕනි. ඕකරණේ වරුණ, ආරක්ෂක කඳ උරක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ. බුද්ධානුසතිය, මෛත්‍රිය, අසුබය, මරණ සතිය. මෙන්න මේ මානසිකාර හතර, මෙන්න මේ භාවනා හතර ශ්‍රාවකෙක් පුරුදු කරනවා නම් එයාට ඒ ජීවිත විශාල ආරක්ෂාවක් තියෙනවා. ඒවට කියන්නේ චතුරාරක්ෂක භාවනා කියලා. අඩු වැඩි වශයෙන් අනිවාර්යෙන් පුරුදු කරන පමණට ඒ ශ්‍රාවකයා මේ ලෝකේ සතුටින් ඉන්නවා. යනතනක් දුක් ලැබෙන්නේ නැහැ. කෙදිනකෝ ගමනේ අවසානයක් විද්‍යමාන වෙනවා. ඉතින් ඒ නිසා මේ හැමෝටම හිමවකුළු වනාරණයට යන්න කියන එක නෙමෙයි. ගිහියා ගිහිවතද, පැවිද්දා පැවිදිවතද මනාව සම්පාදනය කළ යුතුයි. ඒකට ආයේ විරුද්ධව විපක්ෂව මොකුත් කරුණු කියලා වැඩක් නැහැ වරුණ. අනිත් එක අතක්කාවචර ධර්මයකට තර්ක බැඳලා මොකටද? බුදු වැසින් දැකලා දේශනා කළා නම් අතක්කාවචර ධර්මයක්, පඬිත වේදනීය ධර්මයක්, සුනිපුන ධර්මයක්, ගම්භීර ධර්මයක්, රාග දෝෂ පරේතෙහි නායන් ධම්මෝ සුසම්බුදෝ. රාගයෙන් දේශයෙන් මොහින් මැඩිත උදවියට මේක පුරුදු කරන්න අපහසුයි කියලා ඒක එහෙමම තමයි ඉතින්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නම් රාග දේශ මොහ අඩුවන ප්‍රතිපදාවක හික්මෙන්. එතකොට ධර්මයේ සමීප වෙනවා. ඒ රාග දේශ මොහ උස්සන්න වෙන ධර්ම මාර්ගයත් වෙලා යනවා. ඉතින් ඒ නිසා වුණා තමන්ට තමන් ආදරය කරන ජීවිතයක් අවද දෙන්නේ අනේ ජීවිතෙන් පස සැනසෙල්ල උදාවේ.
0: එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් මේ සැනසෙල්ල උදා කරගන්න උදාවේ කියන්නේ අපි උදා කරගන්නට කැප වෙන්නට වෙනවා. ස්වාමීන් වහන්ස මේ කැපවීම සාමාන්‍යයෙන් අපි හිතන ක්ෂණයකින් මොහොතකින් කෙටි කලකින් දවසෙන් දෙකකින් එහෙම ලැබෙයි කියලා හිතන්න තමාරු වෙන්නේ ස්වාමීන් වහන්ස. අපි යම් දෙයක් කරන්න පුරුදු කරනවා නම් අවබෝධයෙන් දැන් අවබෝධයක් ඇතිව යමක් කරන්න පුරුදු වෙනවා කියලා අපි හිතමු ස්වාමීන් වහන්ස. අපි බලන දවස් දෙකක් කරලා ඒක එහෙම කරන්න බෑ කියලා එහෙම අතහරින ස්වරූපයක් තමයි අපේ බොහෝ දෙනාගේ තිබෙන්නේ. එහෙම අපිට මේ ළඟ ප්‍රතිඵල බලාගෙන ධර්මයට ලංවීම කොතෙක් යෝග්‍යද ස්වාමීන් වහන්සේ? එහි තියෙන විපාකේ කොයි වගේද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපි ධර්මයට ලං වෙන්න ඕන ඉක්මනින්ම ප්‍රතිඵල බලාගෙනද? ඇත්තටම ඒ වගේ තත්ත්වයන් තුල කඩාවැටීම අපිට ධර්මානුකූලව විග්‍රහ කරලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ.
1: පින්වත් වරුණ, හොඳින් සිහි කරගන්න, ස්වාක්ඛාත ධර්මයේ කුවි දේශනා කළේ සම්දිට්ඨික ධර්මයක්, අකාලික ධර්මයක්. ඔබ මේ මොහොතේද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට හදවතින්ම අනුකූල වන්නේ ඔබට මේ මොහොතේ ඉඳන් අමා සැනසෙලි දැනෙනවා. මතු ජීවිතයකට හෝ මතු යුගයක ඈත නොපෙනෙන මානයක නෙමෙයි ප්‍රතිඵලය තියෙන්නේ. යෙදෙන මොහොතේ අමා සැනසෙල ලැබෙනවා. ඒක හැමම තමයි. ධර්මයේ ස්වාක්ඛාත බව අත්විඳින්න පුළුවන්. බුද්ධ වචනේ පිළිබඳව තියෙනවා. යමෙක් අසුභය වඩමින් රාගියටපත් කරනවා නම් රාගය උස්සන්න වීමෙන් ඇතිවන්නා වූ වෙහෙස එයාට නැති වෙලා යනවා. සාන්තිය නිවීම අත්විඳින්න ලැබෙනවා. යමක් මෙත්සිත වඩයි නම් වෛරය ගැටීම මානසික උදහස ප්‍රෝසය කෝපය නිසා ඇතිවන්නා වූ අභ්‍යන්තර ගින්න එක නිවිලා යනවා මෙත්සිත වැඩීම තුළ. මෛත්‍රිය නැමැති සිසිලනයේ ජීවත් වෙන ලැබෙනවා. ඊළඟට යමෙක් බුද්ධානුසතිය වඩයි නම් අශ්‍රද්ධාවෙන් ඇතිවන්නා වූ සියලු පරිබෝධ නැති වෙලා යනවා. බුදුගුණ වඩන මෙනෙහි කරන මොහොතට පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා. ඒ ප්‍රීතිය තහවුරු කරගෙන ඒ පස්සද්ධිය සමාධි උපේක්ෂා තහවුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමල. මේ නිසා මේ උලාර ධර්මයේ කියන්නේ ජීව ගුණය ඒ මොහොතේම විද්‍යමාන වන ධර්මය. නොපෙනෙන මානයකට සැනසීම යොමු කළේ නැහැ. ඒ නිසා අන්නේ කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ. ශ්‍රද්ධාවෙන් මේ කාරණේ පිළිගන්නා අතර සති ඥාන මතින් පුරුදු කරන්න ඕනේ. ඒ ආරම්භය තමයි අමාරු. අර උත්හාන වීරිය ගන්නට ඕනේ. ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්න වරුණ ටිකක් වීරිය ගන්න ඕනේ. අවසාන මොහොත දක්වාම අරන් යන වීර්යය තියෙන්න ඕනේ. ඒක මේ කාපුරිස නිසෙවිත ධර්මයක් නෙමෙයි. බාලපුරුෂයන්ට ලාමක උදවියට නෙමෙයි සත්පුරුෂයන් විසින් අසුර කරන ධර්මය.
0: එහෙමයි සවනස. ඉතින් මේ ධර්මය, ඒ උතුම් ධර්මය අපිට අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන්කම තියෙනවා. තිබෙද්දී අපිට කුමන හෝ හේතුවක් නිසා අපිම මගහරවාගෙනත් තිබෙනවා. අපි ධර්මයට ලං වෙන්නට ඕන සැබෑ වුවමනාවෙන්. ඒ වුවමනාව ඔබ තුළ ඇති කල මම හිතන්නේ වර්ධන ප්‍රමාණය අඩු වේවි. ඉවසීමේ සීමාව ඔබ හිතව වර්ධනය වේවි. සමහරුන්ට මං කිව්වේ ඒකයි ධර්මය ක්‍රියාත්මක කරනකොටම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයනේ ඔය තැනින් තැනට අත්ින් අත්තට පයින් කුරුල්ලෙක් වගේ නැත්නම් අර දිය බිඳක් කොලෙන් කොලේට අත්ින් අත්තට වැටෙනවා වගේ වැටෙන අවසානයේදී ඉතුරු වෙන දෙයක් නැහැ. එහෙම නැතුව ඔබට හොඳ ඉවසීමකින් යුක්තව එක දිගට ධර්මයේ ප්‍රගුණ කරනකොට මුලින් අපහසුතා මතුණත් මුලින් යම් හීන වීරියක් තිබුණත් පසු කාලීනව ඒ වීරිය තව ටිකක් වැඩි වර්ධනය කරගෙන බොහොම හොඳින් ධර්මයේ නියැලෙන්නට පුළුවන්. සවනහස භාවිතා බහුලීකතා කියලා අපි අහලා තිබෙනවා. කියන්නේ භාවිතය සහ නැවත නැවත එය කිරීම, ප්‍රගුණ කිරීම ධර්මයේදී අත්‍යවශ්‍යම දෙයක් නේද ස්වාමිනහස?
1: පින්වත් වරුණ, ඉතාම වටිනව ඔබ සිහි කරපු දේ. නැවත නැවත ඒ කුසල ක්‍රියාවේ යෙදෙන්න ඕනි. නැවත නැවත ඒක ආයායමත් කරන්න ඕනි. පුඤ්ඤංචේ පුරිසෝකෛරා අහිරාතේතම් පුනප්පුන. ඒ කුසලයේ ආයායමත් කරන්න නවත්තන්න එපා. අර මුලින් සීකලේ වරුණ, යම් දවසක සෝතාපන්න වුණොත් එතෙන්ට එනකන් ඒ වීරිය රඳවා ගත්තොත් එතනින් එහා පැත්තට හරි. එනිසා ඒ උතුම් කුසල වීරිය උපද්දවාගෙන ඒ රඳවාගෙන ආයායමත් ඒ දේ ප්‍රගුණ කිරීම තුළ මුලින් තිබුණ අපහසුව නැති වෙනවා. ඒ කියන්නේ වරුණ, දැන් මුලින් ආරම්භයේදී සීලය රැක ගන්න ගත්තාම, සමාධියක් වඩන්න ගත්තාම, සිත තැම්පත් කරන්න හේතුවාම ඒව බොහොම වෙහෙසකර ධර්ම කියලා වැටහෙන්න පුළුවන්. මේක හරි පීඩාවක්. කොච්චරවත් මේ හිත විසිරලා යනවා, එක තැනක වාඩි වෙලා ඉන්න බෑ, මේ දහම් කතාවක්වත් එගේරියාවක ඉඳගෙන අහන්න බෑ. එහෙම කිසියම් පලිබෝධයක් බාධාවක් එන්න පුළුවන්. ඒක කල්ැතිවම දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ අවස්ථාව පසු කරන්න තමයි වීරියෝම නාවෙන්නේ, සත්පුරුෂ හැසුරුවම නාවෙන්නේ, ඔය සමූහ භවනාදී දේ සංවිධානය වෙන්නේ උදෙසා වරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ස්වාක්ඛාතෝකෝ මහරජ මයා ධම්මෝ. මහරජුනි, මම විසින් ස්වාක්ඛාත ධර්මයේ දේශනා කරලා තිනවා. හැබැයි සෝචකෝ කල්යාණ මිත්තස්ස, ඒ දේශනා කරපු ධර්මය කල්යාණ මිත්‍රයාට කල්යාණ සහායස කල්යාණ සම්පවංකස්. කල්යාණ යහළුවෝ ඉන්න කෙනාට කල්යාණ මිත්‍රයාට නැමී ගත්ත කෙනාට මේ ධර්මය. එතකොට කල්යාණ මිත්‍රයාට නැමීගෙන ඉන්නවා නම් කල්යාණ මිත්‍රයාගේ දැකීම, ඔහුත් එක්ක කතා කිරීම, ඔහුගේ අදහස් වලට කාරුණිකව සම්බන්ධ වීම, ඔහු අභිභවා නොයාම, ඔහු කෙරෙහි දක්වන ගෞරවය, ප්‍රණාමය, විශ්වාසය මත ඒ ධර්ම මාර්ගයේ ඉදිරි ගමන තීරණය වෙනවා. ඒ පිළිබඳව උදාහරණ කතා බොහොමයක් කියන්න පුළුවන් වරුණ. එතකොට පාපී මිත්‍රයන් නම් ඉන්නේ ඒ පොඳුලාට මේ ගමන යන්ට අමාරුයි. මේක මේ නැවත නැවත කියන්නේ සත්පුරුෂ ඇසුර ගැන භාග්‍යතුන් වහන්සේ ඒසා විස්මිත ධර්ම රාජයාණු නේක නායක්‍රම වලින් විභජනය කළ මේ අමා මග පෙන්වී හැකි මහා මුනිවරයාණු වදාලේ සෝතාපත්ති අංගවල පළමුවන්ගේ සත්පුරුෂ ඇසුර. සෝතාපන්න වීම පෙන්ස පිළිපන් ශ්‍රාව දෙවැනි එක සද්ධර්ම ශ්‍රවණේ. ඒ දෙක නැතුව යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ, අනුධර්ම ප්‍රතිපදාව රැඳෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් කරන්න ඕනේ මොකද්ද? ධර්මයට පුළුවන් තරම් පරියාප්ති ධර්මයට පුළුවන් තරම් අසන්න ඕනි. ඒ ධර්මයේ ගෞරවයෙන් අසන්න ඕනි. එතකොට අපි තුන් බණ කතා 10ක් හරි අහනකොට ඔය අතර එක බණපදය හිතර කාවදීනේ. එතකොට මේ බණපදය ඇහිලා හිත හැදිලා සැනසෙල්ල හිමි වෙනකම්ම ධර්මය අහන්න එපා. දැන් බාහ්‍ය දාරුචියට දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා ඉතාම කෙටි අනුශාසනාවක් මේ බුදු සිරිමුව මල්ලින් ලැබුණේ. එතකොට කෙටි අනුශාසනාවක් තුළ ඉතාම මිනිත්තු දෙක තුනක් අභ්‍යන්තරයේ රහතන් වහන්සේ නමක් වෙන්න බාහ්‍ය දාරුචියගේ සංසාර මහන්සිය සංසාර කරපු කැපකිරීම කොච්චර ත්‍රිපිටකේ කටපාඩම් කරන් ඉන්නේද? කොච්චර ධර්මයක් එක්ක යෙදිලා හැසිරලා තියෙන්නේ නැද්ද? මොනතරම් දාන පාරමිතාවක ඉන්නේ නැද්ද? හිතලා බලන්න පෙර ජීවිතයක කාසබු බුද්ධ සාපනේ පුරප ගුණේ ගැන සඳහන් වෙනවනේ වරුණ. ඉතින් ඒ නිසා මේ හැම ශ්‍රාවකෙක්ම මේ සම්බුද්ධ ශාසනයෙන් නිවන් දැකපු. ඒ අය බොහෝම කාලයක් තිස්සේ ඒ උතුම් ගුණ පුරුද්ද හදාගෙන ආවා. ඒ ගුණ පුරුද්ද හදාගෙන තමයි අමාරු. අකුසල පුරුද්දක් නිකම්ම හැදිලා තියෙනවානේ. කාම ඡන්දේ නැමැති අකුසල පුරුද්ද, ව්‍යාපාදේ නැමැති අකුසල පුරුද්ද, තීන මිද්දේ උද්දච්චෝ කුච විචිකිච්ඡා මේවා සංසාරයේ සීම පරණයිනේ. එතකොට ඉතින් ඒ වගේ බලපෑම එල්ල වෙන එක පුදුම වෙලා වැඩක් නැහැ නේ වරුණ. හිතක් මේ කුසලයේ පිහිටවා ගන්න බෑ, හිත විසිරලා යන පිනක් දහමක් හරියට කර ගන්න බෑ. මේවට පුදුම වෙලා වැඩ නැහැ. ඒකනේ විය යුත් සංසාරය යන කෙනෙකුගේ ස්වභාවයෙන්ම. එතකොට හැබැයි එහෙනම් මේ අමා ධර්මයේ වමනාවෙන් හැසිරিলা ඒ හේතු ඒ අකුසලයට යන හේතු වෙනස් කරගත්තාම අපිට ඊට පහසුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. බෑ කියලා හිතුවොත් බෑම තමයි. බෑ කියලා හිතන්නේ නැතුව මේක කරන්න පුළුවන් දෙයක්. මහා මනුවරු කරලා පෙන්නපු දෙයක්. සක්කා භික්කවේ කුසලම් භාවේතු. ඒ අවවාද නිතර සිහි කරගන්න. කුසලයේ වඩන්න පුළුවන්. එයින් අමා සැනසීම ලැබෙන ඕනම පාපයක් මඩින්න පුළුවන්. ඕනම වැරදි පුරුද්දකින් අතුමිදෙන්න පුළුවන්. ඕනම අකුසල ප්‍රවාහයකින් අතුමිදෙන්න පුළුවන් කියන ඒ බුද්ධානුශාසනාවට ගරු කරන්න.
0: එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම හොඳ බොහොම වටින කාරණා රාශියක් ජීවිතයට ලං කරගත්තු සාකච්ඡා. ඔබට මට අපි හැමෝටම හරිම වැදගත් මේ. මොකද ධර්මයේ අපේ ජීවිතයේ හැම මොහොතකම තිබෙන හැබැයි උපයෝගී කරගැනීමේදී තිබෙන ප්‍රශ්න ටිකක් තමයි අපිට තිබෙන්නේ. සමහරු ඒක අවබෝධයෙන් කරන්නේ, සමහරු ඒ පිළිබඳව නිසි ගෞරවයක් දක්වන්නේ, ශ්‍රද්ධාවක් ඕන් තුලනේ. මේ වගේ යම් යම් දේවල් එක්ක කටයුතු කිරීම තුළ පිරවටෙන ඉඩකඩත් වැඩි වෙන නිසාද යමක් අවබෝධයෙන් ධර්මයට අවබෝධයෙන් ලංවිය යුත්තේයි කියන කාරණය, අපි කරන දේ ධර්මානුකූලව අවබෝධයෙන් කළ යුත්තේයි කියන කාරණයයි මනාව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පහදලා දුන්නේ. අද වැඩසටහන නිමා කරන්න කාලය ඇවිල්ලා තිබෙන්නේ. අපි ඊළඟ සතියේ තවත් මේ ආශ්‍රිත තවත් වටින දහම් කාරණා ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඔබේ ජීවිතයට දිනේ අපේක්ෂාව ඇතුව ඔබට පුළුවන් සතියක විරාමයෙන් පසුවත් ලබන ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වා සිද්නේ තසපුව අහන්නට. ඒ සඳහා ආරාධනා කරන ගමම්ම නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙනවා. මේ වැඩසටහන නැවත නැවත අහන්නටත් ඔබට අපි ආරාධනා කරනවා. අද තියුතුම් ධර්ම මාර්ගයේ මනාව පහදා දුන්නු. විශේෂයෙන්ම මේ ධර්මය අපිට මගහැරෙන තැන් හඳුනාගෙන ශ්‍රාවකයාට මෙහි ඇති වටිනාකම මොකක්ද කියන කාරණේ මනාව තේරුම්ගෙන අපට ධර්මයේ දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ ගෞරවනීය පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කරන මේ උතුම් සත්ක්‍රියාව නිසාම ධර්මයට දිනෙන් දින එකතු වෙන පිරිස වැඩි වෙනවා. ජීවිතේ ධර්මයෙන් ජය ගන්නට උත්සාහ කරන මිනිසුන්ගේ හිත හැදෙන්නට ඔබ වහන්සේගේ අනුශාසනාව හේතු වෙනවා. ඒ නිසා තව බොහෝ කල සුවසේ මේ ධර්මයේ ඔබ වහන්සේත් ප්‍රගුණ කරමින් අපේ ජීවිතවලට ලං කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යම වේවා. නිදුක් නිරෝගී භාවයම ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණසම ඒ සෑම සියලු කුසලයක්ම හේතු වේවා කියලා අද වැඩසටහන නිමා කරන වෙලාවේ හැමෝම වෙනුවෙන් නිස්සාවක හැමෝම වෙනුවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ.
1: සාදු සාදු සාදු. බොහෝම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණ ඇතුළු පවුලේ සියලු දෙනාට, නෙත් FM කාර්ය මණ්ඩලයට, මේ උලාර ධර්ම සාකච්ඡාවෙන් සැනසෙන සත්පුරුෂ පින්වතුන්ලාට කියා දීපු දහම් කරුණු අනුව සිතකය වචනය හසුරුවා ගැනීම පිණිස විශාල පහසුවක් ඒ උදෙසා හේතු වන පුණ්‍යෝත්පාදයක් බවටම මේ දහම් පිළිසඳරපත් වේවා. අමාරුවෙන් නමුත් තබන ධර්ම මාර්ගයේ ඉදිරියට තබන එකම පියවරක් නමුත් බොහෝ කාලයකට හිතසුව පිණිස පවතින බව සිහියේ රඳවාගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනය ලැබිත වෙලාවේ උතුම්ම පිහිට ලබන්නට සියලු දෙනාගේ ජීවිත මනාව හසුරුවා ගන්නට ලැබේවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
0: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. ඔබටත් ජීවිතයේ ධර්මය අහනවා දකින්නවා වගේම අනුමෝදන් වෙන්නයි මම ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා වැඩසටහන නැවත අහන්නට ආරාධනා කරන ගමන්ම සීකලියුතු කාරණා කිහිපයක් තිබෙනවා. ත්‍රවලනිත ආයතනය ගැන සිහිපත් කරලා ඉන්නම්. ත්‍රවලනිත ආයතනය කියන්නේ බුද්ධ භූමි කරාවෝ ගෙන යන්නට උර දෙන ආයතනය. දැන් ඉදිරියේදී මස් මාසේ නිමාවීමත් එක්කම කඨින මාසය ආරම්භ වෙන්නේ දඹදිව බුද්ධ භූමියේ පැවැත්වෙන්නා වූ කඨින පින්කම් සඳහා ඔබව ගෙන යන වන්දනා ගමන ත්‍රවලනිත ආයතනය ආරම්භ කරන්න සූදානමින් සිටින්. ඒ වෙනුවෙන් දැන්ම ඔබට පුළුවන් තමන්ගේ ආසනය වෙන් කරගන්න. එහෙම නැත්නම් මේ වන්දනා ගමනට එකතු වෙන්න. ඒ නිසා දැන්ම ත්‍රවලනිත ආයතනයට කතා කරන්න, කතා කරලා හේතුම් පුද බිමට බුද්ධ බුදේශියට ගිහිල්ලා අවබෝධයෙන් වඳිනා වගේම කඨින මහා පින්කමටත් එකතු වෙලා තවත් ජීවිතේ අමතක නොවන කුසලයක් විනක් රැස් කරගන්නට අපි ඔබට ආරාධනා කරනවා. කතා කරන්න 0112 863 363 එහෙම නැතිනම් 0667 163 872. මේ වස් කාලේ අපි සිව්පසෙන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරනවානේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ වටිනා පුණ්‍ය සිද්ධස්ථාන රැකගන්නට අපි උර දෙනවානේ. දැන් අපි කියන්නේ යන්නේ ඒ වගේ වටිනා අවස්ථාවක් ගැන. මේ තමයි අපිට ඓතිහාසික වශයෙන් වැදගත් වන සුවිශේෂී පුණ්‍ය භූමිය. පසුගිය දවස්වල සෙංකඩගලපුර දළදා මන්දිරයේ දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වුණා. ඇසල පෙරහැර මංගල්‍යය. ඉතින් දළදා වහන්සේ වඩමවන මේ අසිරිමත් පෙරහැර දකිනකොට මගේ හිතේ මතුබුනේ දළදා වහන්සේ කොතරම් ගරු බුහුමන් ලබනවාද කියන කාරණේ. උන්වහන්සේට ගරු කිරීම රටක කොච්චර ජීවත් වන අපට ආශිර්වාදයක්ද කියන කාරණේ. මේ සිහිපත් කරන්නට යන පින්කම ඔබට දායක වෙන්නටම ආරාධනා කරන්නේ මෙරටට අපේ ලක්දීපයට මේ දළදා මන්දිරයේ වැඩ හිඳින දළදා වහන්සේ වඩමෝමින් ඉස්සෙල්ලාම පය තියපු තැන. ඒ තමයි නැගෙනහිර තිබෙන ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය. හේමමාලා දන්ත කුමරු එදා දළදා වහන්සේ වඩමෝගෙන ලක්දීපයට ඉස්සෙල්ලාම අඩිය තිබ්බේ මෙතන. මේ පුණ්‍ය භූමිය හරිම වැදගත්. විශේෂයෙන්ම පහුගිය කාලේ 30 වසරක යුද්ධය තියෙන කාලේ මුහුදුකොටි බලකායේ ප්‍රධානියා වුණේ සුසෙයිනි. සුසෙයි මේ බලකොටුවක් වගේ කරගෙන හිටියේ මේ අපිට තිබෙන ඓතිහාසික පුද බිමක. ඒ වගේ විශේෂයෙන්ම කාන්තා බලකාය කොටි කාන්තා බලකාය ගොඩනගන්නට කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගත්ත මේ ලංකාපටුණ. හැබැයි ඒ ත්‍රස්තවාදී මුණිනුපුටා දැම්මට පස්සේ දැන් අපිට මේ ලංකාපටුණ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ නැවත හිතේ හැටියට පින් කරගන්න අවස්ථාවක් බවට පත් කරලා තිබෙනවා. අපේ හම්බේගමුවේ ආස්සජි ස්වාමීන් වහන්සේ විහාරාධිකාරි ස්වාමීන් වහන්සේ විදිහට මේ පුණ්‍ය භූමිය දිවි හිමියෙන් රකින්නවා. දැන් ඔන්න ඔබට මේ වස් කාලයේ පින් වැඩෙන උතුම් කටයුත්තකට දායක වෙන්නට පුළුවන්. කොටින්ගේ කරදර නිසා සංඝාවාසයක්වත් තිබෙන්නේ නැහැ අපි ස්වාමීන් වහන්සේලාට වැඩහින්න. ඒ වගේම ධාතු මන්දිරයක් මේ පුණ්‍ය භූමියේ නැහැ. දළදා වහන්සේ වැඩමවපු තැන. ඒ නිසා අපි නෙත්‍රේඩියෝව ජාතිය නාලිකාව සූදානම් මේ උතුම් පුදුමිමේ දළදා මන්දිරයක් හදන්නට. ධාතු මන්දිරය සදාතුක මන්දිරයක් සුගන්ධ කුටිය නිර්මාණය කරන්න. ඒ වගේම ගෞරවනීය මහා සංගරුවනට වැඩහින්න සංඝාවාසෙ හදලා දෙන්න. ඉතින් ඒ නිසා මේවා රටක රාජ්‍යයක් කරනකම් හෝ එහෙම නැත්නම් කවුරු හරි දානපතියෙක් ඇවිල්ලා කරනකම් බලන් හිටියොත් ලංකාපටුන විහාරස්ථානයේ මේ දක්වා වෙච්ච සිදුවීම තව බොහෝ කාලයකට සිදුවේවි. ඒ නිසා අපේ පින්වන්ත අම්මේ තාත්තේ දයාවර ශ්‍රාවක පින්නතුනේ විදේශගත වෙලා ඉන්න අපේ මේ වැඩසටහන අහන හැමෝටම මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. අපි තිස්සමහරාමේ වාලි හැදුව මතකයිනේ ඔබට. ඒ වගේ මේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ දළදා වහන්සේ වඩමෝගෙන පැමිණි මේ පුණ්‍ය භූමියේ ඒ උතුම් ධාතු මන්දිරයේ සුගන්ධ කුටිය හදන්නට ඔබ එකතු වෙන්න. එහි වහලය සකසන්නට සංඝාවාසයේ වහලය නිර්මාණය කර දෙන්නට ඔබ එකතු වෙන්න අපිත් එක්ක. විස්තර දැනගන්න කතා කරන්න 0777 980 6237 0777 980 6237 දුරකථන අංකයට මං ඉදිරියේදී ඒ සඳහා යම් කොටස් වශයෙන් දායක වෙනවා නම් කොහොමද ඊට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට සිහිපත් කරන්නට කැමැති. එනමුදු ඔබට තමන්ගේ අතේ තියෙන ඕනෑම මුදලකින් තමන්ට ප්‍රමාණ තමන්ට හැකි පමණින් ඊට දායක වෙන්නට පුළුවන්. අපි එහෙම කිව්වහම මට මතකයි තිස්ස මහා රාමරාජ මහ විහාරස්ථානයේ වහලීදි කරන්නට ඒ උතුම් අභිනව ධර්මශාලාවේ ඔබ ලබා දුන්නු සහාය. ඒ වගේම මේ කටයුත්තට අපි දායක වෙමු. මොකද මේක අපිට අත්හරින්නම බැරි තැනක්. දළදා වහන්සේ වඩමෝල ඉස්සෙල්ලාම අඩිය තියපු තැන ලංකාපටුන. ඉතින් ඒ නිසා ඒ සඳහා එකතු වෙන්නට මා ඔබට ආරාධනා කරනවා. පූජා ගිනුම ඒ සඳහා විවෘතයි. ඔබට පූජා ගිනුමට මූල්‍යමය වශයෙන් දායක වෙලා මේ සමුද්‍රගිරි රාජ මහ විහාරස්ථානයේ ලංකාපටුන තියෙන ඒ උතුම් වහලය නිර්මාණය කරන්නට මේ වස් කාලයේ පින් වැඩින මහා පින්කමක් අපි ඔබට ආරාධනා කරනවා. එකතු වෙන්න අපිත් එක්ක මේ ගිනුම් මංකිය ඔබ ලියා ගන්න. ගිනුමේ නම තමයි පූජා. පූජා ගිනුම ලංකා බැංකුවේ කොල්ලුපිටි දෙවන ශාඛාවේ තමයි ගිනුම තිබෙන්නේ. ගිනුම් මංකය 847-943-85 847-943-85 මේ ගිනුමට මුදල් බැර කරලා අපි එකතු වෙලා මේ සදාතුක මන්දිරයයි සංඝාවාසයයි නිර්මාණය කරමු. ඒක හරි යුගයේ අවශ්‍යතාවය. ඒ නිසා මගේ ශ්‍රද්ධාවන්ත ආදරණීය ශ්‍රාවක ඔබට මා නැවත නැවත ආරාධනා කරන්න ගිහිල්ලා බැලුවම මට හිතුනේ අනිවාර්යයෙන්ම මේක හදන්න ඕන එකක් කියලා. අපි බෞද්ධයෝ විදිහට අපේ අඩුවක් නැත්නම් ඒ නිසා අපි එකතු වෙලා මේ උතුම් කටයුත්තට දායක වෙමු. ඒ සඳහා ආරාධනා කරමින් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට 0774-25-214 අංකයට කතා කරන්නයි ඔබට ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව කවදත් අලුත් කාගෙත් නෙත්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672. කවදත් අලුත් කාගේ

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳ මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට brought to you by හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. එ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙතෆම් රේඩියෝව සමග නෙත්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා. අපි කූරගල ගොඩ නැගුවා. ඒවගේම ඔබට මතක ඇති තිස්සමහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙන එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහාසෑය ගොඩ නැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩ නැගුවා වගේම ඕන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩ බැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677772514 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. අපේ නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා.

තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟතුනි, අද ධර්මානුශාසනාව සඳහා දේශනාවේ ධර්ම දානමේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ එල්පිටියේ පදිංචි සුනිල් ඉගලවිතාන මහත්මා ඇතුළු ඒ පුණ්‍යවන්ත පිරිස විසින්. ඉතින් මේ පිඟතුන් තමයි අද මේ උදාර ධර්ම දානමේ පින්කමේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි මේ පිඟතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. පිඟතුනි, මං අද දවසේ ධර්මදේශනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා සංයුත්ත නිකායේ සංග්‍රහ වෙලා තිබෙන බොහොම සුවිශේෂී දේශනාවක්. දේශනාවේ නම තමයි කෝසල සංයුක්තයේ තියෙන පබ්බතූපම සූත්‍රය. ඒක සංයුත්ත නිකායේ පළවෙනි පොතේ තමයි සූත්‍රයේ තියෙන්නේ. පිළිතුරු බොහොම වටිනා කියන අදහසක් භාග්‍යවතුන් වහන්සේ අපට බොහොම මහා කරුණාවෙන් දේශනා කරපු
හරි වටින සූත්‍රයක්. දේශනාව පවත්වන්නේ කොසල් මහ රජුරුවත් එක්ක. මේ කොසල් මහ රජතුමා කියලා කියන්නේ පින්වතුනි අපේ ශාසනය හරි සුවිශේෂී කෙනෙක්. භාගතුන් වහන්සේ කොසල් මහ රජුරුවන් එක්ක සාකච්ඡා කරපු සූත්‍ර අන්තර්ගත වෙච්ච කොටසර තමයි මේ කෝසල සංයුත්තේ කියන්නේ. ඉතින් මේ පබ්බතූපම් සූත්‍රයේ ගත්තොත් ඒ අතර තියෙන බොහොම සුවිශේෂී සූත්‍රයක්. අපට පින්වතුනි හිතන්න කරුණක් භාගතුන් වහන්සේ මෙතන කියනවා. දවසක් මේ කොසල් මහ රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට බොහොම අවේලාවක පැමිණෙනවා. සාමාන්‍යයෙන් අපේ ධර්මයේ කියන කරුණක් තමයි පින්වතුනි මේ කොසල් මහ රජතුමා දවසකට දෙවතාවක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට එනවලු. රජතුමා පින්වතුනි කොහේට ගියත් ඒක කරනවලු. ඔත්තුකරුවන්ව නිතරම දාලා තිනවා අද භාග්‍යතුන් වහන්සේ කොයි දිසාවෙ වැඩ ඉන්නවද කියලා බලන්න. එහෙම බලලා මේ රජතුමා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න දවසකට දෙවතාවක් එනවා. බලන රටක් පාලනය කරන රජෙක් බුදුරජාණන් වහන්සේ කිරී හිත පහදවාගත්තු තැන පටන් ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරයින් පස්සේ තමන්ට ලැබෙන සසරේ ලාභය ගැන හිතලා රජතුමා කොච්චර ජීවිතයට වටිනා යමක් එකතු කරගන්නවද. ඉතින් මේක හරි වටින කාරණාවක්. පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව අපට නිතර මතක් කරන කරුණා. මේ පිනක් දහමක් කරගන්න ඕන කියන කාරණාව. පිංගතුනි මේ රජතුමා දවසකට දෙවතාවක් බුද්ධ උපස්ථානයට එනවා. ඉතින් ඒ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක ඉතින් ධර්ම කතාම තමයි කතා කරන්නේ. තෙදා බුදුරජාණන් වහන්සේ රජතුමා දැන් සාමාන්‍යයෙන් වෙනද එන වෙලාවල් වලට වඩා එදා ටිකක් අවිලාවක ඇවිල්ලා තියෙන්නේ. එයා වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා රජතුමා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා එකත් පසක ඉඳගත්තම භාග්‍යවතුන් වහන්සේ පැණි අහනවා. ඇයි මහරජා අද මේ අවිලාවේ? ඒතර රජතුමා කියනවා ස්වාමීනි මම රජේ. රජ කෙනෙකුට තියෙනව රටක කළ යුතු රාජකාරී. ස්වාමීනි මං අන්නේ වගේ රාජකාරියක් අවසන් කරලා එකෝ මේ ආවේ. එතකොට රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවට ඇත්තටම ඉතිරින් එහාට අහන්නේ මොකද්ද රාජකාරිය අහන්නේ? ඇයි ඒ? රාජකාරිය ගැන කියනවා නම් ඒ රාජකාරිය තමයි මේ කොසල් මහ රජුරුවන්ට ඉඳලා තියෙන හුඟක් හතුරු. ඊටම ඒ හතුරු නිතරම උත්සාහ කරලා තියෙනවා මේ රජුරුවන්ව මරන්න. හැබැයි රජ්ජුරුවන්ව මරණවක් තබා රජ්ජුරුවන්ගේ සමට සිදුරක්වත් කරන්න සමර්ථයක් නැහැ. ඒ හතුරෙකුට බැහැ. මොකද රජතුමා පින්වතුනි නිකන් එළියට බැස්සත් රියන් ගණනාවක් සේනාවක් ඉන්නව රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට. සාමාන්‍ය පින්වතුනි අපි හුඟක් වෙලාවට මේ අතීතයේ වර්තමානයේ අතරේ කරුණු ගලපද්දී අපේ මනසේ පොඩි කාලේ ඉඳලම හදලා තියෙන සංකල්පයක් තමයි මේ අතීතයට වඩා වර්තමානයේ වෙනකොට ලෝකේ හරි දියුණුයි කියලා. ඒ යුද්ධමේ ශක්තිය අතින් ගත්තත් අතීතයට වඩා වර්තමානයේ හරි දියුණුයි කියලායි කියලා තියෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් මේ පින්වතුනි එහෙම එකක් නෑ. ඒ ඈත අතීතේ මේ රජවරුන්ගේ කාලයේදී තිබිච්ච යුදමේ ශිල්පීය ක්‍රම අද කාලේ කෙනෙකුට කිව්වට පිළිගන්නත් බෑ. දැන් ලංකාවේ පින්වතුනි මොන වගේ යුදමේ ශක්තියක් ඔය රජ කාලේ තිබුණද කියලා කියනවා නම් එක්තරා කලෙක ඔය මියන්මාරේ බුරුමෙ රටේ කියලා අපි කියන්නේ. ඒ රටේ එක්තරා ප්‍රශ්නයකදී පින්වතුනි මේ ලංකාවෙන් නැව් ගිහිල්ලා ඒ රටට පහර දීලා ඒ ප්‍රශ්නේ විසඳලා ආවා. ඒ කියන්නේ පින්වතුනි මේ ඒ තරම් යුදමේ ශක්තියක් තිබිලා තියෙනවා නැව්වලින් ගිහලා පහර දෙන්න තරම්. ඉතින් ඒ වගේ ගත්තම බොහොම දියුණු ශිල්පීය ක්‍රම තිබිලා තියෙනවා. මේ රජුරුවොත් පින්වතුනි එළියට බැස්සත් නිකන් රියන් ගණනාවක් ඕන් ඕ වගේ බලවත් මේ සෙබළු ඉන්නව රජුරුවන් ආරක්ෂා කරන්න. දැන් ওই දුටුගැමුණු රජුරුවන්ගේ කතා කරද්දි කියන කාරණාවක් නේ. දැන් දුටුගැමුණු මහරජතුමා යුද්ධ 28ක් කරලා එළාර පරාජයට පත් කරා. ඒ වෙලාවේදී ඔය දීගජන්තු කියන සේනාධිපතිගේ ඥාති පුත්‍රේ බරණ්ඩුක
හැටදාහක් පිරිසක් එක්ක දඹලු කොළ පටුනින් බැහැලා දුටුගැමුණු රජ්ජුරුවන්ව මරන්න එනවා. හැටදාහක් පිරිසක් එක්ක දුටුගැමුණු මහරජතුමා ජයභූමිය වෙත පිය නගනවා. ජයභූමිය තියෙන පස්සේ ජයභූමිය වෙත පිය නගනවා. රජ්ජුරුව පසුපසින් පසුපසට සේනාවත් එක්ක ගමන් කරන ලීලාව දැකලා එහා කෙළවරේ හිටපු බරණ්ඩුව කෑ ගහලා අහනවා, මාගේ සේනාව දැකලා බියෙන්ද පලා යන්නේ? කොහෙට පලා ගියත් නුඹල එකෙක්වත් මං ඉතුරු කරන්නේ කිව්වා. බරණ්ඩුව කියලා කියන්නේ පිඟුතුනි මේ ශබ්ද වේදී ශිල්පිය දන්න කෙනෙක්. ශබ්දේ හඬට විඳින්න පුළුවන් දන්න කෙනෙක්. ඒ නිසා මේ බරණ්ඩුක මේ ප්‍රකාශයේ කලේ දුටුගැමුණු රජුරුවන්ව මේ පසුබහින කාරණාව කියන්න මොන නිසා නෙවෙයි. ඒක යුදමේ උපක්‍රමයක්. දුටුගැමුණු රජුරුව ඒක දන්නවා. දුටුගැමුණු මහරජතුමා තමන්ගේ ඝන කඩුව මෝඩ තියාගෙන උත්තර දුන්නා. දැන් බරණ්ඩුක බලාපොරොත්තු වුණේ ඒක දුටුගැමුණු මහරජුරුවන්ගේ උත්තරය. ඒකට හේතුව තමයි බරණ්ඩුක කියන ශබ්ද වේදී. ශබ්දී හඬටයි විඳින්නේ. ඇස් දෙක පියාගෙන උනත් විඳින්න පුළුවන්. බරණ්ඩුක අන්නේ ශබ්දේ හඬට විඳා. නමුත් දුටුගැමුණු රජුරුව ඒක දන්න නිසා කඩුව මෝට තියාගෙන උත්තර දුන්නා. ඒ නිසා ආපු ඊතල ඇවිල්ල වැදුනේ කඩුතලේ. නමුත් දුටුගැමුණු මහරජතුමා බරණ්ඩුකට ඊතලේ තමන්ගේ මුවේ වැදුනා කියලා අඟවන්න මුවේ තිබිච්ච බුලත් කෙල පහරක් බිමට ගහනවා. බරණ්ඩුගේ හා පැත්තින්දල දකිදී හිතන්නේ දුටුගැමුණු මහරජුරුවන්ට තමන් විදුපු ඊතලේ වැදුනා කියලා. නමුත් ඉතින් ඊට පස්සේ හිටපු දසමහයෝදී අර බරණ්ඩුක ප්‍රීතියෙන් කෑගහන ഘോഷාවට ඊතලයක් විත්තා. ඊතල දෙකක් විදිනවා. තෙගේ මරණයටපත් වුණා. ඉතින් මෙන්න මේ වගේ දක්ෂ යුද ශිල්පීන් ඉඳලා තියෙනවා. කොසල් මහරජුරුවන්ටත් එහෙම ඉඳලා තියෙනවා. ඒ නිසා මේ හතුරන්ට කොසල් මහරජුරුවන්ව මරණයක ලීසි වෙලා නේ. නමුත් හතුරු තමන්ගේ අදහස අත්හැරියෙත් නේ. ඒ හතුරු පිංගතුණි එදා ඔත්තු කරුව රජ්ජුරුවන්ගේ වටේට නිතරම යොදලා තිබුණා රජ්ජුරුවන්ව තනි වෙන වෙලාවක් බලන්න. රජ්ජුරුවන්ව මරන්න පුළුවන් අවස්ථාවක් හොයාගන්න. කොමාරි පිංගතුණි ඔන්න දවසක් ඒ ඔත්තු කරුවන්ට ආරංචියක් ලැබුණා. රජතුමා ඕනම තැනකට මොනතරම් සේනාවක් සංවිධානය කරගෙන ගියත් රජතුමා දිනකට දෙවරක් එන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නකොට එන්නේ තනියම ආරාමෙන් එහා. ඒ තමන්ගේ සේනාව නතර කරලා ඒ ආරාමෙ තියෙන මාවත දිහාට වෙන්නේ තනියම. ඒතකොට හතුරු කල්පනා කරා රජ්ජුරුවන්ව මරන්න පුළුවන් හොඳම වෙලාවත් තමයි මෙන්න මේ වෙලාව. ඒ නිසා හතුරු 500 දෙනෙක් රජ්ජුරුවෝ එන මාර්ගයේ තැන් තැන් වල සැඟවිලා හිටියා රජ්ජුරුවන්ව අල්ලගෙන මරන්න. හැබැයි තින් රජ්ජුරුවන්ටත් ඉන්නවනේ ඔත්තුකරුවෝ. ඒ රජ්ජුරුවන්ට ඉන්න ඔත්තුකරුවෝ ඕක දැනගත්තා. දැනගෙන ඒ ඔත්තුකරුවෝ රජ්ජුරුවන්ට මේ පණිවිඩය මතක් කරා. දැන් හතුරු 500 දෙනෙක් රජ්ජුරුවන්ව මරන්න සූදානම් වෙනකොට රයිතුමා ඊට කලින් සූදානම් වුණා ඒ 500 දෙනාව මරන්න. ඔවුන් හැඟවෙන තැන්වල රජ්ජුරුවන්ගේ සේනාව තැන් තැන්වල සැඟවිලා ඉඳලා මේ 500 දෙනාව අල්ලගත්තා. අල්ලගෙන පින්වතුනි ඒ මාර්ගයේම දෙපස තබලා ඒ මාර්ගයේ දෙපසම උල් තියලා 250 දෙපැත්තෙන් අර උල්වල ඇනලා මරණයටපත් කළා. දැන් ওই රජ්ජුරුව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ සාමීනි මං රජෙක්. රජ්ජුරුවන්ට තියෙන මේ විශේෂ රාජකාරි එවැනි රාජකාරියක් අවසන් කරලා මම මේ ආවා කියට කිව්වේ ඕන් ওই රාජකාරිය. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේත් එක්කේ විස්තර කරලා කියන්න පුළුවන් රාජකාරියක් නෙවෙයිනේ. ඒ නිසා රජතුමා බුදුරජාණන් වහන්සේට ඒක කියන්න ගියේනේ. හැබැයි රජතුමා බුදුරජාණන් වහන්සේට ඒක නොකියුවට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව නොදන්නවද? නේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන නොදන්නෝ වගේ තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඇයි ඒ අට කතාවේ කියනවා පින්වතුනි රජ්ජුරුවන්ගේ මේ කාරණාව විමසුවොත්
රජතුමා කරපුමි අපරාධයේ භාග්‍යතුන් වහන්සේ දැනගත්තා කියන කාරණාව හිතට ඇඟෙනකොට හිත වික්ෂිප්ත වෙනවා. හිත විපිලිසර වෙනවා. එහෙම වුණොත් මේ වෙලාවේ රජ්ජුරුවන්ට කියන්න යන ධර්මකාරණාව අවබෝධ වෙන්නේ නැති වෙනවා. අන්න ඒ අනුකම්පාව නිසා තමයි භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් ඒ ප්‍රශ්නේ විමසුවේ නැත්තේ. පොද භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ අනිකාගේ දුකට, අනිකාව දුකින් මුදවන්නේ. එවෙනත භාග්‍යතුන් වහන්සේ කිලිස් සිතකින් කවදාවත් තවත් කෙනෙකුට අනුග්‍රහයක් කරන්නේ නෑ. ඒකේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දැනගෙනත් නොදන්නාසේ භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවත් එක්ක කතා කළේ. මොද හිත විපිලිසර වෙන එක මේ වෙලාවේ දේශනා කරන ධර්මකාරණාව අවබෝධ කරගන්න බාධාවක් වෙනවා. ඒ කියන්නේ පිටුතුර මේ කාරණාවත් හරි වැදගත්. අපිට මේ කොටසට අදාළ නොවුණා. මට හිතෙන මේක ගොඩක් වැදගත් වෙයි කියලා අපි පිටුතුන්ට. දැන් ඔය ධර්ම ශ්‍රවණේ කරද්දි පවා තමන්ගේ හිත විපිලිසර වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ හිත විසිරිලා නම්, හිත එකතැනක නැත්තම්, හිත හරි කලබලකාරී නම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ඒකයි අපේ සමාජයේ හුඟක් දෙනෙකුට ධර්මකාරණාව අවබෝධ වෙන්නේ නැති. අනිත් එක කියන්න මොන කාරණාවක් තමයි, හුඟක් අයගේ ළඟ පින්වතුනි මේ ධර්ම ගරුත්වයනේ. ඒ ධර්මයේ ගරුත්වයේ නැතිවීමත් ධර්මකාරණාවක් අවබෝධ කරගන්න බැරි වෙන කාරණාවක් බවට පත් වෙනවා. මොනවද මේ ධර්ම ගරුත්වයේ නැති කරුණු? අපේ සමාජයේ හුඟක් අයගේ ළඟ තියෙන මේ අඩුපාඩුක. දැන් ඔය සීකියාවල ඔය ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් හාමුදුරන්ට පැනවෙච්ච සීකියා 11ක් තියෙනවා. ඒ 11ේ පින්වතුනි තියෙනවා කරුණු කීපයක්. ඒකේ කියලා තියෙන්නේ දේශිකානන් වහන්සේ නමක් තවත් කෙනෙකුට ධර්මදේශනා කරද්දි මෙන්න මේ පිරිසර ධර්මදේශනා කරන්න එපා කියන එක. ඒකෙන් කියලා තියෙන දේශිකානන් වහන්සේට වඩා උස්සාසනෙක ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. දේශිකානන් වහන්සේට වඩා පිටුපසින් ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. පාවහන් පැලදගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. හිස්වැසුම් ලාගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. ආයුධයක් අතින් ගත්ත කෙනෙකුට බණ කියන්න එපා. ඔය අත් දෙකෙන් මේ පාදයන් වල ධනිස් දෙක ඔසවගෙන ඒ ධනිස් දෙක වටේට අත් දෙකෙන් බැඳගෙන ඉන්නේ. ආන් ඒ ක්‍රමයට ඉන්න කෙනාටත් බණ කියන්න එපා කිව්වා. සමහර කෙනේ සරමක් ඇඳගෙන ඒ සරමේ සරම ආධාරකයක් කරගෙන අර කකුල් දෙක දෙපැත්තට මේ ඇල කරගන්නවා. අර පොඩි කාලේ තාත්තලා ළමයින්ව අර සරම ඔඩොක්කුවේ තියාගෙන නලවනකොට ආන් ඒ විදියට ඒ වගේ දෙපැත්තට කකුල් දෙක දිග හරිනවා. ඒතර අන්න එහිම ඉන්න කෙනාටත් බණ කියන්න එපා කිව්වා. ඉතින් මෙනි මේ කාරණාවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පිටුතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න නම් ඒ කෙනාගේ ළඟ ධර්ම ගරුත්වය තියෙන්න ඕන. ධර්ම ගරුත්වයේ නැති කෙනෙකුට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ස්පර්ශ කරන්න බෑ. ධර්මය අවබෝධ වෙන්නේ නෑ. දැන් උදාහරණයක් කියවතින් පින්වතුනි, අද කාලේ මේ හුඟක් දෙනකොට බණ ඇහුවෙන් පස්සේදී ඇයි මේක කරන්න පුළුවන්ද කියලා හිතෙන්නේ? එහෙම සැකයක් ඇති වෙන්නේ ඇයි? ඒ ධර්ම කාරණාව පිළි අරගෙන ඒක පිළිපැදලා පිළිපැදීම තුලින් මට මෙන්න මේ වගේ ලාභයක් ලැබෙනවා කියලා විශ්වාසයකට එන්නේ නැති ඇයි? ධර්ම ගරුත්වය නැති නිසා. තමන්ට මේ ධර්මයේ යම් කිසි ප්‍රතිලාභයක් ලබන්න ඕනම නම් අපි පිඟුතුන් ඉස්සර වෙලා ධර්ම ගරුත්වය හදාගන්න, ධර්මයට ගරු කරලා බණ අහන්න. ධර්මයට නෙවෙයි පිඟුතුනි, ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගෙන ගනිද්දි පවා ගරු කරලා ඒ ශිල්පේ ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. ඒ ශිල්ප ශාස්ත්‍ර වලට අගෞරව කළොත් ඒ ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නේ නැහැ. ඒ ශිල්ප ශාස්ත්‍ර වල තියෙන බලය නැති වෙනවා. දෙකරක ජාතකයක තියෙනවා එක රජ කෙනෙකුට පුරෝහිතවරේ රජුරු ඉහළ ආසනයක තියලා පුරෝහිතයලා බිම ආසනෙක ඉඳගෙන ශිල්ප උගන්නනවා. පිටන්නේ ඒ ශිල්පයේ ප්‍රතිඵලය ලබන්න බෑ. දෙකර තව ජාතකයක් තියෙනවනේ. එක ජාතකයක තියෙනවා එක්තරා කෙනෙක් අපේ මහබෝසතාණන් වහන්සේගේ මන්ත්‍රයක් ඉගෙන ගන්නවා. මහබෝසතාණන් වහන්සේ ඒ කාලේ මේ බොහොම අඩු කුලයක ඉපදිලා තියෙන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ දන්නවා මේ අකාලේ
අඹගන්න පුළුවන් මන්ත්‍රයක්. ගෙනේ මන්ත්‍රයේ මතුරලා අඹගහට මතුරවපු ගමන් ඒ අඹගහ ඉරි මොහොතේම පිංවතුනි මීපෙනි වගේ රසවත් අඹ පහළ වෙනවා. ඒතර ඒක බෝසතාණන් වහන්සේගෙන් දවසක් එක්තරා කෙනෙක් ඉගෙන ගත්තා. හැබැයි ඔහුට උගන්වද්දි කියනවා මේ ශිල්පියට ගරු කරන්න. කිසිවිටක ගුරුවරයාව සංගවන්නපා. එහෙම කියලා ඉතින් ඔහු ඉගෙනගෙන යනවා රජුරුවන්ගල රස්සාවකට. රජතුමා ඔහුගේ මේ ශිල්පයේ දිහා දැකලා ඔහුගේ මේ මන්ත්‍ර බලයේ දිහා දැකලා පැහැදිලා රජුරුවන්ගේ ළඟ පිඟුතුට රස්සාවක් දුන්නා. ඉතින් රජුරු යණ යන තැන මොහු අරගෙන යනවා. රජුරුවන්ට පළ කන්න ඕන වෙච්ච ගමන් ඔහුලව පළ ගෙන්නව ගන්නවා. දැන් රජුරුවන්ගේ ළඟම ඉන්න නිලධාරියෙක් නිසා අමාත්‍යවරුන්ගේ ඉඳලා හැමෝම මොහුට විශේෂ ගරුත්වයක් දැක්වුවා. දවසක් පිඟුතුනි රජතුමා අහනවා මොහුගේ සැබෑවටම නුඹ ওই മന്ത്രി ඉගෙන ගත්තේ කාගෙද? මට මෙච්චර කල් හිටියව කහගන්න බැරි වුණානේ. කාගෙන්ද ඉගෙන ගත්තේ කියලා ඇහුවා. දැන් මොහුට මේ අහවල් කුලේ කෙනෙකුගෙන් මම මේක ඉගෙන ගත්තා කියන එක මදි පුංචිකම. මොකද දැන් ਉਹ බොහෝ දිනෙකගේ ගරු බුහුමන් වලට ලක් වෙලා ඉන්න කෙනෙක්. ඒ නිසා මෙහෙම කෙනෙකුගෙන් මම මේක ඉගෙන ගත්තා කියලා දැනගත්තොත් ඒක මට නින්දාවට කරුණක් කියලා ਉਹ මොකද කළේ? කියන මේ වගේ මේ බොහොම ගුණ්‍යාපත් දිසාපාම ආචාරවරයෙකුගෙන් තමයි මම මේක ඉගෙන ගත්තේ කිව්වා. ඊට පස්සේ දෙතින් රජුරෝ ආයක පිළි අරගෙන ඔහුලව එවෙලෙක් කිව්ව මට අඹගෙන දෙන්න කියලා. ඔහු ගිහිල්ලා පින්වතුනි අර වෙනද වගේම මන්ත්‍රේ භාවිතා කළ ගහට මතුරුනවා අඹ නැහැ. ශිල්පේ බලේ නැති වුණා. ඒ මන්ත්‍රේ තිබිච්ච ශක්තිය නැති වුණා. මොකද හේතුව? ගුරුවරයාට අගෞරව කිරීමේ විපාකය. මේක මං හුඟා කාලවට ගොඩක් තැන්වල මේ ජාතක කතාව කියද්දි කියන්නේ අපේ දරුවන්ට. සමහර ලාවට අපේ දරුවුණත් උගන්වපු ගුරුවරුන්ට හරියට නිඳා කරනවා. සමහරුන්ට ශිල්පියටත් පිංගුතුනේ නිඳා කරනවා. මතක තියාගන්න ඒ ගුරුවරුන්ට ඒ ශිල්පියට නිග්‍රහ කරනව නේද? ඒ ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නේ නැති වෙනවා. ඒවයින් ලැබෙන්න ඕන ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒ නිසා කවදාවත් පිංගුතුනේ අගෞරව කරන්න ඕකම බලපානුව ධර්මයට. ධර්මයන් අගෞරවයෙන් නම් ඉගෙන ගන්නේ අගෞරවයෙන් නම් හදාරන්නේ. මතක තියාගන්න කවදාවත් ඒ ධර්මෙ පිහිටන්නේ නෑ. මට මතකයි අපිට මේ ධර්මයේ උගන්න පාචාරවරයන් වහන්සේ කියපු අර ලස්සන පිඟුතුනි අදහස. ත්‍රිපිටකයක් ඉගෙන ගන්නකොට ඒ ත්‍රිපිටක පොතක් උඩින් අතක්වත් තියන්න එපා කියලා. උඩින් තමන්ගේ පහසුව පිණිස අත ඒ පොත උඩින් තියාගෙන ඉන්න එපා කියලා කියන්නේ. සමහර කෙනෙක් උකුලුඩු පොත තියෙනකොට ඒ අත පොත උඩට වෙලා තියාගෙන ඉන්නවනේ. එහෙම කරන්නවත් එපා කියලා. ධර්ම ග්‍රන්ථයක් උනත් ත්‍රිපිටක පොත උඩින් තියන්න එපා කියලා. ඒ මොකද ඒකත් ධර්මයට කරන අගෞරවයක් වෙන නිසා. ඒ නිසා අපේ පින්වතුන් මිනිමේ බණ අහද්දී ධර්ම ගරුත්වය හදාගන්න. දැන් ඔය හුඟක් තැන්වල අපි දකින කාරණාවක් තමයි මේ පාවහන් පැලදගෙන බණ අහන්න එපා කිව්වම හුඟක් අය කරන්නේ තමන්ගේ පාවතේ තියෙන සෙරෙප්පු සපත්තු ගලවනවා. හැබැයි මේස් දෙක දාගෙන බණ අහන්නේ. දැන් මම නම් හුඟක් කලාවට ඔය ආයතනවල අඩුපාඩුව දකිනවා. ඇත්තටම ඉතින් ඒ ඇත්තන්ගේ ළඟ ඒ අඩුපාඩුව තියෙන්නේ ඒක වැරදි කියන කාරණාව නොදන්නා කමට. එහෙම ආයතන වලට ගිහිල්ලා ඒවා දකිද්දී ඇත්තන්ට මතක් කරාම ඉතින් ඔවුන් තුල කිසිම තරහක් දේශයක් හිතා ගන්න නැතුව ඒ දින අවවාදී බොහෝම කරුණාවෙන් පිළි අරගෙන ඔවුන් ඒව ඉවත් කරගෙන තමයි බණට වාඩි වෙන්නේ. ඉතින් ඒ නිසා කවදාවත් පින්වතුනි එහෙම කරන්න එපා. දැන් මේස් කියලා කියන්නේ පා දෙක වහන එක. ඉතින් මේස් පැල දෙගෙන බණ අහනවා කියන්නේ පා වහන් ලාගෙන බණ ඇහුවා වගේ. ඉතින් පාදේ වහලා තියෙන සියල්ල ඉවත් කරන්න ඕන. තමන්ට යම් රෝගාබාධයක් නැත්තම් ගිලනාට මේකක්වත් අදාළ නැහෙනි. හැබැයි පා දෙක සම්බන්ධයෙන් තින් රෝගයක් වෙන්න ඕන. හිස සම්බන්ධයෙන් තින් රෝගයකට පා වහන් පළදල බණ අහන්න බෑ. පා දෙක සම්බන්ධයෙන් තින් රෝගයක් වෙන්න ඕන. ඒක ඒ පා දෙක සම්බන්ධයෙන් තින් රෝගය කියලා කියන්නේ ඒ රෝගයට අනුව පා වහන් දෙකක් නැතුව, එහෙම නැත්නම් මේස් දෙකක් නැතුව
ඉන්න බැන්න එහෙම රෝගයක් වෙන්න ඕන. ඒ හැරෙන්න මිස් පල දින්න එපා. මිස් දෙකත් ගලවන්න. ගලවල බණ අහන්න. ඒතර මිනිමේ ධර්ම ගරුත්තේ වැඩි වෙන්නේ වැඩි වෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි අවබෝධ වෙන්නේ. ඒකේ සාරය ඉන්නේ ධර්මයට අගෞරව කරන්න හොඳ නැහැ. දැන් ඔය මම පෞගේ කාලවලත් ඔක කියලා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අද සමහර කෙනෙක් මුදලටත් අලෙවි කරනවනේ. ඒක කරන්න එපා. ඒකේ වින විපත්‍ය තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට පින්වතුන් අගෞරවයක් වෙනවා. ඒතර එහෙම අගෞරවයක් වෙනකොට ඒ ධර්මයේ තියෙන සාරය නැති වෙනවා. ඒකේ බලය ශක්තිය නැති වෙලා යනවා. එතකොට තමයි ඉතින් ඇහුවට ඒවටින් තීරෙනවා. නමුත් කරන්න හිතෙන්නේ. දැන් අද කාලේ අපි පිංගුතුම් බලන්නකෝ. දැන් බොහොම ප්‍රායෝගිකව කරන්න පුළුවන් කරුණු කොච්චර කියනවද? සංසාරයේ පිං වැඩෙන කාරණාවල් කොච්චර කියනවද? දැන් අපි පෞගිය පොය දවසක මේ නිත්‍ය පිංගුවල් නුදුලි මගින් සිදු කරපු ඒ සිල් වැඩසටහනකදී මේ වස් කාලේ ආරම්භක පොයෙම මතක් කළාම මේ තුන් මාසෙම අට සිල් ගන්න වස් කාලේ කරගන්න පුළුවන් විශාල පුණ්‍ය කර්මයක්. ඇතනම් බොහොම සතුටුයි කියන්නේ ඔය යම් යම් තැන්වල දේශනාවල් වලට වැඩම කළාම සමහරු පින්වතුනි ඇවිල්ලා බණ ඉවර වෙලා අපි ළඟට ඇවිල්ලා වාඩි වෙලා කතා කරලා අපට පින් දෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේදා කියපු දවස් ඉඳලා දැන් මම මේ වෙනකන් අට සිල් අරගෙන මං අට සිල් ඉන්නේ. එහෙම කියනවා. සමහරුන්ට පින්වතුනි යතර කරගෙන යද්දි ගැටලු ඇති වෙන තැන් තියෙන ඊව විමසනවා. බහුතරයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතින් ගණන් කරලා කියන්න පුළුවන් බොහොම සුළු පිරිසක්. නමුත් පින්වතුනි ඒක සතුටුයි. හැබැයි ඉතින් ඒ කාරණාව එදා ඔය දේශනා විකාශනයේ වෙදි කී දිනක අහන්නේ නැද්ද? දහස් ගාණක් අහන්නේ තිනි. නමුත් යහපෝ ඇතින් කී දිනෙකටද පින්වතුනි මණි මට මේක කරන්න ඕනේ කියන මේ සිතුවිල් හිතට එන්නේ. අනේක හොඳ දෙයක් කියලා හිතට අරගෙන එතනින් එහා පැත්තට ඒක අයින් කරලා දානවා. ආයේ එතනින් අහට උත්සාහයක් වදාරන්නේ නේ. දැන් අපි ඔය සමහර ලාවට කියලා තියෙනවා ධර්මදේශනාවකදී පුළුවන් තරම් උත්සාහයක් දරන්න දේශකයන්න් වහන්සේට ආරාධනාවක් කරද්දී දැහැත් බඳුනක් වෙනුවට මල් බඳුනක් පූජා කරන්න. ඒක මම ඇත්තටම යෝජනා කරේ අර ධර්මරත්නියට මල් පූජාවක් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් නිසා. නැත්නම් අපිට බුද්ධ රත්නියට මල් පූජා කරගන්න පුළුවන්, මහා සංඝ රත්නියටත් මල් පූජා කරගන්න පුළුවන්. හැබැයි ධර්ම රත්නිය උදෙසා මල් පූජා කරගන්න අපිට තැනක් නැහෙනේ. ඒකට හොඳම අවස්ථාවක් තමයි ධර්මදේශකයන්න් වහන්සේට දේශනාවට ආරාධනා කරද්දී මල් බඳුනක් පූජා කළ ආරාධනා කරන එක. ඔක කී දිනේ කහන්නේද? නමුත් ඉතින් ඇත්තටම දැන් ඔය අපි වැඩ ඉන්න තැනටත් හුඟ දිනෙක වෙන බණවලට ආරාධනා කරන්න. හැබැයි ඉතින් ඊ අතර යම් පිරිසක් ඒ දෙහත් බඳුනක් වෙනකොට මල් බඳුනක් අරගෙන ඇවිල්ලා තමයි ආරාධනාව කරලා යන්නේ. ඒක ඉතින් හරි සතුටුයි. ඒ සතුට දෙන්නේ මොකක් නිසා නෙවෙයි, අනේ මේ කාරණාව පිළි අරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය පුරුදු පුහුණු කරන පිරිසක් ඉන්නවා කියලා දකිනකොට. නැත්නම් මම කියපු එකක් අහලා ඊ ඇත්තෝක පිළිපැද්දා කියන සතුටක් නෙවෙයි තියෙන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය තුල පුරුදු පුහුණු වෙන පිරිසක් ඉන්නවා කියන කාරණාව දකිද්දී සතුටක් ඇති වෙනවා. ඒතර අන්න ඒ වගේ පින්වතුනි ඉන්න බොහොම පිරිස සුළු පිරිස. නමුත් මං කල්පනා කරන්නේ මේ කරුණා කියනකොට කී දිනේ කහනවද? දහස් ගාණක් අහනවනේ. ඒතර ඊ අතරින් බලන්න කී දෙනාද පින්වතුනි මේක කරන්න ඕනේ කියන උත්සාහයවත් දරන්නේ. දැන් අපේ මේ දේශනාවල් ඒ සංවිධානය කරන අපේ පින්වත් සමීර මහත්මයා පෞවි දවසකත් මට පෙන්නුවා. ඒත්නම් අර නේත්‍රාලෝක YouTube නාලිකාවේ ඒ දේශනාවල් නැවත ශ්‍රවණය කරන් ප්‍රචාරය කරද්දී පින්වතුනි දහස් ගාණක් මිනිස්සු බණ අහලා. මට එතුම පෙන්නත් මං දැක්ක 18,000ක් විතරයි බණ අහලා තියෙනවා. ඉතුරු 18,000 මේ බණ අහලානේ.
නමුත් පිරිස අතරින් කී දෙනාද අනේ මම මේක කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට උපදවගන්නේ? මම කිව්වේ මොකක්වත් නෙවෙයි. ඇයි දන්නවද එහෙම වෙන්නේ? ඒ හුඟා කයට පිංවතුනි, ඒ කාරණාව හිතට ගත්තට මම මේක කළ යුතුයි කියන සිතුවිල්ලින් නැත්තේ දන්නවද? හුඟා කය ගැළඟ පිංවතුනි ධර්ම ගරුත්වේනේ. මං අද මේ කාරණාව අපේ පිංවතුන්ට පුංචි අදහසක් හැටියට අපේ පිංවතුන්ට මම මේ කියන්නේ, පුළුවන්කමක් තියෙනවා නම් අපේ පිංවතුන් උත්සාහයක් දරන්න, ධර්ම ගරුත්වය හදාගන්න, ධර්මයට ගරු කරලා බණ අහන්න. අපේ පිංවතුන් ඔන්න ওই විදියට මේ බණ ටිකක් අහලා බලන්නකෝ, එතකොටත් ඔයි කියන අදහස හිතට එනවද කියලා? නෑ, මම සහාතික කරලා කියනවා, මේ කියන කරුණක් අපි පිටු ගරුත්වයෙන් අහනවනම්, ධර්මයට ගරු කරලා අහනවනම්, ඒ ධර්ම කාරණාව අපේ පිටුට අවබෝධ වෙනවා. අවබෝධ වෙන විතරක් නෙවෙයි, මේක කරන්න පුළුවන්, මේක කරාම මට සසරට මේ වගේ ලාභයක් ලැබෙනවා, ඒ නිසා මම මේක කළ යුතුයි කියන ආංගි සිතුවිලි. හැබැයි ඔය සමහර පින්වතුනි කාලයක් ඒව කරගෙන ගිහිල්ලා ආය නතර කරන්නනේ. ඇයි දන්නවද? අර ධර්මගරුත්වෙ නැති වුණාම. ධර්මගරුත්වෙ නැති වෙච්ච ගමන් අර ටික නැති වෙලා යනවා. දැන් අර කීලා කියනවනේ, මේ ඔය සක්විත රජ කෙනෙකුට චක්‍රරත්නේ පහළ වෙන්නේ දසරාජ ධර්ම රකින්නකොට. දසරාජ ධර්ම නැත්තම් වෙන පළවෙනිම විපත්තිය තමයි සක්විත රජ්ජුරුවන්ගේ ළඟ තියෙන චක්‍රරත්නේ අතුරුදහන් වෙනවා. සක්විත රජ්ජුරුවන්ගේ චක්‍රරත්නේ අතුරුදහන් වෙනවා කියන්නේ යා සක්විත රජ කෙනෙක් නෙමෙයි, තවදුරට සාමාන්‍ය රජ කෙනෙක්. ඒතට යා ලෝකෙම යා පාලනය කරන්නේ නැහැ. මොකද ලෝකේ අනිත් රජ්ජුරුවන්ට ඒ රජ්ජුරුව කෙරෙහි තියෙන ගරුත්වය බය නැති වෙලා යනවා. මොකද චක්‍රරතනී නිසා තමයි සක්විත රජ්ජුරුවන්ගේ බලය පවතින්නේ. ඒ බලය නැති වෙලා යනවා. ඒ නිසා පින්වතුනි, ඒ සක්විති රජ්ජුරුවන්ගේ චක්‍රරතනය රජ්ජුරුවන්ට පින්වතුනි මේ උදව් වෙන්නේ, ඒ සක්විත රජ්ජුරුවන්ගේ ළඟ තියෙන දසරාජ ධර්ම වගේ තමයි පින්වතුනි අපේ පින්වතුන්ටත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනා කොට අවබෝධ කරගන්න නම් මුලින්ම ධර්ම ගරුත්වය හදාගන්න. ධර්මයට ගරු කරලා අපේ පින්වතුන් බණ අහලා බලන්නකෝ, මේ ධර්මය අපේ පින්වතුන් කොච්චර හොඳට අවබෝධ වෙනවද කියලා. අත් දෙකකට එකතු කරගෙන වැඳගෙන මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හිත තුල සද්ධාාවක් උපදවාගෙන අහන්න, හිත එකඟ කරගෙන අහන්න. එතකොට මේ ධර්ම කරුණ හොඳට අවබෝධ වෙනවා. එහෙම අහලා බලන්නකො, මම කිව්වට අපේ පිංගුතුන් හොඳට ධර්ම ගරුත්වයක් හිත තුල හදාගෙන බණ ටිකක් අහලා බලන්නකො අපේ පිංගුතුන්ට මොකද්ද දැනෙන්නේ කියලා. මේක කරන්න ඕනේ කියලා හිතෙනවා. මොකද හිත විපිලිසර වුණාම බණ අහන්න බෑ. දැන් ඔය මේ අපේ අර පිංගියානි කියලා හාමුදුරු නමක් උන්වහන්සේ පිංගියානි බමුණා. මේ පිංගියානි බමුණා පිංගතුනි බමුණු 16 දිනක් එක බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා බණ අහන්න. බණ අහන වාඩි වුණාම පිංගියානි බමුණ ඒ දේශනාව භාගතුන්වහන්සේ දේශනා කරන අතරේ බමුණ හිතනවා, ඔහුගේ ගුරුවරයා බහවාරි බමුණ, කොහොමද මගේ ආචාර්යවරයන්ට මම මේ බණ ටික අහන්න දෙන්නේ? ඔහුටත් මේ බණ ටික අහන්න දුන්නා නම් කොච්චර ඔහු ලාභයක් ලබයිද කියලා අර ගුරුවරයා ගැන හිත හිත තමයි බණ ටික ඇහුවේ. ඒතර කියන මේ බමුණු 16 දෙනාගේ පිංගියානි බ්‍රාහ්මණ හැරණා ඉතුරු කොමල මගපල ලැබුවා කිව්වා. පිංගියානි බ්‍රාහ්මණට ඇයි මගපල ලැබුවේ නැත්තේ? පිංගියානි බ්‍රාහ්මණගේ හිත විපිලිසර වෙලා තිබුණේ. ඒ වගේ තමයි පින්වතුනි, අපේ හිතත් විපිලිසරන නම් අපිට බණ අහන්න බෑ, ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ධර්ම ගරුත්වයෙන් අපේ පිංගතුන් බණ අහන්න. වචනකින්වත් ධර්මයට අගෞරව කරන්න එපා. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඉදා රජතුමාට මේ කාරණාව දේශනා කරද්දී
භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ගේ හිත විපිලිසර බවට පත් වෙන නිසාර කාරණාව අහන්න ගියේනේ. නමුත් ඒ ඇසුරු කරගෙන භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ට බණ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහරජය ඔබතුමා මෙන්න මේ කාරණාව හිතන්න. ඔබතුමාට ඉන්නවා බොහෝම විශ්වාසවන්ත පණිවිඩකරුවෝ. ඔබතුමා ඔවුන්ගේ වචනේ තින් බොහෝම හොඳට විශ්වාස කරනවා ඇතිනි. ඔන්න ඔබතුමාට ඇවිල්ලා මේ මෙහිම පණිවිඩයක් කියනවා. මහරජ, අහස තරං උස, පොළොව තරං විශාල සෛලමය පර්වතයක් දකුණු දිසාවේ ඉඳලා ඒ දකුණු දිසාවම යට කරගෙන උතුරු දිසාවට පෙරලගෙන එනවා. තවත් ඔත්තුකරුවෙක් කියනවා ඇවිල්ලා, දේවියන් වහන්සේ, මම උතුරු දිසාවේ ඉඳලා එන ගමන් උතුරු දිසාවේ හරි අදාහ ගන්න බැරි දෙයක් වෙනවා. අහස තරං උස, පොළොව තරං විශාල සෛලමය පර්වතයක් මුළු උතුරු දිසාවම යට කරගෙන දකුණු දිසාවට එනවා. තවත් පණිවිඩකරුවෝ දෙන්නේ නැගෙනහිර දිසාවෙනොයි බටහිර දිසාවෙනොයි ඇවිල්ලා ඕකම කියනවා. භාග්‍යතුන් වහන්සේ රජතුමාගෙන් මෙන්න මේ කාරණාව කියලා අහනවා. මහරජ, ඔබට අතිශයම විශ්වාසවන්ත පුද්ගලයෝ හතර දෙනෙක් මේ පණිවිඩ හතර කිව්වේ. හැබැයි ඔබතුමා මේක ඇස් දෙකෙන් දැකලනේ. පණිවිඩකරුවෝ දෙන්න හතර දෙන අතිශයම විශ්වාස නම් මේ පණිවිඩ හතර ඔබතුමාට ලැබිච්ච වෙලාවට ඔබතුමා මොකක්ද හව ගන්න ක්‍රියාමාර්ගය? කිසිවෙකුට බේරෙන්නත් බැරි නම් මොකක්ද හව ගන්න ක්‍රියාමාර්ගය? ස්වාමීනි, හතර දිසාවෙන් පර්වත හතරක් සියලු සත්වෝ යට කරගෙන යනවනම් ආයේ මං තව දුරටත් කොහොමද ස්වාමීනි මගේ ජීවිතය ගැන විශ්වාසයක් තියන්නේ? මම ඒ මොහොත වෙනකන් කරන්නේ ඔබ වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ හිතට අරගෙන ඒ මොහොතේ කර ගන්න පුළුවන් පින් දහම් කරගෙන ධර්මයේ මෙනෙහි කරලා මම හොඳට සිල් සමාදන් වෙලා ධර්මයේ වඩනවා කිව්වා. ඊළඟට පින්වතුනි, භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව කිව්වම භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ට මෙහිම කියනවා, මහරජ එහෙනම් මං ඔබතුමාට එහෙම ආරංචියක් කියන්න. දැන් භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ගේ ළඟනේ උත්තරකරුවෙක් වගේ අතිශයම විශ්වාසවන්ත කෙනෙක් වගේ ඉන්නේ. එවනම් මහරජ, මං නුඹට එහෙම විශ්වාසවන්තදායක පණිවිඩයක් කියන්න. අතිශයම විශ්වාසවන්තදායක පණිවිඩයක්. ඒ තමයි මහරජ, සතර දිසාවෙන් පර්වත හතර සියලු සත්‍යෝ යට කරගෙන ඉනෝ වගේ සෑම කාලයේම ජරාව නැමැති පර්වත හතර මහරජ සියලු සත්‍යෝ යට කරගෙන යනවා. සෑම දිසාවකින්ම මරණී නැමැති පර්වත සියලු සත්‍යෝ යට කරගෙන යනවා. ඔය ජරා මරණ කියන මේ දෙකෙන් මේ ලෝකේ මහරජ ගැලවෙන්න පුළුවන් සමර්ථයක් මේ ලෝකේ නැහැ. මහරජ, දැන් ඔබ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? මම ඔන්න ඔබට පණිවිඩයක් කිව්වා, ආරංචියක් දුන්නා. ඒක ආරංචිය අතිශයම විශ්වාසවන්තයි. මොකද්ද මහරජ ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? ස්වාමීනි, මම මොකක් කරන්නද? ජරා මරණ කියන මේ දෙකෙන් ගැලවෙන්න, මේ පර්වත දෙකෙන් ගැලවෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැත්තම් ස්වාමීනි, මම මොකක් කරන්නද? ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ හැසිරෙනවා, කුසලයේ හැසිරෙනවා හැරෙන්න ස්වාමීනි මට වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. මං ඒ දෙක කරනවා කිව්වා. මං පින් කරනවා කිව්වා. මං ධර්මයේ තුල හිත පුරුදු පුහුණු කරගන්නවා කිව්වා. මම සිල් සමාදන් වෙනවා කිව්වා. විදිච්ච සිල් නැවත නැවත මං හදා ගන්නවා කිව්වා. ඇත්තටම ඉතින් රජ්ජුරුව මේ කතාව ඔහොම කියන්න පුළුවන්, අපි හිටියත් අපි කියන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මතක තියාගන්න, රජ්ජුරුව මේ බොරු සෝබණයකට කියපු කතාවක් නෙවෙයි ඔක. රජ්ජුරුව බොහොම හදවතින් ওই කතාව කිව්වේ. මොකටද? කොහොමද හදවතින් අදහස ආවේ? පළවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේව රජ්ජුරුවන්ට අතිශයම විශ්වාසවන්තයි.
මෙලොක රජ්ජුරුවන්ටනි විශ්වාසවන්ත දායකම කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ. ඒකෙන සමහර යුද්ධවලට එමේ යද්දි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යන්නේ. මොකද ඒක හරියන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අතිශීම රජ්ජුරුවන්ට විශ්වාසවන්තයි. ඒ නිසා රජතුමා භාග්‍යතුන් වහන්සේ මේ කියපු කාරණාව පින්තුනි බොහොම විශ්වාසවන්ත පණිවිඩයක් වගේ පිළිගත්තා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව භාග්‍යවතුන් වහන්සේ කියපු නිසාම පිළිගත්ත නෙමෙයි. ඒක භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණාව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පිළිගත්තේ. ඒකට රජුරු හේතු කියනවා. මොකද හේතු? දැන් ධර්මයේ හැසිරෙනවා, කුසලයේ යෙදෙනවා, පින් කරනවා, හැරෙන්න මොකද්ද ස්වාමීනි මට කරන්න තියෙන කියලා වාග කිව්වේ ඇයි? රජතුමා කියනවා ස්වාමීනි මගේ ළඟ ඉන්නව බොහොම දක්ෂ චතුරාංගනි සේනාවක්. ඔහු අතිශයින්ම දක්ෂයි. මට ස්වාමීනි මේ ලෝකේ කිසිම රටක් යුද්ධ කළ පරාජයටපත් වෙන්නේ මං ඕනම රටක් පරාජයටපත් කළ මං ජය ගන්නවා කිව්වා. මට ආත්ම විශ්වාසය මගේ ළඟ තියෙන මොකද මට ඉච්චර දක්ෂ චතුරාංගනි සේනාවක් කියන නිසා. රජ කෙනෙකුගේ ළඟ ඉන්නේ චතුරාංගනි සේනාව පිඟුතුනි මේ ලෝකේ හිතාගන්නවත් බැරි බලයක් තියෙන පිරිස. මම අර උදාහරණයකට කිව්වේ දුටුගම රජුරුවන්ගේ ළඟ ඉන්න සේනා. ඒ වගේ. දැන් මම එතනක ශබ්ද වේදිනේ තව ඉන වාල වේදී. ඒ කියන්නේ අස්ස ලෝමයක් දෙකට පැලෙන්නේ විදින්න පුළුවන් ඊතල ඊ විදින්න පුළුවන් ඊතල කරුව. දුනු වාය. ඒ වගේම මේ අක්කණ වේදී අකුණු එලියක් නගන ශබ්දයට පිඟුතුනි ඊතලෙන් විදින්න පුළුවන් දක්ෂ දනුද්දරු ඉන්නවා. මේ තරම් දක්ෂ දනුද්දරු ඉන්න රජුරෝ කියනවා ස්වාමීනි මට ඕනම රටක් එක ජයගෙන යුද්ධ කරන්න පුළුවන් වුණාට යුද්ධ කළ ජය ගන්න පුළුවන් වුණාට ස්වාමීනි මට මරණයේ ජරා මරණ දෙක හම්බ වෙනනම් ඔවුන්ගෙන් සහායක් ලබන්න බෑ. ස්වාමීනි මම ඔවුන්ට ගිහිල්ලා කිව්වොත් මම මෙහෙම රෝගීකම් පෙළෙනවා. එහෙම නැත්තම් මම වයසට යනවා. පුළුවන් ද මා වයසට යන එක නතර කළ දෙන්නේ? උන් කොච්චර දක්ෂ වුණත් ස්වාමීනි උන්ට බෑ මා වයසට යන එක නතර කරන්න. දැන් අර ධනංජානි මේ කෝරව රජතුමා රට්ටපාල මහරහතන් වහන්සේත් එක්ක කරපු සංවාදෙදී රට්ටපාල හාමුදුරුව කෝරව රජුරුවන්ගෙන් අහන්නේ මොකද්ද? මහරජේ ඒ කාලේ කොහොමද ඔබතුමාට තිබිච්ච කාය බලය? ස්වාමීනි ඒක ගැන නම් කිව්වට විශ්වාස කරන්න අමාරු ඇති. ස්වාමීනි තරුණ කාලේ මට කොයිතරම් ජව සම්පන්න ශාරීරියක් තිබුණද කියලා කියනවා නම් ස්වාමීනි මම යුද්ධ පිටියට කඩුව අරගෙන පණින්නේ අඩි රියන් ගණනාවක් ඉදිරියට. ඒ කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර තබන්නේ රියන් ගණනාවක් ඉදිරියේ. ඒ කාලේ මට සමහරලාට හිතලා තියෙන ස්වාමීනි මට ඉරදියක්වත් තියෙනවද කියලා මෙච්චර උඩින් මට යන්න පුළුවන්ද කියලා දැනගෙන මට ඉච්චර කාය බලයක් තිබුණා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ රජුර්මේ රටපාල හාමුදුරු රජුරුවන්ගෙන් අහනවා මහරජය කොහොමද දැනුත් ඒ කාය බලය තියෙනවද? දැන් අවුරුදු 80 රජුරවන්ට. ස්වාමීනි මොන කාය බලයක්ද? ස්වාමීනි දැන් මම කකුල අරගෙන ඉස්සරහට තියන්න ගත්තොත් උස්සපු කකුල යන්නේ පිටිපස්සට. මම කකුල පිටිපස්සට තියන්න ගත්තොත් සමහරලාට යන්නේ ඉස්සරහට. ඉච්චරට මගේ ශාරීරිය දුර්වලයි. බත් එක අනලා ඒ බත් කට මුවට ගන්නකොට හරියට මුව ඇතුළට බත් කට යවා ගන්න බෑ. එක්කෝ ගිහිල්ලා කණේ වදිනවා, එක්කෝ ගිහිල්ලා නිකටේ වදිනවා. බොහොම අමාරුවෙන් තමයි මම මේ බත් පිණි මුවට දාගන්නේ. ඉච්චරට මගේ කය දුර්වලයි. මේ ලෝකේ කාටවත් බෑ මේ කය දුර්වලයෙන් එක නතර කරන්න. ඒකයි රජ්ජුරුව කියන්නේ ස්වාමිනී මගේ ළඟ චර සේනාවක් හිටියත් ඒ සේනාවට බෑ මාව මේ මරණයෙන් මුදවන්න. ඒ වගේම තමයි ස්වාමීනි මගේ ළඟ ඉන්නවා විදුර පඬිතුමා මහෝෂධ පඬිතුමා වගේ බොහෝම දක්ෂ ප්‍රඥාව තියෙන පඬිතියෝ. මේ ලෝක ඕනම කෙනෙක් එක වාද කළ මට දිනින්න පුළුවන්. නමුත් ස්වාමීනි මම වයසට යද්දි ඕන්ට ගෙලෙක මේ මා වයසට යනවා කියලා නතර කරන්න පුළන්ද බෑ ස්වාමීනි? එපමණක් නේ සාමීනි ඉච්චර ප්‍රඥාවක් තියෙන ඔවුන්ගේ ළඟට ගිහිල්ලා කිව්වොත් මේ මරණේ ඇවිල්ලා මාව අරගෙන යනවා, මාර්යා මාව අරගෙන යනවා,
වා මාරයත් එක වාද කළා මාව බේරගන්න කිව්වට වැඩක් නැහැ ස්වාමීනි. උන්ට බෑ මාව මරණය මුදවන්නේ. ඊළඟට කියන ස්වාමීනි මගේ ළඟ හිපමණක් නේ ධනයක් තියෙනවා. ස්වාමීනි මේ ලෝකේ ධනිය ඕන ඕනම කෙනෙකුගෙන් මට ස්වාමීනි ධනිය දීලා ඕන වැඩක් කරගන්න පුළුවන්. කවුරු වරගෙන මාව මරන්න આવතින් ඔහු ඉල්ලන ගාන්ට වඩා 3-4 ගුණයකින් වැඩි කළ මට ධනිය දීලා යවන්න පුළුවන්. ඉච්චරට ස්වාමීනි මට ධනිය තියෙනවා. නමුත් ස්වාමීනි කොච්චර ධනිය තිබුණත් මරණය මට ගැලවෙන්නේ බෑනි. ඒ ධනිය දීලා මට මාරයගෙන් බේරෙන්න බෑනි. අන් ඒ නිසා තමයි මේ රජතුමා බුදුරජාණන් වහන්සේට කියන්නේ මේ ජරා මරණ දෙමෙති පර්වත දෙක සියලු සත්ත්වය අට කරගෙන යනවා නම් සතර දිසාවෙන් සියලු දිසාවල් වලින් ධර්මයේ හැසිරෙනවා කුසලයේ හැසිරෙනවා පින් කරනව හැරෙන්න වෙන මොකද්ද කරන්න තියෙන්නේ කියලා අහන්නේ ඒකයි. මම කියකේ මේ දේශනාව හරිම ලස්සන පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේශනාව. අපි වෙනතුම් බලන්නකෝ. අපි මේ සමාජයේ දිහා නොසිතූ නොපැතූ මොහොතක අපාතර ඉන්න සමහර ඥාතීන්, සමහර යාළුවන්, සමහර හිතවතුන් මේ උදේහවා දකින අය නොසිතූ නොපැතූ මොහොතක ඔවුන්ගේ ජීවිතවලින් සමු ගන්නවා. එතකොට හිතන්න ඒ ඔවුන් නොසිතූ නොපැතූ මොහොතක ඔවුන්ගේ ජීවිතවලින් සමු ගනිද්දී අපි ඔවුන් ගැන දුක් වෙලා අඬන එක නෙවෙයි කල යුත්තේ, අපි අපි ගැන පින්වතුනි බයක් ඇති කරගන්න ඕන. අනේ මටත් මේ දේ උරුමයි නේද කියලා. දැන් මම කියන්නේ පින්වතුනි අන් කාලවලට වඩා මේ කාලේ නම් ඒ මරණ බය පින්වතුනි ඉතාම හොඳින් ඇති කරගන්න ඕන කාලවක වානවා. මේ ලෝකේ කිසිවෙකුට බෑ මතක තියාගන්න අපිව මාරයගෙන් මුදවන්න. කාටවත් බෑ. වෛද්‍යවරු කොච්චර දක්ෂුණත් බෑ. කිසිම බලයක් තියෙනකොට බෑ පින්වතුනි අපි මරණය මුදවන්න. කිසිම බලයක් තියෙනකොට කෙනෙකුට බෑ අපි මරණය මුදවන්න. මොකද ඒ කර්ම රැස් කරගෙන ආවි අපි නිසා. අපි වේකින් ගලවගෙන කාටවත් බෑ. ඒ නිසා මරණයෙන් බේරෙන්නේ කියලා පිළියම් කර කර ඉන්නවට වඩා මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන්න. මරණයෙන් ගැලවෙන්න ප්‍රතිකර්ම හොයනවට වඩා, මරණයෙන් ගැලවෙන්න පිළියම් හොයනවට වඩා, මරණයෙන් මිදෙන්න ජීවිතේ නොයෙක් නොයෙක් දේවල් හොයනවට වඩා අපේ පිංගුතුන් උත්සාහ කරන්න මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන්න. මේ ලෝකේ අපිට කරන්න තියෙන එකම දෙයයි මරණයට සූදානම් වෙන එක විතරමයි. ඊජිප්තුවේ පිරමීඩවල සංගවපු ඒ මලමිනි ඒ සංගවල තියෙන ඇයි ඒ රජුරු වගේ මොකද තිබිච්ච අපේක්ෂාව? කවදා හරි දවසක අනාගතේ මරණයෙන් ගැලවෙන ක්‍රමයක් හොයාගත්තොත් ඔවුන්ට විශ්වාසයක් තිබුණා කවදා හරි දවසක අපිව මේ මරණයෙන් මුදවයි කියලා. අපිට නැවත ජීවයේ දී කියලා. ඒ නිසා තමයි මේ මලමිනියයි අවුරුදු 1000 ගානක් අර පිරමීඩවල සංගවල තියෙන්නේ. ඒකට ඒවට කොච්චර පරණයිද? නමුත් තාමත් ඒ කියන්නේ ඒක හොයාගන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඇවිල්ලත් නැහැ නෙවෙයි ඉන්නෙත් නැහැ. අපි පිඟුතුම් බලන්නකෝ එළියට පහළට බැහැලා ওই පාරතුට යනකොට අපි පිඟුතුම් බලාගෙන යනකො මරණ දැන්වි. මම අර පෞගේ පොයේ දවසකත් අපේ net පිඟුවන් උදලි කරපු දේශනාවකදී කිව්වනේ පිඟුතුනේ පාරතුට යනකොට මරණ දැන්වි කියවෝ කියෝ යනකො මොකක්වත් නෙවෙයි ඒ මියගිය කෙනා උපන් වසර වර්ෂයේ පොඩ්ඩක් කියවගෙන යනකො පින්දුරුවන් හුඟාකයි වයස් බලන්නකෝ. එක්කෝ මේ 90 ගණන් වල, එක්කෝ 2000 ගණන් වල. හරියට දැකලා තියෙනවා පින්තුනි මේ පවුගේ කාලේ 2002, 2004, 2005, 2003, 2008 උපන් වසර. බලන්න පින්තුනි මිනිස් ජීවිතවලින් සමුගන්නේ විදිය. ඒ නිසා පින්තුනි අපි අන්නේ අවිනිශ්චිත ජීවිතයක් ගත කරන අපි උත්සාහ ගන්න මිනිමේ දේ කරන්න. මොකද්ද? පින්තුන් කරපු අකුසල කර්ම ටික දැන් නතර කරන්න.
මෙතේ කාලයක් අපේ පින්වතුන් සිතින් කයින් වචනින් කරපු යම් අකුසලයක් තියෙනවනම් ඒ ඔක්කොම නතර කරන්න. හිතින් අනිකා ගැන ඉරිසියා සහගත සිතුවිලි හිතුවනම්, සිතින් අනිකා ගැන ද්වේෂ සහගත සිතුවිලි හිතුවනම්, සිතින් අනිකාට වෛර කර කර හිටියානම් අද මේක නතර කරන්න. අනිකාට පිරිසියා කරලා මොකක් ලබන්නද? අනිකා එක තරහකින් වෛරයෙන් ඉඳගෙන අපි මොකක් ලබන්නද? අපි පිඟුතුන් බලන්න, අර පහුගිය නේපාලේ ඇතිවෙච්ච ගම් වතුරේ පිඟුතුන් ඔය තැන්වල සිත්වලින් අකුසල් රැස් කරගත්තු කොච්චර ඉන්නේ නැද්ද? මේ අනිකා ගැන තරහින් ඉන්න වෙලාවල් ඉන්නේ නැති ඔතන, වෛරින් පිපිරි පිපිරි හිචිත වෙලාවල් ඉන්නේ නැති ඔතන, සමහරලට දුරකතනේ තවත් කෙනෙකුට බැන බැන ඉන්නේ නැති, එහෙම නැත්නම් ගෙවල් දෙකක් අතර එකිනෙකා එක්ක පිඟුතුනි බොහොම පරුස වචන කී කිය වෛරින් ආමන්ත්‍රණය කරගත්තුවා ඉන්නේ නැති ඔතන, මොකද උනේ? වැඩක් නැහැනේ. නිකාං සසරට අකුසල කර්මයක් කරගන්න එකනේ අපි කරගන්නේ. ඒ නිසා එහෙම කරගන්න එපා. ඒ සිත්වල තියෙන ඒ වෛරී චේතනාවල් ඔක්කොම හිතින් දුරු කරගන්න. තමන්ට කෙනෙක් පින්වතුනි ප්‍රියමනාප නැත්තම් ඒකේ නායක තරහ වෙන්න එපා. ඕනනම් ඒකේ නායින් කළා දාන්න. හැබැයි කතා නොකර ඉන්න, hina වෙන්නේ නැතුව ඉන්න, උදව්වක් ඉල්ලපෙලට උදව්වක් නොකර එහෙම නෙමෙයි. ඒ ටික කරන්න. හැබැයි වැඩිපුර සම්බන්ධලු ඉන්න. තමන්ට කෙනෙක් අප්‍රිය නම් අමනාප නම් තරහ වෙන්න එපා කාත් එක්කවත්. කාගේවත් දෙයකට ඉරිසියා කරන්න එපා. මොකද ඉරිසියා කරා කියලා අපට ඇත්තටම ලැබෙන දෙයක් නැහැ. ඉරිසියා කරා කියලා අපි දිනු වෙන්නේත් නැහැ. කාටවත් ඉරිසියා කරන්න එපා. කෙනෙක් විඳින සැපය දිහා දැකලා හිතන්න, අනේ මේ මිනිස්සය මේ ටික ලබන්න සසරේ කොච්චර පිං කළ තියනවද කියලා. ආන් එක මේ දරාණේ වගේ හිතලින් කරන අකුසල කර්ම නතර කරන්න. ඒ වගේම වචනින් කරන අකුසල කර්ම ටික නතර කරන්න. බොරු කියන්න එපා. පිඟුතුනි පරුස වචන වලින් කාටවත් ආමන්ත්‍රණය කරන්න එපා. කිසි වෙලාවක පිඟුතුනි කේලම් කියන්න එපා කෙනෙකුට. බලන්න මේ මිනිස්සු මැරෙන දිහා දැකලා ওই මැරෙන මිනිස්සු ওই වෙනකොට වචනින් කොච්චර පව් කරගෙන ඉන්නේ නැද්ද? ඕන තරම් ඉන්නේ නැති. ඒ නිසා එහෙම කරන්න එපා. ඒනි කයින් වැරදි කරන්නත් එපා. කරපු මෙතේ කාලයක් කරපු යම් අකුසල ඇතින අද මේ යථාර්ථයවත් දැකලා නතර කරන්න. කිසිම ලාභයක් උපදවන්න එපා පව් කර කර. කිසිම ලාභයක් උපදවන්න එපා. මේ මොහොතේම පින්වතුනි තමන් ඒ කර හැම දේම නතර කරන්න. ඔය මද්ද්‍රව විකුණලා හොරකම් කරලා කිසිම දෙයක් කරගන්න එපා. මොකද බලන්න පින්වතුනි අර මිනිස්සු තට්ටු ගණන් අද වාලේ ගත්තා විනාඩි කීපයකින් පොළොවට සමතලා වෙච්ච විදිය. අවසානයේ මොකද කරගත? නිකාං අකුසලයක් කරගෙන සසරට ගියා වෙනවනේ. එහෙම කරන්න එපා. ඒ වගේම තමයි කරන් නොකරපු අකුසලයක් තිරණ කරන්න හිතන්නවත් එපා. ඊළඟ දෙක තමයි කරපු කුසල් නැවත කරන්න. මෙතේ කාලයක් කරගපු කරගෙන ආපු යහපත් කුසල් තියෙනවනම් ඒව කරන්න, නොකරපු කුසලයක් තියෙනවනම් ඒව හොයලා බලලා කරන්න උත්සාහ ගන්න. මෙන්න මේ සතර සම්‍ය ප්‍රදාන වීරිය වඩන්න අපේ පිඟුතු අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද කොයි වෙලාවේ මරණය අපි වැඩ හැගෙනියයිද කියන කාරණාව අපි දන්නේ නැති නිසා යන්නේ කාරණාව හිතට නගාගෙන මිනිමි ධර්ම මාර්ගයේ හිත තුළ පුරුදු පුහුණු කරන්න ධර්ම ශ්‍රාවක පිඟුතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ එල්පිටිය පදිංචි සුනිල් ඉගලවිතාන මහතා ඇතුළු පුණ්‍යවන්ත පිරිස විසින්. ඉතින් ඇත්තව අද දවසේ මේ වටිනා පුණ්‍ය කර්මය මුණමත් ලෝකෙටම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතදී ඇත්තෝ මේ දේශනාව දේශනා කරවද්දි බොහෝ දිනෙක මේ දේශනාව අහනවා. ජීවිතේ මොකාකාරේ තරහ සිටුවිල්ලක් වෛරී සිටුවිල්ලක් කාගෙර හිත තුර තිබුණා නම් එක්කෙනෙක් හරි ඒ කියන සිත්වලින් කරන වචනෙන් කරන කයින් කරන අකුසල කර්මයක් ඕ හිතින් ඉවත් කරගන්න මේ දේශනාව උපකාරයක් වුණා නම් මම හිතනවා මේ දේශනාව දායකත්වයේ දරපු ඇත්තන්ට විශාල පිනක් ඒකෙන් රැස් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කීප දිනක් හරි ඒ සිත හදා ගන්නවා. ඉතින් එවන් උදාර වටිනා දේශනාවකට දායකත්වයේ දරුවේ ඇත්තන්ට
මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේ. නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. විශේෂයෙන් මෙතුමන්ගේ විශේෂ අරමුණක් වශයෙන් තියෙන ඇල්පිටිය ගමගේ ඔර්ලෝසු කාර්මික යෝ අධිපති සුනිල් ඉගලවිතාන මහතාගේ බිරිඳ අරුණකාන්ති මහත්මියගේ හෙට දිනියට එනම් සැප්තැම්බර් 7 වන දිනට යෙදී තිබෙන ජන්මදින නිමිති කරගෙන එතුමියට ආශිර්වාදේ කරන්න තමයි අද මේ උදාර සත්ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් එතුමියට සුබ උපන් දිනයක් වේවා. හෙට දවසේ ජන්මදිනය සමරන එතුමියට නිදුක්

0: රුවන්ටේ බෑණනුවන් මොනුපුරා ඇතුළු පවුලේ හැම දෙනාට මාශිරුවාදය කරනවා. ඉතින් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. එත්තන්ගේ කායික මානසික සුවපත් භාවය ඇතිවේවා. ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල මුදුන්පත් කරගන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියමින් ආශිර්වාදේ කරමු. ඒ වගේම මිය පරලෝ ගියා වූ සියලු මිගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුනිල් ඉගලවිතාන මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කිතිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. නෙතෙෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ ලංකාපට්ටන සමුද්‍රගිරි නමාමි මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තහෙම්මාලා කුමරුන් විසින්. ඉතින් මේ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ LTT ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටියා. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85 මේ අංකය 84 79 43 85 කියන අංකයේ දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට නෙතෆම් රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙත් ආයතනයට 0766 716 3872 අංකයට. ධර්මය සුරේ නෙතෆම් රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවදත් අලුත් කාගෙත් නෙත්.

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt-FM. Pirit Mandebjerg.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.